බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
3: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මට මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
6: Brought to you by
7: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
9: භාග්‍යවත්තෝ අරහත්තෝ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අප මෙදස සැතැයින් පූජනීය පළංගොට රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
9: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
10: ඉරිදා සිත්නෙත් අසපුවා
1: හැම ඉරිදාම රෑ 7ට net FM සමග බුදුපණ අහමු.
0: කවදත් අලුත් කාගෙත් net.
1: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
11: ප්‍රේමවන්ත දරුවෙනි, ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා. ඔබේ අසල්වැසියා කවුරුන්ද? මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා. යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කනු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, ඔහු මගහැර යනවා. පූජකයෙක්ද ඒ මගින් යන්නේ මගහැරමයි. සමරිතානුවරයෙකුගේ යුදාවරුන් නෙතරම් මායිම් නොකළ සමාජ මට්ටමින් පහළයැයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදේ සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා. එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕන. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕන. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකෙක්. ඒ භාග්‍ය ඔබට ලැබේවා යැයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
12: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, වඅතසිමු බිහබ්ලිල්ලාහි ජමීඅ වලා තෆර්රකු. ඔබ සාමය සමගිය සහෝදරත්වය කියන කඹය තදින් අල්ලා ගන්න ඔබ වෙන්නවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමිය සමගිය සහෝදරත්වයට එකමුතු කමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බාටපත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බාටපත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුදු කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩිලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහොක ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරය එකමුතු වෙලා තමයි මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹය ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත් තෙලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
6: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානි තුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: Studio. Alpha Studio.
1: Good morning, very good morning. Udhe hayai vinadi pahai velava ada lassanama lassana sundarama sundara badadava 2026 October 7 venida ethin ada davasat suba wenna jaya wenna hite athi patum e vidihata mitu wennai ape prarthanawa netha female first studio ethin ada vishesha wedasatahana karagena innai api kalpana kare mokada hemadaakama mama kiyana wage jeevithaya vilasithawak jeevitha vilasithawai රටේ අනාගතයයි ඇල්ෆා ස්ටුඩියෝ තමයි හොඳම මෝර්නින් වයිබ් එකෙන් ඔයාගේ ළඟට අරගෙන එන්නේ ඔයාව රැගෙන යන්නේ අදත් ඒ විදිහටම හෙටත් ඒ විදිහටම ඒ බලාපොරොත්තු ඇතුව අපි ඇල්ෆා ස්ටුඩියෝ කටයුතු කරනවා ඉතින් අද විශේෂ වැඩසටහන ගැන මම මෙන්න මේ විදිහට කියන්න හිතුවා ජයග්‍රහණ බොහෝමයක් තියෙනවා බලාපොරොත්තු බොහෝමයක් තියෙනවා මම යනවා හරිම සුන්දර ගම්මානයකට හරිම සුන්දර පළාතකට මේ දෙනියාය ගම්මානය දෙනියාය පළාත දෙනියාය ප්‍රදේශය දෙනියාය අධ්‍යාපන කලාපයේ පැරණිම පාසල කොටපොළ ජාතික පාසල දෙනියාය අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම ප්‍රතිඵලය ගෙන දෙන පාසල කොටපොළ ජාතික පාසල ඉතින් ඒ විශිෂ්ටත්වයට රැගෙන යන ප්‍රධාන නායකයා අද ඉන්නවා අපේ ඇල්ෆා ස්ටුඩියෝ ඒ තමයි විදුහල්පතිතුමා මනෝජ් ජයවර්ධන මහතා අයබෝන් ඔබතුමාට
2: අයබෝන්
1: Good morning. ඉතින් පේනවනේ කතා කරනකොටම ඒ කටහඬේ කොච්චර ලස්සන සුන්දර පෞරුෂයක් තියෙනවද කියලා. එතුමා දැක්කත් ඒ පෞරුෂය අපිට පේනවා. එතුමත් එක්ක කතා කරත් අපිට ඒ පෞරුෂය පේනවා. ඒ නිසාම වෙන්න ඇති දෙනියාය අධ්‍යාපන කලාපයේ පැරණිම පාසල විදිහට කොටපළ ජාතික පාසල මෙතරම් ලංකාවේ ලෝකේ බැබලෙන්නේ. මම එතනින්ම පටන් ගන්න කැමතියි විදුහල්පතිතුමාගේ.
2: සුබෝදයසනක් කොටපොළ ජාතික පාසල කියන්නේ 1875 වර්ෂයේ ආරම්භ කරපු පාසලක් දැනට පාසලේ ඉතිහාසයේ වසර 151ක් වෙනවා මාතර දිස්ත්‍රික්කයේ දකුණු පළාතේ දෙනියාය අධ්‍යාපන කලාපයේ පැරණිතම පාසල් අතර කොටපොළ ජාතික පාසල එයින් එකක් වෙනවා විශේෂයෙන්ම දෙනියාය අධ්‍යාපන කලාපයේ අවුරුදු 150කට එහා ගියපු ඉතිහාසයක් දෙන රචක 15කට එහා ගිය ඉතිහාසයක් තියෙන පාසලක් විදිහට කොටපොළ ජාතික පාසල හඳුනගන්න පුළුවන් කොටපොළ ප්‍රාථමික විද්‍යාලය කොටපොළ මහාවිද්‍යාලය වර්තමානයේ කොටපොළ ජාතික පාසල විදිහට නම වෙනස් වෙලා ඇවිල්ලා මේ පාසල ස්වර්ණමය ඉතිහාසයකට උරුමකම් කියනවා
1: හොඳයි දැන් නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ මේ වෙලාවේ අහන ඔබ හිතනවා ඇති ඇයි අපි මේ කොටපොළ ජාතික පාසලෙන් අද මේ බදාතාව පටන් ගන්න හිතුවේ කියලා You are a leader මතක ඇති ඔබ සුදානම්ද නායකයෙක් වෙන්න ඔබ සුදානම්ද නායකයෙක් වෙලා රට ලෝකය බබලන්න ඔබ ඉන්න තැන බබලන්න ඔබ ඉන්න තැන ලස්සන කරගන්න ඉතින් මේ අපි ලෑස්ති වෙන්නේ ලංකා බැංකුවත් එක්ක ඒ වගේම ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක කොටපොළ ජාතික පාසලට වගේම රට වටේම තියෙන පාසල් වලට එන්න මුලින්ම අපි වැඩේ පටන් ගන්න හිතුවා මේ පාර කොටපොළ ජාතික පාසලින් ඒක තමයි තියෙන විශේෂත්වය නේද විදුහල්පතිතුමනි ඇල්ෆා ස්ටුඩියෝ ලංකා බැංකුව මේ අපි හැමෝම හරිම ආදරෙන් ගෞරවෙන් ඔබේ පාසලට මේ විදිහට You are a leader වැඩසටහන අරගෙන ඒම ගැන මොකද හිතෙන්නේ කියලා මම අහන්න ආසයි
2: එතන අපි නායකයන් හොයනවා නායකයන් හදනවා පාසලක් විදිහට විශේෂයෙන්ම කොටපොළ ජාතික පාසල ගත්තම ජාතික විභාග ත්‍රිත්වයටම ශිෂ්‍යත්ව විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට ඒ වගේම උසස් පෙළ විභාගයට දරුවෝ යොමු කරන පාසලක් හැබැයි මේ විභාග ඉලක්ක කරගනිපු යන ගමන තුළ අපි පූර්ණ පෞරුෂයකින් යුත් දරුවන් නිර්මාණය කරන්න නායකයන් හොයන්න නායකයන් තනන්න ලොකු උත්සාහයක් දරනවා ඒ ගමනේදී මේ වැඩසටහන ලොකු හේතුවක් වෙනවා අපේ පාසලේ දරුවෝ 100කට ආසන්න පිරිසකට මේ නායකත්ව වැඩසටහන ඉදිරි දින කීපය තුළ අපි සූදානම් කරලා තියෙනවා පාසලේ 2000කට ආසන්න දරු පිරිස අතර ඒ තෝරා ගන්නා ලද දරුවන් 100 මම විශ්වාස කරනවා නායකත්ව ගති ලක්ෂණ වලින් සම්පූර්ණ කරගන්න මේ වැඩසටහන හේතු වෙයි කියලා.
1: සර් මෙහෙමයි දැන් 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ ළඟදීම නෑවේ. ඉතින් මේ ප්‍රතිඵල වලින් දෙනියාය කලාපයේ ඉහළම ප්‍රතිඵල ලැබුණ ඔබේ පාසලට, කොටපල ජාතික පාසලට. ඒ වගේම අඛණ්ඩව වසර තුනක් මලල ක්‍රීඩා වලින් අනුශූරතාවය දිනා ගන්න හැකියාව ලැබුණ කොටපල ජාතික පාසලට. තව බොහෝමයක් දක්ෂතා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මම දැක්ක මේ මෑතකම පළාත් මට්ටමින්, සමස්ත ලංකා මට්ටමින් සංගීත තරඟ වලින් ඉහළම ස්ථානයකට එන්න හැකියාව ලැබිලා තිබුණා ඔබේ පාසලේ දරුවන්ට. හැම විශේෂ ක්ෂේත්‍රයකම කලාප පළාත් සමස්ත ලංකා ජයග්‍රහණ බොහෝමයක් මේ දිනියාය අධ්‍යාපන කලාපයේ කොටපල ජාතික පාසලට තියෙනවා. මං හිතන්නේ විදුහල්පතිතුමා හැටියට ඒකට හේතුවක් කියන්න පුළුවන්ද? මෙච්චර ජයග්‍රහණ ගන්නෙ කොහොමද?
2: ඔව්, අපි මෙවර 2026 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වුණා. මම ඉතාම සතුටු වෙනවා. දිනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 74ක් අතුරින් වැඩිම සිසුන් පිරිසක්, දරුවෝ 46ක් ශිෂ්‍යත්ව විභාගයේ සමත්දලා වැඩිම සිසුන් පිරිසක් සමත් වුණු පාසල විදිහට ප්‍රමුඛස්ථානයේ අංක 1 බවට පත්වන්න කලාපය තුළ කොටපල ජාතික පාසලට පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍ය පෙළ විභාගයේ, උසස් පෙළ විභාගයේ මේ විභාග ත්‍රිත්වයෙන්ම අපිට ජාතික මට්ටම, කලාප මට්ටම, පළාත් මට්ටම ඉක්මවලා ප්‍රතිඵලයක් වාර්තා කරන්න කොටපල ජාතික පාසල සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල දිහා බලපුවහම අපිට මතකයි, මේ මෑත කාලෙම 2015 වගේ වර්ෂවල එක දරුවෙක් පමණක් තමයි ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා තියෙන්නේ. ඒ ආපු ගමන් මග තුළ අපි අවසානයේ කලාපයේ ප්‍රමුඛ පාසල බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙමෙයි, මං හිතන්නේ රටේ, අපේ ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන සියලුම විෂය සමගාමී ක්‍රියාකාරකම් කොටපල ජාතික පාසල තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විෂය තරංග, විෂයානුබද්ධ තරංග, විෂය සමගාමී තරංග වලින් අපිට කලාප කොට්ටාස මට්ටමින්, කලාප මට්ටමින්, පළාත් මට්ටමින් සහ සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ රැසක් වාර්තා වෙලා තියෙනවා, වාර්තා කරගෙන තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, කලාප මනල ක්‍රීඩා තරඟ වලින් අපි අඛණ්ඩ වසර තුනක් මෙවරත් එක්ක අනුශූරතාවයේ දිනාගෙන තියෙනවා. ඒ වගේම පළාත් ක්‍රීඩා තරඟාවලිය අපි බාලක තරඟ ජයග්‍රහණ අතරින් 11 වන තැන, දකුණු පළාතේ 11 වන තැනට පත් වෙලා තියෙනවා පාසල්. මම හිතන්නේ විශාල ප්‍රමාණයක් දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේම මේ විදිහට අනේක විධ ජයග්‍රහණ රැසක් විභාග වගේම විෂය සමගාමී සහ ක්‍රියාකාරකම් ඇසුරෙනුත් දරුවන් ලබාගෙන කලාප පළාත් සහ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් වාර්තා කරපු පාසලක් විදිහට වර්තමානයේ කොටපල ජාතික පාසල දිනියාය අධ්‍යාපන කලාපය තුළ අනගිබවණීය පාසලක් විදිහට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.
1: ඉස්කෝල කියලා කියන්නේ විදුහල්පතිතුමනි, ගුරුතුමනි, රටේ අනාගතය. මේ අපි ඇල්ෆා ස්ටුඩියෝ නෙත් FM හදමින් යන්නේ රටේ අනාගතය. ඇයි අපි ඇල්ෆා ස්ටුඩියෝ ලංකා බැංකුවත් එක්ක හත්වැල් බැඳගෙන මේ විදිහට ඉස්කෝලවලට මෙච්චරම ළඟ? ඇයි අපි ඇල්ෆා ස්ටුඩියෝ ලංකා බැංකුව එක්ක මේ විදිහට නෙත් FM හැම තිස්සෙම දරුවෝ එක්ක මෙච්චර ළඟ? මොකද අපිට ඕනේ ජීවිත විලාසිතාවත් එක්ක රටේ අනාගතයට ලස්සන දේවල් එකතු කරන්න. ඉතින් මං දන්නවා විදුහල්පතිතුමා කලින් පිටබැද්දර විද්‍යාලයේ ඉන්නකොටත් ඒ කටයුතු කරපු ආකාරය අපි පෞද්ගලිකව දන්නවා. හරි හරියට ලෝක ළමා දින වැඩසටහන්, ඒ වගේම තව ගුරු දිනය වෙනුවෙන් නොයෙක් දේවල් ළමයින්ට ආදර්ශමත් විදිහට කටයුතු කරපු දක්ෂ නායකයෙක් ඇත්තටම ඔබ. ඉතින් මේ කොටපල ජාතික පාසලත් මේ විදිහට එන්න ඔබ ලොකුම හේතුව කියලා මට හිතෙනවා. මං කැමති ඔබේ වචන වලින් මේක දැනගන්න. මේකේ මොකක්ද රහස?
2: මම කලින් සේවය කර පාසල පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහාවිද්‍යාලය, මට මතකයි මේ වැඩසටහනේ පාසලෙත් තිබුණ මට
1: යුවර ලීඩර්
2: වැඩසටහන. අපි ගංවතුර නිසා ලංකාවේ වැඩියෙන්ම හානියට පත් වුණු පාසල බවට ඒ වර්ෂයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය පත් වුණා. ඒ පාසල වහන්න තීරණය කළා. මේක පාසල තවදුරටත් පවත්වාගෙන යන්න බෑ කියන මතය තුළ බොහෝ පිරිස් කටයුතු කරද්දී අපිට පාසලට එකම එක පුස්තකාල පොතක්වත් නැතුව, එකම එක විද්‍යාගාර උපකරණයක්වත් නැතුව, එකම එක සංගීත නැටුම් උපකරණයක්වත් නැතුව ආයි මුල ඉඳලා පටන් ගන්න හදනකොට අපි තීරණය කළා අපි ආයි නැගිට්ටා. අපි පොත් 4000ක් තිබුණු පුස්තකාලේ පොත් 4000 නැති වෙනකොට මගේ ඉලක්කය තිබුණේ මාස 3ක් ඇතුළත පොත් 4001ක් කියන ඉලක්කයට අපි ගියා. ඉතින් අපිට උදව් කරා. ඉතින් විශේෂයෙන් මම කියනවා, මම දකින්නේ මම වැඩ කරන පාසල තමයි ලෝකේ තියෙන හොඳම පාසල. මම හිතනවා මම රජිස්ත්‍රාණයක විද්‍යාලය වැඩ කරන කාලේ එහෙම හිතුවා. දැන් මම හිතනවා ලෝකෙ තියෙන හොඳම පාසල තමයි කොටපොළ ජාතික පාසල. ලෝකෙ හොඳම දරුවෝ ඉන්නේ කොටපොළ ජාතික පාසලේ. ලෝකෙ හොඳම ගුරුවරු ඉන්නේ කොටපොළ ජාතික පාසලේ. ලෝකෙ හොඳම දරුවන්ගේ දෙමව්පියෝ ඉන්නේ කොටපොළ ජාතික පාසලේ. පාසල් සංවර්ධන සමිතියේ දෙමව්පියෝ ටික. ඒ වගේම ලෝකෙ හොඳම ආදිශිෂ්‍ය සංගමයේ තියෙන්නේ මගේ පාසලේ කොටපොළ ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ කියලා මම හිතනවා. ඉතින් ඒ සිතුවිල්ලත් එක්ක මම හිතනවා මට ඉතින් එහා සිතුවිල්ලක් නැහැ. ඒක නිසා ඉතින් ඒක තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ පාසලේ දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් අපි වැඩි හිටියෝ විදියට අපේ වගකීම යුතුකම වෙනවා මේ දරුවෝ හොඳ දරුවෝ විදියට යහපත් දරුවෝ විදියට මේ සමාජයට උදාහරින්න. ඉතින් දී විභාග ජයග්‍රහණ විතරක් නෙමෙයි නායකත්ව ගති ලක්ෂණ අත්‍යවශ්‍යයි. අපිට අද රටේ ලෝකේ නායකයෝ හොයන ගමන තුල මේ වැඩසටහන මම හිතනවා මේ දින තුනේ වැඩසටහන අවසානයේ ඒ ගමනේදී අපිට මේ ආයතනයේ දෙන ශක්තිය අතිශය වැදගත් වෙනවා විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන අය විදියට.
1: කොටපල ජාතික පාසලේ විදුහල්පතිතුමනි ඔබ කිව්ව කතාවට මම 100ට ලක්ෂයක්ම එකතු වෙනවා පිළිගන්නවා. ඔව් ඔබට ලැබිලා තියෙන පාසල තමයි හොඳම පාසල. ඔබට ලැබිලා තියෙන ගුරුවරු තමයි හොඳම ගුරුවරු. ඉතින් ඔබට මේ වෙනකොට මේ අත්වැල් බැඳගෙන ඉන්නේ ලංකාවේ හොඳම වැඩසටහන නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ, හොඳම නාලිකාව නෙතෆෙම් අපි, ඒ වගේම හොඳම බැංකුව ලංකා බැංකුව. ඉතින් අපි එක්ක ලොකු ගමනක් යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවේම ඉන්න පාසල්වල දරුවෝ, ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ක්ෂේත්‍රයත් එක්ක අපි ලිත්තාම ළඟෙන් කටයුතු කරනවා නෙත් FM වගේම ඇල්ෆා ස්ටුඩියෝ. ඉතින් ඔබත් හිතන්න ඇල දොල ගංගා යනව ගලාගෙන, ලස්සනට ගලාගෙන යනවා. සමහර විට ගං වතුර එනවා, කුණාටු වෙනවා. ඒ දේවල් වලට අපිට මුහුණ දෙන්න සිත වෙනවා. හැබැයි මට ඉන්න අම්ම තමයි ලෝකේ ඉන්න හොඳම අම්මා. මට ඉන්න තාත්තා තමයි ලෝකේ ඉන්න හොඳම තාත්තා. මගේ පුතා තමයි මගේ දූ කැටියා තමයි මට ඉන්න හොඳම දියණිය. ඉතින් මැනික වස්තුව අපිට තව මොනවද කරන්න බැරි? මට ලැබිලා තියෙන පාසල තමයි මම යන පාසල තමයි මම මගේ ජීවිතේ ඉගෙන ගන්න හොඳම පාසල. මම ඉන්න තැන තමයි මම ඉන්න හොඳම තැන. ඉතින් තවත් වෙන මොනවද?

0: Alpha Studio. Alpha Studio. FM Anupaha. FM Anuhatara Dashumata. Net FM.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කෙල්ල කොට යන

0: ප්‍රශාන්ත චුපා හඳ හඳ දිහා බලාගෙන ඉන්න අපි හරි මාසයිනේ නේද? කොච්චර බලාගෙන හිටියත් අපිට ඇති වෙන්නේ නැහනේ. ඒ වගේ තමයි අපි දරුවෝ කියලා කියන්නේ. මලක් හඳක් තමයි ඉතින්. ලෝකේ එළිය කරන්න මේ අපි අරගෙන යන්නේ ජීවිත විලාසිතාව, රටේ අනාගතය. ඉතින් මෙවර You are a leader වැඩසටහනේ පාසල් 10,047ක් අතරින් තෝරාගත් පාසල් කිහිපයකට අපි මේ මාස දෙක ඇතුළේ ඉන්න සූදානම් වෙනවා. මාස දෙක තුන ඇතුළේ පළමුවෙනි පාසල් විදිහට තෝරගෙන තියෙන්නේ අල්ෆා ස්ටුඩියෝ ලංකා බැංකුවත් එක්ක කොටපල ජාතික පාසල දිනියායේ කොටපල ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමා තමයි අද මේ ලස්සනම සොඳුරුම හොඳම මෝර්නින් වයිබ් එකේ ලස්සන වයිබ් එකක් අරගෙන ඉන්නේ. එතුමා එක කතා කරනකොට අපිටත් ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා. නිතිෆිම් අල්ෆා ස්ටුඩියෝ නිතිෆිම් අපේ මේ Facebook page එකට ආව නම් මේ ලස්සන පෞරුෂය ඔබට බලා ගන්න පුළුවන්. සර් මේ ආදිශිෂ්‍ය සංගමය හරි ලස්සන වැඩ ගොඩක් කරනවා කොටපල ජාතික පාසලේ. මං හිතනවා ඒකත් මේ දැන් ඊළඟ පරම්පරාවට ලොකු ආදර්ශයක් කියලා. නේද සර්?
1: ඔව්. විශේෂයෙන්ම කොටපල ජාතික පාසල වසර අවුරුදු 150ක් දශක 15ක් පැරණි පාසල කලාපේ මං හිතන්නේ ඩිස්ත්‍රික් එක ගත්තත් පළාත ගත්තත් පැරණිතම පාසලක්. 150 වෙනි සංවත්සරේ අපි ගිය වසරේ බොහොම අභිමානයෙන් සැමරුවා. විශේෂයෙන්ම කොටපල ජාතික පාසල ආදිශිෂ්‍ය සංගමය ඒ අභිමානවත් 150 වෙනි සැමරුමට සමගාමීව බොහෝ ක්‍රියාකාරකම් සිදු කළා. අපි පාසලක් විදියට ගෞරවනීය ස්වාමින්වහන්සේලා 159ක් පාසලට වඩම්මලා සංගීත දක්ෂිණාවක් පවත්වලා ආරම්භ කරපු ඒ උත්සවමාලාව අවසානයේ සංගීත සැඳෑවකින් අවසන් කළා. පාගමනක්, ඒ වගේම විශේෂයෙන්ම පාසලේ සේවය කළ විශ්‍රාම ලැබපු ගුරුවර ගුරුවරියන් 150 දෙනෙක් පාසලට ගෙන්වලා ගුරු පහර උළෙලක් මේ විදියට කරපු උත්සවමාලාව අවසානයේ ආදිශිෂ්‍ය සංගමයට පුළුවන්කම ලැබුණ මං හිතන්නේ පාසලක් වෙත ආදිශිෂ්‍ය සංගමයක් සිදු කරන දෙවැන්තම පරිත්‍යාගය. වායු සමීකරණය කරන ලද බස් රථයක් අවසානයේ පාසලට ආදිශිෂ්‍ය සංගමය පරිත්‍යාග කරනවා. අවුරුදු 150ක් පැරණි කොටපල ජාතික පාසල් මාතාව බොහොම සතුටු වෙනු උද්දාමයට පත් වුණු මොහොතක් ඒ මොහොත. විශේෂයෙන්ම ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් ලලිත් හේවගේ මහත්මා, බණ්ඩාගාරික ජයසේන හේවගේ මහත්මා ඇතුළු ආදිශිෂ්‍ය සංගමය මේ සඳහා මූලිකත්වයගෙන නායකත්වයගෙන කටයුතු කළා. ඒ වගේ මේ වැඩසටහන සංවිධානය කිරීමේදී ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වය අතිමහත්. ඒක නිසා විශේෂයෙන්ම කොටපල ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමය මම ඉතාම කෘතවේදීව මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
0: නිතිෆිම් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ විදුහල්පතිතුමනි අපේ රටේ දක්ෂ දරුවන්ට, හැකියාව තියෙන දරුවන්ට, තමන්ගේ ඒ හැකියාව ඉදිරිපත් කරන්න බැරුව ඉන්න දරුවන්ට දෙන වේදිකාවක්. ඉතින් පහුගිය මේ මාස පුරාවටම අම්පාර, මොනරාගල, අනුරාධපුර, කැකිරාව, ගාල්ල මාතර මේ හැම පැත්තකින්ම කොළඹාවට ප්‍රදේශවලින් හැම පැත්තකින්ම ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා දරුවෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරා. ගොඩාක් ඇල්ෆා ස්ටුඩියෝ දරුවන් වෛරල් වුණා. ඉතින් අපි කොටපල ජාතික පාසලේ නිතිෆිම් ඇල්ෆා ස්ටුඩියෝ මේ ලංකා බැංකුවත් එක්ක ඇවිල්ලා You are a leader වැඩසටහන හරහා ඒ තෝරන සිසු සිසුවයන් ඉන්නවනේ ඔබේ පාසලේ, දක්ෂ දරුවෝ ඉන්නවනේ, දැන් මලල ක්‍රීඩාවලින් ඉන්නවා, සංගීතය පැත්තෙන් ඉන්නවා, විෂයානුබද්ධ කරුණු පැත්තෙන් ඉන්නවා. එතකොට ඒ දරුවන්ට අවස්ථාව තියෙනවා ඇල්ෆා ස්ටුඩියෝ ඉන්න. ඔබට යමක් ඇති ඒ ගැන කියන්න.
1: ඇත්තම වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ තුල දරුවෝ විභාග සඳහා තමයි මේ හොරුව නිවෙස්වලිනුත් එහෙමයි, පාසලිනුත් එහෙමයි, මේ සෞන්දර්ය ක්‍රියාකාරකම් ක්‍රීඩා ක්‍රියාකාරකම් වලට පාසලිනුත් ලැබෙන තැන මදිදෝ කියලා මට හිතෙනවා. ඒ කොහොම වුණත් දරුවෝ ක්‍රීඩා සෞන්දර්ය ක්‍රියාකාරකම් එක්ක මේ නායකයෙක් වීමට යන ගමන තුල මේ යුවරා ලීඩර් වැඩසටහන තුලින් ඔවුන්ගේ දක්ෂතා හැකියාවන් එළිදක්වලා මේ හොඳ පෞරුෂයක් කරා ළඟා කරගන්න යන ගමනේ මේ වැඩසටහන ලොකු හේතුවක් වෙනවා. විශේෂයෙන් මේ වැඩසටහනේදී දරුවන්ට ඉදිරිපත් කරන්න කරුණු ඒ හැකියාවන් ඉදිරිපත් කරන්න හොඳ වේදිකාවක් මේ යුවරා ලීඩර් වැඩසටහන තුළ නිර්මාණය වෙන බවට අපිට විශ්වාසයක් තියෙනවා.
0: හොඳයි. ඉතින් මං අර වැඩසටහන ආරම්භයේ ඉඳලම ලංකා බැංකුව ගැන මතක් කරානේ. දැන් විදුහල්පතිතුමා වගේම කොටපල ජාතික පාසල වගේම ලංකා බැංකුවත් කියන්නේ දරුවෝ ඉදිරියෙන්ම ඉන්න බැංකුවක් ලංකාවේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි ඊටම මේ ගෞරවයෙන් ආරාධනා කරා ලංකා බැංකුව දකුණු පළාත සහකාර මහා කළමනාකරු රංජිත් රුවන්පතිරණ මහතාට ඔබව ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්, වෙරි ගුඩ් මෝර්නින්. හොඳයි. රංජිත් රුවන්පතිරණ මහතා, දැන් ලංකා බැංකුවත් එක්ක මේ අපි කරන්නේ අතිශය නිර්මාණශීලී, අතිශය දැවැන්ත වැඩක්. මං හිතන්නේ දරුවොත් එක්ක ඉතාම ළඟින් කටයුතු කරන බැංකුවක් විදිහට ඔබට කියන්නේ යමක් ඇති මේ වෙලාවේ මේ උදෑසනින්ම.
2: ඔව් නෙට් FM ශ්‍රාවක සැමට සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකා බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී අවුරුදු 87ක් අපගේ සංවත්සරේ අපි සැමරුවා. ඒ අවස්ථාවේදීත් අපි ඉතා බැරෑරුම්ව කල්පනා කරපු දෙයක් තමයි අපි ලංකා බැංකුව විදිහට අපගේ ළමා පරපුර සඳහා අපගේ දායකත්වය වැඩි කරන්නේ කොහොමද කියන එක. එතකොට අපේ ගනුදෙනු කරුවන්ට ඉතාම හුරු වචනයක් තමයි රන් කැකුළු
0: කියනුම.
2: මම හිතන්නේ කාලයක් තිස්සේ අපගේ දෙමාපියන්ට ඉතාම හුරු පුරුදු මූල්‍යමය වළමක් විදියට තැන්පතුවක් විදියට අපිට හඳුනා දෙන්න පුළුවන් රන් කැකුළු ගිනුම.
0: එය
2: අවුරුදු මම හිතන්නේ ඉපදෙන අවස්ථාවේ සිට අවුරුදු 18ක් දක්වා පවත්වාගෙන යන්න පුළුවන් ඉතා පහසු ගිනුමක්. ඒ නිසා අපි කල්පනා කරා ලංකා බැංකුව විදියට අපි රන් කැකුළු ඒ ගිනුම් ආරම්භ කිරීමත් සමග ඉන්පසුව වැඩි වියටපත් වෙනකොට 14 plus ගිනුම ඊට පස්සේ තාරුණියට ලැබෙනට 18 plus වරු 18ක් සම්පූර්ණ වුණාම 18 plus ගිනුමත් ආරම්භ කරලා විවිධ ප්‍රතිලාභ එහරා අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන පහවස ශිෂ්‍යත්වය අරමුණු කරගෙන ලංකා බැංකුව විශාල ව්‍යාපෘති කීපයක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි උසස් පෙළ දරුවන් ඒ සමතුන් සඳහා තවත් 18 plus ගිනුම හරහා ශිෂ්‍යත්ව වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. මේ වගේ වැඩසටහන් කීපයක් සමගින් අපි අපගේ ළමා පරපුරත් තරුණ පරපුරත් ආමන්ත්‍රණය කිරීම සඳහා අපගේ නිමැවුම් ඒ වගේම අපගේ ක්‍රියාදාමයන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටිනවා.
0: ලංකා බැංකුව දකුණු පළාතේ සහකාර මහා කළමනාකරුව ඔබ ස්මාර්ට් පර්සනැලිටි එකක්, හොඳ පෞරුෂයක්, ඒ වගේම අපේ විදුහල්පතිතුමා කොටපල ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමා හරිම ස්මාර්ට් පර්සනැලිටි එකක්. ඉතින් මෙන්න මේ වගේ පෞරුෂයන් ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අනාගතයේ මේ වැනි පෞරුෂයන් ලස්සන සුන්දර හොඳ පර්සනැලිටි එකක් හදන්න තමයි නායකයින් බිහි කරන්න තමයි ඇල්ෆා ස්ටුඩියෝ ලංකා බැංකුවත් එක්ක අත්වල් බැඳගෙන රටේම පාසල් තෝරගෙන මේ විදිහට යන්නේ. ඉතින් දශක 8කට වැඩි කාලයක් වසර 87ක් ජාතික ආර්ථිකයට සඵල දායකත්වයක් ලංකා බැංකුව ලබා දීලා තියෙනවා ඔබතුමා ඇතුළු කණ්ඩායම. ඉන් ඔබට ගිහිල්ලා මේ වගේ අංකුර නායකයින් තනන්න විශාල දායකත්වයක් ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම ලබා දීලා තියෙනවා. මේක තෙදින වැඩමුළුවක් විදුහල්පතිතුමනි, ඒ වගේම අපේ කළමනාකාරතුමනි. ඉතින් යූ ආර් ලීඩර් කියන කොන්සෙප්ට් එකේම තියෙනවානේ ඔයා නායකෙක්, පැහැදිලිවම ඔයා නායකෙක්. ඉතින් ලංකා බැංකුවට මං හිතන්නේ මේ වගේ ලස්සන කොන්සෙප්ට් එකකට එකතු වීම ගැන යමක් ඔබට කියන්න ඇති.
2: ඔව්, වර්තමාන කළමනාකරණ පරිචය පිළිබඳව අපි අවධානය යොමු කරොත් ඇත්තටම කළමනාකරු කියන භූමිකාවට වඩා අපි ඇත්තටම අවධානය යොමු කරන්නේ නායකත්වය කියන ලීඩර් කියන භූමිකාවට.
0: ලීඩර්.
2: එතකොට අපි ඒකෙදී අපි දන්නවා අපේ බැංකුව ගත්තොත් ඇත්තටම අපගේ සියලුම තනතුරු නිර්මාණය වෙලා තියෙන කළමනාකරු විදියට. නමුත් අපි දන්නවා ඒ තනතුරු වලට අපි ආවට පස්සේ ඒදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම නායකත්වය. එතකොට නායකත්ව ශෛලීන් විශාල ප්‍රමාණයක් ගැන කතා කරනවා කළමනාකරණයේදී. ඒ නායකත්ව ශෛලීන් ගැන කතා කරද්දී ඇත්තටම දැන් වර්තමානයේ වෙනකොට ඒ නායකත්ව ශෛලීන් වලින් උඩින්ම නැත්තම් ප්‍රථමයෙන්ම තියෙන්නේ අවස්ථානුකූල නායකත්වය. එතකොට අපේ දුවදරුවන්

0: ආවනුව වෙනස් වෙලා එතෙන්ට නායකත්වය ලබා දීම තමයි මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට මම හිතා අපගේ විදුහල කොටපොළ
1: ජාතික පාසල
0: පෙරමුණ අරගෙන තිනවා. ඒ වගේම net fm හරහා අපි මේ විවාද ලීඩර් වැඩසටහන යටතේ අපගේ දුවා දරුවන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකා බැංකුව විදිහට අපි කවදත් ජාතික මහා පහන්තැඹ විදිහට දරුවන්ගේ තරුණයන්ගේ ඒ නායකත්වය ඒ වගේම අධ්‍යාපනය සඳහා අපි අපගේ කැපවීම අපි පෙන්වලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදීත් අපි ඉදිරියට පැමිණලා සිටිනවා. මේ කර්තව්‍යයට අනුග්‍රහය දක්වලා අපගේ වර්තමාන පරම්පරාව අනාගත නායකින් බවට පත් කිරීමේ ඒ කාර්යභාරයට ඔබ ආයතන දෙක විශේෂයෙන්ම කොටපොළ ජාතික පාසලත් net fm ආයතනයත් ගෙනියන මේ වැඩපිළිවෙලට සක්‍රීය දායකත්වය ලබා දීමට ලංකා බැංකුව සැදී පැහැදී
1: සිටිනවා. සක්‍රීය දායකත්වය ලබා දීමට net fm අපිට ඔබ කිව්වා වගේම සැදී පැහැදී ඉන්නවා. ඇල්ෆා ස්ටුඩියෝ අපිට ඒ විදිහම තමයි. මම කලිනොත් විදුහල්පතිතුමාට මතක් කරා ඉදිරියේදී දැන් අපි කලින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී රට වටේම ඉන්න දක්ෂ දරුවෝ හඳුනාගත්ත ඔවුන්ට අවස්ථාව දෙනවා. ඒ වගේම අපි මේ විදිහට UR ලීඩර් වැඩසටහනින් ස්කූලවලට එනවා. ඒ විදුහල්පතිවරුත් එක්ක කතා කරනවා ලංකා බැංකුවත් එක්ක ඇවිල්ලා. ඊට පස්සේ ඒ දක්ෂ දරුවන්ටත් net fm alpha studio වේදිකාව තියෙනවා. ඉතින් මේ අපේ රටේ අනාගතය.
2: net fm alpha studio alpha studio fm 95.8 net fm
3: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ
6: හිට නෙමේ
5: අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි
7: අපේ අම්මා ගෙදර ආවද
8: නැහැ අම්මා මෙයා වෙන දිව්වා

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: දයාසිරි නිමල් මාතර. මට කපේ අමාරුවක් කියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකේ. කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා. මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම බයිපාස් කරන්න කැලිපි නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා ලෙෆ්ට් එක්ස්ට්‍රීම් එකෙන් සෙවර ගලන ආයුර්වේද ආයතනය. ඒක ගිහිල්ලා මම දැන් තුන්පාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
0: කතා කරන්න 0777 300 940.
2: Net FM Alpha Studio. Alpha Studio.
0: නැතෙම් ෆස්බුක් ලයිව එකෙන් අපි ඇවිල්ලා ඉන්නේ. මම අර කලින් කිව්වනේ ස්මාර්ට් පර්සනැලිටි කියන වචනයක් මම පාවිච්චි කරා. ඔව්, අපි හැමෝම කැමතින ස්මාර්ට් විදිහට ඉන්න නේද? අපි කොතන ගියත් එයානම් හරිම ස්මාර්ට්. ඒක හරි ලස්සන පර්සනැලිටි එකක් නේ, හරි ලස්සන පෞරුෂයක් නේද ඒ දරුවට තියෙන්නේ කියලා අහන්න හැම අම්ම කෙනෙක්ම කැමතියි, හැම තාත්තා කෙනෙක්ම කැමතියි. දැන් මේ විදුහල්පතිතුමා කිව්වා මට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම දරුවෝ, මට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම ගුරුවරු, මට තියෙන ලෝකේ තියෙන හොඳම පාසල. ඉතින් අන්න එහෙම අහන්න දකින්නනේ අපි කැමති. ඒ නිසාම වෙන්නේ නැති මෙවැනි ලස්සන දේවල් වලට ලංකා බැංකුව හැමදාමත්ම අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් හරි ලස්සන දෙයක් Facebook Live එකේ අද ලංකා බැංකුව නියෝජනය කරමින් පැමිණි දකුණු පළාතේ සහකාර මහා කළමනාකරු රංජිත් මහතා කියමින් හිටියා පෞරුෂයන් ගැන. අපි චුට්ටක් ඒ ගැන කියමුද?
3: ඔව්, ඇත්තටම අපි නායකත්වය ගැන කතා කරනකොට මම ඉහලින්ම කතා වෙන දෙයක් තමයි පෞරුෂත්වය, නැත්නම්

0: මේ වැඩසටහනත් මං හිතන්නේ මූලික කරගෙන තියෙන්නේ පෞරුෂත්වය, පර්සනැලිටි කියන එක. එතකොට පෞරුෂත්ව සංවර්ධනය කියන එක ඉතාම වැදගත්. මං හිතන්නේ මේ වැඩසටහන පුරාම දවස් 3ක් පුරා පැවැත්වෙන කොටපල විද්‍යාලේ පැවැත්වෙන මේ නායකත්ව පුහුණු වැඩමුළුවේදී අපි අවධානය යොමු කරලා තියෙන්නේ ළමයින්ගේ පෞරුෂත්වයේ ගොඩනංවන්නේ කෙසේද කියන එක. එතකොට ඒක මං හිතන්නේ දැනුම පමණක් මම හිතන්නේ පොතපත සීමාවිත දැනුම පමණක් නෙවෙයි අපේ විද්‍යාල්පතිතුමාත් එක්කගේ වෙයි මාත් සමග අපි ඊට එහා දෙයක් ළමයින්ට දීලා ඒකෙන් පෞරුෂත්වයේ ගොඩනගන්න ඕනේ. මොකද මේ තියෙන අභියෝග ජය ගන්න නම් අනිවාර්යයෙන්ම ළමයින්ට පෞරුෂත්වයේ කියන එක ඉතාම වැදගත්. ඒ වගේම තමයි විනය. විනය කියන එකෙන් තමයි මං හිතන්නේ කෙනෙකුගේ පෞරුෂත්වය ගොඩනැගෙන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් එම ක්‍රීඩා පැත්ත ගත්තොත් විෂය දැනුම අත්‍යවශ්‍යයි. ඒකම අපි ගොඩනගා ගන්න ඕන අපේ බාහිර සම්බන්ධතාවන්. මේ දිනවල මම හිතන්නේ දැඩි කතා බහට ලක් වෙන දේ තමයි ළමයි කොහොමද බාහිර සම්බන්ධතා තමන්ගේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපේ ක්‍රීඩා කෞශල්‍යයන් කොහොමද, ළමයින්ගේ තියෙන සැඟවුණු දක්ෂතාවන් තියෙනවා, ඒ දක්ෂතාවන් කොහොමද එළියට අරගෙන ඒක නායකත්වයට ගලපන්නේ කියන එක. දැන් අපි ගත්තොත් එහෙම ක්‍රීඩා වලට දක්ෂ ළමයි පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි තව ළමයි කොටසක් ඉන්නවා කලාවට දක්ෂයි. ඉතින් මම හිතන්නේ ගීත ගායනයට එහෙම නැත්නම් නාට්‍ය සඳහා ඒ වගේ රංගපෑම ඒ වගේ හැමදේමටම දක්ෂ ළමයි පිරිසක් ඉන්න. නමුත් එයාලට ඒ අයට ඉදිරියට ඒම සඳහා අපි මාර්ගය හදන්න ඕනි. එතකොට තමයි ඒ පෞරුෂත්වයත් අරගෙන ළමයි ඉදිරියට එන්නේ.
1: හොඳයි. ඉතින් අද මේ අපිත් එක්ක එකතු වුණේ ලංකා බැංකුව දකුණු පළාත සහකාර මහා කළමනාකරු රංජිත් රුවන් පතිරණ මහතා, ඒ වගේම කොටපල ජාතික පාසලේ විදුහල්පතිතුමා මනෝජ් ජයවර්ධන මහතා. ඉතින් දැන් අපිට තව විනාඩි කිහිපයයි තියෙන්නේ. නැත FM Alpha Studio ලංකා බැංකුවත් එක්ක මේ අරගෙන යන්නේ අති දැවැන්ත වැඩසටහනක්. UR Leader ආයේ කියනවා නම් ලංකාවේ පාසල් අතරින් අපි තෝරගත් පාසල් කිහිපයකට මේ මාස තුන එකෙන් පළමු වෙනි පාසල තමයි කොටපල ජාතික පාසල. ඉතින් මම පොඩි ඉඟියක් දෙන්නම්, මේක හරි ලස්සන වැඩක් කියලා කිව්වනේ විදුහල්පතිතුමනි. අපිත් එක්ක මේ වැඩේට කලාකරුවන් කලාකාරිනියන් එකතු වෙනවා. ඉතින් ඒකත් මං හිතන්නේ දරුවන්ට විශේෂ දෙයක් වෙයි. මොකද අර විදුහල්පතිතුමා කිව්වා පොතපත විතරක් නෙමෙයි, මේ කළමනා කරුත් කිව්වා පොතපත විතරක් නෙමෙයි, දරුවන්ට බාහිර දේවල් ගොඩක් තියෙන්න ඕනේ කියලා. විනාඩි දෙක තුන ඇතුලේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් අපේ ගුරුවරු වෙනුවෙන් මොනවාද ඔබට කියන්න තියෙන්නේ?
2: දැන් වරිම කළමනාකරුතුමා සඳහන් කළා වගේම දරුවෝ දැන් විභාග සඳහා පොතපත සඳහා තමයි මේ හොරුවක් වැඩිපුර තියෙන්නේ. අපිට ඇත්තටම අවශ්‍යයි රටට නායකයෝ, ලෝකයට නායකයෝ. ඒ වෙලාවේ තීරණයක් කරගෙන ක්‍රියා කිරීමේ නායකයන් තනන ගමනේදී සෞන්දර්ය ක්‍රියාකාරකම්, ක්‍රීඩා ක්‍රියාකාරකම්, විශේෂ සමගාමී ක්‍රියාකාරකම් හේතු වෙනවා. මේ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන දරුවන්ට තෝතැන්නක් වේදිකාවක් නොමැති වීම තමයි ගැටලුව වෙලා තියෙන්නේ. මම විශ්වාස කරනවා ඉදිරි දින තුන තුළ පාසලේ පැවැත්වෙන මේ නායකත්ව වැඩසටහන තුළින් කොටපල ජාතික පාසලේ නර්තන ශිල්පීන් බොහෝ පිරිසක් පාසලේ ඉන්නවා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහොම ඉහළින් තියෙන පාසලක්.
1: ඒ
2: අනිවාර්ය සංගීත ක්‍රියාකාරකම්, නාට්‍ය, රංග කලා මේ විෂයන් හැම එකක්ම මම කලින් සඳහන් කළා වගේම ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන සියලු විෂය සමගාමී ක්‍රියාකාරකම් සිදුවන පාසලක්. ඉතින් විශේෂයෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ආශිර්වාදයෙන්, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ආශිර්වාදයෙන් ඉදිරි දින තුන ඇතුළත පාසලේ පැවැත්වෙන මේ නායකත්ව වැඩසටහන තුළදී කොටපල ජාතික පාසලේ දරුවන්ගේ මේ හැකියාවන්, මේ දක්ෂතාවයන් අපිට මොනවට බලා ගන්න පුළුවන්කම ලැබෙයි මම විශ්වාස කරනවා. මේ නායකත්ව වැඩසටහන අවසානයේ ඒ දරුවෝ පාසලේ 2000කට ආසන්න සෙසු දරුවන්ටත් මේ ක්‍රියාකාරකම් ඇසුරින් ලබා ගන්නා පරිචය, ලබා ගන්නා අත්දැකීම් තුළින් නායකයෝ විදියට තමන්ගේ අනුගාමිකයෝ ටික නිවැරදි මාවතකට අරගෙන මේ දරුවන් තුළත් නිර්මාණශීලී නායකත්ව ගති ලක්ෂණ ඇතිකරන මේ වැඩසටහන හේතු වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්මාත්මීන්, විශේෂම ශිෂ්‍ය නායක මණ්ඩලයේ බාර ගුරු මහත්මාත්මීන් ඇතුළු මේ සියලුම දෙනා, දෙමව්පියන් ඇතුළු සියලු දෙනාමත් මේ වෙලාවේ මතක් කරනවා මේ වැඩසටහනට අපිට දෙන සහයෝගය සම්බන්ධයෙන්.
1: ගරු කළමනාකරුතුමනි, ලංකා බැංකුව දකුණු පළාත රංජිත් රුවන් පතිරණ මහතා, ඔබට යන්න කලින් අපේ ඇල්ෆා පරම්පරාවට මොකද කියන්න තියෙන්නේ?
0: මේ වැඩසටහන ඇත්තටම සැලසුම් කිරීමේදී අපගේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත්, ඒ වගේම මහා කළමනාකරුතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා ඇතුළු ඒ ආයතනිකා විධායක කළමනාකාරීත්වෙත් විශේෂ සහයෝගය ලැබුණ බව මතක් කරන්න ඕනි. එතකොට ලංකා බැංකුවේ ඒ සාම්ප්‍රදායිකව අපි පවත්වාගෙන යන වැඩසටහන් කීපයක් තියෙනවා. එකක් තමයි ශිෂ්‍යත්ව වැඩමුළුව. ඉතින් අගෝස්තු මාසේ පැතිශිෂ්‍යත්ව වැඩමුළුව දකුණු පළාතේ මගේ නායකත්වයෙන් අපි තැන් කීපයකම අපි පැවැත්වුවා. ඉතින් විදුහල්තුමා ප්‍රකාශ කරපු විදිහට කොටපොළ ඒ විදුහලේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දීම සඳහා අප විසින් කරන ලද ඒ ශිෂ්‍යත්ව වැඩමුළුවත් හේතුපාදක වුණා කියන එක සඳහන් වුණා. මම හිතන්නේ ඒක අපිට ඉතාම සතුටු දන ඕන කාරණයක්. ඉතින් මේ වෙලාවේදී මතක් කරන්න ඕන ලංකා බැංකුව ළමා පරපුරත් තරුණ පරපුරත් අරමුණු කරගෙන අපි සැලසුම් සකස් කිරීමේදී අපි තැන්පතු වගේම ඒ වගේම ජීවිතය ජය ගන්න අවශ්‍ය කරන ඒ මූල්‍ය පහසුකම් ලබා දීම මූල්‍ය දැනුම ලබා දීම සඳහාත් අපි වැඩසටහන් කීපයක්ම සකස් කරලා තියෙනවා. ඒකෙන් එකක් මතක් කරන්න ඕන අපි මීට ටික කාලයකට කලින් අපි ආරම්භ කරා යූත් කියන BOC යූත් ලෝන් කියන නායක්‍රමය. ඇත මේ වෙනකොට අලුත් ව්‍යවසායකයින් දස දහසක් පමණ අපි බිහි කරලා තියෙනවා. රුපියල් ලක්ෂ පහකින් ආරම්භ වෙන ඒ ණය පහසුකම් යටතේ දේශීය වෙළඳපොළ විතර නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත් විශාල ප්‍රමාණයකුත් ව්‍යවසායකයින් ඉන්නවා. ඉතින් මේ සාර්ථක වැඩසටහනක් විදිහට යනවා. ඒ වගේම මේ අය සඳහා අතදීම සඳහා අපි SME සර්කල් කියලා නැත්නම් කුඩා හා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත පිළිබඳ අවතීර්ණ වෙන පිරිසට ඒ දැනුම ලබා දීම සඳහා වෙනමම අපි ඒ කොටසක් අපි ප්‍රධාන කාර්යාලය අපි පවත්වාගෙන යනවා. ඒකට යොමුනොත් ඕනම කෙනෙකුට ඒ අවශ්‍ය දැනුම සහ ඒ පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකිනුත් යම් ප්‍රමාණයක් අපි ඒ සඳහා යොමු වෙයි කියලා. ඉතින් ඒක සඳහා අවශ්‍ය විශේෂ ණය පහසුකම් උපදෙස් ඒ සියලු දේ ලබා දීම සඳහා ලංකා බැංකුව සැදී පැහැදී සිටිනවා.
1: බොහොම සූතී නැත ෆෙමල්ෆා ස්ටුඩියෝ ලංකා බැංකුවත් එක්ක අතල් බැඳගෙන UR ලීඩ වැඩසටහනේ දෙවනි වටේ පළමු වෙන පාසල විදිහට කොටපළ ජාතික පාසලට තමයි අපි යන්නේ. ඉතින් එහි ගරු විදුහල්පතිතුමා තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. මුලින්ම එතුමා ගැන ආදරෙන් මතක් කරනවා නම් හැමතිස්සෙම කියන්නේ හොඳම දේවල් මට තියෙන්නේ කියලා. ඒක ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අපි ඔබට හැමදාම ගෞරව කරනවා විදුහල්පතිතුමනි මනෝජ් ජයවර්ධන මහතා ඔබට ආදරෙන් සමුදෙනවා. ඒ වගේම ලංකා බැංකුව දකුණු පළාත සහකාර මහා කළමනාකරු රංජිත් රුවන් පතිරණ මහතා ඔබටත් අපි ගෞරවයෙන් ආදරයෙන් සමුදෙනවා. නැවත හමු වෙමු. ඔබට ප්‍රාර්ථනා කරනවා හැම දෙයක්ම සුබ වෙන්න කියලා. මම කසනී.
3: Net FM Alpha Studio. Alpha Studio. FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 01112 863 0076 76 32

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 7 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. ඉදිරි මාස තුනේ ඉන්ධන මිල ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක්. සංවිධානාත්මක අපරාධ මර්ධනයට එන නව පනත් කෙටුම්පත ගැසට් කරයි. ශිරන්තිට අල්ලස් කොමිසමෙන් කළ කැඳවීම ගැන රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක්. වසර අවසානයට පෙර තවත් නිවාස 26,000ක් අඩු ආදායම් ලාභීන්ට.
1: net news the truth people trust.
0: ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීමේ සූදානමක් නැහැ කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අතර සංවිධානාත්මක අපරාධ මර්ධනයට එන අලුත් පනත් කැටුම්පත ගැසට් කරලා එම තොරතුරු ඇතුළු උණුසුම් පුවත්පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. මෙම මාසය අවසන් වන තෙක් ඉන්ධන මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති DJ රාජකරුණා මහතා පැවසුවේ බොහෝ විට ඉදිරි මාස තුන තුළ ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.
2: රටේ තෙල් ලොකුවට ඉෂු එකක් ඇති වෙන්න හේතුවක් නැහැ. ජනතාවට අපි ආයතනය කරන්න තියෙන්නේ කවුරු හරි කියනවට හරි සමාජ මාධ්‍යෙන් කියනවට හරි කලබල වෙලා නිකම් පොලිං වල යන්න එපා. එහෙම ගැටලුවක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා අනිකුත් සමාගම් වල තෙල් ඒ ෂෙඩ්ස් වල තෙල් අඩුයි. එහෙම පොලිමක් තියෙනවා නම් කරන්න තියෙන්නේ ළඟම තියෙන සිපෙට්කෝ පිරුම් වලට යන්න. ඒ පිරුම් වල තෙල් තියෙනවා. එතකොට මම දැක්ක සමහරු පෝලිං වල ඉන්න සමහරුගේ වොයිස් කට් වල මොකද්ද හේතුව කියලා දන්නේ නැහැ. නමුත් ඉන්නවා. අපි දිගටම ඇත්ත සංඛ්‍යාලේඛනත් එක්ක තොරතුරු දුන්නා. මේ අර්බුදේ පටන් ගත්ත වෙලේ මම හිතන්නේ ජනතාව කලබල වෙලා විශාල වශයෙන් පෝලිං වල හිටියා. අපි දිගින් දිගටම කිව්වා පෝලිං වල ඉන්න එපා. අවශ්‍ය තෙල් ප්‍රමාණය අපි ලබා දෙනවා කියලා. අපි ඒ විදිහටම කිසිම ගැටලුවක් නැතුව තෙල් ලබා දුන්නා. මේ අවස්ථාවෙත් කියන්නේ සම්පූර්ණ ඒ විශ්වාසය තියාගෙන වැඩ කරන්න. එහෙම වුණොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අර්බුදයක් තියෙනවා තෙල් නිකුත් කිරීමේ අර්බුදයක් ඒ සමාගම් වලට පාඩුයි කියලා. නමුත් තෙල් සංස්ථාවට ඒ සියල්ල දරාගෙන ගැටලුවට මුහුණ දීමේ හැකියාව තියෙනවා.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා මහතා.
3: කියන්න පුළුවන් ද නැවත ලබන පළවෙනි දවසේ
2: ඉන්නේ කියන්නේ? ඉතාමත් වගකීමෙන් කියන්න පුළුවන් තෙල් සංස්ථාව හැටියට කිසිම අවස්ථාවක අපි යෝජනා කරන්නේ නැහැ. මේ මාසේ අවසාන වෙනකන් තෙල් වැඩිවීමක් බොහෝ විට මේ මාස තුනේම ලොකු මේකක් ආවේ නැත්තම් මේ තත්ත්වය මේ විදිහට පැවතුනොත් අපිට මේ මාස තුනේම මේ තත්ත්වය පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා තෙල් සංස්ථාව හැටියට.
0: සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කිටුම්පත ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමයේ පරිදි මෙරට තුල සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලින් එළවන තර්ජන වලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම මෙන්ම ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා. පසුගිය මාර්තු 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබූ අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබුණා. මෙම වසර තුලදී පමණක් නිවාස 31,000ක් අඩු ආදායම් ලාභී පවුල්වලට ලබා දීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතා පවසනවා. net news සිව්වනමානේ වැඩසටහනට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
4: කාටද මේ ගෙවල් හම්බ වෙන්නේ
5: මේ වැඩසටහන තියෙන්නේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන තේමාව යටතේ අපි පටන් ගත්ත වැඩසටහනේ ගෙවල් 10,000ක් අපි හදනවා අඩු ආදායම් ලාභී පවුල් සඳහා දැනටමත් අපි ඒකේ වැඩ පටන් අරන් තියෙන්නේ ඊයේ වෙනකොට අපි ගෙවල් 5,000ක් ජනතා අයිතියටපත් කරා ඉතුරු 5,000ක් මේ අවුරුදු අවසන් වෙනකොට අපිට ජනතා අයිතියටපත් කරන්න පුළුවන්.
4: හඳුනගෙන තියනවාද ඔබතුමාලා කොච්චර පිරිසක් ඉන්නවා කියලා අඩු ආදායම් ලාභීන් Tamanටම කියලා නිවසක් නැති.
5: අලුත්ම සමීක්ෂණයට අනුව 6,000කට ආසන්න ප්‍රමාණයක් නිවාසයක් නැති ප්‍රශ්නෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා.
4: අපි අඩු ආදායම් ලාභීන් කොහොමද මේකට තෝරගන්නේ?
5: මේ වසර තුල ඔය තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන තේමා පාඩේ නිවාස සංවරණ අධිකාරිය විසින් කරන ලබන අඩු ආදායම් ලාභී ව්‍යාපෘති යටතේ තමයි නිවාස
4: 10,000. වාර්තාවල තිබුණා මේ අවුරුද්දේ ගෙවල් 30,000ක් දක්වා ඉලක්කයට යනවා කියලා.
5: 1,285ක විතර ඉලක්කයක් සහිතව තමයි අපි පැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපි මේක සාර්ථක කරනවා කියන එක අදිෂ්ඨානය වැඩ කරන රටේ ගෙවල් නැති ලස්සහය ඇතුළත 31,000ක ප්‍රශ්නයක්.
4: 31,000ක ප්‍රශ්නයක් ඉවරේ
5: නේද? විසඳෙනවා. සම්පූර්ණ ගත්තොත් අවුරුද්දේ ගෙවල් 30,000ක වැඩි ප්‍රමාණයක් හැදෙනවා. දිට්වා වල හැදෙන ප්‍රමාණයට අමතරව.
4: කොහොමද මේ ගෙයක් ගන්න? තමයි 31,000 කණ්ඩායමට ඇතුළත් වෙන්නේ.
5: අපි වැළපේ එකම දේ තමයි එයාට ජීවත් වීම නුසුදුසු ගෙයක් තුල ඉන්නවා නම් එයාට ඒ ගෙය ලැබෙන්න ඕන කියලා තමයි අපි.
4: මේ 31,000 මේ විදිහට තෝරගෙන ඉවරද නැත්නම් තවත් කෙනෙකුට අවස්ථාවක් තියනවද?
5: අපි මේ අවුරුද්දේ ආධාර දෙන්න ඕන සියලුම දෙනාගේ නාමලේඛන තෝරලා අවසන් කරලා තියෙනවා. මේ වැඩපටන් අරගෙන තියෙන්නේ දැන්. අපි තෝරගෙන ඉවරයි. වැඩපටන් අරන් තියෙන්නේ.
0: කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා. අද කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ච ඇසේකර. ශිරන්ති ලංකාවට කවද දෙන්නේ කියේ බලාගෙන හිටපු අයට විවිධ පෝස්ට් දාපු අයට විවිධ කතා කියපු අයට දැන් හරිනේ උත්තරේ හම්බුණානේ. අපේක්ෂිත අප ඇදුම්පත්කුත් ඉදිරිපත් කරලා ශිරන්ති ලංකාවට ආවා. ඒ ගැන තීන්දුවත් ලබන සතියේ පැමිණීමට නියමිතව තිබෙන අතරතුරේදී ඇය දැන් ගෙදර ඉන්නවා කියලා තමයි වාර්තා වන්නේ. මේ ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරුවත් කතා කරලා තියෙනවා. පවුලේ කට්ටිය එකතු වෙච්ච වෙලාවේ ඔහු කියල තියෙන්නේ අපි ඉතින් මොකද කරන්නේ බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ශ්‍රීලංකාවේ රාජපක්ෂත් මේ සිද්ධිය ගැන තමන්ගේ සිංගප්පූරු ගමන ගැන වැඩිදුර කතා කළේ නැහැ කියලයි පවුලේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ. කොහමර ලබන 13 වෙනිදා ශ්‍රීලංකාවේ FCID එන්න කිව්වා කියලා තැන් තැන්වල වාර්තා වෙනවා. හැබැයි පවුලේ සමීපතම ආරංචි මාර්ග කියන්නේ නම් තාම ලිඛිතව ගෙදරට ඒ පිළිබඳ පණිවිඩයක් ලැබිලා නැහැ කියලා. පහුගිය දවසක ආරක්ෂක අංශයට සම්බන්ධ ටිකක් ප්‍රබලයික් සම්මත පිරිසක් මුණගැහිලා සාකච්ඡා කළා තියෙනවා. මේකෙදී විවිධ කතාබහක් අතරතුරේදී ගණිමුල සංජීව ලංකාවට පැමිණීම පිළිබඳවත් වාර්තා වෙලා තිබෙනවා. මේකෙදී මේ අය කතා වෙලා තියෙනවා ගණිමුල සංජීව ලංකාවට ආපු විදිහ ගැන. කතාව මෙහෙමයි. සංජීව ලංකාවට එනවා කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ කියලා තමයි මේකෙදී අනාවරණය වෙලා තියෙන්නේ. වෙනමක් දාගෙන මිනිහා ලංකාවට ආපු වෙලාවේ එයාගේ පාස්පෝර්ට් එකේ තියෙන MRZ කෝඩ් එක ගැන තිබිච්ච ගැටලුවක් හින්දා තමයි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මොකක්ද දන්නවද ගැටලුව? මේ MRZ කෝඩ් එකේ තිබිලා තියෙන ගැහණු කෙනෙක්ගේ නමක්. ඒ කියන්නේ හොර පාස්පෝර්ට් එක හදපු පුද්ගලයාට අමතක වෙලා තිනවා මේ කෝඩ් එකේ වෙනස් කරන්න. ඒ නිසා ඇති වුණු සැකේ මත ඉදිරියට කරන ලද පරීක්ෂණවලදී තමයි සංජීවව අල්ලලා තියෙන්නේ. නැතු ඔය වෙන කවුරුත් කිව්වා වගේ අඬබෙර ගැහුවා වගේ පම්පෝර් ගැහුවා වගේ නිකන් මේක නිකන් ලොකු මෙහෙමකින් අරහෙමුණා මෙහෙමුණා ඒ වගේ සිද්ධියක් නෙමෙයි. පාස්පෝර්ට් එකේ ඩීටේල් එකක් වැරදිලා ඒ ඔස්සේ කරන ලද විමර්ශනයකදී අතනඟුවට ගත්ත කියලා තමයි එතනදී කතා වෙලා තියෙන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදුවන විවිධ වංචා සම්බන්ධයෙන් සිදුවන බව කියන විවිධ දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම net news තොරතුරු අනාවරණය කළා. දැන් මේ වාහන අවභාවිතාවක් ගැන පැමිණිල්ලක් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් වෙලා තියෙනවානේ පහුගිය දවසක. ඒ ගැනත් අපි ඔබට කිව්වනේ. විශේෂයෙන්ම මේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධයෙන් DG ගැන තමයි විවිධ චෝදනා එල්ල වෙන්නේ. මේකෙදි මේ එල්ල වෙච්ච මේ වාහන චෝදනාව සම්බන්ධයෙන් ඔඩිට් එකෙන් දැනගෙන ඔඩිට් එකෙන් ඇවිල්ලා තියෙනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න. මේකෙදි මේකට ප්‍රකාශ දීලා තියෙනවා මේකේ වැඩ කරපු දෙන්නෙක්. වැඩේ කියන්නේ මේ දෙන්නව දඩුවමක් විදිහට මත්තලට මාරු කරලා තියනලු සත් දෙහිකට කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. ඔය එළවෙන චෝදනාව ගැන කියන්නේ කාර් චෝදනාව ගැන දැනගන්න ඕන නම් සම්පූර්ණ වීඩියෝ එකක් net news අපේ වීඩියෝ වෝල් එකට ගිහිල්ලා බලන්න පුළුවන් YouTube නාලිකාවෙ. net news කණින් කොණින් ඇසුණු කතා යලිත් මුණ ගැසෙමු.
6: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: කොළඹ රිච්වේ ආර්ය ළමාරෝහලේ මේවන විට ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ ප්‍රචාරය සඳහා භාවිත කර ඇති තොරතුරු 2022 වසරේ මෙරට තුළ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ නඩත්තු කරන ලද යෙදුමක ඇතුළත් කර තිබූ පැරණි තොරතුරු මත පදනම්ව සකස් කර ඇති බවයි. එම යෙදුම 2022 ජූලි මාසයෙන් පසුව භාවිතයට ගෙන නොමැති බවද එම නිවේදනයේ සඳහන් වනවා. වර්තමානය වන විට රෝගී දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල සැපයුම නිසි පරිදි පවත්වාගෙන යනු ලබන අතර රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැපයුම් දාමයද ස්ථාවරව පවත්වාගෙන යනු ලබන බවයි රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එබැවින් වසර පහකට අධික කාලයකට පැරණි තොරතුරු වත්මන් තත්ත්වයේ ලෙස හුවා දක්වමින් පළවන මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස රෝහල් සේවාලාභීන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රිජ්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ටම්බ්ලර් රිච් පාසලේදී පසුගිය පෙබරවාරි මාසයේ සිදු වූ බිහිසුණු වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ අමරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමරිකානු බලධාරීන් පවසන්නේ වොෂින්ටන්හි පදිංචි 30 හැවිරිදී ජේම්ස් කෝඩි බ්‍රයන්ට් නැමැත්තෙක් බෙලිංහැම් නගරයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. විදේශීය රටක පුද්ගලයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ වීම යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇති බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. පසුගිය පෙබරවාරි මාසේ ටම්බ්ලර් රිච්හි ද්විතීක පාසලක සිදු වූ මෙම ප්‍රහාරය දශක කිහිපයක් තුළ කැනඩාවේ වාර්තා වූ දරුණුතම පාසල් වෙඩිතැබීම ලෙසයි සැලකෙන්නේ. ඉන් දරුවන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ වෙත ගෙන ආවේ
8: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
10: FM 95 FM 94.8 Net FM Divine Pura
11: Good morning. දැන් වෙලාව 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Melwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
5: අභිමානවත් කළුතරින් Prime Million Cream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
6: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න fresh විදියට හිතන්න. Heels life එකම fresh.
9: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
10: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තන කඩමු මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
12: ධන්නවද හොම්ස්. මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
13: මොකද්ද ඔය විසිගිරිල්ලද?
12: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝ වල රන් පදක්කම. හංගේරියා වල මීටර 91ක්. නගෝයා වල මීටර 88ටත් එහා.
13: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
12: ඇයි
13: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
14: මීටර 90ට එහා විසිවෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක Net FM Algo Town සතියේ දිනවල උදේ 7ට
2: Net FM Algo Town

0: Good morning. Udai hatai vinari atai. Ada Wednesday?
1: Mm-hmm.
0: Badada Algo no. Town patang ganna tamai hadanne. Kylie Kun. Achi nuwa. උස්බෙකිස්තාන් වල ගුඩ් මෝර්නින් කියන්නේ එහෙම උස්බෙක් කලින් ගුඩ් මෝර්නින්
2: කියන්නේ
3: දැන් ඔයා ඒවා මේවා කියනකොට මේ මගේ මූණට ඔයාගේ ඔරලෝසුවේ තියෙන ඉරේලියෙන් එන දේවල් පරාවර්තනය කරලා දෙනවනේ. දැන් අද අපි හඳ ගැන කතාවක් කරමු.
2: හඳ තියෙනවද නැති වෙලාව
3: මේ දවස්වල හඳ නෙමෙයි ඉරවත් දකින්න විදියක් නැහැ මොකද වැහි බර අහසක් නේ තියන්නේ මේ ඇත්තට එල්නිනෝ වැස්ස පටන් ගත්තද මන්ද නේ
2: ඉර
3: හැම දොමෙන් දුන්නා මේ ඉතින් කෙසේ හෝ එහෙම තමයි ඉතින් ලෝකේ ඇත්තටම පෘථිවිය මේ තරමට ඇවිල්ලා තියෙන්නේ මේ විදියට හැදිලා තියෙන්නේ ඔය මහ වරුසහවන් සහ හෙන ගැහිලිින්ද තමයි
2: ඉන්න තමානේ
3: ඔව් දැන් අපිට ඒව පොඩ්ඩක් අර මෙහෙම ගැහිලිද ගහලා තියෙන්නේ මීට වසර මිලියනයකට විතර කලින් මේවා මොනවද ඉතින් එහෙම අකුණු ඒවා මේවා වැදිලා ඊට පස්සේ ඒවෙන් එන විවිධ විද්‍යුත් තරංග ලෝහයන් වෙන වෙන සරසායන කැලිත්තිලි වලට ලක් වෙලා ඊට පස්සේ ශාකයවා අරගෙන
2: නයිට්‍රජන්
3: බිහි වෙලා ඉතින් කෙසේ හෝ මේ වගේ සෙට් එකක් අපිට ලෝකෙ දකින්න ලැබෙන්නේ ඒ වයින්ද තමයි එහෙම නොවුන නම් වෙනම සෙට් එකක් තමයි ඉන්නේ
2: නේ ඔව්
3: කොහරි මේ සෙට් එකට එකතැනක ඉන්න බෑනේ
2: ඉන්න බෑ
3: එදා ඉඳන් ওই හඳ ඉර හඳ තරු දැක්ක වෙලාවෙ ඉඳන් ඒවා කොහොමද කියලා හිත හිතම තමයි හිටියේ දැන් හඳ කොච්චර ලස්සනද අපි හැම සෞම්‍ය දෙයකටම මේ උපමාවට ගන්න හඳනේ දැන් සාර වගේ ලස්සන ගෑනු ළමෙක් දැක්කත් අපි කියන්නේ අම්මේ වාගේ සඳ වගේ මූණ කියලා හැබැයි ඉතින් ඒවා ඉතින් සාහිත්‍ය ඇත්ත මිසක් මේ මහා පොළොවේ ඇත්ත නෙමෙයිනේ දැන් මොකද සාරගේ මූණ ආවට තියෙනවද ඒක
0: මං කියන්නේ ඇද්ද මගේ මූණේ ආවට පෙන්නලාද කියන්නේ
3: මේ ඉතින් ඒකෙන්ද හරි අසාධාරණ කතා කොහොම වුණත් මේ හඳේ අඳුරු පැත්තක් තියෙනවා ඕනම දෙයක වගේ.
2: ඔව්.
3: ඒකට හේතුව තමයි ඒ කියන්නේ කවදාවත් අපිට පෘථිවියට පේන්නේ නැති පැත්තක් තියෙනවා. මොකද 2026 අප්‍රේල් පළවෙනිදා අර රවුමක් ගහලා ආවනේ හතර දෙනෙක් ලෝකෙ ගිහිල්ලා ඒ අඳුරු පැත්තත් බලලා
2: Artemis 2
3: එක. ඉතින් ඊට කලින් 1959 තමයි ඇත්තටම මේ Luna 3 යානය හඳේ අඳුරු පැත්තේ පළවෙනි ඡායාරූපේ ගත්තේ. ඒ ගත්තේ සැප්තැම්බර් 7 වෙනිදාක. ඒ තමයි ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිසා හඳේ දැකපු නැති පැත්ත ඔහොම හරි බලාගත්ත වෙලාව. ඒක හඳට ගොඩ බැස්සා වගේම සෑහෙන වැඩක්. මොකද හඳේ එක පැත්තක් අපිට පේන්නේ නැති වෙන්න හේතුව තමයි දැන් අපි දන්නවනේ හඳ අපි වටේ යනවා කියලා පෘථිවි වටේ යනවා කියලා. දැන් හඳ අපි වටා භ්‍රමණය වෙනවා. අපි වගේම හඳත් පරිභ්‍රමණය වෙනවා. කියන්නේ හඳ වටාත් කරගෙනවා. එතකොට අපි වටා යන්න යන කාලයට සමානුපාතික කාලයක් තමයි හඳ වටා කරගෙනවත් යන්නේ. එතකොට හැම වෙලාවෙම පෘථිවියට එයාගේ එක මූණක් විතරයි වෙන්නන්නේ. පේන්න තියෙන්නේ. අනිත් පැත්ත හැම වෙලාවෙම අපිට කිසිසේත්ම පේන්නේ නැහැ. ඒක තමයි ඔය 1959 Luna 3 යානය ගිහිල්ලා ඡායාරූපයක් ගත්තේ. ඊට පස්සේ මේ 2026 වෙනකම්ම සැරෙන් සැරේ හඳේ අඳුරු පැත්තට ගියා. චීන යානයක් මට මතක විදියට ගොඩ බැස්සුවා මේ බස්සා ඉවරලා ඒක රෝවර් එක එහෙට මෙහෙටත් ගියා අඳුරු පැත්තේ.
2: ඉන්දියාව ගියා
3: හඳේ තියෙන ලොකුම ආවාටයට තමයි ගොඩ බැස්සේ. ඒක කිලෝමීටර 1000 ගානක් ලොකුයි. ඒකම කිලෝමීටර 13ක් ගැඹුරුයි. එතකොට ඒගොල්ලෝ ඒ තැනකට බැස්සුවේ ඇත්තටම ඇතුළටම ගියාම තියෙන දේවල් වඩා හොයාගන්න පුළුවන් අද හැදිච්ච විදිහ පිළිබඳව එහෙම. ඉතින් කෙසේ හෝ දැන් ওই අඳුරු පැත්ත කියන එකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒ අඳුරු පැත්ත කියන්නේ අපි හිතනවානේ දැන් අපිට හොඳට දිලිසෙන හඳනේ වැඩි හරියක් පේන්නේ ඉතින් අමාවක දවසුත් තියෙනවා. ඒත් හැබැයි අපි හිතනවා අපිට පේන්නේ නැති පැත්ත ඩාර්ක් සයිඩ් එක කියලා. ඒක ඇත්ත නෙමෙයි. මේ වගේම ඉරේලිය ඒ පැත්තටත් වැටෙනවා. මේ දැන් හඳට දවසක් උදා වෙනවා වගේම මේ හඳේ අඳුරු පැත්තටත් දවසක් උදා වෙනවා. ඒක දැන් ඇත්තම කිව්වොත් හඳේ අපිට නොපෙනෙන පැත්ත මිසක් හඳේ අඳුරු පැත්ත නෙමෙයි ඔය නියම් කතාවට කිව්වට. ඉතින් අඳුරු පැත්තේ තියෙන්නේ මොනවද?
1: මොනවාද?
3: අඳුරු පැත්තේ අපිට මේ පැත්තේ හාවාට පේන්නේ ආවාට හින්දානේ.
1: ඔව්.
3: නේද?
1: ඔව්.
3: අපිට හාවව පේන්නේ ආවාට හින්දානේ. ඔව්. ආවාට සහ කඳු හින්දානේ. ඊට වැඩිය ඉතාමත් කඩතුළු සහිත පොළොවක් තමයි ඒවල තියෙන ඡායාරූප වලින් පේන්න
1: තියෙන්නේ.
3: එතකොට අර මේ පැත්ත නම් අපිට පේන පැත්ත නම් තැලි තලා තියෙනවා යම්කිසි ප්‍රමාණයක. එහෙම කිසිම එකක් එහෙ නැහැ කියලා තමයි කියන්නේ. මොකද සෑහෙන්ඩ අභ්‍යවකාශයෙන් ආපු දේවල් ගැටලා තියෙනවා. මට හිතුන සමහරලාවට අභ්‍යවකාශයේ ඉඳන් එන සමහර කෑලි බෑලි සුන්මුන් එයාගේ අඳුරු පැත්තේදී අපිට ආවරණය කරලා දුන්නනේ පිට දීලා නවත්ත ගත්තා වගේ සීන්යක් වුණාද කියලා. ඒ කියන්නේ හඳේ අපිට පේන්නේ නැති අඳුරු පැත්ත අපේ නිකන් අපි කාට හරි ගහන්න එනකොට පිට දීලා වළක්වගන්නේ
1: නවත්ත ගන්නවා.
3: ඔව් අන්න ඒ වගේ දෙයක් වුණාද කියලා. සහ අනිත් එක හඳේ අඳුරු පැත්තේ තියෙන විශේෂම දේ තමයි කිසිම රේඩියෝ තරංගයක් ඒ පැත්තේ නැහැ. වෙනකක් තියා රෝවරයක් සහිත චීන යානය හඳේ අඳුරු පැත්තේ 2026 තුනා උක.
1: ඔව් ආටමිස් එක ගිය වෙලාවෙත්
3: ආටමිස් එක ගිය වෙලාවෙත්
1: තුනා 40කට
3: විතර 40ක් විතර. මොකද ඒ හඳේ කබොල්ල හරහා එන්න බෑනේ තරංගයක් එවනවනම්. දැන් චීන යානේ වෙන පොඩි වැඩක් කළා. දැන් ඒගොල්ලෝ රෝවර් එකට දැන් සංඥා දෙන්න බෑනේ මේ මේවන්ට රිමෝට් කන්ට්‍රෝල් එක මේ පොළවේනේ තියෙන්නේ. ඒගොල්ලෝ අර වගේ පුංචි චන්ද්‍රිකාවක් හඳටයි අපිටයි දෙගොල්ලන්ටම පේන තැනක හයි කරා අරක යවන්න
1: ඉස්සෙල්ලා.
3: ඊට පස්සේ ඒකෙන් මේ යවන තරංග ඒකෙන් පරාවර්තනය කළා තමයි අර චීන යානයට ලබා දුන්නේ. එහෙම තමයි පින්තූර ගත්තේ. ඉතින් කෙසේ හෝ ඒ මොහොතේ ඇති වෙන මිනිසා විසින් නැති කරපු රේඩියෝ තරංගය අර වෙන කිසිම රේඩියෝ තරංගයක් ඒ ප්‍රදේශයේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම ලෝකයේ සමහර දේවල් නිශ්චය කරගන්න දැන් පෘථිවිය රේඩියෝ තරංග වලින් කටව වෙලානේ තියෙන්නේ.
1: මේ අදි ඇඟේ වදිනවා.
3: ඈ
1: මේ අදි ඇඟේ වදිනවා.
3: දැන් අපිට තරංග නැති ලෝකයක් පිළිබඳව හිතාගන්න බෑ.
1: දැන්
3: මීට අවුරුදු 200කට විතර කලින් ওই අකුණු ගැව්වම ඇති වෙන විශ්වයෙන් යන තරංග අර වෙන තරංග තිබුණ නෑ.
1: ඊට
3: පස්සේ මේ විදුලි තරංග X-ray ඒවා මේවා අපි හදන්න ගත්තාන් පස්සේ මේක දැන් ෆිල් වෙලා තියෙන්නේ. මට මතකයි 2000 විතර එක්තරා අදහසක් ආවා ලෝකේ තියෙන සියලු ටෙලිවිෂන් සහ රේඩියෝ ට්‍රාන්ස්මිෂන් විනාඩි 10කට නවත්තන්න. විනාඩි 10කට ලෝකේ සියලු ට්‍රාන්ස්මිෂන් නවත්තලා කන් දෙන්න අපි පෘථිවියෙන් නිකුත් නොකරන තරංග වලට අමතරව මොනවද තියෙන්නේ කියලා හොයලා බලන්න. දැන් මේවා අර මොනවද හාමනයිස් වෙනවනේ. තරංග මත තරංග බිහි වෙනවනේ. ඉතින් ඒකින්ද අර තරංගයන් අල්ලගන්න බෑ. ඉතින් අර හබල් දුරේක්ෂය මගින් මේ ඒ මොහොතේ ඒවා නිරීක්ෂණය කරන්න. හැබැයි ලෝකයේ තියෙන ආරක්ෂක ප්‍රශ්න හින්දා මොකද ඔය ආරක්ෂ සංඥා ඒවා මේවා යවන්නත් පාවිච්චි කරන්න දැන් රේඩියෝ තරංගනේ. ඒකින්ද ලෝකයේ එක කට්ටියක් ඒකට කැමති වුණ නැහැ. ඒකින්ද වැඩේ ජෝන් බාස්ට ගියා වැඩේ කෙරුණ නැහැ. දැන් ඒකින්ද විද්‍යාඥයන්ගේ අදහස තමයි කිසිම තරංගයක් නැති චන්ද්‍රයාගේ අඳුරු පැත්තේ මේ රේඩියෝ දුරේක්ෂයක් හයි කළා විශ්වයෙන් එන තරංග නිරීක්ෂණය කරමු කියන එක. ඒකට ඇතැම් පිරිසක් විරුද්ධ වෙනවා. හඳ කාටවත් අයිති නැහැ නේ අර ට්‍රම්ප් මේ බයිලා ගැව්වට. එහෙම යාට
1: අයිති නැහැ.
3: ඔව් ඒ මිනිස්සුයි ඉතින් වර උදේන කිට්ටම එක එක දේවල් ඔය එක එක යාට ශාරීරික ප්‍රශ්න ඇති වුණාම එක එක පෝස්ට් දානවා. මේ එහෙම නැතුව ඉතින් අය මොකද ලෝකය කිව්වා ලෝකයේ එක පිරිසක් කිව්වා දැන් තරංග නැති මේ ප්‍රදේශයක් කියලා අපි හඳුනගෙන තියෙනවානේ චන්ද්‍රයාගේ අඳුරු පැත්ත. දැන් අපි අරන් ගිහිල්ලා මේකේ දුරේක්ෂයක් හයි කර හැටිය අර පෘථිවියට වෙච්ච දේම තමයි
1: වෙන්නේ.
3: එහෙම නැතුව අපි විටින් විටේ ඕනේ නම් මේ තරංගයන් පිළිබඳව පරීක්ෂණ කරමු කියලා. ඉතින් කෙසේ හෝ මිනිසාගේ එක්තරා ආකාරයක විස්මජනක කාරණයක් තමයි ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිහාට පේන්නේ නැති හඳෙත් අනිත් පැත්ත බලාගත්තා. වැඩේ තියෙන්නේ මිනිහාට තාමත් තමන්ට නොපෙනෙන පැත්ත බලාගන්න විදියක් නැහැ. හඳේ අනිත් පැත්ත බලාගන්න ඉස්සෙල්ලා ඇල්ගෝ ටවුන් එකත් එක්ක එකතු වෙලා අද අපේ ජීවිතවල අනිත් පැත්ත බලාගන්න ට්‍රයි එකක් දෙමු.

0: 근데 하다이 미나디 비시 하다이 알고 다음에 벨라브 아치 단나데
1: 오우
0: ඊයේ මම මේ වැඩ ඉවර වෙලා පොඩක් රෑ වුණා ගෙදර යද්දි මම කහිර පණිද්දි
1: කහිරනේ සුදු ඉරනේ කහිර නෑ මේ
0: දැන් ඔව් සුදු ඉර
1: මේ පැත්තේ දෙන ඔක්කොම සුදු ඉර
0: සුදු ඉර සුදු ඉර දැන් අර ලයිට් එක පත් වෙනකන් ඉන්න ඕනේ අපි අර පෙඩෙස්ට්‍රියන්ට පණින්න ඒක පත් වෙනකන් ඉන්න ඕනේ
1: ස්විච් එක ඔබලා ටිකක් ඉන්න ඕන
0: බලන් ඉන්න කලින් පණින්න එපා පාරේ වාහන නැහැ
1: කලබල වෙන්න එපා මම දැකලා තියෙන දැන් ඔය සමහර වෙලාවට මේ කොටුවේ එහෙම
0: දැන්
1: කොටුවේ අපි දන්නවනේ මේ CTB බස් ස්ටෑන්ඩ් එක තියෙනවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක තියෙනවා ස්ටේෂන් එක තියෙනවා සෑහෙන පිරිසක් ඉන්න තැනක්නේ කට්ටියට හරි කලබලේ කොළ වැටෙනකන් ඉන්න බෑ පයින්නවා ඊට පස්සේ ඉතින් මොන හරි වුණාට පස්සේ අඬලා වැඩක් නැහැ ඒකින්ද මේ එහෙම කලබල වෙන්නේ
0: බෑ ඒක තියෙන්නේ ඔයාලට
1: මම දවසන්නේ මම හැමදාම එහෙම විනයගරුක පුරවැසියෙක් විදිහට කොළ වැටෙනකම් බලාගෙන
0: ඉන්නවා.
1: සමහරවිට වාහන නැහැ දෙපැත්තේ මම බලාගෙන ඉන්නවා තනියම කොළ වැටෙනකම්. බලන්න මුළු ලංකාවම දකින්නවනේ මාව මගේ තියෙන විනය.
0: බලන්න කොච්චර හොඳ ළමෙක්ද කියලා හැමෝම අචීගේ ඉගෙන ගන්න කොළ පාට වැටෙනකම් ඉඳලා පනින්න.
1: හරි දැන් ඔයාලට මොකද උනේ සුදු ඉරේදී?
0: මට උනේ දේ තමයි මම එතනට එද්දි වහිනවා.
1: ගෙනල්ලා මොන හරි නැති වුණොත් එහෙම ඔය වැස්සට වඩා හපන්
0: ඉතින් මගේ යාපැත්තරාව ගෑන ළමෙක් එයාට කොඩයක් තිබ්බා එයා ටිකක් මන් දිහා බැලුවා මන් තෙමෙනවා මගේ මූණත් බෙරි වෙලා එයාව ආට කුඩේ යටට එන්න ඕනේද කියලා මේ ඊට පස්සේ කමක් නැහැ අපි මම පාර මාරු කරන්නම් කියලා. එයා මම කුඩේ යටින් පාර මාරු කළා. එයා දකුණු පැත්තට ගියා මම වම් පැත්තට ගියා. එයාත් මගේ වයසෙන් මගේ ළමයි. දැන් උතන බලන්න ඉකනේ එයා ඔෆර් කරානේ මට උදව්වක්.
1: ඔව්නේ.
0: නේ කොච්චර ලස්සන වැඩක්ද?
1: ඔව් ඇත්තටමනේ ඒක මාරයි. ඒ කියන්නේ මේ අපි හිතනවානේ මේක පොඩි වැඩක් කියලා. ওই කුඩේ අල්ලන එක මොකද්ද? එයා පැත්තට යනකම් ඔක සාමාන්‍යයි කියලා. නෑ එහෙම නෙමෙයි. මේ ඇත්තටම අපි ඔකට කියනවා මේ අර සහකම්පනයක් සහිත කට්ටිය කියලා.
0: එම්පත් කෙනෙක් නේ
1: සහකම්පණය කියන එක තමයි මේ අපේ ශිෂ්ටාචාරය මේ විදිහට ශිෂ්ටවත් කරේ. එහෙම නැත්නම් අපි මෙච්චර ශිෂ්ටාචාරගත වෙන්නේ නැහැ. සහකම්පණය කියන එක අපේ ජීවිතවල තියෙන ඕන. සමාජවල අපිට ඇත්තටම නැති දෙයක් නේ ඔක. අපි මේ කොච්චර අපි හොඳයි කියලා කතා කිව්වත් අපි කොච්චර සුදු චරිත කියලා කියන්න හැදුවත් ඒක එහෙම නෙමෙයි. සහකම්පණය කියන එක මතු වෙනකන් ඒක එහෙම
0: නෙමෙයි.
1: ඉතින් ඇත්තටම සහකම්පණය කියන්නේ පොඩි පොඩි දේවල්.
0: අර
1: තව කෙනෙක්ගේ දුකක් තමන්ට වුණාහා දැනෙන එක තමයි සරලවම සහකම්පණය කියලා කියන්නේ.
0: ඒ ළමයට හිතෙන්නේ නැති එයා කුඩේ නැතුව ආවනම්
1: එයා
0: තෙමෙනවා වගේම දෙන්නේ මං තෙමෙන්නේ
1: කියලා
0: මට පොඩි උදව්වක් කරේ. ඉතින් මං කියන්නේ හැදියාචි. ඔයාගේ දවසේ ඔය වගේ පොඩි පොඩි දේවල් හම්බෙනවනේ ඔයාට. ඔයාගේ පොඩි පොඩි ඉන්සිඩන්ට්ස් ඔයාට හම්බෙනවා.
1: හම්බෙනවා සහ ඒ වගේ පොඩි පොඩි ඇක්ට්ස් වාටත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි. ඔව්.
1: පොඩි පොඩි.
0: පොඩි පොඩි දේවල් ඔයාට කිසිම වියදමක් නැහැ. ඔයාගේ කිසි හානියක්
1: වෙන්නේ නැහැ.
0: ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් කරන්න. එතකොට ඔයාටත් එන අමුතු තෘප්තියක්. මං අද කෙනෙක්ට උදව් කරා. එයා තෙමෙන් නැතුව පාරෙන් එහා පැත්තට ගියා. සමහර විට ඇස් පේන්නේ නැති මිනිස්සෙක්ට පාර පනින්න උදව් කරනවා වෙන්න පුළුවන්. සමහර මං දැකලා තියෙනවා බහුවොන්ට පාර පනින්න උදව් කරනවා. මේ ඒ වැඩේ මමත් කරනවා. මේ හරි ලස්සනයි ඒ දේවල්. ඒ දේවල් තමයි අපේ ලයිෆ් එක ෆ්‍රෙෂ් විදියට තියාගන්න යාචි.
1: සහ මේ මම දැකලා තියෙනවා සාරා උදේට දැන් මමත් එනවානේ පාර දිගේ වැඩට මේ සාමාන්‍යයෙන් කොළ වැටුනේ නැතත් අර ඉස්කෝල යන කට්ටිය පාර පනින්න බලාගෙන ඉන්නවනම් කාර්ට් එක ඇවිල්ලා ගාන්ට නවත්තලා බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ
0: පයින්නකන්
1: අන්න ඒව හරි පොන්චි දේවල්
0: හැබැයි
1: ඒවෙන් ලොකු වෙනස්කම් අපේ රටට කරන්න පුළුවන් හැකියාව තියෙනවා අන්තිමට ඔක්කොම අපේ ඇටිටියුඩ්ස් තමයි ආකල්ප තමයි ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ අනිත් කෙනාගේ ජීවිතේ නැවුම් කරන්න ඔයාගේ ජීවිතේ නැවුම් කරගන්න ඔයාට පුළුවන් මේ වගේ පොඩි පොඩි දේවල් වලින් මේ පොඩි පොඩි ක්‍රියාකාරකම් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න
0: එහෙම
1: පොඩි පොඩි දේවල් වෙන තව තැනක් තමයි කීල්ස් ඒ කියලා කියන්නේ
0: කීල්ස්
1: එකට ගියාට පස්සෙත් ඔයාට ඔය වගේ පොඩි පොඩි දේවල් ගොඩාක් හම්බෙනවා
0: හැබැයි
1: ඒවෙන් ඔයාට කරන බලපෑම සෑහෙන්න ලොකුයි
2: පොඩි දෙයක් කියන්නේ කීල්ස් එකේ දැන් ඊයේ මහා වරුසාවනේ
1: ඔව්
2: ඉතින් මහා වරුසාව කියලා ඉවරලා නොකා නොබී ඉන්න බෑනේ
0: බෑ බෑ එතකොට බඩගිනි වැඩි
2: ඔව් රෑදවල් මහන්සි වී
1: කන්නේ රැස් කරයි ගුඹියෝ
2: ගුඹියෝනේ
0: ඔව්
2: හරිද මේ දැන් කීල්ස කොච්චර එන පාරිභෝගිකයන් ගැන හිතලා තියෙනවද කියනවනම් මේ මම ඊයේ වරුසාව යනකොට ඒ සිකියුරිටි නිලධාරිනියක් මේ මට මේ අර වෙනම දාන්න බාස්කට් තියලා තියෙන කුඩ තියලා යන්න ඇතුළට වතුර යන්න ඇති වෙන්න ඊළඟට මේ එහෙම ඒ එතනත් බැරි වුණාම දැන් කුඩ ඉහෙල්ලා තියන්න බෑනේ මේ තියෙන ඉඩකඩ ප්‍රශ්නෙත් එක්ක මේ මට අර මේ ෂොපින් බෑග් පරණ ෂොපින් බෑග් ටිකක් තියාගෙන ඒ කියන්නේ ඒක කීල්ස් පාලනය කියලා නෙමෙයි වෙන්න පුළුවන් මේ දුන්න කුඩේ දාන්න කියලා ඒ කියන්නේ කීල්ස් එකේ ඇතුළට වතුර යන එකත් බේරෙනවා අපේ කුඩෙත් බේරෙනවා අපි නැත්තම් එහෙන කනස්සල්ලකින් දැන් මේක තියලා යන්නේ කොහොමද කවුරු සංයයිද මේ කීල්ස් එකට নানা ප්‍රකාර කීල්ස් එක හොඳ වුණාට කීල්ස් එකට යන්නේ නැහැ අපි හොඳ නැහැ නේ
1: අපි හොඳ නැහැ
2: මම ගණන් ගන්නවනේ
0: නුවත් බේරෙන්න ඕනේ නෝ කුඩේ ගෙදර අරන් ගියේ
2: නැත්තම් මට ප්‍රධානම ප්‍රශ්නේ
1: කුඩේ අරන් යන්න
2: කුඩේ අරගෙන ගියේ නැත්තම් ඊට පස්සේනේ ආයෙත් නගුණා හැරිලා යන්න ඒ අවුවද වැස්සද කියලා නෑ මෙහෙමනේ අපිට වෙන්නේ

0: අනිවාර්යයෙන්ම ඉතින් ඒ වගේ පොඩි පොඩි සිතුවිලි අලුත් අත්දැකීම් අලුත් අවස්ථාවන් එක්ක තමයි වාගේ ජීවිතය අලුත් වෙන්නේ සහ තව කෙනෙක්ට ඒ ජීවිතේ අලුත් බව හැඟෙන්න ඔයාට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් යන්න ළමේ කීල්ස් එකට ගියාට පස්සේ ඔයාට වාගේ මුළු ජීවිතේම ෆ්‍රෙෂ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වගේ පොඩි දේවල් ගොඩක් ඔයාට හම්බෙන තැනක් තමයි කීල්ස් එක කියලා අපි කියන්නේ.
1: හරි.
0: ඉතින් සාර කිව්වා වගේ පොඩි දෙයක් කරලා බලන්න.
1: ඔයාට
0: ලොකු නැවුම් බවක්
1: තේරෙයි. හරි. දැන් ඊට පස්සේ ඔයා යන්න ඕනේ තැනක් තමයි අනිවාර්යයෙන්ම දම්රෝ එක කියලා කියන්නේ.
0: දම්රෝ එක.
1: ඔයාගේ ගෙදර පොඩි වෙනසක් කරන්න ඕනේ නම්, ඔයාගේ ඔෆිස් ස්පේස් එකට අලුත් ලුක් එකක් දෙන්න ඕනේ නම්, ඔයා හිත ඉන්න එපා මම මොකද්ද කරන්න කියලා. යන්න දම්රෝ එකට. ඔයා කරන්න හිතුවටත් වඩා ලස්සන අයිඩියාස් ඔයාට ඒ දම්රෝ එකේ තියෙන සෙටප්ස් බලාගෙන හිටියා.
0: ඔව්, දැන් දම්රෝ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන ඔයාට විවිධ මාදිලියේ ගෘහ භාණ්ඩ, ඊට පස්සේ නිදන කාමර කට්ටල සෙටප් එක විදිහට ඔයාට මුළු බෙඩ්රූම් එකම දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට තියෙන අර බෙඩ්රූම් එක කියලා බිත්ති ටික වට කරලා හදන්න විතරයි. ඇතුළට ඕන කරන ඔක්කොම ඔයාට දම්රෝ එකෙන් එකම තැනකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කෑම මේස කට්ටල, ඊට පස්සේ නවීන සෝෆා මාදිලින් ගණනාවක් තියෙනවා. 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ 100 ඇතුලේ ඔයාට ඕන එක නැත්තම් ඔන්න ඔයාට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මට මෙහෙම නෙමෙයි මෙහෙම ඕනි කියලා. ඔය දැන් කට්ටිය මේ Pinterest වල එහෙම සෑහෙන්නේ එහෙම යනවා නේ කෙනෙක් තෝරන්න එක එක ඒවා. එහෙම තෝරගත්තට පස්සේ ඔයාට මෙහෙමම එකක් ඕනි කියලා හිතනොත් යන්න දම්රුවකට ගිහිල්ලා කියන්නේ ඒගොල්ලෝ කස්ටමයිස් කරලා දෙනවා. ඒ වගේම තමයි ওই කාර්යාල වලට ගැලපෙන, ඔෆිස් ස්පේස් වලට ගැලපෙන ගෘහ භාණ්ඩ මේ ඕන දෙයක් ඔයාට දම්රුවකින් ගන්න පුළුවන්. අපි ඊයේත් මතක් කරානේ මේ වෙලාවෙත් සෑහෙන පිරිසක් ඔෆිස් වල නැතුවට ගෙදර ඉඳන් ලංකාවට ඩොලර්ස් අරගෙන
1: එනවා.
0: ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ ඔෆිස් ස්පේස් එක ලස්සනට හදාගන්න. ඔන්න ඔයාටත් යන්න පුළුවන් තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් දම්රෝ වොෂින් මැෂින් ගැන මතක් කරන්න ඕනේ, දම්රෝ ෆ්‍රිජ් ගැන මතක් කරන්න ඕනේ. මොකද අපේ ගෘහණියන්ට නැතුවම බැරි දේවල්. යන්න දම්රෝ එකට. දම්රෝ එකට ගියාට පස්සේ ඔයාලට ඩිස්කවුන්ට් දීමනාවන් ගණනාවක් හම්බෙනවා. මේ කාලේ පුරාවටම ප්‍රදර්ශනකර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. කැමති එකට ඔයාලට යන්න පුළුවන්.
1: කැමති එකට ළඟම එකට යන්න ඕවා.
0: ළඟම එක වෙන්න ඕනෙත් නෑ.
1: එහෙම
0: නේ, ඔයාලට දුර යන්න ඕන නම් දුර එකට යන්න.
1: පොඩි රයිඩ් එකක් යන්න ඕන නම් ගිහිල්ලා ඇත්තරම ගිහිල්ලා අරගෙන එන්න. හැම ටවුන් එකේම අනිවාර්යෙන් දම්රෝ එකක් නම් තියෙනවාමයි. හරි.
0: ඊට පස්සේ
1: ඊටපස්සේ ආඩ කොට දැනන්න ඕන නැති ඊටපස්සේ.
0: ඊටපස්සේ මට මතක් වෙනවා මේ අපේ පොඩ්ඩන් ඊළඟ પરම්පරාව
1: ගැන.
0: අපි ඒගොල්ලෝ ගැන කිසිම වෙලාවක අමතක කරන්න හොඳ නෑ.
1: අපි
0: මේ හැම දෙයක්ම කරන්නේ. මේ නැවුම් වෙන්නේ, මේ අලුත් වෙන්නේ, මේ සම්පත් ඉතුරු කරන්නේ අපේ ඊළඟ પરම්පරාව වෙනුවෙන්. ඉතින් ඒගොල්ලන්ට ඒ දේවල් කරනවා වගේම තමයි යාළගේ පෝෂණය ගැනත් අපි ලොකුවට හිතන්න ඕන. අපි දැන් ඊයේ කතා කරා ජෙනරේෂන් C එක ගැන.
1: නේ?
0: Gen Z එක ගැන කතා කරා, Gen Alpha ගැන කතා කරනවා, Beta ගැන කතා කරනවා. ඔය වගේ ඉස්සරහට මේ પરම්පරාව යනවා. මේගොල්ලෝ හරිම මේ ස්මාර්ට්. මේගොල්ලෝ වෙනුවෙන් සූදානම් වෙලා තියෙන ලෝකය ඊටත් වඩා ස්මාර්ට්. එතකොට ඒගොල්ලන්ව අදම මේ අනාගතය වෙනුවෙන් සූදානම් කරේ නැත්නම් සාරා ඒගොල්ලෝ ලෝකේ තනි වෙන්න පුළුවන්.
1: ඒගොල්ලන්ට
0: මේ රැට් රේස් එක දුවන්න බැරි වෙන්න පුළුවන්. අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් අපිට මේ රේස් එක දුවන්නම සිද්ධ වෙනවාමයි.
1: ඒක
0: තමයි ඇත්ත කතාව.
1: ඒ
0: නිසා තමයි අපි ගෙදර ඉන්න ආදරණීය වැඩිහිටියන්ට මතක් කරන්නේ වාගේ අවුරුදු 5ට අඩු පොඩ්ඩට ඕන කරන වැදගත් පෝෂක පදාර්ථයන් වගේම යකඩ ප්‍රෝටීන් මේ හැමදේම නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්න නම් Anchorpedia Pro MF GM දෙන්න කියලා අද ලොකුවට හිතන ඔයාගේ පොඩ්ඩව ස්මාර්ට් විදිහට අනාගතයට සූදානම් කරන්න එතකොට ඔයාට පුළුවන්.
1: රයිට්. දැන් අපි කතා කරනවනේ අචියා කොහොමද ලයිෆ් එකේ හොඳ ස්ට්‍රක්චර් එකක් දාගන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා හදන ගොඩනැගිල්ලෙත් හරි ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. හරිද? එතකොට ඔය පාසන වැඩ තියෙනවනේ. ඒක හදද්දී එක එක පාසන වැඩ තියෙනවනේ. හිතන්නකො ඔයා නිකන් බාල මොනවා හරි දාලා පෑසුවා කියලා. ඊට පස්සේ ඔයාගේ කන්සීක්වන්ස් එක එන්නේ අවුරුදු ගානකට පස්සේ.
0: අනිවාර්යයෙන්ම අපි හැම වෙලේම කියන කතාවක් තියෙනවානේ. අපිට පේන්නේ නැති තැන්වල ගොඩාක් අනතුරු තියෙනවා.
1: ඒවා
0: අපිට පේන්නේ නැති නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ
1: නැහැ.
0: ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔය පාසන කරන වැඩවලට අනිවාර්යයෙන්ම මේ භාවිතා කරන්න ඕන. වෙන මොනාවක් නෙමෙයි.
1: Melva welding electrode.
0: ඉතින් SLS සහතිකයත් එක්ක ලංකාවේ ඔයාලට හම්බෙන එකම welding electrode එක තමයි Melva welding electrode කියලා කියන්නේ.
1: ඒක නිසා මෙල්වම පාවිච්චි කරන්න කියලා ආට මතක් කරන ගමන් අපි අනාසින්දුවක් අහන්න.
0: අපි ගිල්ලා ආයෙනවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උදේ 7:42 දැන්.
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 2779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසිසයි.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
8: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
8: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
10: NLB ආයුබෝවන් අවතම ලොතරැය්ය. දිනුම් භූවේ ආයුබෝ වේවා.
11: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LB Finance වෙතින් දැන් ලීස් එක පැය තුනෙන්. LB Leasing. අද තමයි හොඳම දවස.
12: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
13: ඊසි නිසා ඇත්තටම ලේසිද?
14: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
15: FM 95, FM 94.8, NET FM. FM 95, 94.8, NET FM. දිවයින පුරා

0: උදේ 7යි විනාඩි 48යි අල්ගොටාම වෙලාව.
1: හරි.
0: බෑ ඔය දෙන්න වරක්කු ඇඩි. වරක්කු ඇඩි.
1: නෑ නෑ මේ මම මොකක්ද දන්නවද මේ කියව කියව හිටියේ. දැන් අර රුසියාවේ අපි ඊයේ මතක් කරානේ මේ වෛරස තත්ත්වයක් ගැන, අවුට්බ්‍රේක් එකක් ගැන.
0: ඔව්.
1: මේ සර්බියාවේ නැගෙනහිර රුසියාවේ සර්බියාවේ සිද්ධ වෙච්ච අවුට්බ්‍රේක් එක ගැන. මේක තාම ටික අවදානම් සහගත තැනක තමයි තියෙන්නේ. හේතුව වෙලා තියෙන්නේ මේ තොරතුරු නැති එකලු. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා. අපි අහනවා කියන්නේ
0: නැහැ නේද? කියන්නේ
1: නැහැ. ඒගොල්ලෝ තමයි.
0: බලන්න එක ලෝක සෞඛ්‍ය සංවිධානය.
1: ලෝක සෞඛ්‍ය සංවිධානය.
0: ඒකට ඒගොල්ලෝ අපිට කියනවා අපි අහනවා ඒගොල්ලෝ කියන්නේ නැහැ කියලා.
1: දැන් මෙහෙමනේ දැන් අපි වගේ රටක් වුණා නම් එහෙම අහා ඉන්නේ
0: නැහැ.
1: කෙලින්ම අපිට කියන්න සිද්ධ වෙනවා.
0: සිද්ධ වෙනවා.
1: දැන් මේ රුසියාවේනේ ඒකින්ද මේ රුසියාවෙන් අහනවලු ඒගොල්ලෝ කියන්නේ නැහැලු කොහමරි ඉතින් මේ සිදුවීම ගැන අපි ඊයේත් කතා කරා ඇල්ගොටවුන් එකේ අවුරුදු 29ක තරුණියක් තමයි ජීවිතක්ෂයට පත් වෙන්නේ මේ විද්‍යාගාරයේදී මේක මේ හඳුනා නොගත් නියුමෝනියා තත්වයක් නියුමෝනියා තත්වයකින් තමයි මේ යන්නේ හැබැයි මොකද්ද රීසන් එක කොහොමද මේක ආවේ කියලා තමයි හොයාගෙන නැත්තේ ඉතින් ඒ ගැන දැන් පරීක්ෂණ සිද්ධ කරන්න පටන් ගන්න තියෙනවා කොහොමහරි මේ රුසියාවේ නැගෙනහිර රුසියාවේ සර්බියාවේ තියෙන ඇන්ටිප්ලේග් ඉන්ස්ටිටියුට් ඔෆ් සයිබීරියා හි සේවය කරපු තරුණියක් තමයි මේ විදියට ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට විද්‍යාඥයින් 12 දෙනෙක් ඇතුළුව 200ක කාර්ය මණ්ඩලයක් නිරෝධායනය කරලා තියෙන්නේ.
2: එහෙනම් වැඩි සීරියස් ටිකක්.
1: වැඩි ටිකක් සීරියස් වෙලා තියෙනවා.
0: ඔය වෛරස් එක මං හිතන්නේ ඇති ප්‍රහාර එල්ල කරන්නේ ලිම්ෆ් නෝඩ්ස් වලට අපි.
1: වෙන්න ඇති. ඔව්. පෙනහළු වල
0: වසාගැටිති වලට මම වචන හිතුවා ලිම්ෆ් නෝඩ්ස් වලට තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ මම පොඩි වීඩියෝ එකක් දැක්කා ඒක නිසා තමයි ඒක දරුණුයි කියලා කියන්නේ
1: ඔව් ඒකනේ නියුමෝනියා තත්වයක් කියලා කිව්වේ හැබැයි මේක කොහොමද ඇති වෙන්නේ මොකද්ද මේක පිටිපස්සෙ ඉන්න වෛරසය නැත්නම් බැක්ටීරියාව මොකද්ද මේ හේතුව කියලා තමයි තාම දන්නේ නැත්තේ එහෙම හදිස්සියේ සිද්ධ වෙන්න බෑ කියලා හැබැයි ලෝකයට හෙළි නොකරට මේ වෙනකොට සයිබීරියාව ඇතුලේ දවන්ත නිරෝධායන ක්‍රියාවලියක් ලෝකේට 200ක් තමයි මේ විද්‍යාගාරයේ මේ නිරෝධායනය කරලා තියෙන්නේ කියලා කිව්වට ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිරෝධායනය කරලා තියෙනවා මොකද මේ ජාත්‍යන්තර මාධ්‍යවේදිනී කිහිප දෙනෙක් මේ වෙනකොට රුසියාවේ ඉන්නවලු ওই නිදහස් මාධ්‍යවේදීන් ඉන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්නවනේ ඒගොල්ලන්ගේ වැඩවලට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට පවා මේ වෙනකොට ඉන්න තැන් මාරු කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා ගොඩාක් රෝහල්වල මේ වෙනකොට ওই ඉන්නවනේ දරු උපත අපේක්ෂාවෙන් ඉන්න අම්මලා. ඒගොල්ලන් මෙහෙම සෑහෙන්නේ රෝහල් වලින් වෙන රෝහල් වලට අරගෙන ගිහිල්ලා තියනවලු. ඒ රෝහලෙන් වෙන රෝහලකට ගිහුවම මේ කිලෝමීටර් 10ක් 15ක් එහා තියෙන නෙමෙයි ප්‍රාන්ත ගණන් එහා තියෙන රෝහල් වලටලු අරන් ගිහිල්ලා තියෙන. ඉතින් ඒ අම්මලා දැන් තමන්ගේ දුක කියන්න පටන් අරන් තියෙනවා. මොකද තමන්ගේ හස්බන්ඩ් ලගෙන් සෑහෙන ඈත් වෙලා මේගොල්ලන්ට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ළඟ ඉන්න මොන කාලේ. ඉතින් ඒ කියන්නේ මොකක් හරි යම් දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා තමයි ජාත්‍යන්තර සංවිධාන කියන්නේ. ඇමරිකාව කියන අපි මේ ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්නේ කියලා CDC එක කියලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එහෙමම තමයි කියන්නේ. අපි සැලකිල්ලෙන් සහ කල්පනාවෙන් ඉන්නවා බොහොම සමීපව තත්ත්වයන් නිරීක්ෂණය කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. තවම ලෝකයට නිසි තොරතුරු ලැබෙන්නේ නැහැ රුසියාවෙන්.
0: හරි දැන් ඒ සැලකිල්ලෙන් ඉන්න ගමන් ඔයාවගේ ප්ලෑන්ස් ටික මග නවත්තන්න බෑනේ. සැලකිල්ලෙන් හිටියා කියලා අම්මෝ මේ වෛරස් එකක් යනවා අපි ඔක්කොම නවත්තන්න ඕනේ කියලා ඉඳලා
1: හරියන්නේ
0: නැහැ. ඔයා ප්ලෑන් කරගෙන ගියපු ටික ඒ විදිහට ප්ලෑන් කරගෙන යන්න ඕනේ. ඉතින් ඔයා ගෙයක් ගන්න. ඔයාට පදිංචියට යන්න. ලස්සන වටපිටාවක් එක්ක නිදහසේ තමන්ගේ පවුලත් එක්ක පාඩුවේ ඉන්න කියලා කියන්නේ අපි.
1: පාඩුවේ ඉන්න.
0: ඔව්. එහෙම ඉන්න පැත්තක් ඕනේ නම් ඔයාට පුළුවන් ප්‍රයිම් කලෝරයිකින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
1: ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කලෝරා. දැන් ඔන්න ඇවිල්ලා තියෙන වාට රුපියල් මිලියන 18.7ක් වෙද්දී ස්විමින් pool එක, gym එක, kids play area එක, indoor cricket net එක එක්ක মালටි පර්පස් hall එකක් තියෙන ලොකු නිවාස සංකීර්ණයකින් ඔයාගේ නිවාසය වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කළුතර නගරයට මිනිත්තු 5න් යන්න පුළුවන්. නාගොඩ රෝහල්ට මීට 800යි, දොඩංගොඩ අධිවේගී පෙවිසුමට විනාඩි 10න් යන්න පුළුවන්. ඊට වඩා කියන්න ඕනේ
0: නැහැ.
1: ඔක්තෝබර් 15 වෙනිද වෙනකන් ඔන්නවට විශේෂ දීමනාවකුත් තියෙනවා. ඒ කියන්නේ මේ රුපියල් මිලියන 18.7 නැත්නම් ලක්ෂ 180ට වඩා අඩුවෙන් ඔයාට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හිතන්නකෝ ඒ වගේ මුදලකට ඔයාට කළුතරෙන් ඉඩමක් කරන් ගෙයක් හදන්න වෙන්නේ. එහෙම ගෙයක් හැදුවත් ඒකට ස්විමින් pool එකක්
2: ඒව හදන්න වෙන්නේ.
1: ඔව් kids play
2: එක කළුවංගේ පැනලා නාන්න නේද නැත්නම් අර ගැලඩෝ වෙරළ ගාවට ගිහිල්ලි වෙලා මූදේ පැනලා නාන්න තමයි වෙන්නේ.
1: නාන්න හරි රැල්ල බා ගන්න හරි තමයි වෙන්නේ. ලොකු ලොකු දේවල්
2: නේද. නෑ ඒවත් තියෙනවනේ ඒවත් වෙනම chance.
1: ඔව් අන්න ඒව වෙනම
2: හම්බෙනවා.
1: එහෙම ඕනනම් එහෙම යන්නත් පුළුවන්. ඉතින් අර ඔක්කොම පහසුකම් එක්ක ඒවට ප්‍රවේශයත් එක්ක තමයි ඔයාට මේ විදිහට ඔයාගේ නිවාස සංකීර්ණයෙන් ඒ නිවාසය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. වැඩි විස්තර මොකුත් කියන්නේ නැහැ. කෝල් එකක් දෙන්න 1322 හොට්ලයින් එකට 1322.
0: ඕකේ.
1: අපි දැන් අර රුසියාවේ කතාව කිව්වනේ නැගෙනහිර සර්බියාව එහෙම අවුල් වියවුල් වෙලා තිබ්බට අපිට එහෙම තාම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. අපි දූපත් රාජ්‍යයක් අපි කල්පනාවෙන් ඉන්න ඕන.
0: ඉන්න ඕනේ.
1: ඔය එන එක්කෙනෙක් එන්න ඕනේ එක්ක මුහුදෙන්න නැත්තම් ප්ලේන් එකේ.
0: ප්ලේන් එකේ. හරියට හරි. හරි ඊට පස්සේ ඔයාට අපි හැමදාම මතක් කරනවා වගේ ඔයා ගන්න ඕනේ BYD එක. ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න, ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරගන්න. මං හිතන්නේ ඔයාට දැන් අත්‍යවශ්‍යම දේ තමයි BYD එකක් කියලා කියන්නේ.
1: ඔයා දන්නවද මේ BYD C-Line 6 එක මේ වෙනකොටත් ඒ කියන්නේ වාහන ලංකාවේ 5000කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙනවා.
0: BYD C-Line 6 විතරක්
1: ඈ 5000ක්. BYD වලින් C-Line 6 එක විතරක් 5000කට ආසන්න ප්‍රමාණයක්.
0: හරි.
1: ආසන්නයි කියන්නේ 5000කට වැඩි ප්‍රමාණයක් කලවි වෙලා තියනවලු. ඉතින් මේ වෙනකොට අපේ රටේ වඩාත් විශ්වාසනීයම SUV එක බවටත් මේ විදිහට BYD C-Line range එකපත් වෙලා තියෙනවා. ඉතින් BYD C-Line විතරක් නෙමෙයි C-Line එක 5000ක් නම් හිතාගන්න ගැටෝ 1 එකෙන් පටන් අරන් Shark 6 එකෙන් ඉවර වෙද්දී මේ වෙනකොට යුනිට්ස් කීයක් නම් අලෙවි වෙලා ඇද්ද කියලා. ඒ තමයි විශ්වාසනීයත්වය. ඒ වගේම තමයි ඒ තමයි අනාගත ලෝකය. ලෝකය යන්නේ එතනට. අපි දන්නවනේ green energy එකට තමයි ලෝකය යන්නේ. green concept වලට තමයි යන්නේ. ආයෙත් ලොකු දේවල් හිත හිත ඉන්න එපා. වාහනේ අප්ග්‍රේඩ් කරන්න හිතනවා නම් දැම්ම කෝල් එකක් දෙන්න BYD එකට 01 12 125 125 0 1 12 125 125.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න, fresh විදියට හිතන්න. Kiehl's, life එකම fresh.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තන නිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 නම්ය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ඩම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි

0: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
1: FM 95.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
0: වේලාව දෙය 8යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුමන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල තැන් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවිකයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ව්‍යාජ ලේඛන සකස් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමග වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගලය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේද සහය ඇතිව එම වැටලීම සිදු කර තිබෙනවා. එහිදී ව්‍යාජ ලේඛන සකස් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 115,000ක් පමණ වටිනා ඖෂධ තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. සැකකරුවන් අවුරුදු 33 හා 62 යන වයස්වල පසුවන මීගලය ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මීගලය පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. මීළඟ net news පෙරවරුණ වේට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 7යි යල්ගොටාවුම වෙලාව අපි පටන් ගන්න අපේ දෙවනි පැය.
1: දෙවනි පැයට අපි ආවා. මේ සාරා නුවා ඔය දෙන්නම ජීවිතේ කවදා හරි දවසක මේ බය වෙලා ඇතිනේ.
2: අපේ
1: ඇබ්බැහි වෙච්ච දේවල් ඇති. හරිද, ඇබ්බැහි වෙනවා කිව්වම දැන් අපිට හිතෙන්නේ මේ මද්රාගේ වගේ දේවල්. එහෙම නෙමෙයි අපි.
2: ඕ නෑ, කොච්චර දේවල් තියෙනවද ඇබ්බැහි.
1: කොච්චර දේවල් තියෙනවද
2: ඇබ්බැහි. මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක තමයි නරකම දේ.
0: අන්න හරි.
1: මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැමෝම ඉගෙනගෙන තියෙනවා ජීවිතේ. අපි මේ කියන්නේ මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි, මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා. ඔයා දන්නවද මේ ඉගෙන ගන්න දේවල්, බය වෙන දේවල්, එහෙමත් නැත්නම් මේ ඇබ්බැහි වීම, ඇඩික්ෂන්ස්, මේවා කොහොමද අපේ මොලේ ඇතුලේ හරියටම සිද්ධ වෙන්නේ?
0: කොහොමද
1: සහල්ලට අපිටත් ප්‍රශ්න යන්නේ, කොහොමද මේක වෙන්නේ? අපි ප්‍රශ්න කරනවානේ, ඇයි මේක මෙහෙම උනේ, කොහොමද මේක මෙහෙම වෙන්නේ කියලා. ඔයා දන්නවද මේ ඔප්ටෝජෙනටික්ස් කියලා?
0: ඔප්ටෝජෙනටික්ස්
1: ලෝකයේ තියෙන තාක්ෂණයක්. මේ තාක්ෂණය ලෝකයට අරගෙන එන්නේ ඇමරිකානු විද්‍යාඥයින් වෙන ඇමරිකානු විද්‍යාඥයින් නෙමෙයි විද්‍යාඥයෙක් වෙන කාල් මහත්තයා. එයාගේ නම තමයි කාල් ඩෙසයිරොත් කියලා කියන්නේ. ඊට පස්සේ එයා එක්ක එකතු වෙනවා ජර්මානු විද්‍යාඥයින්. ඔය ඇමරිකාව අද උතන ඉන්නේ ජර්මනියෙන් ආපු කට්ටියින් ද තමයි.
2: යුදෙව්වන්
1: නිසා. ජර්මානු විද්‍යාඥයින් වන පීටර් හෙජ්මන් සහ ජෝර්ජ් නජෙල් කියන දෙන්නා. ඔයා දන්නවද මේ කට්ටියගේ වයස කීයද කියලා?
0: කීයද?
1: මේ කාල්ට අවුරුදු 54ක්. පීටර්ට අවුරුදු 71ක්. ජෝර්ජ්ට අවුරුදු 73ක්. මේ තුන්දෙනා එකතු වෙලා තමයි ඔප්ටෝජෙනටික් කියන තාක්ෂණය ලෝකයට අරගෙන එන්නේ. මේ තාක්ෂණයට හැකියාව තියෙනවා ආලෝකය, ලයිට් සිග්නල්ස් භාවිතා කරලා, ආලෝක සංඥා භාවිතා කරලා අපේ මේ මොලේ ඇතුලේ තියෙන, අපි කියනවානේ මේක මේ නියුරෝන ක්‍රියාවලියක් මේ වෙන්නේ කියලා, ඇතුලේ නර්ව් සිග්නල්ස් කියලා, ඉම්පල්සස් කියලා කියන්නේ මේ ෂොක්ස්, වන්ස් ඇන්ඩ් සීරෝස්, අර නිකන් මේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් වගේ කියලා අපේ මේ ඔළුව ඇතුලේ යන හැමදේම, අන්න ඒවා මෙහෙවන්න පුළුවන් තාක්ෂණය, ඒවා මැප් කරන්න පුළුවන් තාක්ෂණය තමයි ඔප්ටෝජෙනටික් කියලා කියන්නේ. ඔන්න ලෝකයේ පළවෙනි පාරට අපේ මේ මොලේ ක්‍රියාකාරීත්වය, මේ බය ඇති වෙන හැටි, අපි දේවල් ඉගෙන ගන්න හැටි, අපේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන හැටි, අපි එක එක දේවල් වලට ඇබ්බැහි වෙන හැටි වෛද්‍ය විද්‍යාත්මකව මැප් කරන්න පුළුවන් තාක්ෂණය මේ තුන් දෙනා හොයාගෙන තියෙනවා.
2: දැන් ඔය මේ ලෝකේ විවිධ වෛද්‍ය පරීක්ෂණ වල මෙතෙක්කල් අර MRI ක්‍රමයටනේ ගොඩක් ඒවා කළේ. ඒ කියන්නේ අපි ස්වාභාවිකව මිනිසුන්ට නිින්දයන් දීලා ඊට පස්සේ අර ඔළුවට හයි කරලා ඒ සංවේදක මේ ඒව නිරීක්ෂණය කරානේ. හීන දකින්නකොට කොහොමද මෙයා ගැඹුරු නිින්දට යන්නේ කොහොමද? ඊළඟට ඉතාමත් පෞද්ගලික ක්‍රියාකාරකම් වල පවා මොලේ ක්‍රියාකාරීත්වය ලෝකේ MRI තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරා.
1: දැන් ඔන්න එතනින් එහාට ගිහිල්ලා තනිකර මැප් කරන්න, කොහෙන්ද මේක පටන් ගන්නෙ, කොහෙන්ද ඉවර වෙන්නේ, කොහොමද මේක වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ආලෝක සංඥා භාවිතා කරලා ඒක එළියෙන් පාලනය කරන්න පුළුවන් තත්ත්වයට ලෝකේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ තුන් දෙනාටම ඔන්න 2026 භෞතික විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය හම්බෙලා
2: තියෙනවා. ඒ තුන් දෙනාට තමයි හම්බුනේ නේද?
1: ඒ තුන් දෙනාට තමයි මේ සම සම්මානය ත්‍යාගය හම්බෙලා තියෙන්නේ. දැන් බලන්න ලෝකයේ තියෙන තැන. ඔයා දන්නවද මේ නුවා මේ වෙනකොට සාරා ඔය අපි කිව්වේ මේ බ්‍රේන් මැපින් ගැනනේ. මොතනින් එහාට ගිහිල්ලා ලෝකයේ මේ විද්‍යාඥයින් මේ වෙනකොට පරීක්ෂණ කරමින් ඉන්නාලු අපේ මේ විඥානය කියන එක, අපි කියන අපේ සොෆ්ට්වෙයාර් එක වගේ තියෙන එක, මේක කොහොමද ඩිජිටලි ස්ටෝර් කරගන්නේ? නිකන් හිතන්න අපේ මේ ඇතුලේ තියෙන මතක, ඊට පස්සේ අපිට තියෙන සිතුවිලි, මේ ඔක්කොම කොහොමද නිකන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ එකට ගන්නෙ කියලා ලෝකේ විද්‍යාඥයින් මේ වෙනකොටත් සැලසුම් කරමින් පරීක්ෂණ කරමින් ඉන්නවලු. තාම එක මිනිස් මොළයට කරන්න බැරුව ගියාට, අපේ විඥාණයට කරන්න බැරුව ගියාට, මේ යම් යම් අනාවරණ තියෙනවා, ඒව තවම තහවුරු කරලා නැහැ. ඔය පොඩි පොඩි සත්තුන්ගේ එහෙම තත්ත්වයන් රෙකෝඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි ඒගොල්ලෝ අපි තරම් දියුණු
0: නැහැනේ.
2: ඒක සරල දේවල් වලින් පුළුවන්. දැන් ඕක ආචි කාලයක් තිස්සේ ලෝකයේ උත්සාහ කරා මේ සීරියස් කිලර්ස්ලා ඉන්නවනේ. ඒ කියන්නේ
1: දාම ඝාතකයෝ.
2: ඔය ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයක් නේ. ඒගොල්ලන්ට මිනිහක් මරනවා කියන එක, ඒ කියන්නේ හෘද සාක්ෂියක් නැති මිනිස්සු කියලා කියන්නේ. සමහරවල් පුංචි කාලේ ලැබෙච්ච දෙයක්, එයාගේ ඔළුවේ වෙන රසායනික ක්‍රියාකාරීත්වයක්. සමහර අය ඉන්නවා දැන් ඒක රජතුමෙකුත් හිටියානේ, එයාට කොහේ හරි දැනකට ගියාම බඩුවක් හොරකම් කරන්නම හිතෙනවා. එයා ඇමති කෙනෙක් පත් කළා, නිලධාරියෙක් පත් කළා තිබ්බා. එයා හොරකම් කරපු බඩුවට ඒ කඩේට ගෙවලා එන්න කියලා. එයාගේ මානසික තත්ත්වයක්. හැම කෙනාටම ඒ වගේ එකක් තියෙනවා.
1: ඒතර
2: මේ සීරියස් කිලර්ස්ලා වෛද්‍ය විද්‍යාත්මකව මොළයට බලපෑමක් කළා වෙනස් කරන්න බැරිද කියලා වෛද්‍ය පරීක්ෂණ කාලයක් තිස්සේ ලෝකෙ සිද්ධ වුණා. හැබැයි මං හිතන්නේ උනේ ඒකේ අනිත් පැත්ත. මේ හොඳට ඉන්න මිනිස්සු සීරියස් කිලර්ස් ලා කරන එක තමයි උනේ. නැත්තම් ඔය ත්‍රස්තවාදීන් තව මේ විශාල මහා විනාශයන් කරන්න මිනිස්සු පොළඹවන්න යවනවනේ. කෙනෙක් සයනයිඩ් කනවා කියලා කියන එක කොච්චර එයාගේ හිතට බ්‍රේන් වොෂ් එකක් දෙන්න ඕනේද? මෙහෙමයි ඉතින් ලෝකේ විවිධ උතුම් අරමුණු වෙනු මිනිස්සු සිය දිනසාගෙන තියෙනවා. අපි දන්නවා අර ජපානයේ නැවට පැන්න මේ ජපන් ජාතිකයා. ඒකෙන් විශාල පිරිසක් බේර ගන්න පුළුවන් වුණා. ඒකම ජපානයේම අර සුනාමි ඇවිල්ලා නියෂ්ටික බලාගාරය විනාශ වෙන්න යනකොට හොඳටම දැනගෙන ලෝකේ ඉන්න නියෂ්ටික විද්‍යාඥයෝ කී දෙනයිද ලෝකෙට ඉන්නේ? ඒත් අවුරුදු 70කට 80කට වැඩි විද්‍යාඥයෝ පිරිසක් ගියානේ. මේ අපි විනාශ වෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ හිතන්න මිනිසුන්ට එහෙම හිතන්න පුළුවන් කියලා. ඔවුන් විද්‍යාඥයෝ. ඔවුන් දන්නවා මේ අපිට ආයේ යෑමක් මිසක් ඒමක් නැහැ කියලා. හැබැයි අන්තිම උත්සාහයත් ගන්න ඒ විද්‍යාඥයින් පිරිස ගියානේ නියෂ්ටික බලාගාරය ඇතුළට. ඔවුන් ටෙන්ඩ හම්බුන්නේ
1: නැහැ. රියැක්ටර් ගාවට ගියානේ.
2: ගියානේ. ඉතින් ඒ වගේ මිනිසුන් ඉන්නවා. ඉතින් ලෝකේ සීරියස් කිලර්ස්ලා නැතිකරන්න කරෝ ඔපරේෂන් වලින් මම හිතන්නේ අවසානයේදී සීරියස් කිලර්ස්ලා ඇතිකරන්න තමයි වැඩි හරියක් ප්‍රයෝගය වෙලා තියෙන්නේ. මේක එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: ඒ නිසාම තමයි මේ දැන් මේ විද්‍යාඥයොත් කියන්නේ මිනිස් මොළය හරිම සංකීර්ණයිලු. සමහර දේවල් අපිට ඩිජිටලි රීඩ් කරන්න බැරි වෙයිලු. හැබැයි ඒකට උත්සාහ ගන්නවා. කොහොම හරි මේ අපේ මතක කියන දේවල් නැත්නම් අපේ මේ සිතුවිලි කියන දේවල් හිතන්නකෝ පෙන් ඩ්‍රයිව් එක දාගෙන යන්න පුළුවන් වුණා. හැබැයි මේ පෙන් ඩ්‍රයිව් එක
2: වැඩේ දෙන්නේ අපි ඔෆිස් එකට ගෙනාවොත් ඉතින් හරි.
1: ඒ මේ ගාලා වෛරස් එහෙම
2: පෙන් ඩ්‍රයිව් එක මේ තිබ්බ නැහැ. ඊට පස්සේ තියපු දණත් මතක නැහැ. ඒ කියන්නේ මතකයේ පෙන් ඩ්‍රයිව් එකට දාලා මේසෙ උඩින් තියලා යනවා. පෙන් ඩ්‍රයිව් එකක් නැහැ මතකයක් නැහැ.
1: කොහෙද තිබ්බේ කියලා මතක නැහැ.
2: කොහෙද තිබ්බේ කියලා මතක නැහැ. මට මේ දවස්වල එහෙම දෙයක් වෙලා තියෙන්නේ.
0: ඒක තමයි.
1: නුවාගේම පෙන් ඩ්‍රයිව් හાર્ඩ් ඩ්‍රයිව් නැති වෙනවා.
0: නැති වෙනවා. ඔව්. ඒකේ කියව නැති වෙනවා. නුවාගේ මට නම් ඕනේ නැහැ. ඔය පෙන් ඩ්‍රයිව් සාක්ෂණි හොයාගත්තත් මගේ මතකේ නම් ස්ටෝර් කරන්න
2: නැහැ. නැහැ පෙන් ඩ්‍රයිව් ඇත්තටම මේ ලෝකෙ පිළිගත් මතය තමයි මේ පෙන් ඩ්‍රයිව් ලොකු කැපැසිටි තියෙන පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරන්න එපා කියලා.
1: එපා කියලා.
2: ඒ කියන්නේ පොඩි මතකයක් තියෙන පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරන්න කියලා. මොකද ලොකු පෙන් මතකයක් තියෙන පෙන් ඩ්‍රයිව් එකක් පාවිච්චි කරොත් දත්ත විශාල ප්‍රමාණයක් එක්ක තමයි පෙන් ඩ්‍රයිව් එක නැති වෙන්නේ.
1: නැති වෙන්නේ.
0: ඒකත්.
2: ඔව්. ඒකෙන් හින්දා පෙන් ඩ්‍රයිව් කියලා කියන්නේ ඇත්තටම තනක ඉඳන් තම තනකට දත්ත අරන් යන එකක් මිසක් දත්ත ආරක්ෂා කරන එකක් නෙමෙයි. අපි ගොඩාක් වෙලාවට අපේ දත්ත ආරක්ෂා කරනවා පෙන් ඩ්‍රයිව් වල. ඉතින් ඒකෙන් හින්දා මේ අරක හොඳට මතක තියාගන්න මේ පෙන් ඩ්‍රයිව් විශාල කැපැසිටි තියෙන පෙන් ඩ්‍රයිව් ගන්න එපා. මොකද එතකොට විනාශය වැඩි.
1: විනාශය වැඩි. ඉතින් ඔන්න ඔය වගේ තැනක තමයි ලෝකය තියෙන්නේ. අපි දැන් ඉස්සරහට වාගෙත් ඔය මතක සිතුවිලි හැමදේම පෙන් ඩ්‍රයිව් එක ස්ටෝර් කරලා ක්ලවුඩ් කරලා තියාගන්න පුළුවන් වෙයිද කියලා.
0: රජී කැමතිද එහෙම ස්ටෝර් කරලා තියාගන්න?
1: එහෙම තිබ්බොත් මං කියන හැමෝටම ඔය ඔය ඊමේල් පාස්වර්ඩ් දෙන්න එපා.
0: හරියට හරියට ඇක්සස් දෙන්න හොඳ නැහැ කාටවත්.
1: ඒක ඕක එන්ක්‍රිප්ට් කරලා තියාගන්න.

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM.
1: උදේ 8යි විනාඩි 19යි දැන්.
2: මුහුතෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්.
6: ලගම පරිසරය ළඟම නෑයා කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉතිරියකට ඇරයුම්.
7: දම්රෝ ඉන්වර්ට ශීතකරන රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779-6767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8යි විනාඩි 26යි අයල්ගේ තවම වෙලාව.
1: හරි. මේවා දන්නවද මේ අපේ මුහුදු සීමාවේ මේ ඉරාන නැව් කිහිපයක් තියෙනවා.
0: ඔව්.
1: මට දවක බලාගෙන ඉන්න බැරුව.
0: ඔගොල්ලෝ දන්නවද මං ওই නැව් ගැන අහන්න කීවෙනි වතාවද මේ කියලා.
1: මම ඕක අපේ ඔෆිස් එකේ හැමෝටම කිව්වා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා අයියේ අක්කේ මෙහෙම වෙලා කවුරුත් ගණන් ගන්න.
0: ඔව්. අන්තිමට සාරව හොයාගෙනම එන්න උනා.
1: අන්තිමට මං සාර එක්ක ගිහිල්ලා මේ කරා පොඩ්කාස්ට් එකක්.
0: පොඩ්කාස්ට් එකක්.
1: අපි දෙන්න සාමාන්‍යයෙන් සිකුරාදාට එක දාන්නේ සිකුරාදා 7 වෙද්දිනේ. අපි ඒක කීයේ හදිස්සියම කරලා ඊයේ රෑ 7 වෙද්දි දැම්ම අපේ net fm youtube එකට ගිහිල්ලා බලන්න. මේ වෙනකොටත් ලංකාවේ ලංකාවට ආශ්‍රිත සමුද්‍රීය කලාපය අපි කිව්වා ඒකට අනන්‍ය ආර්ථික කලාපය exclusive economic zone එක කියලා තියෙනවා. ඒ කියන්නේ නාවික සතපුම් 12කට පිටින් තියෙන සාගර කලාපය. මේක අපේ ස්වෛරී සාගර කලාපය නෙමෙයි. හැබැයි අපිට මේ සම්පත්තේ ප්‍රදේශයේ තියෙන අයිති.
0: ඔව්.
1: ඒ මාළු එහෙම අපිට තමයි
0: අයිති. දුරකට අයිති. ඔව්.
1: අයිති. ඉතින් අපිට මාළු බාන්න පුළුවන්.
0: මාළු බාන්න පුළුවන්. economic activities. ඒ කියන්නේ මාළු බානවා කියන එක ගන්න.
1: ආර්ථික ක්‍රියාකාරකම.
0: ආර්ථික ක්‍රියාකාරකම.
1: ඒක කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය සීමාවේ මේ වෙනකොට නෞකා 18ක් තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ 20ක් කියලා. හැබැයි චන්ද්‍රිකා දත්තණු අපිට 18ක් විතරයි පෙන්වන්නේ. මොකද දෙකක් එහෙම වෙලා තියෙන්න පුළුවන්. එයාලා මේ වෙනකොට අර ඩාක් වෙලා ඉන්නේ. ගොයින් ඩාක් වෙලා තමයි ඉන්න කට්ටිය. තමන්ගේ මේ සංනිවේදන උපකරණ එහෙම ක්‍රියාවිරහිත කරගෙන. ඔය තමයි අපි අර මතක ඇති ඔයගොල්ලන්ට අපි අර ටවුන් එකේ එහෙම කතා කරා මේ ඇමරිකාවයි ඊට පස්සේ ඉරානයයි ඊශ්‍රායලයයි අතර කරුණු 14කින් සමන්විත අවබෝධතා ගිවිසුමක් MOU එකක් අත්සන් කරා. ඒකේ විදිහට ඔන්න ඉරානයට පොඩි අපි නිදහසක් ලැබුණා තමන්ගේ නෞකාවලින් තමන්ගේ තෙල් ටික ලෝකේ පුරා බෙදා හරින්න, ඉන්ධන වෙළඳාම් කරන්න. ඉතින් ඒගොල්ල ඉස්සෙල්ලා මේක ලැබුණු ගමන් නෞකා ගණනාවක් ඔය නෞකා 20ක් විතර අර හෝමෝ සරහා ඇවිල්ලා චීනයේ පැත්තට ගියා. ඒ ගිහිල්ලා එහේ චීනයේ ඔක්කොම තෙල් ටික දීලා එද්දි තමයි ආයෙත් යුද්ධේ පටන් ගත්තේ. ඊට පස්සේ ගිවිසුම කඩ වුණා. දැන් ඒකින්ද ඒගොල්ලන්ට යන්න බෑ. මොකද හෝමෝස් වලට එළියෙන් ඇමරිකාව නාවල් බ්ලොකේඩ් එකක් ඒගොල්ලන්ගේ නෞකා වලින් පොඩි ආවරණයක් දාලා බ්ලොක් කරගෙන ඉන්නවා ගියොත් ගහනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මේ තෙල් අරගෙන ඔයිල් ටැංකර්ස් තමයි මේ විදියට ලංකාවට සමීප මුහුදේ මේ විදියට නැංගුරම්ලා තියෙන්නේ. ඉතින් ඒව ඇතුළේ ඉන්න මිනිස්සු.
0: ඔව් මේ ඇතුළේ ඉන්න මිනිස්සු.
1: අන්න ඒකයි ප්‍රශ්නේ. ඒව ඇතුළේ ඉන්න මිනිස්සු ඒගොල්ලන්ට ආදරණීයයන් ඉන්නවා, පවුල් ඉන්නවා. ඒගොල්ලෝ මේ අපි දන්නවා දැන් හිතමු නාවික යාත්‍රාවක් වුණා නම් නාවික හමුදාවකටයි යාත්‍රාවක් වුණා නම් හරි. යුද්ධයට ආවේ.
0: ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා යුද්ධෙ පිළිබඳ කියලා හරි කියන්න පුළුවන්.
1: මේක මේ මැරෙන්න යන ගමන. මැරෙන්න යන ගේම් එකක් කියලා අපිට හිතා ගන්න තිබ්බ. හැබැයි මෙතන එහෙම නෙමෙයි. මේගොල්ලෝ ආර්ථික ක්‍රියාකාරකම් වල නියැලෙච්ච කට්ටිය. ඒගොල්ලන්ගේ රස්සාව. රස්සාව. ඉතින්
0: අපේ ඒගොල්ලන්ට ඔය අචික වගේ ආදරණීයන් ඉන්නවා.
1: පවුල් ඉන්නවා.
0: ඒ ඔක්කොටම කලින් ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවනම් කෑම ඕන, වතුර ඕන.
1: වතුර ඕන. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවලු. ඒගොල්ලන්ට කෑම නෑලු, වතුර නෑලු, ස්ටොක් ඉවර වීගෙන යනවලු. මොකද මේ ජූනි 10න් පස්සේ ආපු ගමනක් නේ මේ. දැන් අපි ඉන්නේ ඔක්තෝබර් මාසේ.
0: ඒක
1: කොනකට ගිහිල්ලා මේ අර එහෙන් ඕන ටික අරගෙන ආය යන ගමන් අනිත් පැත්තට. ඉතින් බලමු කොහොමද මේ දේවල් රාජ්‍ය තාන්ත්‍රිකව විසඳගන්නේ කියලා. අපි කියන්නේ අන්තිමට ඒකයි. යුද්ධ නිසා අසරණ වෙන්නේ, තැලෙන්නේ සාමාන්‍ය පොඩි මිනිස්සු. අපි වගේ මිනිස්සු. ඇමරිකාවෙත් එහෙමයි, ඊශ්‍රායලෙත් එහෙමයි, ඉරානෙත් එහෙමයි, ඔය නැව් වලත් එහෙමයි. හැමතැනම ඉන්නේ මිනිස්සු. බ්ලඩ් ඇන්ඩ් ෆ්ලෙෂ් කියලා අපි කියන්නේ. මොනවාද? ලේ සහ මස් වලින් හැදිච්ච මිනිස්සු.
0: ඇට මදුලු මොකද එහෙම කියනවා. ඇට මිදුලු.
1: ගීම් දැනිම් ආදරණීයන් ඉන්න මිනිස්සු තමයි ඉන්නේ.
0: අපි බලමු ඉතින් මොකද ඉස්සරහට වෙන්නේ. අපේ ලංකාව කොහොමද ඒකට මුහුණ දෙන්නේ,
1: රියැක්ට් කරන්න කියලා. ඉතින් ඔය නිසා තමයි අපි හැම වෙලේම මතක් කරන්නේ අපේ අනාගත પરම්පරාව අපි ගොඩනගන්න ඕනේ සහකම්පනයක් එක්ක. ලෝකයේ කොච්චර තරගකාරී වුණත් අපි ඒගොල්ලන්ව හදන්න ඕනේ තරගයට මුහුණ දෙන ගමන් සහකම්පනයක් සහිත මිනිස්සු විදියට. එහෙම නැත්නම් ඉස්සරහටත් අපිට මේ වගේ යුද්ධ ගැන තව අහන්න සිද්ධ වේවි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ පොඩ්ඩන්ට ඒගොල්ලන්ගේ නිසි වයසේදී අවශ්‍ය කරන නිසි පෝෂණය හරි විදියට ලැබෙන්න ඕන. ඒ පෝෂණය ලැබුණොත් තමයි යාළගේ බුද්ධිය වර්ධනය වෙන්නේ. හරිද? ඊට පස්සේ යාළ ශාරීරිකව වර්ධනය වෙන්නේ, මානසික ක්‍රියාකාරීත්වය වර්ධනය
0: වෙන්නේ.
1: එතකොට තමයි හොඳ දේවල් හිතෙන්න පටන් ගන්න. ඒ කියන්නේ හරියට බුද්ධිය වර්ධනය වෙලා නැත්නම්, මානසික ක්‍රියාකාරීත්වය නැත්නම් සෑහෙන්න අතපසු වීම අඩුපාඩු මිනිස්සු විදියට අපේ අතින් සිද්ධ වෙනවා. අපි දන්නවා එහෙම ලෝකනායකයෝ ඉන්නවා. අපිට ඒ කතා අහන් හිටියම වෙලාවකට හිතෙනවා බුද්ධි වර්ධනයේ අවුලක්ද තියෙන්නේ, මානසික තත්ත්වයක අවුලක්ද තියෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ඔයාගේ ලොකුවට හිතන පොඩ්ඩව ස්මාර්ට් විදියට අනාගතය වෙනුවෙන් සූදානම් කරන්න, ස්මාර්ට් ලෝකයට සූදානම් කරන්න. එයාලට අවශ්‍ය කරන පෝෂ පදාර්ථයන් අවශ්‍ය වයසේදී නිසි විදියට ලබා දෙන්න කියලා අපි මේ ගැන අවුරුදු පහට අඩු පොඩ්ඩන්ට ඇන්කපීඩියා ප්‍රෝ MFGM ඔන්න දෙන්න පුළුවන් හැකියාව තියෙනවා වගේ පොඩ්ඩට නිකන් දෙන්න එපා ඇන්කලා කියනවා බොහොම සමබල ආහාර වේලක් එක්ක ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා ඔය කන්න බොන්න දෙන දේවල් ඉස්සරහ ගන්න තීරණ වලට සෑහෙන්න බලපානවා
0: අනිවාර්යයෙන්
1: හිතුවේ නැතුවට ඒකින්ද ඒවා අපි කල්පනා කරලා හරි විදියට හරි වයසේදී දෙන්න ඕන
0: ඔයාගේ වගකීමක් කරගන්න මොකද පොඩ්ඩන්ට තේරෙන්නේ නැහැ අපිට මේ පෝෂණේ ටික මේ ටික ඕනේ මම මේ ටික දෙන්න කියලා ඉල්ලන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒක නිසා ඔයා ඒක වගකීමක් විදියට අරගෙන ඒගොල්ලන්ගේ පෝෂණය ගැන හොයලා බලන්න
1: මේ ඒ වගේම තමයි අපි වාට මතක් කරනවා මොනාගෙනද දන්නවද
0: ඉමාෂි වයිස් ප්‍රොඩක්ට්ස් ගැන දැන් අපි පොඩ්ඩෝ ගැන කතා කරේ පොඩ්ඩ ලොකු
1: වෙනවානේ
0: ඔව් ලොකු වුණාට පස්සේ ඇති දැන් තියෙනවා පොඩි කම්ප්ලේන් එකක් සමාජෙන් දැන් ඉන්න ළමයි ස්ක්‍රීන්ස් වලට පුරුදු වෙලා
1: ඉන්නේ
0: කද්දි ස්ක්‍රීන් එකක් දෙනවා ස්ක්‍රීන් එකක් නැත්තම් කන්නේ නැහැ ඊට පස්සේ අඬද්දි ස්ක්‍රීන් එකක් දෙනවා යව
1: නලවගන්න
0: දැන් මේ වගේ දේවල් නිසා
1: ස්ක්‍රීන් එකේ ඔබලා තියෙන්නේ
0: ඔව් ස්ක්‍රීන් එකේ ඔබලා තියෙන. ඒගොල්ලෝ මේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් ඇත් එක. ඒ කියන්නේ එළියේ පරිසරයත් එක්ක අයින් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඒකත් එක්ක ගැටෙන්න දන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ මේ ඇස් වලට ඒවා ප්‍රශ්න. මිග්‍රේන් වගේ ලෙඩ හැදෙනවා. ඉතින් මේ ඔක්කොම සලකලා බලලා හරියටම සයන්ටිෆික් රිසර්ච් කරලා මේ ඉමාෂි වයිස් ප්‍රොඩක්ට්ස් අරගෙන ඇවිල්ලා තිනෝ අභ්‍යාස පොත් ඔයාගේ බබාට අරගෙනේ ප්‍රශ්න නැතුව ඉගෙන ගන්න.
1: ඒ කියන්නේ යාගේ ඇස් වලට හරීම සනීප විදියට එයාට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වයිස් අභ්‍යාස පොත් මාලාවත් එක්ක. ඒ කියන්නේ ඒක මුද්‍රණය කරලා තියෙන කඩදාසිය පවා දරුවගේ ඇහැට කිසිම විදියකින් වෙහෙස කර බවක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේක සෑහෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා කරපු වැඩ. ඒක නිසා ඇස් ටික ආරක්ෂා කරගෙන මනස බොහොම නිදහස්ව තියාගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් හැකියාව පොඩ්ඩන්ට ලැබෙනවා. අපි යුද්ධ ගැන කතා කරන්නේ. යුද්ධ නවත්තන්න පුළුවන් හොඳම විදිය තමයි අධ්‍යාපනය ලබා දෙන එක. දැනුවත් කරන එක, උගන්වන එක අපේ පොඩ්ඩන්ට අනාගත පරම්පරාවට. ඒ වගේම තමයි යාලා ඩිජිටල් තිරවලින් ටික ටික ඈත් කරන්න ඔය ලෝකේ ඉන්න මනෝවෛද්‍යවරුන් කියනවා යාලා මේ වයලන්ට් වෙන්න පුළුවන් හැකියාව සෑහෙන අඩු වෙනවා කියලා. ප්‍රචණ්ඩකාරීත්වය කියන එක මේ ඩිජිටල් තිරත් එක්ක ලෝකේ සෑහෙන්න පැතිරෙන පටන් ගන්න තියනවලු. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ නිමාශි ප්‍රකාශනත් එක්ක යාලව ඩිජිටල් තිරවලින් ඈත් කරලා උන්වට පුළුවන්කම තියනවා වයිස් අභ්‍යාස පොත් එක්ක එයාට අර ලියපු නෝට් ආයෙ කියව පාඩම් කරන්න ආස හිතෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වයිස් පැස්ටල් තියෙනවා. ඔන්න චිත්‍රාදින කට්ටියට. ඒ වගේම තමයි ඉමාෂි ප්‍රකාශන වෙතින් ඔයාට ඕන කරන සියලුම පාසල් හා අධ්‍යාපනික උපකරණ අන්තර්ජාතික ප්‍රමිතියෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුල් ළමාවිය සංවර්ධනයට ඕන කරන පොත් තියෙනවා.
0: ඒ මට ගැළපෙනේවා.
1: ගොඩක් අය ලංකාවේ නැති.
0: ඇත්තටම.
1: මුල් ළමාවිය සංවර්ධනය.
0: මොකද මුල් ළමාවිය තකුරු ලියවනවනේ.
1: ඔය මුල් ළමා අන්න හරි. මුල් ළමාවියේ තමයි අපිට ඔය පුංචි අපි කියන අර හැම වෙලේම කියන්නේ අපි ඔය ෆ්‍රෙෂ් කරන පොඩි පුරුදු කියලා
0: දෙන්නේ. ලැටි අනන්න ඕනේ ඒ කාලේ. කපන්න කොටන්න ඕනේ ඒ කාලේ. ඒ කාලේ අකුරු රවුම් කරන්න කියලා දුන්නොත් මුල් ළමාවිය සංවර්ධනය වෙන්නේ නැහැ.
1: වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න පොඩ්ඩන්ට මුල් ළමාවිය සංවර්ධනය හරි විදිහට කරන්න ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කරන්න පුළුවන් විදිහට පොත්පත් තියෙනවා ඉමාෂි ප්‍රකාශන වෙතින් සූදානම් කරලා යන්න ඉමාෂි ප්‍රකාශන වෙත මේ ඔක්කොම වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. හරි. ඒ නිසා ඒ ටික අරගෙන වාගේ පොඩ්ඩව ස්ලොකි කරන්.
1: අන්න හරි. ලොක්ක වෙන්න ඕන ඇත්තටම මේ ඔය පදින වාහනෙන්වත් අදින ඇදුමෙන්වත් නෙමෙයි. හිතන පතන විදිහ.
0: හිතන පතන
1: විදිහෙන් ලොක්කෝ බිහි කරන්න ලේසි

0: ඔක්කොම විජය ප්‍රඩක්ස් ඉතින් ඔයාට ගන්න පුළුවන්. වඩ මතක් කරන විජය මස් කරි තුන පහ මාළු කරි තුන පහ තියෙනවා. සාමාන්‍යයෙන් චිකන් කරි එකක් මාළු කරි එකක් හදාගන්න එක පොඩ්ඩක් ට්‍රිකි. ඒක ඒකෙන් තමයි කෑම වේලි රස වෙනස් වෙන්නේ. ඒක නිසා ඒකේ පදම ගියොත් ඔයාගේ අර මුළු මීල් එකම අවුල් යනවා. ඒක නිසා තමයි මාට කියන්නේ විජය මස් කරි තුන පහ හරි මාළු කරි තුන පහ හරි අරගෙන ගිහින් අද හදලා බලන්න කැමතිද?
1: අපි කියනවා ට්‍රයි කරලා බලන්නකෝ. ට්‍රයි කරලා බලලා මේ දැන් ගෙදර ඔය එනවනේ කට්ටිය මේ දවල් වෙද්දි ස්කෝලේ ගිය පුතාලා දුවලා එනවා. රෑ වෙද්දි හස්බන්ඩ් එනවා. ඔය වෙනස කරලා කන්න දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 8 විනාඩි 38යි දැන්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 5

0: පහළව දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 Prime Group කොන්දේසි සහිතයි.
1: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
2: ඊසි නිසා ඇත්තටම ලේසිද?
3: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: FM 95 FM 94.8 Net FM

0: උදෑසනයි විනාඩි 49යි අල්ගටාවමේ වෙලාව.
1: හරි ඔය ඕනම ටවුමක තියෙන ඕනම ගමක තියෙන ඊට පස්සේ ඕනම රටක තියෙන දවැන්ත ඉදිකිරීම් කරද්දී ඒවයි ස්ට්‍රක්චර් එක ගැන හිතන්න ඕන.
0: ඔව්.
1: ඒ ව්‍යුහය ගැන අපි නිරන්තරයෙන්ම මේ සැලකිලිමත් වෙන්න ඕන අවධානයෙන් ඉන්න ඕන. ඔය ස්ට්‍රක්චර් එක හරියට වැටුනේ නැත්නම් කිසි දෙයක් හරියන්නේ නැහැ. මං කියන්නේ බිල්ඩින් වල විතරක් නෙමෙයි.
2: හැමදේම.
1: අපිට උනත් එහෙම තමයි. ස්ට්‍රක්චර් එක හරියට වැටෙන්න ඕන. ස්ට්‍රක්චර් එක තිබ්බේ නැත්නම් වැඩේ අවුත්. ඉතින් ඉදිකිරීම් ශාස්ත්‍රයේ මේ ස්ට්‍රක්චර්ස් ගැන කතා කරද්දී, ව්‍යුහයන් ගැන කතා කරද්දී මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ඉහළින්ම කියවෙන නම. ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ලංකාවේ ක්‍රියාත්මක දැවැන්ත රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපෘති ගණනාවක අපිට දකින්න ලැබෙන ශක්තිය තමයි මෙල්වා ශක්තිය කියලා කියන්නේ. ඒක මේ අපි කියන කතාවක් නෙමෙයි. යුවාය ඕනම ටවුමක ඕනම නගරයක යද්දී බලන්න කොයි කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඈතින් පේන්නේ නැද්ද කියලා ලොකු බෝඩ් එකක්. ඒ තියෙන්නේ මෙල්වා කියලා. දැන් අපිට මේ කොළඹට එහෙම ආවනම් සෑහෙන්න පේනවා මෙල්වා මේ කියලා ගහපු ලොකු බෝඩ්ස් වැඩ ගැල් ටික පේනවා. ඉතින් ඒ කියන්නේ ඒක තමයි අපිට මේ විශ්වාසනීයව තහවුරු කරගන්න පුළුවන් සාක්ෂි සාධක ඕන තරම් තියෙනවා. ඕන තරම් වටේ බලන්න පේනවා මෙල්වා කියලා. ඉතින් මෙල්වාත් එක්ක ඔන්නවට පුළුවන්කම තියෙනවා ආගේ නිවස වෙන්න පුළුවන්, වාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ශක්තිමත්ව ඉදි කරගන්න මෙල්වා ශක්තිය ගැන මුළු ලෝකෙම මේ වෙනකොට විශ්වාසය තියලා තියෙනවා. මොකද මේ මෙල්වා කියලා කියන්නේ මේ ඇත්තටම අපේ රටට විතරක් සීමා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. මේ මෙල්වා මේ භාවිතා කරන තාක්ෂණය කියන එක මුළු ලෝකෙම තියෙන විශිෂ්ටතම. අපි කියන්නේ අර ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි එකක් කියලා. ඒ කියන්නේ මේ වෙනකොට මේ වානේ සම්බන්ධයෙන් නැත්නම් ස්ටීල් සම්බන්ධයෙන් කටයුතු කරද්දී ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය තමයි මෙල්වා භාවිතා කරන්නේ. ඒ නිසාම තමයි මෙල්වා අපේ එක කියලා අපි කියන්නේ, ලංකාව එක කියලා කියන්නේ. ඔයාගේ ඉදිකිරීම් වලට ශක්තිමත් ව්‍යුහය හදාගන්න නම් මෙල්වා ස්ටීල්ම භාවිතා කරන්න කියලා අපි කියනවා.
0: ඕකේ. ඒ වගේම තමයි හැම ටවුමෙම හැම ගමෙම තියෙන දෙයක් තමයි දම්රෝ කියලාත් කියන්නේ. වාගේ ගෙදරින් එළියට බැස්සාම අනිවාර්යෙන් ඔයාට කොළපාට බෝඩ් එකක කළුපාට අකුරු වලින් දම්රෝ කියලා බෝඩ් එකක් අනිවාර්යෙන් පේනවා.
1: තියෙනවා. දැන් අපේ පැත්ත නම් එහෙමයි. අපිට ඕන නම් නිකන් මිනුවන්ගොඩ පැත්තට ඒ පැත්තට ගියොත් ඒ පැත්තේ තියෙනවා දම්රෝ එකක්. අපි නිකන් මීගමුව පැත්තට ගියොත් මීගමුවේ තියෙනවා දම්රෝ එකක්.
0: අපිටත් එහෙම
1: තමයි. අපි නිකන් ජායල පැත්තට ගියොත් තියෙනවා දම්රෝ එකක්.
0: ඔයා හිතන්නේ මේ ගාල්ල එහෙම නැහැ කියලාද? ගාල්ල තියෙම තමයි.
1: ගාල්ල දම්රෝ එකක් තියෙනවා අනිවාර්යෙන්ම. එහෙම තියෙන්න ඕන.
0: ගාල්ල තියෙනවා මෙගා ප්‍රදර්ශනාගාරයක්.
1: මෙගා එකක් නෝනේ වර්ගඩි 50000. ඉතින් දැන් ඔයා ওই විදිහට ඔයාගේ ওই පළාතේ තියෙන ගමේ තියෙන නගරේ තියෙන ඕනම දම්රෝ එකට ගියොත් ඔන්නවට මේ දීමනාවන් ටික ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ටිකේ මේ Samsung නිෂ්පාදන මිලදී ගණිද්දී ඔයා දම්රෝ එකෙන් ඔයාට ඩබල් වොරන්ටි හම්බ වෙනවා. ඒ කියන්නේ Samsung ඔරිජිනල් වොරන්ටි එකත් හම්බ වෙනවා. ඒ වගේම තමයි දම්රෝ ලගේ වොරන්ටි එකත් හම්බ වෙනවා. දම්රෝ වොරන්ටි ගැන ඉතින් ආයෙ ඔයාට කියලා දෙන්න ඕනේ. ඔයා දන්නවා ලංකාවේ ආෆ්ටර් සේල් සර්විස් එක ටොප් ලෙවල් එකේම තියෙන ආයතනයක් තමයි දම්රෝ කියන්නේ. ඕන කෙනෙක්ගෙන් අහන්නකො මේ දම්රෝලගේ හොඳම ක්වොලිටි එක මොකද්ද කියලා. ඕන කෙනෙක් කියයි ආෆ්ටර් සේල් සර්විස් එක. ඒ කියන්නේ විකුණුවට පස්සේ පේමන්ට් එක කරාට පස්සේ රිසිප්ට් එක දැම්මට පස්සේ ගනුදෙනුව ඉවර වෙන්නේ නැහැ. ඒගොල්ලේ දෙන විශ්වාසය ඒ විදිහටම රකින්නවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න Samsung නිෂ්පාදන වලට දම්රෝ වොරන්ටි එකත් ඔයාලට හම්බ වෙනවා. Samsung වොරන්ටි එකට අමතරව ඒ වගේම තමයි කුඩා පවුලකට මාසයකට සාමාන්‍යයෙන් විදුලිය එකක 15ක් විතර වැය වෙන ඉන්වර්ටර් ශීතකරණයක් දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් රුපියල් 95000 සිට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ගෘහ භාණ්ඩ විතරක් නෙමේ ගෘහ විදුලි උපකරණ වොෂින් මැෂින් වෙන්න පුළුවන්. දම්රෝ වොෂින් මැෂින් එකක් මේ නැති ගෙදරක්
0: නැහැ.
1: ලංකාවේ හැම ගෙදරකම වගේ තියෙන දම්රෝ වොෂින් මැෂින් තමයි මේ ඕන දෙයක්. ඔයාලා දැන් දම්රෝගෙන් මිලදී ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව වාට තියෙනවා.
0: ඕකේ. දැන් අචි අපි කැම බීම වල ෆ්‍රෙෂ්නස් එක සෑහෙන්න හොයනවානේ.
1: හොයනවා.
0: කැම අපි සමහරලාට කඩේකට කන්න ගියාම අපිට ෆ්‍රෙෂ් පාඩට පේන්නේ නැත්නම් අපි හැරිලා එනවා.
1: හැරිලා එනවා.
0: හැබැයි අපි ලයිෆ් එකේ ෆ්‍රෙෂ්නස් එක ගැන අපි කොච්චර දුරට හිතනවද?
1: හිතන්නේ.
0: හිතන්නේ නෑනේ.
1: හැරිලා එන්න පුළුවන් තැන් තියෙනවා, හැරෙන්නේ
0: නෑ. හැරෙන්නේ
1: නෑ. අන්න ෆ්‍රෙෂ්නස් එක නැති වෙනවා මෙතනින් එහාට ගියොත් කියලා දන්නවා. හැබැයි හැරෙන්නේ නෑ. යනවා.
0: එහෙම
1: වෙන්න එපා අපි කියන්නේ. මේ ජීවිතේ පොඩි පොඩි දේවල් වල අපි අර හැම වෙලේම මතක් කරන දේ තමයි පොඩි සිතුවිල්ලක වෙන්න පුළුවන්. ඔයා ගන්න පොඩි ක්‍රියාකාරකමක වෙන්න පුළුවන්. ඔයා වෙනස් කරගන්න පොඩි පුරුද්දක හුරු පුරුද්දක වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට ලොකු නැවුම් බලපෑමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේ කියන්නේ පොසිටිව් විදිහට.
0: අනිවාර්යෙන්.
1: ධනාත්මක විදිහට ඔයාට හොඳ බලපෑමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම බලපෑම් බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට, එහෙම නැවුම් බවක් බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට ඔය පොඩි පොඩි දේවල් දකින්න පුළුවන් තැනක් තමයි කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර අයට ඒ නැවුම් බව දෙන්න ඕන නම් අපි වාට කියනවා යන්න කීල්ස් එකට ගිහිල්ලා ඔය තියෙන මේ ෆ්‍රෙෂ් වෙජිටබල්ස් වෙන්න පුළුවන් ෆෘට්ස් වෙන්න පුළුවන් ඊට පස්සේ අපි කිව්වම
0: ෆ්‍රෙෂ් ජූස් වෙන්න පුළුවන්
1: ජූස් වෙන්න පුළුවන් හැමදේම ෆ්‍රෙෂ් කීල්ස් එකට ගියාට පස්සේ ගිහිල්ලා ඒ දේවල් අරගෙන ඇවිල්ලා පොඩ්ඩක් ඔය උදේ මීල් එක වෙන්න පුළුවන් ලන්ච් එක වෙන්න පුළුවන් ඩිනර් එක වෙන්න පුළුවන් මේ වෙනස් කරලා බලන්න කොච්චර මේ වෙනස් ගතියක් වාර දැනෙයිද කියලා

0: FM 95 94.8 Net FM Divaina Pura
1: Danya thoda tamun edinda kuli weda thamai karanne
2: ehemai
1: ehema kiyana balanda iti hadi electric bike ganna ratra madu ganna kohinda tamanta me tharan salli
2: ha danne nadda sir den hemadaama vaasini
1: vaasi kohinda kiyala thamai minu maatha hanne
2: vaasina mena kohinda sir DLB vaasi lotarayen arenna
1: ha
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුභ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එක ඇයි හිටට දාන්නේ
5: ප්‍රදර්ශනාගාරවලින් අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
6: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි මාළු කන්න කැමති කිරටද පිරිසටද
7: කැමති විදියකට
6: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
0: FM 95 FM 94.8 Net FM
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අදම ගන්න ෆෝන් එකයි
10: ටිකට ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
11: දෙනමයයි විනාඩිය කයිදෑ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය රෙත්නිවුස් සමග මම කේසර. ඒ නවය මාර්ගයේ අනුරාධපුර ගල්කුළම ප්‍රදේශයේ අද අලුයම සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනේ වී ගසක ගැටීමෙන් එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන්ගත් කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එලෙස අනතුරට පත්වැත්තේ නාරම්මල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වී නැවත අනුරාධපුර වලා පැමිණිවි පුද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගත් බස් රථයක්. රියදුරට නින්දයාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර තිරප්පණය පොලිසියේ රථවාහනංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මින්නේරිය පොලිස් වසමට අයත් විජේරාජ වැව ග්‍රාම නිලධාරී වසමේ සුදුකන්ද රක්ෂිතේ පිහිටි පෞද්ගලික සූර්ය බලශක්ති ව්‍යාපෘති භූමියකින් T56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීවපතරම් 56ක් සුවගෙන තිබෙනවා. එම වැඩ භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටි සේවකයෙකු කුඩා ගසක් ගැලවීමේදී ඊට යටින් පොළව අභ්‍යන්තරයේ සංගවා තිබූ උරයක් පරීක්ෂා කිරීමේදී මෙම ජීව උණ්ඩ තොගය හමු වී ඇති බවයි පැවසෙන්නේ. පසුව එම සේවකයින් විසින් ඒ පිළිබඳව මින්නේරිය පොලිසිය වෙත දැනුවත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කළ මින්නේරිය පොලිසිය සඳහන් කළේ අදාළ උරේ තුල තිබී T56 ජීව උණ්ඩ 56ක් සහ කුඩා ඊයම් බෝල කිහිපයක් ද හමු වූ බවයි. සොයාගත් ජීවපතරන් තොගය අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මින්නේරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟට නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust fm 95 fm 94.8 net fm

0: උදේ 9යි විනාඩි 9යි අල්ගොතාමේ වෙලාව අපි පටන් ගන්න හදන්නේ අපේ
1: තුන්වෙනි පැය
0: බලන්නකො පැය තුන යන ඉක්මන
1: ඉක්මනින්ම ගිහිල්ලා නේ ඉක්මනින්ම ගිහිල්ලා
0: ලයිෆ් එකේ කාලෙත් ඔහොම තමයි
1: ඔහොම තමයි මේවා මෙහෙම නිකන් ආ සද්ද එන්නේ යාටි යනවා යාටින්නේ එහෙම යනවා හරිද එහෙම ගියාට පස්සේ මේ ඕක තමයි විදිය ඒකනේ කියන්නේ අපි මේ හැම ගත වෙන හැම මොහොතකම හරි සතුටින් ඉන්න ඕන කියලා දැන් එහෙම අපි රටක් විදිහට ගත වෙන හැම මොහොතෙම සතුටෙන් ඉන්න හේතුවක් තමයි අපේ රුමේෂ් තරංග කියලා කියන්නේ. හෙල්ල විසිකිරීමේ අපේ ශූරයා.
0: ඔව්.
1: රුමේෂ්ට ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් ඔන්න රුපියල් කෝටි 5ක එයාගේ මුදලක් දීලා තියෙනවා. මේ පහුගිය ටිකේ ලැබපු ජයග්‍රහණ. විසිකරපු විසිකිරිලි වෙනුවෙන්. රුපියල් කෝටි 5ක එයාගේ මුදලක් දීලා තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්.
0: ඔව් ඒ වගේම තමයි නොමිනේට් වෙලා තියෙනානේ ඇත්ලීට් ඔෆ් ද ඉයර්. ආ
1: මේ ඒක අපි මතක්.
2: ආ ලෝක බෙස්ට් ඇත්ලීට් ලාගේ මේ 10 දෙනාට නොමිනේට් වෙලා තියෙනවා.
1: ඔව්.
2: මම මේ කල්පනා කරන්නේ අපි විශ්ව කරපු දේවල් එක්ක අපිට එහෙනම් කොච්චර හම්බෙන්න ඕනේ
1: කොච්චර නේද මේ World Athlete Award 2026 fan vote එකක් විදිහට යන්නේ ඒ කියන්නේ මේ
2: අපිට vote කරන්න පුළුවන්ද
1: අපිට vote කරන්න පුළුවන් හැකියාව තියෙනවා
2: අපි දාන්නම් අපේ net fm page
1: එකේ දාන්නම්
2: link එකක් තිබුණොත් ඈ
1: ඔව් ලින්ක් එකක් තියෙනවා රමේෂ් ලින්ක් එක ෂෙයා කරලා තියෙනවා
0: ඔන්න දැන් තමයි ඔයගොල්ලන්ට වෙලාව
2: ශ්‍රී ලාංකික ගතය
1: අන්න ඒකයි ඔය තැන් තැන් වල ගිහිල්ලා එක එක අයට කමෙන්ට් කර කර නිකන් යුද්ධ දාගෙන එහෙම ඕනේ නැහැ
0: එහෙම ඕනේ නැහැ
1: අපි දැක්ක පහුගිය ටිකේ මේ කවුදර
2: තුර්කියා ලයින් එකට අපි දාගමු
1: ටර්කිෂ් එයාලයින් එකට අපි බැන්නා
0: ඔව් පකිස්තාන් ප්ලේයර්ට බැන්නනේ
1: අන්න හරි අපේ කවුද නදීම්ට බැන්නා
0: ඊට පස්සේ
1: ඉන්දියාවේ ප්ලේයර් චෝප්‍රාට බැන්නා ඊට පස්සේ අපි අර කොහෙද මේ මෛත්‍රීනේ අර මේ Netflix එකේ මූවි එකක් සම්බන්ධයෙන් කතා කරා ඔය අනම්මනම් කියලා යාටත් බැන්න. මං කියන්නේ ඒව නෙමෙයි. දැන් මෙන්න එකතු වෙන්න වෙලාව අපිට ඉන්නේ එක රුමේෂ්
0: කෙනානේ.
1: යන්න පුළුවන් ඔකොටම මේ ඒ link එකට link එක අපි දාන්න. net fm අපේ Facebook page එකේ. රුමේෂුත් එයාගේ official pages වල මේක share කරලා තියෙනවා. ගියොත් ඔයාට ගන්න පුළුවන් link එක. ගිහිල්ලා vote කරන්න. මේ ඔක්තෝබර් 17 වෙනිදා රාත්‍රී 11:59 වෙනකන් ඔයාට වෝට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: වැඩි දවසක් නැහැ. තව දවස් 10යි තියෙන්නේ.
1: අන්න ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයා 2026 අවුරුද්දේ කවුද කියලා අපිට තෝරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ අවසන් වටේට ඔන්න අපේ රුමේෂුත් එකතු වෙලා තියෙනවා. මේක ෆෑන් වෝට් එකක් විදිහට යන්නේ. ෆෑන්ස්ලා. ක්‍රීඩකයන්ගේ ෆෑන්ස්ලා විදිහට තමයි අපි ගිහිල්ලා වෝට් කරන්න ඕන. කොච්චර ඔයා වෝට් කරනවද? රෑට එක එක ඒවට මං කියන්නේ මේකට ගිහිල්ලා වෝට් කරන්න. මොකද ආයේ රුමේෂ්ලා එක්කෙනයි ඉන්නේ මේ 10 දෙනාගෙත් ඉන්නේ අපේ කොල්ලා රුමේෂ් විතරයි අපේ මේ ජාතික දජයත් එක්ක ඉතින් ගිහිල්ලා වෝට් කරන්න කියලා මතක් කරනවා එහෙම දේවලුත් කරන්න පුළුවන් මං කියන්නේ මේ වගේ පොඩි පොඩි සපෝට් අපි දෙන්න ඕන
0: අර අර තිබ්බ යුනිටි එක දැන් පාවිච්චි කරන්න
1: පාවිච්චි අර ගිහිල්ලා දැන් අපි ටර්කිෂ් එයාලයින් එක වහන්න කොහොම හරි මේ ලොකු යුද්ධයක් කරානේ ඒ වහන්න බැරි වෙච්ච එක වෙන කතාවක් ඒනට අපි එහෙම කරානේ ඊට පස්සේ ওই වගේ අපි දැක්ක අවස්ථා කිහිපයකදීම අපි හරි දක්ෂයි කියලා කමෙන්ට් කරන්න කමෙන්ට් කරලා ඒගොල්ලන්ට රිදෙයි කමෙන්ට්ස් වලින් කියලා එහෙම රිදෙන්නේ නැහැ ඒගොල්ලන්ට
0: හරිද
1: එහෙම බිලියන් ඩොලර් මේ බිස්නස් වලට රිදෙන්නේ නැහැ ඒ වගේම තමයි මේ අපි එදත් මතක් කරා Facebook එකේ community guidelines අලුත් වෙලා තියෙනවා. ඔය mob attack in වලට ඒගොල්ලෝ බොහොම සැරට ආය ප්‍රතිඵල, ඒ කියන්නේ ඒවට දඩුවම් දෙන්න පටන් ගන්නවා. සැරට ප්‍රතිඵල වාට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒව කරන්න ඕනේ නැහැ. ඔන්න තියෙනවා link එක යන්න රුමේෂ්ගේ official pages වලට අපි දාන්න. අද දවස ඇතුළත ගිහිල්ලා අපේ ගොල්ලන්ට ඔන්න පුළුවන් vote එකක් දෙන්න. vote එකක් දීලා ආයෙත් fansලා එකතු වෙලා ලෝකේ අංක එකේ අපිට අංක එකේ ක්‍රීඩකයා බවට පත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කොල්ල ඔය ඔව මුකුත් අදාල නැහැ ලොකු මුකුත් කියලාත් නැහැ පෝස්ට් එක ෂෙයා කරලා තියෙනවා වෝට් කරන්න අය වෝට් කරන්න කියලා ගිහලා විසික් කරනවා දැන් විසික් කරන්න පුරුදු වෙනවා දැන් ආයේ ටාගට් එක තියෙන්නේ
0: එයාට ඔව්
1: 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් කුලල
0: දැක්කනේ ගෝල් එකක් තිබ්බාම කොච්චර ලේසිද කියලා වැඩ කරන්නේ
2: නැහැ එතන ගෝල් එකක් නෙමෙයි තියෙන්නේ
0: ගෝල්
2: අර ඉරක් තියෙන්නේ පොඩි ඉරක් ඉස්සරහ තියෙන්නේ ගෝල් දුවන වෙලාව ඊට කලින් විසි කරන්න
1: ඕනේ ෆුට්බෝල් නෙමෙයි
0: රුමේෂ්ගේ ගෝල් එක
2: රුමේෂ්ගේ අර කාගේ අර ගෝල් එක නෙමෙයි ෆුට්බෝල්
1: රුමේෂ් ගෝල් ගහන්නේ
0: ටාගට්
2: එක අයියෝ අපි මේ මෙච්චර මේ වෙලා මේ කතා කරේ මේ හෙල්ල විසි කිරීම ගැන මෙහා මේ ෆුට්බෝල් නළුවේ තියන් ඉඳලා
1: තියෙන්නේ රුමේෂ්
0: බලන්න ඉතින්
2: මේ ගෝලොත් එක්ක අපි මේ රුමේෂ් ලෝකේ ජනප්‍රිය
1: මේ මෙච්චර කල් ඉතින් ඉඳලා තියෙන ගෝල් ගහන මනුස්සය
2: කරන්නේ
0: කවන්නේ මම ගිහින් වෝට් එක දානවා දැන් ඔය කියවන දෙන්න වෝට් කරාද
1: අපි කරා
0: කරාද
2: අපි ඉතින් කොහොමත් හතර ඡන්දේ පටන් ගන්නවොන 6:55 දාන්න
1: අන්න ඒකයි
0: ජාතික මෙහෙම රක්මේක
1: නෝයි උදේම යනවා වෙන කවුරුත් නෙමෙයි කිව්වේ මේ
2: කවුරුත් නෑ මම දාලාම ගිහිල්ලා
1: අන්න හරි දවසක් මේ
2: පොලිසිය පොඩ්ඩක් පස්සෙන් පැන්නුවා මං හිතුවා උදේ එක්සර්සයිස් කරනවා කියලා ඒගොල්ලෝ. පස්සේ දැන් මගේ පැත්තෙන්
1: නලන්නේ මේ හිටපු මැතිවරණ කොමසාරිස්තුමාම තමයි කිව්වේ. උදෙන් මෙනවා කියලා.
0: උදෙන් මෙනවා.
1: ඡන්දේ දාන්න.
2: හරි. මම බබා මේ දවස්වල අපි අතර මේ ඡන්දේ දාලා ඒ උදෙන් යන්නේ එතුමාව බලන්න තමයි.
0: ඡන්දි දැම්මා දාලා යන්නේ.
2: ඕකේ. ඊට පස්සේ එතුමාට වැඩක් කරගන්නත් නැහැ අපේ වැඩක් පාඩුයි. ඊට පස්සේ ආයෙ රැට අපි යනවා මැතිවරණ කොමසාරිස් කාර්යාලේ පැත්තේ.
1: අන්න හරි. එහෙනම් ඔගොල්ලොත් උදෙන්ම ගිහිල්ලා දැන් ලින්ක් එකට ඡන්දි දාන්න ලින්ක් එක හොයාගන්න බැරි නම් අපි තව ටිකකින් දාන්නම් අපේ net fm මේ Facebook page එකට ඇවිල්ලා ලින්ක් එක හොයාගෙන වට පුළුවන් වෝට් කරන්න.
0: ඕකේ. ඒක නිසා වඩ මතක් කරනවා අපි කියවන වෙලාවක් එනවා කියලා යුනයිට් වෙන්න.
1: ඔව්.
0: නෝ දැන් තමයි වෙලාව.
1: අපි කොහොමත් එහෙමනේ.
0: ඔව්.
1: අර මේ මේ ගෝල් දේශ වගේ තමයි.
0: ඔව්.
1: ඒ කියන්නේ සූර පප්පල, ජිම් පප්පල කට්ටිය වගේ තමයි.
0: ගහමු කියපු ගම.
1: ඇතුලේ ප්‍රශ්න.
0: ඔව්.
1: ඇතුලේ රට බේරගන්න, ජාතිය බේරගන්න ප්‍රශ්න.
0: ප්‍රශ්න.
1: වෙලියෙන් ප්‍රශ්නයක් આવොත්
0: අපි හැමෝම එකට.
1: අපි එකතු වෙලා වැඩේ දෙනවා.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදේ 9යි විනාඩි 19යි දැන්
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
9: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: FM 95 94.8 Net FM Divaina Pura

0: දෙනමේ විනාඩි 26යි ඇල්ගොටාම වෙලාව නර්සරියක් බලා ගන්නවා. එක්කෙනෙක් දුවනවා. එක්කෙනෙක් යනවා.
1: මම ක්‍රියාශීලී දරුවෝ.
2: ක්‍රියාශීලීනේ අපි.
0: මාව මෙතන තියලා.
2: ඉගෙන අපේ මේ ඕක වෙන්නේ ඇයි දන්නවද?
0: ඇයි?
2: මේ මොකද මාව ඇහෙන්නේ? ආ හරි හරි. මේ ඕක වෙන්නේ ඇයි දන්නවද?
0: ඔයාගේ මයික් එක ඕෆ් කරා.
2: ඒක තමයි වා ඉන්නේ බය භාෂණේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කරන්නේ. මේ මොකක්ද දන්නවද? අපේ මේ බුද්ධියේ ක්‍රියාකාරීත්වය හරිම වැඩි වේගවත්. නිතරම මේක ප්‍රොසෙස් වෙනවා. එක එක දේවල්
0: මට මට
2: අවු.
1: ඔව් අපි සෑහෙන්න දේවල් දැන් මම මේ බලන් මම මේ පහුගිය දවස්වල මට තිවිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි. අර සුනිල් පෙරරගේ සින්දුවක ලෝක ප්‍රශ්න අතනෝගස්සේ මේ කියාලා මම ෂේප් උනේ මේ හැකිවිය එහෙනුත් පැනගන්න. ඒ කිව්වට අපිට එහෙම වැහනේ. අපි අරගොටවුන් වාසින්නේ.
2: අන්න ඒකයි.
1: දැන් කච්චතිව් පිළිබඳව මේ ඇත්තම ඩ්‍රාමා එකක්. ඒක ඇත්තම මට එහෙම පිටපත්ක් එහෙම ලියන්න පුළුවන් නම් මොකද මේ ඒ තමිල්නාඩුවේ ඡන්ද ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි. ඔව් මෙහෙ තියෙනවා එක එක තිව්.
2: ඔව් මෙහෙ තියෙනවා.
1: ඔව් මෙහෙත් එක එක තිව් තියෙනවා. හරිම ලේසි මේ ඒ ඡන්දයක් කිට්ට වෙනකොට ඒ තව් පොඩ්ඩක් ඇරියන නේද?
2: වැඩේ හරි.
1: ටග් ගාලා අපේ කට්ටිය ගිහිල්ලා ඒගොල්ලන්ට මේ ඡන්ද
2: දෙනවා.
1: ඔව්. ඉතින් එක එක වාද දිනවනේ මෙහෙ අවුස්සුවම.
2: ඔව්.
1: අර එකපාරක් මම කිව්වත් එක මට හම්බෙච්ච මේ රෝ නිලධාරියෙක් කිව්වා.
2: හා
1: මේ පෙට්‍රෝල් බවුසරේ කිලෝමීටර් 20ක් තිබ්බත් ඕගොල්ලෝ මෙහෙ ගිනි කූරක් ගහම මේ ඕගොල්ලන්ගේ අදාළ එක ගිනි ගන්නවා කියලා. හරිද? ඒකින්ද අපේ කට්ටිය ගානට මෙහෙ ඉඳන් ඒව අවුස්සනවා කියලා. එයා කෙලින්ම කිව්වා.
2: ඔව්.
1: එයා දැන් ඒකේ නැහැ. ඒකින්ද එයා කෙලින්ම කිව්වා. මේ දැන් ඔය කච්චතිව් කියන්නේ එහෙම හොඳ රොටියක්නේ.
2: ඔව්.
1: රත් වෙච්ච වෙලාවට පුච්ච ගන්න තමිල්නාඩු අයට.
0: හ්ම්.
1: මේ ඔන්න මධ්‍යම රජයනේ ඉතින් ඔය මේ තමිල්නාඩු කට්ටිය දැඟලුවට.
2: ඔව්.
1: මධ්‍යම රජයනේ මේ භෞමික අඛණ්ඩතාවය පිළිබඳව
2: තීරණ ගන්න.
1: ඉන්දියාවේ තීරණ ගන්න. ප්‍රාන්තවලට බලයක් තියෙනවා. ඉතින් ඉන්දියාවේ ස්වභාවයට ඒක හොඳයි වෙන්න පුළුවන්. හැබැයි දැන් කච්චතිව් ගැන මේ ඔන්න ඉන්දිය මධ්‍යම රජය අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා. කච්චදීව දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දිය මධ්‍යම රජය රට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීන රචින පත්තු කරන්න පත්තු කරපළ මේ වගේ වට අර ණය හම්බුනම පත්තු කරන්නේ මේ කියලා තියෙනවා. මේ ආයේ ඒක ඕපන් කළවත් ඒක ඔයදි විචිත
2: ඒක අපේ
1: ඒක ඇරලවත් බලන්න මේ මල්ල ඒක වහපු මල්ලක් ඒකින්ද මේ ඉන්දියාවත් එක්ක හොඳ ගනුදෙනුවක් ඉන්දියාව ශ්‍රී ලංකාවත් එක්ක හොඳ මිත්‍රශීලී ගනුදෙනුවක් රාජතාන්ත්‍රික ගනුදෙනුවක් කරන් යනවා. ඒකින්ද මේ ඒක ඒක ඕනේ ඒක ඕපන් කරන්න ඕනේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට මධ්‍යම රජය දැනුම් දීලා ඉතින්
2: හරිනේ ඊට වඩා ඉතින් මොනවද නේ
1: ආයේ මොනවද
2: දැන් වෙලීසි වෙන්නේ තලපති එක්ක
1: දැන් තමයි තලපත් කොච්චර ෂෝක් කට්ටිය තමිල්නාඩු ඉන්නේ කියලා. ඉතින් අනිත් එක තමිල්නාඩුව නැති කරගන්නත් බෑනේ ඉන්දියාවට. දැන් වැඩිම ආර්ථික වර්ධන වේගය තියෙන එකනේ. ඒකම අපිටත් තමිල්නාඩු නැති කරගන්න බෑ. අපේ අල්ලපු වත්තනේ.
2: අන්න ඒකයි
1: නේද?
2: ළඟම වත්ත.
1: ඉතින් වත්ත සයිස් එක අපි තේරුම් ගන්න
2: ඕනේ.
1: ඔව් අපිට ඒ වත්තේට මොනව හරි මෙහෙන් සප්ලයි කරන්න පුළුවන් නම් එහෙට වතුර ඕන වෙන්න පුළුවන් නේද? හදිසියට තනකොළ කපා ගන්න
2: ඕන වෙන්න පුළුවන්
1: නේද?
2: අපි කරලා ඕ
1: මේ වරද මේ හදපු ව්‍යංජනයක් මසම් මාළුවක් ඒගොල්ලන්ට ඕන වෙන්න පුළුවන්. අපි තාප්පේ උඩින් දෙමු
2: නේද? මාළු එහෙම අපි අල්ලලා දෙන්න. ඕගොල්ලෝ එන්නවා.
1: ඕගොල්ලෝ මාන්තෙන්ද බයි අපි අල්ලලා. මොකට නොයි බෝට්ටු දාගෙන නේද? එහෙම එන්නවා.
2: දින ගණන් එන්න ඕනේ අපි අස්කර
1: දෙන්න. පිස්සු දානේ අපි අල්ලලා දෙන්නම්.
2: හරි. එහෙම ඉතින් ජීවත් වෙද්දී අල්ලපුවත් එක්ක බොහොම මේ සහයෝගයෙන් සතුටෙන් සමාදානයෙන් තමයි ඉන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ මේ කමියුනිටි එකක් කියලා. අල්ලපුවත් එක්ක තරහ වුණාම ජීවිතේ ලස්සන නැති වෙනවා. එහෙම වෙන්න එපා ඒක හින්දා. ඒ නිසා තමයි අපි වාට මතක් කරන්නේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් එක. දැන් ඔන්න ප්‍රයිම් කලුරා ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයාට කලුතරින් පුළුවන්කම තියෙනවා බොහොම අංග සම්පූර්ණ. දැන් අංග සම්පූර්ණ කියව මෙහෙමයි. ඔයාට ස්විමින් පූල් එක තියෙනවා. ජිම් එක තියෙනවා. කිඩ්ස් ප්ලේ ඒරියා එක තියෙනවා. ඉන්ඩෝ ක්‍රිකට් නෙට්ස් තියෙනවා. මල්ටි පර්පස් හෝල් තියෙනවා. ඔන්න ඔක්කොම එක්ක ඔයාට ඔයාගේ අලුත්ම ගෙදර මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කලුතරින් බොහෝම අපි අර කියන්නේ සාමකාමීව ඉන්න පුළුවන්. අර තාප්පෙන් දෙපැත්තට මාරු කරගන්න පුළුවන්. එහෙම ලොකු තාප්පත් නැහැ. ඔයා ගිහිල්ලා බලන්නකෝ මේ ප්‍රයිම් ලගේ වෙබ්සයිට් එකට. ඒකේ තියෙනවා මේකේ මේ 3D models, animated models එහෙම. ඒ වර මේ අපේ ගෙවල් වල තියෙන ලොකු තාප්ප නෙමෙයි. එහා පැත්තේ කෙනා බොහොම පැහැදිලිව පේනවා.
0: පොඩි neighborhood
2: එකක්. හරිම smart තාප්පයක්. එහෙම කියන්න පුළුවන්.
0: smart තාප්ප.
2: මේ smart විදිහට තමයි වෙන් කරලා තියෙන්නේ ඒගොල්ලන්. ඉතින් රුපියල් මිලියන 18.7 ඉඳලා ඉහළට ලක්ෂ 180ක් වෙද්දී ඔයාට අර කියපු ඔක්කොම ඔප්ෂන්ස් එක්ක ඒ ඔක්කොටම ඇක්සස් එක්ක ඔයාගේ සම්පූර්ණ අංග සම්පූර්ණ වෙච්ච නිවස මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔක්තෝබර් 15 වෙනිදා වෙනකන් ඔයාට ඔන්න විශේෂ දීමනාවන් ගණනාවකුත් තියෙනවා. ඒකින්ද මිල ඔයාට අඩු කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ.
2: 18.7ක් කිව්වට ඊට වඩා අඩුවෙන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි 15 වෙනිදා වෙනකන් විතරයි. අද 7 වෙනිදා.
0: අද 7 වෙනිදා.
2: ඒ හින්දා ඉක්මන් කරන්න කෝල් එකක් දෙන්න. 13:22 hotline එකට 13:22
0: right දැන් ඊට පස්සේ ආවට මතක් කරන්න ඕනේ යන්න කියලා දම්රෝ එකට වැඩි විස්තර කියන්න දෙයක් නැහැ
2: ඔක්කොම කලුතර යන්න බෑනේ
0: ඔක්කොම කලුතර යන්න බෑ
2: එතන limited නේ
0: ඔව්
2: ඒක හින්දා මේ ඔයා ඉන්න තැන
0: සමහරට ඔව් ගෙදර හදලා ඉවර ඇතිනේ සමහරු
2: අන්න ඒකනේ දැන් ආයේ කොහෙද කලුතර යන්නේ කියලා හිතන යන්න ඕනේ එහෙම යන අයයි දැන් කොහොමත් limited නේ එතන ඒකින්ද ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදරත් බොහොම සුකෝභෝගී විදිහට අප්ග්‍රේඩ් කරගන්න ඔයාගේ ඉන්ටීරියර් එක ඔයාට පුළුවන් අලුත් විදිහට ඩිසයින් කරගන්න කරන්න තියෙන්නේ ඔයාට දම්රෝ එකට යන එක
0: ඔයා
2: යන්න දම්රෝ එකට දම්රෝ එකට ගියාට පස්සේ ඔන්න ඔයාට මෙන්න මේ දේවල් ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා මොනවද දන්නවද ඔයාට තියෙනවා ගෘහ භාණ්ඩ නිදන කාමර කට්ටල තියෙනවා ඊට පස්සේ කෑම මේස කට්ටල තියෙනවා නවීන සෝෆා මාදිලීන් ගණනාවක් තියෙනවා ලෝකේ ලේටස්ම ඩිසයින් වලින් තමයි ඔයාට ගන්න තියෙන්නේ ඔයාගේ කාර්යාලයට ඕන දේවල් තියෙනවා ගෙදර ඔයා ඔෆිස් එකක් කරන කෙනෙක් නම් පොඩි පොඩි ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔයාට ඔෆිස් ස්පේස් එකක් හදා ගන්න ඕන නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා දම්රෝගෙට ගිහිල්ලා ඕන කරන ඔක්කොම දේවල් එකම තැනකින් මිලදී ගන්න
0: ඒ
2: විතරක් නෙමෙයි Samsung Panasonic වගේ low ප්‍රකට brands ඔයාට හම්බෙන තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ නිකන් නෙමෙයි අපි කිව්වා Samsung එහෙම ගනිද්දි
0: double
2: warranty එකකුත් හම්බ වෙනවා ඔයාට පේනවා නේද තියෙන range එක ගෘහ භාණ්ඩ තියෙනවා ගෘහ විදුලි උපකරණ තියෙනවා
0: Panasonic
2: තියෙනවා ඊට පස්සේ ඔයාලට Samsung ඕන නම් එහෙම තියෙනවා Innovex ඕන නම් එහෙම තියෙනවා washing machine ඕන නම් එහෙම තියෙනවා fridge ඕන නම් එහෙම තියෙනවා
0: මොනවද නැත්තේ
2: මොනවද නැත්තේ
0: නැති දේවල් ලියන list එක එක ලේසි
2: අන්න ඒක මේවා නැහැ කියලා කියන් ගියා නම් මම හිතන්නේ අපිට ලේසි මේ හැමදේම ඔයාලට තියෙනවා යන්න දම්රෝ එකට දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා ගිහිල්ලාට දවසක් විතර අරගෙන පෞල් පිටින් ඇවිදින්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක්
0: දක්වා
2: 0 ඉන්ට්‍රස්ට් එකට. ඒ කියන්නේ පොලි රහිතව ඔයාලට ඕන දේවල් ගන්න පුළුවන්.
0: ඕකේ ඒක නිසා තව හිත හිතේ නැතුව යන්න damro.lk වෙබ්සයිට් එකට ගිහින් බලන්නත් පුළුවන් උගලන්ට යන්න කලින් මම නම් කියන්නේ ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක විඳින්න නිකන් වෙබ්සයිට් එකකින් බැලුවට
2: උගලන්ට වෙබ්සයිට් එකට ඕනනම් යන්න. මොකද damro ලගේ ට්‍රැෆික් එක හදා ගන්න පුළුවන්. ඒක වෙන කතාවක්. ඊට පස්සේ ඔයා මම කියන්නේ ගිහිල්ලා බලන්න. ෆිසිකලි යන්න. දැනට ගිහිල්ලා බලන්න.
0: හරි ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා මොකක්ද දන්නවද යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා
2: මොනවද එහෙ ගියාම ඔයාලට ගන්න පුළුවන්
0: එහෙ ගියාම ඔයාලට ගෙදරට ඕන බඩු ටික ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් මාකට් එකකින් මිලට වඩා අඩුවෙන් අතුරුගිරියේ තියෙනවා මුල් ඒරියාවේ තියෙනවා ගනේ මුල්ලේ තියෙනවා
2: නාරම්මල තියෙනවා කුරුණෑගල පැත්තේ කට්ටියට ගම්පල තියෙනවා ඔන්න නුවර කට්ටියට මාතලෙත් තියෙනවා කසාගල සුපර් කියලා කියන්නේ අඩුම මිල
0: අපි එනවායි සින්දු අහලා
2: යන්න
0: ආයෙනවා
2: ඒවා කියන්නේපා
0: ඒවා කියන්නේපාද
2: ඒවා රහස්

0: අනුපහා 94.8 net fm දිවයින පුරා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 9යි විනාඩි 38යි දැන්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි NLB ආයුබෝ නවතම ලොතරැය දිනුම් භූවි ආයුබෝ වේවා
7: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අතම LB ෆිනෑන්ස් විදින්න දැන් ලීස් එක පැය තුනින් LB ලීසින් අද තමයි හොඳම දවස
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
9: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
10: සුපිරි සිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 9:48 අල්ගොටාවමේ වෙලාව අපිට යන්න වෙලාව හරි
1: අද නුවා කලබලයි නිවුස් බල බල මේ ඇවිදින ගමන්
2: ජාත්‍යන්තර ප්‍රශ්න
0: මේවයි
2: අල්ගොටවුන්
1: මාර මාර දේවල් වෙන්නේ
0: නුවා එළියට යනවා නිවුස් එකක් අරගෙන එනවා දන්නවද මෙහෙම වෙලා ආය එළියට යනවා ආය නිවුස් එකක්
1: නෑ මෙහෙමයි දැන් නුවාට තියෙන සෝසස් අපිට හම්බෙන්නේ
0: නෑ නෑනේ
1: ඒකෙන් අපිට ඒ
0: කියන්නේ
1: ප්‍රවෘත්තිය ලැබූ සැනින් නැසනින් ලැබෙනවා
0: ඔව්
2: තව පොඩ්ඩකින් තව ඉන්න විනාඩි
1: තව ටිකක් ඉන්න ඔව්
0: අපි 10
1: අවිල් කියන්න
0: පෑයිනියුස් එකේ
1: හරි ඔය මේ නිවුස් එක අහනකම් මං කියන්නේ මේ පාස් පේප එකක් කරන්න ඕන මොඩල් පේප එකක් කරන්න ඕන දැන් මේ ඒ ලෙවල් කරන්න ඉන්න ඕ ලෙවල් කරන්න ඉන්න නංගිල මල්ලිලට තමයි මතක් කරන්නේ මේ ඕ ලෙවල් වලටත් වඩා ඔයා මහන්සි වෙන්න ඕන විභාගේ තමයි ඒ ලෙවල් කියලා කියන්නේ
2: අනිත් එක ඇචි මේ මේ ඔය සමහර නිවුස් තමයි පාස් පේපර්ස් විදියට එන්නේ
1: ඔව් ඔව් ඔව්
2: පස්සේ ඒවා ඒවා ඉතිහාසයේ බවට පත් වෙලා නේද ඊට පස්සේ ඒවා ප්‍රශ්න බවට පත් වෙලා ඒවට උත්තර බවට පත් වෙලා
1: ඔව්
2: අපිම ගහපු නිවුස් තමයි සමහර
1: අන්න ඒකයි ඒකින්ද කල්පනාවෙන් නිවුස් අහගන්න ඕන නිවුස් ගැන අවබෝධයෙන් ඉන්න ඕන මොකද ඒක
2: ඉස්සර අපිට පාසලේ කියනවනේ නේද එකක් ප්‍රවෘත්ති අහන්න කියනවා පුවත්පත් බලන්න කියලා කියනවා මේ රටේ ලෝකෙ වෙන සිද්ධීන් දාගන්න
1: තාම කියනවා ඇති මං හිතා
2: ඔව් තාම කියනවා ඇති
1: තාම කියනවා ඇති
2: ඊළඟට මේ භාෂාව භාෂාව පිළිබඳ විශේෂ ඉංග්‍රීසි නිවුස් අහන්න කියනවා ඉස්සර
1: ඔව්
2: මේ භාෂාව පිළිබඳව අවබෝධයක්
1: ලබා ගන්න ඔව් අනිවාර්යෙන්ම
2: ඉතින් ඉංග්‍රීසි නිවුස් එක අහලා ඊට පස්සේ සිංහල නිවුස් එක අහන්න කියනවා
1: ඒක
2: ඉංග්‍රීසි නිවුස් එක අහනකොට අපිට හිතෙනවා මේවා තමයි මේ කියන්නත්
1: කියලා
2: ඒවා ඉතින් සාක්ෂාත් කරගන්න පුළුවන් සිංහල නිවුස් එක
1: ඇහුවම ඉතින් ওই විදිහට අද අහන නිවුස් එක හෙට වාගේ මේ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙලා එහෙම ඕන තරම් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න ඒ නිසා තමයි කියනවා හරි පාස් පේප එක හරි මොඩල් පේප එක හොයාගෙන කරන්න ඕන මේ ළඟදි මම දැක්ක මේ පොඩි වැඩක් කරලා තිබ්බා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ටිකක් ඒ තමයි අවුරුදු ගණනාවක පාස් පේපර්ස් හොයාගෙන ඔය ක්ලෝඩ් ඒ අය ඉන්නේ එයාට දීලා තිබ්බා එයාට අප්ලෝඩ් කරලා තිබ්බා අප්ලෝඩ් කරලා ඊළඟ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න ටික මට ඩ්‍රාෆ්ට් අවුට් කරලා දෙන්න කියලා දුන්නලු ප්‍රශ්න ටික ඒ ප්‍රශ්න ටික විභාගෙත් තිබ්බලු අන්න ඒ කියන්නේ හරියට පාස් පේපර්ස් කරොත් ඔයාලට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් මොකද ක්ලෝඩ් ඩේ අය ඕක පුළුවන් පේඩ් වර්ෂන් එකේ නිසා
2: ඊට
1: වඩා සෑහෙන ලාභයි මේක
0: අනිත් එක පේපර් හදන්න
2: ඕනේ ක්ලෝඩ් එකට දැම්මට දැන් කට දිව බඳන් ඉන්න ජීවිතය ඒ වාරියක් නැහැ මල්ලී පේඩ් වර්ෂන් එකේ විතරයි ඔක්කොම වෙනද පොළ මත ක්‍රියාත්මක
1: වෙන්නේ පේඩ්
2: වර්ෂන් මෙන්න මේ ගන්න මේ මේක
1: ඔව් පේඩ් වර්ෂන් එක ගන්නට වඩා සෑහෙන ලාභයි ඊමාසි ප්‍රකාශන වෙතින් මේ පාස් පේපර් බුක් එකක් ගන්න එක ඕන දැන් ඉංග්‍රීසි මීඩියම් එකකිනුත් තියෙනවා හරිද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න නංගිල මල්ලිලට ඉංග්‍රීසි මාධ්‍යයෙන්ුත් ප්‍රශ්න පත්‍ර ටික තියෙනවා ඉතින් ඒ 9ක් ගන්නවට වඩා අමාරුයි ඒ 4 ගන්න වැඩි ඒ 3 ගන්න වැඩි කියන්නේ A level වැඩි ඉතින් A level වලට ලෑස්ති වෙන නංගිල මල්ලිලට තමයි මතක් කරන්නේ ඔයාට යුනිවර්සිටි එකට යන්න විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න සිහිනයක් තියෙනවනම් ඒ නැත්නම් ඔයාට හොඳ ග්‍රේඩ් ටිකක් එක්ක ඔයාගේ A level result එක හදා ගන්න ඕන නම් මෙන්න මේ ඉමාශි ප්‍රකාශන පාස්බුක් ටික පාස් පේපර් බුක්ස් ටික අරගන්න අරගෙන ඔයාට ඒ කැමති විෂයෙන් ගන්න පුළුවන් ඒ ස්ට්‍රීම් වලට අනුකූලව තියෙනවා කොමර්ස් කරන කට්ටියට එහෙම ආර්ට් කරන අයට එහෙම ඊට පස්සේ ෆිසික්ස් බයෝ කරන කට්ටියට කෙමිස්ට්‍රි කරන අයට කම්බයින් මැත්ස් කරන කට්ටියට එහෙම ඕන විදිහට
0: ගන්න පුළුවන් ඒ අයෝ ඒක නිකන් වඩා ගැම්මට
1: ඒගොල්ලෝ එහෙමනේ එහෙම හිටියේ ඔයා දන්නේ ඒ කාලේ ගියවල ආර්ට් කොමර්ස් ඊට
0: පස්සේ මැත්ස් මම ආර්ට් කරව
1: බයෝ
2: දැන් අනිත් එක මෙහෙමයි දැන් ඔය ක්ලෝඩ් ඩේ අයිට දාලිවලා ඊළඟට ඒ කියන අවුරුදු 10ක විතර ප්‍රශ්න පත්‍ර දාලා ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්න පත්‍රේ මොකක්ද කියලා ක්ලෝඩ් ඩේ අය හදලා දෙන්නේ පේඩ් වර්ෂන් එකේනේ කට්ටිය හොඳට දැනගන්න ඕන කාරණේ තමයි අපිට පේඩ් වර්ෂන් නැති වුණාට ප්‍රශ්න පත්‍ර හදන ප්‍රොෆෙසර්
0: එයා
2: දාලා බලනවා දාලා බලලා ඒ ක්ලෝඩ් ඩේ අය දෙන එක නෙමෙයි හදන්නේ උන්ද
1: අනිවාර්යයෙන්ම වෙන එකක් හදන්නේ ලොවෙත් වෙන එකක් හදන්නේ
2: මොකද ප්‍රොෆෙසර්ට තියෙනවා මේ පේඩ් වර්ෂන් එක
1: ඉතින් ලෑස්ති වෙන්න හොඳට විභාගයට සූදානම් වෙන්න ඔයත් අනිවාර්යයෙන්ම ඉමාශි ප්‍රකාශන වෙතින් මේ පාස් පේපර් බුක්ස් ගන්න කියලා අපි මතක් කරනවා
0: හරි දැන් අචි අපි වාහනයක් ගනිදී මේ අපි බලනවා අපේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන වාහනයක් ගන්න පැමිණිසෙන් බලන්නේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්න ඕනේ හැබැයි ඒකේ පෙනුමක් තියෙන්නත් ඕනේ
1: පොඩි ප්‍රීමියම් ලුක් එකක්
0: තියෙන්න ඕනේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නත් ඕනේ හැබැයි ඔය දෙකත් එකම කම්ෆර්ටබල් වෙන්නත් ඕනේ
1: කම්ෆර්ටබල් නැත්තම් වාහනයක් අරගෙන මං කියන්නේ වැඩක් නැහැ
2: හරිද අර හම්මෝ කියලා
0: වාහනේ
2: නේද වාහනම
1: අන්න ඒක
0: හම්මෝ කියාගෙන වහිනානේ
2: ඒක
1: බෝඩ් ස්පේස් එක නැත්තම් ලෙග් ස්පේස් නැත්තම් ප්‍රශ්න ගොඩයි. ඒකින්ද වා මේ වාහනයක් ගන්න පවුලයත් එක්ක පරිස්සමට දුර ගමන් යන්නනේ. අතරම දුර ගමන් යන්නේ අපි වාහන ගන්න ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. ඩ්‍රයිවිං කම්ෆර්ට් එක ගැනවා හිතනවා නම් අපි මේ කියන්නේ රියදුරු මහත්යගේ තියෙන පහසුව ගැන හිතනවා නම් ඒ වගේම තමයි ප්‍රීමියම් ලුක් එක ගැන හිතනවා නම් ඔයාගේ ස්ටයිල් එකට ගැලපෙනවද කියලා හිතනවා නම් ඒ වගේම තමයි ඔයා ටෙක්නොලොජි ගැන හිතනවා නම් ඔයා තෝරගන්න ඕන වාහනේ තමයි BYD කියලා කියන්නේ. ආය ලොකු කතා මොකුත් නැහැ නම්බර් එක මතක් කරා නම් 0111225125 ඒ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාගේ BYD එක ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ගෙදර අරන් යන්න
0: කරගන්න. ඊට පස්සේ ඔයාට ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන කම්ෆර්ටබල් වාහනයක් ගෙදර අරගෙන එන්න පුළුවන්.
1: ඉක්මනට යන්. මේක ටික සීතල වීගෙන එන්නේ.
0: සීතල වැඩි ඒ වුණාට
1: උදේම ගිහලා මම කිව්වා රස්නේ කියලා දැම්මට පොඩ්ඩ සීතලඩි කියලා කියන්න බැරුව ඉන්නේ.
2: අර පාස් පේපර්ස් ලේසි කිව්වා gitu.
0: හරි. දැන් විජය ගැන මතක් කරන්න තෝ යන්න බෑ. ඒ නිසා ඔයාලට මතක් කරන විජය මස්කාරි 3 5 හරි මාළු කරි 3 5 මේ දෙකෙන් කැමති එකක්. අද ගෙදර අරගෙන ගිහිල්ලා ඔයාගේ කරි එක හදලා බලන්න. ඔයාගේ මුළු කැම වේලම
1: ඔව්
0: අප්ග්‍රේඩ් වෙනවා
1: අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලලා මේ හෙට අපිට WhatsApp message එකක් දාලා කියන්න. ඔයාගේ අත්දැකීම කොහොමද කියලා.
0: ඔව් අපි ඉන්නේ බම්බල පිටියේ මේ පැත්තේ එව්වත්
1: කිසි ප්‍රශ්නයක් නෑ. අතිරික්තයක් තියනවා කියලා අපිට දැන් ආරංචි වුණානේ මේ ටිකේ. අයවැයත් අතිරික්තයක් තියනවා නම් කාරියකේ නැති වෙන්න විදියක් නෑ. ඉතින් WP ලාංඡනය බල්ලම ගන්න කියලා අපි මතක් කරනවා විජය නිෂ්පාදන අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය අපේ රටට ඇවිල්ලා තියෙන අපේ රටේ රසය මුළු ලෝකෙටම අරන් යන්නේ.
0: ඕකේ ඒකත් එක්ක එහෙනම් අපි යනවා. අද ගියාට ආයේ තේනවා
1: හෙට බ්‍රහස්පතින්දානේ. හෙට එනං උදේ 7 වෙද්දි හම්බ වෙමු. කිහිල්ලෙන් නම් පරිස්සමෙන් ඉන්න මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා. ලස්සන

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by
2: Melwa Box Barwala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa Rawattannath Ba Melwa Eka Lankawa Eka
3: Abhimanavat Kaluterin Prime Million Dream Samagin Prime Kalura Obe Sihina Nivasa Adama Wen Karaganna
4: Damro Washing Machine විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම fresh වෙන්න fresh විදියට හිතන්න heels life එකම fresh
7: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය instant noodles රස හතරකින්
8: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
9: NLB ආයුබෝවන් අවතම ලොතරැය්‍ය දිනුම් බෝවේ ආයුබෝ වේවා
10: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
11: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
12: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු Damro සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
13: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
14: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
15: Good morning, Velavude Dahayai.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම නෙත් නියුස්
3: ආයුබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර නෝටන් බ්‍රිජ් හැටන් ප්‍රධාන මාර්ගයේ නෝටන් බ්‍රිජ් බිග් බෝන් ප්‍රදේශයේදී පාපෙදියකින් පාසල් යමින් සිටි සිසුවෙකු ළංගම බස් රථයක ගැටී හිම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. එම අනතුරින් මිය ගොස් ඇත්තේ නෝටන් බ්‍රිජ් බිග් බෝන් ප්‍රදේශයේ පදිංචි නෝටන් බ්‍රිජ් කනපති දමිළ මහා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ. එම සිසුව ගමන්ගත් පාපෙදිය ගැටී ඇත්තේ හගරාපිටියේ සිට හැටන් දක්වා ධාවනය වන හැටන් ළංගම ඩිපෝට අයත් බස් රථයකයි. පාපෙදිය ගමන්ගත් සිසුව බෑවුම් සහිත ප්‍රදේශයකදී ඉදිරියට ධාවනය වූ ළංගම බස් රථය ගැටී ඉදිරිපස රෝදයට යටවීමෙන් අනතුරු සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. පැහැර ගැනීමට තැත් කෙරුණු ෆ්ලයි ඩුබායි ගුවන් යානය එහි ගමන් කරමින් සිටි මගින් සිය ගණනක්ද සමග දිවි පරදුවට තබා බේරාගත් ඉන්දිය ගුවන් නියමු කැප්ටන් ස්මිට් මචාර්ට තවදුරටත් ප්‍රශංසා ලැබෙමින් පවතිනවා. ගෞරවනීය අමුත්තෙකු ලෙස ඊශ්‍රායලට පැමිණි ලෙස එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඔහුට ඇරයුම් කර ඇති බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ලබන වසරේ මේ මාස පැවැත්වෙන ඊශ්‍රායල නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනිසුලුව දැල්වීමේ අවස්ථාවද මෙම වීර ගුවන් නියමුවාට සහ ඔහුට ගෞරවයක් ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබා දෙන බව බෙන්ජමින් නෙතන්‍යාහු කියා සිටියා. සාමාන්‍යයෙන් ඊශ්‍රායල නිදහස් දින ජාතික උත්සවයකදී ප්‍රධාන ගිනිසිලුව දැල්වීමේ අවස්ථාව ලබා දෙන්නේ ඊශ්‍රායල පුරවැසියෙකුට පමණයි. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM අනු පහ FM අනු 4.8 net FM
5: දේදුනු මාවත
6: brought to you by
7: අතුණු ලකේ නම හොබවන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
9: වාසිනා මෙන කොහෙන්ද සර්?
10: DLB වාසි කොයි කාටත් වාසි.
11: ජනි එක දේ දුනු මාවත.

குட் மார்னிங், சுப உதயசனாகவே வா. விழாவ உதய தஹாய் வினாடி தஹாய் ஹினா வெவி பெல் பெதகன ஹனனத் எஃப்எம் தேதுனு மாவது பட்டாங்கன்ன ஹதன்னே. அது ஒக்டோபர் மாசி ஹாத்வேனிதா சுந்தர பதாத தவுஸ் அது ஈதிங் அப்பட பிரவூர்த்தி தெபார கஹால தமை மே விழாவி தேதுனு மாவது பட்டாங்கன்ன சான்ஸ் எக ஹம்ப உனே. එහෙම තමයි හැම වෙලේම net fm අහගෙන ඉන්න ඔයාලට net news එක රටේ ලෝකෙ වෙන දේවල් ඒ වෙලේම update වෙන්න chance එක තියෙනවා. ඒක හන්දා රේඩියෝ එකෙන් අහනවා වගේම අපේ net news facebook page එක, net news youtube එක, www.netnews.lk website එක, මේ හැම තැනක්ම පරිශීලනය කරන්න කියලා ඔයාලට මතක් කරනවා. දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්නකොට මම දන්නවා ඔයාලට තියෙන දැවැන්තම ගැටලුව තමයි, දැවෙන ප්‍රශ්නය තමයි, පිච්චි පිච්චි තියෙන ප්‍රශ්නේ තමයි. ඊයේ දවසේ තරංග වාර්තා එක්ක අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දුන්නු. අකුරෙන් අකුර තරංග වටේ ප්‍රතිබලත් එක්ක මේ වෙනකොට අර රුපියල් 5000 තියෙන්නේ කාගේ සාක්කුවේද කියන කාරණාව. ඊයේ දවස වෙනකම්ම වැඩිම වචන ගානක් කියලා තිබුණේ පන්නේ පිටින් ඉඳන් කතා කරපු අපේ තාරා. හැබැයි ඊයේ දවසේ තරංග ප්‍රතිබලත් එක්ක මඩවල ඉඳන් අපිට කතා කරපු මිලන්තිකා ඒ රුපියල් 5000 මුදල එයාගේ සාක්කුවට දාගන්න සමත් වෙනවා. ඔන්න මේ වෙනකොට මිලන්තිකා කියලා තිනවා හරියටම කියනවනම් තප්පර 30 ඇතුළේදී වචන 56ක්. මේකත් ඉතින් දේදුණු මාවතේ අකුරෙන් අකුර තරංගයත් එක්ක බලනකොට පොඩි වචන ගන්න. ඔයාලා බලමු මේ පැත්තට කතා කරන්න 0112 55 33 63 ට WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ට. Facebook fan page එක පැත්තට යන්න, post එක දාන්න අමතකුණා, මේ දැන් දානවා, දැන් දැම්මට පස්සේ post එකට comment එකක් දාන්න අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මේ පැයේ අපේ වැඩ ටික දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න කලින් මුලින්ම ඔයාලට මතක් කරන්න ඕනි මේනක සහල් ගැන. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රසනේ. ඒකට සාක්ෂි දරයි ඕනි තරම් දැන් මේනක සහල් ගෙදරට ගෙනල්ලා කෑමට එකතු කරගන්න කට්ටිය. බත් එක උයන තැන ඉඳන්ම දැනෙන සුවඳත් එක්ක අර ඒ කාලේ අපේ රස අපිට දැනෙනවා කියන බලාපොරොත්තු අපිට මේනක සහල් එක්ක එනවා. මේනක සහල් හොඳින්ම පිරිසිදු කරලා තියෙන හන්දා, හොඳින්ම සෝදලා ඉන හන්දා, ගල් වැලි මේ කිසිම දෙයක ප්‍රශ්නයක් නැතුව වාඩ කෑමට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේනක සහල් බයන් වින් තරඟයත් එක්ක වාඩ අවස්ථාව තියෙනවා. ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ඔයාගෙම කරගන්න. නිකන් කල්පනා කරලා බලන්නකෝ, ගෙදර දිලිසි දිලිසි කොස්සිය බ්ලෙන්ඩර් එකකුයි රයිස් කුකර් එකකුයි තියෙනකොට, බත් කන ගමන් බලන්න අලුත්ම ස්මාර්ට් ටීවී එකකුත් සාලේ තියෙනකොට දැනෙන සතුට කොයි තරම්ද කියලා. ඒ වගේම තමයි DLB වාසි ලොතරැයියත් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා අද වැඩේ පටන් ගන්නකොටම. මොකද DLB වාසි ලොතරැයිය කියලා කියන්නේ අනික් ටිකට් වගේ නෙවෙයි, ජයග්‍රාහකයෝ එක්කෙනෙක් නෙවෙයි, කීප දෙනෙක් බිහි කරන්න බලාපොරොත්තු වෙම වෙළඳපොළට නිකුත් කරපු ටිකට් එකක්. ඒ නිසාම තමයි පහුගිය පළවෙනිදා පැවැත්වුණු DLB වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීම, එහෙම නැත්නම් රජ වාසි දිනුම් මැදීම, රුපියල් 11,67,00,000 ඉක්මවන මුදලක් ජයග්‍රාහකයන් අතර බෙදලා දුන්. DLB වාසි ලොතරැයිය ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් වගේම වාගේ ෆෝන් එකට DLB ස්වීප් ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒ හරහාත් මිලදී ගන්න පුළුවන්. ඒ වාසනාව ඔයාගේ ළඟට එන ක්‍රමය. ඒකනත් මතක් කරන ගමන් අපි පටන් ගන්නවා දේදුණු මාවත. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා, මම ජනී.

මොකද කියන්නේ බොමුද ෆ්‍රීලන් කෝපි එකක්. අර කෝපි එකක් බොනකොට අපිට බලාපොරොත්තු වෙන නියම රස, නියම සුවඳ කෝපි එකකින් ලැබෙනවා නම් ඒ ෆ්‍රීලන් කෝපි වලින් විතර. ඒකට හේතුව තමයි ෆ්‍රීලන් කෝපි ඔය අනික් කෝපි වගේ කෙමිකල් දාලා, කෘතිම රසකාරක දාලා නෙවෙයි ඔයගෙ ළඟට එන්නේ. සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික කෝපි අටවලින් විතරයි ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ. ලෝකෙ හැම තැනම ලොකු ඉල්ලුමක් තියෙනවනේ අපේ රටේ කෝපි වලට, තේවලට වගේම. ඉතින් එහෙම ඉල්ලුම තියෙන්නේ අපේ රටේ කෝපි වල රස ඒ ඇත්තෝ දන්න හන්ද. ඉතින් අපිටත් ඒ කෝපි වල රස ඒ විදිහටම බලන්න chance එක හම්බ වෙන්නේ ෆ්‍රීලන් කෝපි එක විතරයි කියලා මතකයේ තියාගන්න. නිකන් කල්පනා කරලා බලන්නකෝ, දැන් බදාදා සතියේ මැද දවසක්. අද සමහර විට උදේ නැගිටිනකොට, වැඩට යන්න ලෑස්ති වෙනකොට අනේ බෑ කම්මැලි වගේ එකක් පොඩියට හිතෙන්නේ නැත්. මටත් එහෙම හිතුණා. මං කරන්නේ උදේ පාන්දරම ෆ්‍රීලන් කෝපි එකක රස බලන්නේ. එතකොට මේ වගේ chill එකේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම වැඩ කරනකොට කොන්දේ අමාරු, ගෑස්ට්‍රයිටිස් තියෙන ගති, ඊට පස්සේ සමහර වෙලාවට ලොකු ලොකු ලෙඩ එහෙමත් අපිට හැදෙනවනේ. අන්න එහෙම ලෙඩ හැදුනම තමයි මතක් වෙන්නේ හොඳ තැනකින් ප්‍රතිකාර ගන්න ඕනි කියලා. ලෙඩ ඉන්නේ කොයි වෙලේද කියලා අපිට හිතා ගන්න බෑනේ. ඒ නිසා කෝකටත් හොඳයි අපි දැනුවත් වෙලා ඉන්න එක. ඒකෙන් ඒ නිසා තමයි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ඉන්නවා දෙවි කෙනෙක් වගේ එතන ඔයාට පිහිට වෙන්න බලාගෙන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. ඒ කියන්නේ අදත් ඇරලා යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. ස්නායු රෝග, පිළිකා, ගෑස්ට්‍රයිටිස්, දියවැඩියාව, චර්ම රෝග, හන්දිපත් අමාරු, ඔය ඕනි ලෙඩකට නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර එතනින්ම ඔයාට අරගන්න පුළුවන්. ඉතිරි කිරීම කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? අනිවාර්යෙන් ඉතින් සල්ලි ඉතිරි කරන එක තමයි මතක් වෙන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනේ, නැත්නම් රත්තරන් ටිකක් අරන් තියාගන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල්නේ මතක් වෙන්නේ. හැබැයි ඒ හැම ඉතිරියක්ම අපේ අනාගතයට වැදගත් වෙන ඉතිරියක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නිකන් කල්පනා කරලා බලන්න අනාගතේ ගස් නැතිව නොතින් අපිට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි. සමහර විට ගම්පහ පැත්තේ කට්ටියට පුළුවන් වෙයි. එහෙම නෙවෙයි මම කියන්නේ. ගහක් කොළක් තියෙනකොට තමයි ඒ ස්වභාවික වාතයත් එක්ක අපිට ජීවත් වෙන්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි වතුර බිඳුවක් ඇති අපතේ යන්න නොදී ආරක්ෂා කළෝතින් ඒ ජල සම්පත අපිට අනාගතයේ වෙනුවෙන් ඉතිරි කරගන්න පුළුවන්. අපේම දරුවන් වෙනුවෙන්, අපේම අනාගත පරපුර වෙනුවෙන් තමයි මේ ඉතිරිය වෙන්නේ. ඉතින් මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. ඒ නිසාම තමයි ඔක්තෝබර් මාසයේ NSB බැංකුවත් එක්ක අපි ඉගෙන ගන්නෙ මුදල් විතරක් නෙවෙයි, හිතක් ඉතිරි කරන එකත් වටිනවා කියලා. අද පොඩ්ඩක් කටහඬ වෙනස් වගේ නේද? මට වෙන්නේ ජානුදගෙන් ජානුගෙන් මට හම්බ වෙලා දායාදී. ජනි අම්පාරි උහන කාංචනා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. නිමාලිකා අක්කා එයාගේ දුව ඇතුළු නෙතහන සියලුම දෙනාව එකතු කරගන්න කියනවා සින්දුවකට. චාමර වීරසිංහගේ සින්දුවක් ඉල්ලන්නේ අද බැරි කමකුත් නෑ දෙන්න හොඳේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ අම්පාරේම තමයි. අම්පාරේ දයාපුර ඉඳන් චන්දිමා ප්‍රියදර්ශනි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා පවුල හැමෝම. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි බොරලැස්ගමේ දිනිත විමුක්ති, හර්ෂ හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර අයියත් ඉන්නවා.

0: FM Anupaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Melawa dahayai winari visi tunai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
7: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
10: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
11: කින්දර හැන්දෑව විජානු ජානු.
10: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න
1: වේලාව 10:25
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්
14: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
15: ආහා
14: මොකද කරන්නේ ඔයා?
15: ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
14: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
16: කිලියේ කිලියේ මනි මනි
17: Paul prashna netu ahanna jani ek de dunu mavata
1: velawa 10 vinadi 26 me sinduen passe mama lasti vela innawa අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ ක්‍රියාත්මක කරන්න. දන්නවනේ මේ වෙනකොට අභියෝගයේ වචන 56යි. බලමු අද දවසේදී මේ වචන 56 අභියෝගයේ බිඳ හෙලන්න කාට හරි පුළුවන් වෙයිද කියලා. කෝල් කරලා WhatsApp messages ඉවලා දැන් Facebook fan page එකට post එක දාලා දින එකට comment කරලා මගේ අවධානය දිනාගෙන කොහොම හරි game එකට සම්බන්ධ වෙන්න. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනි තවත් දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි දේවල් පිළිබඳව නොදැනුවත්කමත් එක්ක විවිධාකාරයේ වංචාවන් වලට සමහර බාල ප්‍රොඩක්ට්ස් වලට රැවටෙනවනි. දැන් නිකන් කල්පනා කරලා බලන්න. ඔයා ආදරය කරන කාන්තාවකට අම්මට වෙන්න පුළුවන්, ඊට පස්සේ දුවට වෙන්න පුළුවන්, ඊට පස්සේ වයිෆ්ට වෙන්න පුළුවන්. සනීප ආරක්ෂකතුමාය කරගන්න කඩේට ගියාට පස්සේ ඒ පිළිබඳව තොරතුරු හරියාකාරව දන්නේ නැති වෙලා කොයි තරම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවද කියලා. ඒ නිසා තමයි ආර්යා ඊසි සනීප ආරක්ෂකතුමාය ගැන මම ඔයාලට මතක් කරන්නේ. මේක ඇවිල්ලා අපේම රටේ අපේම දෙයක්. ඒක හන්ද අපේ කාන්තාවන්ට හරියටම ගැළපෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මල්ටි ලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්කෙන ඒ වගේම තමයි මේක මෘදු බව හන්ද අපේ කාන්තාවන්ට කදිමට ගැළපෙන. පුංචි රුපියල් 150කට හම්බ වෙන හන්ද ඕනිම කෙනෙකුට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි SLS සහතිකේ ලැබිලා තියෙන්නේ. ඒක හන්ද රජයෙන්ම අනුමත වෙලා තියෙන්නේ මේකේ ක්වොලිටි එක. ආයෙත් කියන්නද දෙයක්? දැන් අර අපේ ඉස්කෝලේ යන දුවලට ලබා දෙනවනේ තිලින්නපත් වැඩසටහනත් එක්ක ආර්යා ඊසි සනීප ආරක්ෂකතුමායි. ආර්යා ඊසිම මේ වෙනුවෙන් තෝරගන්නේ මේකේ තියෙන ක්වොලිටි එක හන්දමයි. ඒ නිසා අදම ඔයත් ස්විච් වෙන්න ආර්යා ඊසි වලට. අද නිකන් කතා කරන්නේ මම නෙවෙයි වගේ මට දැනෙන. කොමාරි මේ පැත්තට WhatsApp messages ඉවලා තියෙන කට්ටියයි කෝල් කරපු කට්ටියයි එකතු කරගන්න හදන්නේ. අදත් කෝල් ගන්න කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. රසිකා කතා කරා. ඊට පස්සේ රඹුකණ ඉඳන් කාන්ති කතා කරා. වසන්තක්කයි සුගත් මල්ලි තමයි එකතු කරගන්න කියලා කිව්වා. මේ දෙන්නනේ අර ලීක් ටේලර්ස් එකේ නීට් ටේලර්ස් එකේ ඉඳන් තරංගෙට දේදුනුමාව තහන්නේ. රඹුකණ මාගට්ටගම ඉතින් අහන්නේ දේදුනුමාවත තමයි මේ වෙලාව. ඊට පස්සේ අපේ තෝණිගල ප්‍රසන්න අයියා කතා කරා. අද ප්‍රසන්න අයියා කොහෙදෝ ගමනක් ගිහින්. තෝණිගල ප්‍රසන්න අයියාගේ පුතා තමයි අද වීල් පාක් එකේ ඉන්නේ. පුතාගේ නම ඩිල්ෂා. ඩිල්ෂාන් පුතාවයි යාළුව සෙට් එකයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. මමත් දැන් හැමදාම ප්‍රෝග්‍රෑම් එක අහනවා මරු. මලිත් මල්ලි තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ බුත්තලින්ද. දියානා මෙත්මා හන්සි නිහාන් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මේ අපේ මඩවලින්ද මෙසේජ් එක දාන මිලන්තිකක් තින්නේ අදත් මෙසේජ් එකක් දාලා. අද නම් දෙන්නේ නැහැ පැටියෝ චාන්ස් එකක්. හොඳේ ගේම් එකට ඊයේත් ගත්තනේ චාන්ස් එකක්. ගේම් එකට අපිට චාන්ස් එකක් දෙන්න කියලා මිහින්තලේ ඉඳන් දුලංජලි මෙසේජ් එකක් දාලා කියනවා. බලමු බලමු ට්‍රයි එකක් දෙමු කොහොමහරි. ඊට පස්සේ යන්න හදන්නේ බොකුන්දර 10 කණුව පාරේ තියෙන මංගලී ෆැෂන් එකට. සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එක කියලා කියන්නේ දැන් නිකන් අපේ කඩයක් වගේ තැන. චන්දන සහ චාන්දනී එකතු කරගන්න ඕන. ඒ වගේම තමයි කළුබෝවිල කවිෂාන් සැලුන් එකේ ඉන්න කවිෂාන් මල්ලි, අෂාන්, ඩීබන් සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුව. කවිෂාන් සැලුන් එක නම් තියෙන තැන කිට්ටුයි. ගියා නම් හරි කොණ්ඩේ කපා ගන්න. ගොඩක් ආතුරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවෙන් පස්සේ. අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර ගේම් එකත් එක්ක.

0: ලවන හසින සරසලා අපි යන්න හදන්නේ පළුගස්සව පැත්තට ගිහිල්ලෙන්. මොකද අකුරු එක්ක වචන ගලපන්න බලාපොරොත්තුෙන් කෙනෙක් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. එයා අපේ රසිකයෙක්. රසිකා තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. රසිකා ආයුබෝවන්, සුබ උදෑසනක්. ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? විශේෂ වැඩක් නෙමෙයිද? හරි, මම යන්න හදන්නේ තරඟයට. දැන් ඉතින් මේ තරඟයට කොච්චර උත්සාහ කරාද සම්බන්ධ වෙන්න? කොහොම හරි අද චාන්ස් එක හම්බ වුණා. ඔන්න මේ තරඟෙදි වෙන්නේ මම ඔයාට අකුරක් කියනවා, ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මේ වෙනකොට අභියෝගයේ වචන 56ක් ඔයාට පුළුවන් වෙයිද වැඩේ කොට දාගන්න? හරි, එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්නත් බෑ, ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. කියන වචන ටික පැහැදිලිව කියන්න ඕනේ. පැහැදිලි? රයිට්. හරි, දැන් මේ පළු ගස්වැව තියෙන්නේ කොහෙද? හරියටම කියනවනම් කොහෙද? ගල්කුළම පැත්තේ. රයිට්. හරි, මං ඔයාට දෙන අකුර මොකද දන්නවද? ගල්කුළම කියන වචනේ තුන්වෙනි අකුර. කයන්න ලෑසිද තරඟයට යන්න? රයිට්. අපි යමු තරඟයට මේ අකුරෙන් අකුර.
1: Your time starts now.
2: කාලේ යසිත් තිලින නියගලා ලස්සන නීරස සුරත සංගල ලපට චක්‍රම මඳුර රංග දස්සව පුරුසව වාද්දුව වසන්ත තහරුව වීණාව වේවැල ලේන්සෝ වීරයා යාරය යක්කල රංසුව වාටිය එහෙලිය යගුලිය යෝජිත සලාව වීදුරුව වාසනා නුවර ලබුතන් නෙල්ලි ලාවලු ලෝකේ ඉරුවෙනි නිසාදි දිනියා යනුක කසුන් නොහුරු රේඛාව විරහව වැස්ස සූදුරු රංචුව විශාල ලංකාව වැරද්ද දිලිසෙනවා ආගේ අෂ්ටිය යුරේකා කාසිය යදුන නන්දර නම්බුව වලහා හතුරා රිලවා වෙඩිල්ල ලියුම මහත් තල

0: හරි මේ සින්දුවට කාවද එකතු කරගන්නේ?
1: ගෙදර හැමෝමයි.
0: අයියෝ යාවයි.
1: ඔන්න කරපු නංගි වයි.
0: ඇන්ටි ඇන්ටි.
1: නෑ
0: නෑ නෑ නෑ නෑ නෑ. හරි බොහොම ස්තුතියි එහෙනම් සම්බන්ධ වුණාට. මේ රසිකා ඔයාගේ නම මොකද්ද? අමතක වෙච්ච දේ තමයි උස්ම ගන්න බැරි වෙච්ච එක. අමතකුණාන වට උස්ම ගන්න. මේ රසිකා ඔයාගේ නම ගැන කියවෙච්ච සින්දුව ඇහිලා තියෙනවද? මගේ නම ගැන ලංකාවේ නෙවෙයි ඉන්දියාවෙත් සින්දු කියලා දිනවා. අහන්න යමුද එහෙම එකක්? ඒක දිගටම නෙත් අහගෙන ඉන්න එහෙනම්.
1: හරි, thank you.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආහාරකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 10යි විනාඩි 40යි
3: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
4: HNB Finance දියුණුවට මග නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂ

0: ප්‍රඥ කණ්ඩෑම නෙත්‍යෆම්හ එක්ව දැන් ඔබේ නගරයටත්.
1: කඩිනම් ලීසිම් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
0: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
1: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායන සවස මේ ගමුව.
0: H&B Finance බෙදීමක් නැති බැඳීමක්.
2: ඊසි සනීපාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: මේනක සහල් බයිඇන්වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
0: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
5: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
6: දූත. MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියෙන් වටත් දෙකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
8: Brought to you by
0: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevithayak. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂන් ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් ඔට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
12: වේලාව 10:43.
13: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
13: ඔයාට අතීතයේ දෙන chance එකක් හම්බුනදී ඔයාමව මැරි කරනවා දාපව්?
12: නැතුව.
13: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
14: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලා
15: පොගම් පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
12: වෙලාව 10:43. අපි ඇවිල්ලා තියෙන්නේ විශේෂ වැඩක් ගැන කතා කරන්න. දැන් අපිට ගොඩාක් වෙලාවට එක එක ෆයිනෑන්ෂියල් ප්‍රොබ්ලම් වෙනවනේ ජීවිතේ ගත කරන වෙලාවට. සමහර වෙලාවට අලුතින් වාහනයක් අරගන්න ඕනි වුණාට පස්සේ හොඳ තැනකින් ලීස් එකක් දාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ටිකක් සල්ලි අතේ නැති වුණාට පස්සේ අතේ තියෙන රත්තරන් ටික හොඳ තැනකට දීලා ටිකක් වැඩි මුදලක් පොලිය අඩුවෙන් අරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනකොට වගකිව යුතු තැනකින් තමයි මේ දේවල් අපි කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම යන්න බලුවන් අංක 1 තැන විදිහට HNB Finance ගැන අපි ඔයාලට මතක් කරනවා. මේ ගැන මතක් කරන්න Net FM අපේ කණ්ඩායම ලංකාව වටේටම යන ගමන් මගේ අද දවසේ නැවතිලා ඉන්නේ හරියටම කියනවා නම් ජායල නගරේ. දැන් ජායලවට ඉන්න ඔයාට ගියෝතින් එහෙම නිකන් අර උදේ පිපුණු මලක් වගේ ලස්සන අපේ තෂීව බලා ගන්න පුළුවන්. එහෙම නේද තෂී?
16: අපේ ජනී කිව්වා වගේ ඔයාලට ජාලට આવොත් අපේ මේ ලස්සන බලා ගන්න පුළුවන්. අපේ ජනී ඒ වගේම කිව්වා ඔයාලගේ හීනවලට පියවරක් එකතු කරගන්න, ඔයාලගේ දවස තව ශක්තිමත් කරගන්න පුළුවන් HNB Finance එක එකතු වෙනති. ඉතින් අපි අද ජායලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔයාලගේ හීන වාහනයට කඩිනම් ලීසින් පහසුකමක්, ඒ වගේම හදිසි මුදල් අවශ්‍යතාවයකට රත්තරන් නොවිකුණා ලබා ගත හැකි රන් අය පහසුකම්, ඉතිරි කිරීම් වලට වැඩි වටිනාකමක් එකතු කරන පවර් සේවා හා ස්ථාවර තැන්පතු, ඒ වගේම පුංචි ඉතිරි කිරීමකින් දරුවෙකුගේ හෙට දවසේ ලස්සන ශක්තිමත්ව ගොඩනගා ගන්න යාළු ළමා ඉතුරුම් ගිනුම, මේ වගේ ලස්සන වටිනාකම් ටිකක්, ඒ වගේම තෑගි භෝග රාශියක් පිරිවරාගෙන තම අද මේ ජායලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවය මොනවා වුණත් ඒ වෙනුවෙන් සුදුසු මූල්‍ය පහසුකම් හොයාගන්න ඔයාලට HNB Finance එක එකතු වෙන්න කියන මතක් කිරීම කරනවත් එක්කම මේ දිනුවට මඟ දෙදීමක් නැති බැඳීමක් මේ වටිනාකම ගැන කතා කරන්න අද මම එකතු කරගෙන තියෙනවා HNB Finance ආයතනයේ රන් අය ප්‍රාදේශීය කළමනාකරු චමරි යශෝදරා මහත්මිය.
12: අයබෝවන් සුබ උදෑසනක් චමරි මහත්මිය.
16: අයබෝවන් සුබ උදෑසනක්. ඔව් ඇත්තටම අවුරුදු 25ක මා ජනතාව සමග අත්වල් බැඳගත්තු මූල්‍ය ආයතනයක් විදිහට දියුණුවට මඟ කියන මේ තේමාව යටතේ අද අපි ජායල ශාඛාවේ ජායල නගරේ ප්‍රධාන බස් නැවතුම් පොළාස්රේ රැඳී සිටිනවා. එතනදී අපේ සේවක මාන්තුන් අද ඔබේ නගරේ පුරාම මේ ජායල නගරේ පුරාම චරිසරනවා. එතනදී ඔබට පුළුවන් මේ ජායල නගරේ සිටින සියලුම දෙනාට අපේ සේවාවන් ලබා ගන්න. එතනදී ලීසින් ගන්න අය ස්ථාවර තැන්පතු කියන සේවාවන් අද දවසේ මේ අපෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්.
12: හරි, බොහොම ස්තුතියි. එහෙනම් විස්තර කියන්න මේ පැත්තට ආවට අපේ තාෂී ඉෂාන් ඊට පස්සේ ඇතුළු කණ්ඩායමටම දැන් ඔයාටත් පුළුවන් ඔබේ මුදල් අවශ්‍යතාවයන් වලදී අර නොදැන ගියොත් අතරමඟ නවතින්න වෙනවනේ, දැන ගියොත් කතරගම් වගේම. ඒක හන්දා හොඳ තැනකට යන්න අනිවාර්යයෙන්ම HNB Finance තෝරගන්න කියලා අපි ඔයාට මතක් කරනවා.

වෙලාව 10යි විනාඩි 49යි යන්න කලින් ඊළඟ පැයට ඉතාලම ඉක්මනින් මේ පැතර කෝල් කරපු WhatsApp messages එවපු මගේ මිතුරු කැල සින්දුවලට එකතු කරගන්න තමයි හදන්නේ මං මුලින්ම යන්නේ අපිට කෝල් කරපු කට්ටියව එකතු කරගන්න මුලින්ම කතා කර අපේ රමණී අක්කා පොළොන්නරුව ඉඳන් කතා කරේ මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා මත්තේගොඩ ඉඳන් කතා කරා මලිති හරිම ලැජ්ජයි මං අහුව ගේම් එකකට සම්බන්ධ වෙන්න කැමතිද කියලා අනේ බෑ අනේ සින්දුවකට විතරක් එකතු කරගන්නකෝ එහෙම තමයි කිව්වේ මං ඔයාව එකතු කරගන්නම් මලිති ගොඩක් ආදරෙන් ඊට පස්සේ අලවේ කරුව අක්කා කතා කරා එයාගේ යාළුවෝ හතර දින හරිය නම් කිව්වේ ඒ හතර දින අදත් ඉන්නවා ඒ කට්ටිය එකතු කරගන්න ඕනි ඊට පස්සේ රුක්මනුයි අමපාණි කමණි මොවින්දු මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා මොනරාගල ඇතිමලේ ඉඳන් අපේ නිශානි නංගි කතා කරා ඊයේ ගේම් එකට සම්බන්ධ වුණේ එයාගේ අක්කා කුෂානි ඊට පස්සේ නංගි රෂානි අම්මවයි තාත්තවයි ස්පෙෂලි එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයාවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ WhatsApp එක පැත්ත බලමු අපේ නදී මැසේජ් එකක් දාලා තියෙනවා රයිට් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා නදී කියන්නේ වරකාගොඩ තියෙන අනුර ගාමන්ට් එකේ ඉඳන් බොස් ඇතුළු සියලුම දෙනා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා සමන්මලි සඳුනි තමරා සාමා ලක්ෂී හර්ෂණී සුජීවා විනෝදනි අශානි දේවි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ ජනි සුබ උදෑසනක් අද කලින්ම මැසේජ් එකක් දැම්මා ඔයා කියන්නේ නැණි නැත්තම් නෑ නෑ මම කියනවා පොඩ්ඩක් පරක්කු වෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා ෆිල්ම් එකක සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ අද දෙන්න බැරි වෙයි වගේ හෙට මං අනිවාර්යයෙන්ම දෙන්නම් අයියේ ඊයේ අපේ පැන්ඩා බබාගේ බර්ත්ඩේ එක කොහෙන්ද චීනෙන්ද ගෙනාවේ කවුද බලෝ මේ මැසේජ් එක දාලා තියෙන්නේ පුවක් පිටියේ නිලෝ ගාමන්ට් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මැසේජ් එක දාලා තියෙන කෙනා මං හිතන්නේ ප්‍රවීන් වෙන්න ඕනි ඔන්න පැන්ඩා බබාට සුබ උපන්දිනයක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් අපිට ඉතින් කේක් කෑල්ලක්වත් හම්බුන්නේ නැහැ ඊයේ බර්ත්ඩේ එක තිබුණා කියලා රාගම ඉඳන් රෝසි හිමාෂා යාට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා දැන් නැද්ද යාගේ අරයා එකතු කරගන්න කියන්නේ වෙන්දට යාව අද නැහැ නේ එකතු කරගන්න කියලා මං එකතු කරගන්න ඊට පස්සේ අම්පාරි උහණ ඉඳන් නිමාලිකා සංජීවනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා GM ජනි මල්ලි කියන්නේ ගුඩ් මෝර්නින් ජනි මල්ලි අපිවත් net අහගෙන ඉන්න හැමෝමත් සින්දුවකට එකතු කරගන්න යාගේ හොඳම යාළුවා කාංචනාවත් එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ නිමාලිකා සංජීවනී මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කොහෙටද දන්නවද යන්නේ පුස්සෙල්ලාවේ BF ජනපද ගිහිල්ලෙන් පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දෙනවා අපේ EG අනුරයියා ගොඩක් ආදරෙන් මම ඔයාවයි පවුලේ සියලුම දෙනාවයි මේ සින්දුවට එකතු කරගන්නවා ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා දෙනවා අකුණු ගහලා ෆෝන් පිච්චිලා තිබුණා දැන් තමයි ෆෝන් සදාගත්තේ එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මොරොන්තොටයි මොරදනයි තියෙන මයුමි ෆැෂන් එකේ සෙට් එක කෑගල්ලේ තමයි තියෙන්නේ වැස්ස වෙලාවට අකුණු ගහන වෙලාවට පරිස්සමෙන් ඉන්න ෆෝන් අතේ තියාගෙන ඉන්න එපා හරිද ඊට පස්සේ කොහෙටද යන්න හදන්නේ ජනි උඩල මැත්තේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ සද්දෙටම සඳමාලි මිස්වයි රුවන්තිකා මිස්වයි ඉන්දුනි මිස්වයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ රුවන්තිකා මිස් මං ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ යනවා බත් ටිකක් කාලෙන්න කෑගලු බත් කඩේට ගිහිල්ලෙන්න කෑගලු බත් කඩේ ඉඳන් අපේ චම්මි අක්කා මැසේජ් එක දාලා දෙනවා ශාන්ත අයියා ඊට පස්සේ කාන්ති අක්කා ඊට පස්සේ ටෝගා සුදු මහින්ද අමල් චානක පොඩි විජේ ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියන්නේ මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට සුබ උදෑසනක් ජනි හවිවත් සින්දුවකට එකතු කරගන්න ත්‍රිකුණාමලේ පහේ කණුව ඉඳන් අපේ පුංචි බණ්ඩායියා මැසේජ් එකක් දාලා තියෙනවා මං ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට එකතු කරගන්න කියනවා පවුලේ කට්ටිය ගුණසීලි එරන්දික මදූෂ සසන්‍ය සපොන්දිලංක කට්ටිය මේ එකතු කරගන්නවා හයි මටත් ලස්සන සින්දුවක් දෙන්න ලොකු පුතා රජීව රොෂාන් කුමාර සුද පුතා රංගන දුෂාන් කුමාර දුව ආශා මදුවන්ති මුණුපුරා සති උතේජාන් චූටි මැනික මෙලීනා මංචාලි එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දමයන්ති විජේසිංහ ලූණම තියෙන රණවිරු ගම්මානි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා ඔයාලා පුළුවන් මේ පැත්තට කතා කරන්න 01125533 නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95 න්

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාම වෙන කොහෙන්ද සර්?
5: PLB වාසි. කොයි කාටත් වාසි.
6: Meltol, හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ධන්නවාද හෝම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
2: මොකද්ද ඔය විසිගිරිල්ලද?
1: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
2: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
1: ඇයි
2: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ. මීටර් 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
3: net fm algotown
4: brought to you by
5: අභිමානවත් කළුතරින් prime million cream සමගින් prime kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 prime group
6: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජය කුරක්කන් පිටි විජය කුරක්කන්
8: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
3: FM Algo Town
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අදම ගන්න ෆෝන් එකයි.
11: ඇයි හෙටට දාන්නේ?
10: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ.
11: ටිකට ලෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. වේලාව උදේ 11යි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිය සමග මම කේසර. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ කිරුළපන පිහිටි මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින නිවසේදී සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව ඇව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද උදෑසන කිරුළපන පිහිටි එම නිවසට ගොස් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ. රුපියල් 3,05,000ක මුදලක් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පරිගණක අපරාධ විමර්ශනාංශයේ වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කෙරෙනු වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් රටකින් ලැබී ඇති ත්‍යාග පාර්සලයක් ලබා ගැනීමට ගාස්තු ලෙස රුපියල් 3,05,000ක් බැංකු ගිණුමකට තැන්පත් කරන ලෙසට පවසා සැකකරු එම මුදල් වංචාව සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 59ක් වන කළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM දේදුනු මාවත
3: brought to you by
4: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: වාසිනා මෙන කොහෙන්ද සර්?
7: DLB වාසි.

விழாவை கொலஹாய் வினாடி அட்டாய் ஹினா வேவி பல் வெந்தகன ஹனனே தெஃபெம் தேதுனுமாவதி தேவனி பை வெடடிக பட்டங்கன்ன ஹதன்னி அம்மோ விழாவை யான வேகினே මම මේ පැය පටන් ගන්නකොටම Facebook live එකක් එනවා කියලා හිතාගෙන හිටියා. වැඩත් එක්ක ඒව අමතක වුණා. කොහමරි තව පුංචි වෙලාවකින් Net FM Facebook fan page එකේ මම Facebook live එකක් එනවා. මං හිතන්නේ මරු කතරට දිය පොදක් කිසිනෝ වගේ සෑහෙන කාලයකට පස්සෙන් තමයි මම Facebook live එකක් එන්නේ. කොල්ල ලස්සන වෙලා එක හන්දේ දේවල් හැමදේම බලාගෙන එන්න Facebook live එකට. අද live එකට join වෙන කෙනෙකුට මං ලෑස්ති වෙලා ඉන්නවා මේ පැයේදී. Facebook fan page එකෙන් හොයාගෙන අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලැබෙන අකුරෙන් අකුර තරංග වටයත් එක්ක සම්බන්ධ කරගන්න. මොකද කියන්නේ දැන් වෙලාව කෑම කන්න කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. සමහර විට තාම උදේට කෑවෙත් නැද්ද දන්නේ අපි වගේ. හැබැයි දවල්ට කෑමු එනවා නම් ඔන්න දැන් තමයි පටන් ගන්න හොඳම වෙලාව. මොකද එතකොට දවල් එකවත් වෙනකොට ෂේප් එකේ කන්න පුළුවන්. මේනක සහල්ම අරගෙන බත් එක තියන්න අනිවාර්යෙන්ම. මොකද මේනක සහල් හොදන තැන ඉඳන්ම ඔයාට තේරෙනවා මේක ඇවිල්ලා ක්වොලිටිම හාල් එකක් කියලා. අපේ ගොවි මහතුරු බොහොම ආදරෙන් බලා කියාගෙන අස්වද්දන කුඹුරු වලින් පීදෙන ගොයමින් අරගන්න හොඳම වීටික තමයි මේනක සහල් විදිහට ඔයාගේ ළඟට එන්නේ. වී නෑ, එක කොටලා හොඳට හාල් ටික විතරයි තියෙන්නේ. ගල් නෑ, වැලි නෑ, කිසිම ප්‍රශ්නයක් නැතුව කෑමට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර මේනක සහල් බයන්වින් තරගයක් තියෙනවා. ක්වොලිටි හාල් එකක් හම්බ වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. අර අමතර කාරණාවක් විදිහට ඔයාලට තෑගිත් හම්බ වෙනවා කියලා මතක තියාගන්න. මේනක සහල් බයන්වින් තරගයෙන් ඔයාලට පුළුවන් ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් ඔයාගෙම කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ DLB වාසි ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. මොකද DLB වාසි ලොතරැයියෙන් දැන් ජයග්‍රාහකයන් බිහි කරනවා නිකන් අර පඳුරකට පයින් ගැහුවා ජයග්‍රාහකෙක් විසිගෙන ගානට. වැඩිපුර තෑගි බී දෙන්නම තමයි DLB වාසි ලොතරැයිය වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගියත් ඔයාට DLB වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම වගේ ඔයා කරන්න මෙන්න මේ ස්මාර්ට් වැඩ. ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න DLB ස්වීප් ඇප් එක. ඒ හරහා ඔයාට දවස ගානේ ටිකට් ටික ඔය කොහෙවත් යන්නේ නැතුව ලේසියෙන්ම මිලදී ගන්න පුළුවන්. DLB වාසි ලොතරැයියත් එක්ක ඔයාට දවස ගානේ රුපියල් 25,000 තෑගි, 50,000 තෑගි, 105,000 තෑගි, රුපියල් මිලියනේ තෑගි ඔයාගෙම කරගන්න පුළුවන්. නිකන් බලන්න ඔය දිනන මුදලෙන් රුපියල් 40යි ඔයාට වැය වෙන්නේ. 25,000 තෑග්ගක් හම්බුණා කියලා කියන්නේ 24,960ක්ම ඔයාට ලාභයි. ඒක හන්ද අදම DLB වාසි ලොතරැයිය මිලදී ගන්න. දැන් එන්න හදන්නේ Facebook live එක. ලෑස්ති වෙලා ඉන්නකොට Net FM Facebook fan page එක පැත්තට ගිහිල්ලා

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Melawe kola hai minari visi ekai.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
5: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
5: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Heels, life එකම ෆ්‍රෙෂ්.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ, හිට නෙමේ
10: අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
9: අදම ගන්න ෆෝන් එකක්.
11: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
12: 80 දශකේ අන්තිම දවසක්
13: එදත් හන්නතුම වැස්ස
12: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
14: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න
1: වේලාව 11 විනාඩි 24යි
17: මේ හස්බ
1: මොකද වයිෆ්
17: දැන් ඔය යාළුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්ද
1: පිටිපස්සෙ දොරෙන්
17: අදත් වැරද්දුවනි දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්නේ

0: துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: වෙලාව 11යි විනාඩි 24යි මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයකට යන්න ඒක හින්දා දැන්ම කෝල් කරන්න 011 2 55 33 63ට නැත්නම් එන්න අපේ net fm facebook fan page එකට ජනී කොල්ලා facebook live එකක් ඇවිල්ලා තියෙන කාලෙකට පස්සේ ඉතින් live එකට join වෙලා කට්ටියත් එක්ක game එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඒක අනිවාර්යෙන් අපි මතක් කරන්නේ මේක වගකීමක් විදිහට අපි ඔයාලට මතක් කරන්න ඕනි හන්ද හානිකර මත්ද්‍රව්‍ය හන්දා අපේ රටට අපේ සමාජයට කොයි තරම් විදිහේ අනාරක්ෂිත බවක් ඇති වෙනවද කියලා නිතරම ඇහෙන ප්‍රවෘත්ති වලින් එහෙම අපිට තේරෙනවන්නේ ඒ හින්දා තමයි මේ විෂමද්‍රව්‍ය පාවිච්චියෙන් තොරව කරන්න රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒකත් එක්ක අපි මතක් කරනවා අපේ තරුණ පරපුරට ආදරණීය තරුණ පරපුරට කිසිම වෙලාවක මේ හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා කියන කාරණාව. ගොඩාක් වෙලාවට විවිධාකාරයේ දේවල් කියලා ඕගොල්ලන්ව රවට්ටගෙන මත්ද්‍රව්‍ය වලට පෙළඹව ගන්නවා. ඒක හන්දා ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා. සමහර වෙලාවට කියයි එකපාරක් පොඩ්ඩක් try කරලා බලන්න මේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ. කියනකොට එහෙමයි ඇබ්බැහි වුණාට පස්සේ ඉතින් නවත්ත ගන්න බෑ. ඊට පස්සේ මේ දේවල් පාවිච්චි කරන්න සල්ලි හොයාගන්න ආයෙත් නොකරන වැඩක් නැති වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක හා කියන්න එපා ඔය මත්ද්‍රව්‍ය දික් කරන අයට. ඔය හා කියන එකට බෑ කියනවට වඩා අමාරුයි. ඔයා අබ්බැහි වුණාට පස්සේ අබ්බැහියෙන් මිදෙන එක. හැබැයි එහෙම අබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා නැත්තම් ඔයා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා දන්න අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්. වැරදීමකින් හරි මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා අබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ඒ වෙනුවෙන් ඔයාට උදව් කරන්න මත්ද්‍රව්‍ය වලින් මිදෙන්න ඔයාට උදව් කරන්න කණ්ඩායම් සූදානමින් ඉන්නවා. 19:27 දුරකථන අංකය ඔයා තියාගන්න සේව් කරලා දන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ වගේ වෙලාවක අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ මත්ද්‍රව්‍ය වලින් මිදෙන්න එයාට මේ නම්බේ අනිවාර්යෙන් දෙන්න 19:27 ඒ දුරකථන අංකයත් එක්ක කණ්ඩායම් සම්බන්ධ වෙලා ඉන්න ඔයාව උපකාර කරන්න ඔයාව උපදේශන සේවාවලට යොමු කරන්න ප්‍රතිකාර කරන්න ඒ අතරේ ඔයාට මතක් කරන්න ඕනි ඊළඟ කාරණාව විදිහට තියෙන්නේ දැන් අපි ඔය ගොඩාක් වෙලාවට මතක් කරනවානේ මේ මේ පැත්තට කෝල් කරන්න WhatsApp messages ඉවන්න කියලා. දැන් එහෙම කෝල් කරන කට්ටියට මේ දවස්වල පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒක ඉතින් කතා කරන කට්ටියට විතරයි ඇහෙන්නේ. ඒකන්ද කෝල් කරන්න 011 2 55 33 63ට WhatsApp message එකක් දාන්න 011 7 11 95 95 95ට. අපි ගේම් එකෙන් පස්සේ මේ සින්දුවෙන් පස්සේ ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

වෙලාව 11යි විනාඩි 31යි. මම ඔයාලට පොරොන්දු වුණා වගේම අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. යන්න හදන්නේ රජුන් හිටිය නගරයකට. මම හිතන්නේ පොළොන්නරුව පැත්තට තමයි යන්න හදන්නේ. පොළොන්නරුවේ ඉඳන් අපිට කෝල් කරා අපේ තරංග. තරංග තමයි සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙලාවේ තරංගයට. තරංග ගිහිල්ලා මට පේන විදියට තරංග ගිහිල්ලා. හැබැයි ඉතින් තරංගෙට පස්සේ වෙන කෙනෙක් අපි කොහොම හරි සම්බන්ධ කරගමු. හැබැයි ඊළඟ සින්දුවට යන්න කලින් ඔයාලට මම මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ අපි අර ඉතිරි කරන දේවල් තියෙනවානේ. ඒ ඉතිරි කරන දේවල් අපි ඉතිරි කරන්න ඕනි. අපේ මේ සල්ලි ඉතිරි කළා අනාගතය වෙනුවෙන් කරන ඉතිරියක් විතරක් නෙවෙයි. අනිවාර්යෙන් ඒ කරන ඉතිරිය අපේ අනාගතය වෙනුවෙන්, අපේ හෙට දිනය වෙනුවෙන්, අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන ඉතිරියක් වෙන්න ඕන. පොඩි ඉතිරියකින් ලොකු හෙටක් නිර්මාණය කරන්න අපිට පුළුවන්. ඒ හින්දා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අවශ්‍ය නැති වෙලාවක ලයිට් එකක් නිවන එක. ඒ වගේම තමයි අර සතියෙම රෙදි ටික එක දවසක මැද ගන්න එක, ප්ලාස්ටික් භාවිතය අඩු කරන එක, ගසක් රැක ගන්න එක. මේ හැම දෙම මුදල් ඉතිරි කරනවාට වඩා අපේ අනාගතය වෙනුවෙන් කරන ලොකු ඉතිරියක් කියලා. ඒ හින්දම තමයි සකසුරුවම් කමේ මාසයේ උණු මේ ඔක්තෝබර් මාසෙත් NSB බැංකුව ඒ පිළිබඳව ඔයාට මතක් කරන්න. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. හෙටක් ඉතිරි කරන මාසය. රයිට්, අපි මේ සින්දුවෙන් පස්සේවත් ගේම් එකට යන්න try එකක් දෙමු නේද? කතා කරන්න මේ පැත්තට, නැත්නම් WhatsApp message එකක් එවන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: හරි හරි කොමාරි මේ වෙලාවේ Facebook live එක බලාගෙන හිටිය කෙනෙක්ව අපි සම්බන්ධ කරගත්තා. අපේ game එකට හරියටම කියනවා නම් ලසන්ති තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙලාවේ. ආයුබෝවන් ලසන්ති, සුබ උදෑසනක් වේවා.
1: සුබ උදෑසනක් ආයුබෝවන්.
0: කොහෙන්දන්ද මේ කතා කරන්නේ අපිව අපිත් එක්ක?
1: කළුතරේ
0: ඉඳන්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. කළුතර කෙල්ලෙක් කියලා කියන්නේ අනිවාර්යෙන් වචන 56කට වඩා තප්පර 30 ඇතුළේ අනිවාර්යෙන්ම කියන්න පුළුවන් ලසන්ති. මේ කළුතර ඉඳන්නේ කතා කරන්නේ. ඉතින් කමෙන්ට් කීයක් විතර දැම්මද?
1: පහක් විතර.
0: කමෙන්ට් පහයිද දැම්මේ? ඒකනේ බලන්නකෝ. ඉතින් Facebook live එකට comment පහක් දාලා game එකට join වෙනවා කියලා කියන්නේ කොච්චර ලොකු chance එකක්ද ඔයාලට හම්බ වෙලා තියෙන්නේ. අද DLB වාසි ticket එකක් ගන්න. ඔයාගේ වාසනාව අද හොඳටම හම්බ වෙලා තියෙන්නේ. හරි, මම ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න හම්බ වෙනවා. ඔයාලට හම්බ වෙන තප්පර 30ක කාලය ඇතුළේ වැරදිලාවත් එකම වචනය දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. ඒ වගේම තමයි කියන වචන ටික පැහැදිලිව කියලා තියෙන්නත් ඕනේ. පැහැදිලිද?
1: හරි.
0: රයිට්. අපි ඔයාලට දෙන අකුර ඔයගලන්ට දෙන්න කියලා මේ වෙලාවේ මේ කට්ටිය කමෙන්ට් කරනවා Facebook live එකේ. ඉතින් Facebook live එකේ කට්ටිය දෙන අකුරක් තමයි ඔයාලට දෙන්න හදන්නේ. මේ පැහැසර মালටි සිලෙක්ෂන් එකේ කට්ටිය තමයි ඔයාලට අකුර දෙන්නේ. හරිද?
1: හරි.
0: පැහැසර মালටි සිලෙක්ෂන් එකේ කට්ටිය ඔයාලට දීලා දෙන අමාරු අකුර තමයි වවුලා කියන වචනේ පළවෙනි අකුරයි දෙවෙනි අකුරයි. මොකද්ද ඒ අකුර?
1: වයන්න.
0: ඒක තමයි ඔයාලට දෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: රයිට්. අපි මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: වලහ. හරිනි. නයන. නගරය. යටියන. නයන. නාගඩ. ඩයනා. නාවින්න. නවනගරය. යතුර. රයිගම. මතුගම. මනහර.
0: කාලය අවසන්. ඔව්. වචන කීයක් කිව්වද කියලා Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය නම් දන්නවා. මං ගණන් කරා Facebook live එකේ ඉන්න අතර. හරි, කමන්නෑ. ඉතින් කාවද එකතු කරගන්න කියන්නකෝ මේ සින්දුවට.
1: දැන් මේ වෙලාවේ ඉන්නවා අපේ නළුවෙක් ඉන්නවා අමිල.
0: අහහ.
1: මොකද අමිල කම අපේ මේ වැඩ කරන රඟපාව මහත්තයා ඉන්නවා මේ පොඩි එකෙක් ඉන්නවා.
0: හරි, ඒ කට්ටියම එකතු කරගමු. එහෙනම් දිගටම net අහගෙන ඉන්න බොහොම ස්තුතියි ආවට.
1: ඕකේ.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ක්‍රියාකාරකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: වේලාව 11 විනාඩි 43යි.
3: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
1: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0776 676 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕ ලෙවල් ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
7: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
7: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායන සවස මීගමුව.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
2: වේලාව 11 විනාඩි 46යි.
11: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
11: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
2: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
11: අදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැ.
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 11 විනාඩි 46යි. අපි හැපි එකේ අහන දේදුනු මාවතේ හිනාවෙවි පැල් බැඳගෙන අහන දේදුනු මාවතේ දෙවනි පැයේ අවසානයට ඔන්න මෙන්න වගේ ඉන්නේ. ඉතින් කටි එකතු කරගන්න තමයි හදන්නේ. අපේ සඳලි නංගිව එකතු කරගන්න ඕනේ ඔක්කොටම කලින්. දැන් සඳලි නංගි කිව්වහම සඳලි නංගිලා ගොඩ දෙනෙක් ඉන්නවා අපේ දේදුනු මාවත අහන. මේ ඇවිල්ලා අනුරාධපුරේ සඳලි නංගි. මම ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා සඳලි. ඊට පස්සේ දේදුනු මාවතට අපිත් එකතු වෙනවා. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ මහරගම දුලාණි අක්කා. මං හිතන්නේ මං කලිනුත් මේ නම් කිව්වද මන්දා නැයි නේද? මං ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියලා කියන්නේ තුෂාණි කරුණාරත්න. එයා අපිව අහගෙන ඉන්නේ පැලවත් ඉඳන්. මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සඳ ලංකාව ඉඳන් පූර්ණිමා සෙව්වන්දි මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට් සුබ දහවලක් වේවා ජනී මල්ලි. මම ධනංජය බණ්ඩාර. අපේ ධනංජය අයියා කාලෙකට පස්සේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මේ ගමුවේ සෙන්නැන්තනිස් පාරින්දන් තමයි අපි වහගෙන ඉන්නේ. දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න අම්මවයි, ඉතාලියේ මිලානෝවල ඉන්න නංගිවයි, චන්ද්‍රා සුබෝධන පුතා, ඊට පස්සේ රිෂේන් පුතා, දිමුතු පුතා, සුබෝධනී දුව, ඩුබායි ඉන්න අංජු පුතා, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ එල්පිටි ඉඳන් පුන්සරා නංගි කතා කරා. පුන්සරාවත් එකතු කරගන්න ඕනි. දෙනියාය ත්‍රිවිල් සංගමේ සභාපතිතුමා වසන්ත කුමාර අයියා හරිම බිසි වෙලාවක කතා කරේ. කොහමාර ඉතින් නම කිව්ව ගමන් මම දැන් දන්නවනේ කවුද කට්ටිය එකතු වෙන්න කියලා. අපේ වසන්ත කුමාර අයියා එකතු කරගන්නවා. ඊට පස්සේ දෙනියාය ත්‍රිවිල් සංගමේ ඉන්න යාළුවෝ හැමෝම, ඊට පස්සේ වෙළඳ සංගමේ යාළුවෝ හැමෝම මේ ඔක්කොම එකතු කරගන්නවා. අපි මේ අහන්න යන සින්දුවට ඊළඟට වෙරි ගුඩ් මෝර්නින් ජනී බ්‍රද, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපේ රංගන අපිවත් සින්දුවකට එකතු කරගන්න කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යනවා ජපානෙට. ජපානෙට ගිය ගමන් ඉතින් අපිට හම්බ වෙන්නේ, අපිට මතක් වෙන්නේ අපේ ජපානෙ ඉන්න ගාමිණී අයියා. ගාමිණී අයියාගේ යාළුවෝ කට්ටිය ඉන්නවා නිශාන්ත, ඉෂාන්, ඊට පස්සේ යාගේ වයිෆ් අරුණ සංජීවනී, පුතා ඖෂධ, දුව සේනා ශ්‍රී, ඒ වගේම තමයි අම්මවයි. ලංකාවේ ගොඩලින ගමේ යාළුවෝ හැමෝමයි. විශේෂයෙන්ම එකතු කරගන්න ඕනි ගොඩලින ගමේ තියෙන මලිඳු මෝටර්ස් එකේ අධිපතිතුමා අපේ කුමාර අයියා. සෙට් එකම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකට යන්න හදන්නේ අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය මල්ලි අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකටත් යන්න ඕනි. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. අපේ ශාන්ත අයියත් එකතු කරගන්නවා. අපි ආයෙත් ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හම්බ වෙලා හෙවීට කතා කරමු.

FM 95 94.8 Net FM Divaina Pura.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Rakapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල්බී වාසී කොයි කාටත් වාසී.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
4: නංගියා,
3: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
4: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
3: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
4: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
3: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
4: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
5: NetFM හතර වටේ. හතර වටේ.
6: FM 95. FM 94.8. NetFM. දිවයින පුරා. දිවයින පුරා.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: අදම ගන්න ෆෝන් එකයි.
9: ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: වෙලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 01112 363 076 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 7 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරිය සිට මම සචිනි සේලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල ශිරන්ති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ඥානසාර හිමි අදත් ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙනයි. සිවුර ඉවත් කිරීමට එරෙහිව අධිකරණයේ ඉදිරිපිට විරෝධයක්. සිවුර ඉවත් කිරීමේ නීතිය ගැන බන්ධනාගාරයේනුත් ප්‍රකාශයක්. ෆ්ලයිඩුබා යානය රැකගත් ඉන්දිය ගුවන් නියමුවාට ඊශ්‍රායලය ඉහළම තෑග්ගක් දෙන්න හදයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් කොමිසමේ නිලධරින් විසින් අදාතරංගුවට ගත්තා. ඒ අතර පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් අදත් අධිකරණයට රැගෙනු ලැබුවා. ඒ සිරකරුවන්ට ලබා දෙන ඇඳුමෙන් ඒ ඇතුළු දවසේ උණුසුම පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කිරුළපන පිහිටි මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින නිවසේදී සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිනුමේ සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගණුදෙන සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවයි ඇය අත්අඩංගුවට ගැනුණේ. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද උදෑසන කිරුළපන පිහිටියේම නිවසට ගොස් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අනතුරුව ඇය අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙනු ලැබුවා. සිරදනුවම් නියම වූ බොදුබල සේනා සංගතහනේ මහලිකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් අදත් කොළඹ අධිකරණ සංකීර්ණයට රැගෙනු ලැබුවා. ඥානසාර හිමියන් අද දිනේද අධිකරණයට රැගෙන විත් තිබුණේ සිරකරු ඇඳුමින්. මේ අතර පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පීවර ගැනීමට එරෙහිව කොළඹ අධිකරණ පරිශ්‍රයේදී අද සාමකාමී විරෝධතාවක් පැවැත්වුණා. භික්ෂුන් වහන්සේ සහ ගිහි පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියා. එහිදී භික්ෂුන් වහන්සේ කිහිප නමක් අධිකරණ සංකීර්ණයට ප්‍රවේශ වීමට උත්සාහ කළ අතර පොලිස් නිලධාරීන් ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. එහිදී ඇතිවුණේ මෙවන් සංවාදයක්.
6: නීතිවරුන් උපදේශයක් ගන්න යන්න දෙන්නේ නැත්නම් හාමුදුරුවන් නඩුවට මොකද්ද නීතිය ඔබතුමා පැහැදිලි කරන්න ඔබගෙන ඔබතුමා පැහැදිලි කරන්න අපි යන්නේ නීතිවරුන්ගේ කාර්යාලයට නීතිවරුන්ගෙන් අපේ තියෙන බෞද්ධලික නඩුවට උපදෙස් ගන්න. ඒකට ඔබතුමාට අවසර දෙන්න පුළුවන් ද බැරිද? මට මේ හාමුදුරුවෝ දැන් නඩුවට
5: මේ අතර ගලගුඩත්තේ ඥානසාර හිමියන්ගේ සිවුරේවත් කිරීමට විරෝධය පාමින් සියම් මහනිකායේ අස්කිටි පාර්ශවයේ උඩුතුම්බර හිටපු ප්‍රධාන අධිකරණ සංගනායක බෝපාන පිරිවෙන් විහාරයේ විහාරාධිපති හා උඩුතුම්බර පල්ලිවෙල උපෝසතාරාමේ විහාරයේ විහාරාධිපති පෝප්පිටියේ සුමංගල ස්වාමින් වහන්සේ අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ උඩුදුම්බර නගරයේ බුදුමැදුර අසලදී. පූජ්‍ය ගල්ගුඩත්තේ ඥානසාර හිමියන් චීවරය ඉවත් කර සුදු ඇඳුමින් අධිකරණයට රැගෙනීම පිළිබඳව ඇති වී තිබෙන සංවාදයට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුවද අද ප්‍රතිචාර දැක්වුවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලිතන මහතා කියා සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවතින නීතිවලට අනුව පමණක් කටයුතු කර ඇති බවයි.
7: බන්ධනාගාර අධ්‍යාපනතේ සහ නිත්‍ය නියෝග වල පැහැදිලිව සටහන් වෙනවා පූජකවරුන්ට මොනවද අපි බන්ධනාගාර තුලදී ඇඳුම මොකද්ද උසාවිය යනකොට කොහොමද බන්ධනාගාරෙන් දෙන ඇඳුම මොනවද කියලා අපිට පැහැදිලිව නිත්‍ය නියෝග වල සටහන් කරලා
8: තියෙනවා. කොහොමද සටහන් වෙන්නේ? යම් කිසි කාලයක් තිබෙනවද මොනවාගේ තත්ත්වයක් තිබෙනවද?
7: එම කාලය කියන්නේ වර්ෂ 3ට අඩු සිරදඬුවම් නියම කරොත් තමන් බන්ධනාගාරට පැමිණි ඇඳුමින්ම ගරු අධිකරණයට යාමට අවසර ලබා දෙන අධිකාරීතුමාට පුළුවන්. ඊට අමතරව වසර 3ට වැඩි සිරදඬුවම් නියම කරලා තියෙනවා නම් බන්ධනාගාරෙන් දෙන ලද නිලන්දුගේ සරසි සුදුසු ඇඳුමෙන් සරසි ගරු අධිකරණයට යාමට අවසර ලබා දෙන්න පුළුවන් අධිකාරීවරයාට.
9: වසර 3කට වැඩි දඬුවම් ලබන ඕනම රටේ ජනාධිපතින් ඉඳලා පල්ලෙහාට යනකම ඕන කෙනෙක්ට මේක අදාළද?
7: මේක අදාළයි.
9: මාධ්‍ය ප්‍රකාශකතුමනි, අපිට දැන් මේ මෙවැනි අවස්ථාවකදී රටේ නායකතුමාගේ අභිමතය පරිදි ස්වාමීන් වහන්සේට පූජකතුමෙක්ට ඒ වස්ත්‍රයෙන් ඇඳුමින් ඇඳගෙන බන්ධනාගාර ගතවීමේ හැකියාවක් නැද්ද?
7: ලංකාවේ තියෙන නීතිය බන්ධනාගාර රක්ෂාපනත් ඒ වගේම නිත්‍ය නියෝග අනුව ඕනෑම පුද්ගලයෙක් බන්ධනාගාරට පැමිණියාම මෙම ඇඳුම ඇඳිය යුතුයි. ඒ වගේම මම කිව්ව ඉස්සලා කිව්ව නීත්‍යානුකූල ආකාරයට අපි කටයුතු කළ යුතුයි.
5: බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවට ඉදිරිපත් වන චෝදනා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
8: ඒ දිනේදී බොහෝ අය සඳහන් කරා මේ දේශපාලන මැදිහත්වීමක් හෝ යම්කිසි බලකිරීමක් මතයි මේ උසාවිගත කිරීමේදී මේ ඇඳුම කෙනෙකුට පූජකවරට අදාළ ඇඳුම උන්ට ඇඳුමෙන් උසාවිගත වෙන්න බැරි වුණ කියන කාරණේ. ඇත්තට එහෙම බන්ධනාගාරයට එහෙම යම්කිසි ආකාරයක කාටරි ඉහළින් නියෝගෙ ඉන්න පුළුවන්ද? මොනවාගේ තත්ත්වයක් තිබෙන්නේ?
7: එහෙම නියෝගයක් කිසිම තැනකින් පැමිණේ නැහැ. බන්ධනාගාරයේ තියෙන නීති රීති අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ.
8: ප්‍රකාශුම් දෙන්නවා. ඔබතුමා පෙර සඳහන් කරා මීට පෙර අවස්ථාවලදී පූජකවරුන් සිරගත වුණා කියන කාරණේ. දැන් මේනට සංඛ්‍යාත්මකව කීයක් විතර එහෙම සිරගත වෙලා තිබෙනවද? ඔවුන් සම්බන්ධව මොනවාගේ තත්ත්වයන්ද මොනවාගේ නීතිමය තත්ත්වයන්ද ක්‍රියාත්මක කරන්නේ?
7: මේ අවස්ථාවන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ ආගම් වලට අයත් පූජකවතුමන්ලා 63 න් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිරදඬුවම් විධිමින් පවතින ඔවුන්ටත් මෙම නීතියම ක්‍රියාත්මක වෙන බව මම ඔබලට පවසන්න කැමතියි.
5: 2019 වසරේ වනාත විල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරු නද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මඩුල විසින් බරපතල වැඩ සහිත වසර 10 පැකින් සිරදඬුවම් නියම කළා. ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර සහ රශ්මි සිංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළා. විනිසුරුවරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්. ව්‍යාජ ලේඛන සකස් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමග බලාහන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ මගින් අතරංගුවට ගෙන තිබෙනවා. ඊ මේගලෑව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලාහන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ සහය ඇතිව එම වැටලීම සිදු කර තිබෙනවා. එෙහිදී ව්‍යාජ ලේඛන සකස් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 15ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක්ද සමග අතරංගුවටගෙන තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. සැකකරුවන් අවුරුදු 33 හා 62 යන වයස්වල පසුවන මීකැලැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මීකැලැව පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. 2026 ලෝක ළමා දිනයට සමගාමීව එලවෙන්ස් ෆයිනෑන්ස් සමාගම විසින් සංවිධානය කෙරුණු විශේෂ කඩලාන ආශ්‍රිත පරිසර සංරක්ෂණ වැඩසටහනක් පසුගියදා පැවැතුණා. අනාගතයත් ඉතුරු කරන් අනාගතයට ඉතුරු කරන්න යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන පැවැත්වුණේ හබරාදුව කොග්ගල තලාතුඩුව ආරණ්‍ය පරිශ්‍රයේදී. ඒ සඳහා FC හපන්නු ගිනුම් හිමිතරුවන් සහ ඔවුන්ගේ මව්පියන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වී සිටියා. මෙම වැඩසටහනේදී කඩුලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමටද එම සමාගම කටයුතු යොදා තිබුණා. පැහැර ගැනීමට උත්සාහ කෙරුණු ෆ්ලයි ඩුබායි ගුවන් යානය එහි ගමන් කරමින් සිටි මගින් සී ගණනක්ද සමග දිවි පරදුවට තබා පේරාගත් ඉන්දියානු ගුවන් නියමු කැප්ටන් ස්මිත් මෂ්රාට් තවදුරටත් ප්‍රශංසා ලැබෙමින් තිබෙනවා. ගෞරවනීය අමුත්තෙකු ලෙස ඊශ්‍රායලයට පැමිණෙන ලෙස එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඔහුට ඇරියුම් කර තිබවයි නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ලබන වසරේ මැයි මාස පැවැත්වෙන ඊශ්‍රායල් නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනිසලුව දැල්වීමේ අවස්ථාවද මෙම වීර ගුවන් නියමුවාට සහ ඔහුට ගෞරවයක් ලෙස ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබා දෙන බව බෙන්ජමින් නෙතන්‍යාහු කියා සිටියා. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනිසලුව දැල්වීමේ අවස්ථාව ලබා දෙන්නේ ඊශ්‍රායල් පුරවැසියෙකුට පමණයි. එසේ තිබේදී මෙවර එම අවස්ථාව ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සහ කැප්ටන් ස්මිත් මච්චාර්ට ලබා දෙන්නේ ඔහුගේ සැබෑ වීරත්වයේ තවදුරටත් අගය කිරීමට සහ ඒ වීරත්වය වෙනුවෙන් ඊශ්‍රායලයේ කෘතවේදීත්වය දැක්වීමට බවයි බෙන්ජමින් නෙතන්‍යාහු වැඩිදුරටත් පැවසුවේ. කැප්ටන් ස්මිත් මේ වන විටත් එක්සතරාපිය මීරාජයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඔහු සමග දුරකථන සංවාදයක යෙදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ගෞරවනීය අමුත්තෙකු ලෙස ඊශ්‍රායලට පැමිණෙන ලෙසත් ලබන වසරේ මැයි මාස පැවැත්වෙන ඊශ්‍රායල් නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනිසලුව දැල්වන ලෙසත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා කැප්ටන් ස්මිත් ට ඇරියුම් කරත්තේද මෙම දුරකථන සංවාදයේදී බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර නවතම විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ඉන්දිය ගුවන් නියමු කැප්ටන්ට තුවල් ලබා ඇත්තේ අත්පොරවකින් කළ පහරදීමකින් පවයි. මේ ත්‍රස්තවාදී ක්‍රියාවක සැලසුමක් බවද විමර්ශනවලදී අනාවරණ වූ බව එක්සතරාපිය මීරාජයේ විමර්ශකින් ප්‍රකාශ කර තිබෙනවා. හදිසි පිටවීමකදී හෝ ගින්නක් පාලනය කිරීමේදී දොරට බිඳ දැමීමේ ආරක්ෂක උපකරණයක් ලෙසයි ගුවන් යානයක නියම කොටියේ අත්පොරවක් තබා තිබෙන්නේ. ක්‍රෑෂ් එක්ස් ලෙස හඳුන්වම වන මෙම අත්පොරව ගුවන් යාන සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති එකක්. ඒ ගුවන් යානයේ ආරක්ෂක උපකරණ ලැස්තුවටද ඇතුළත් වනවා. පැහැර ගැනීමට උත්සාහ කෙරුණු ෆ්ලයි ඩුබායි ගුවන් යානය ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ එකක්. ගුවන් නියම කුටියේදී ගුවන් නියමුවාට පහර දී එහි පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ කළේ යානයේ සහායක නියමුවායි. එම අවස්ථාවේදී මිනිත්තු දෙකකටත් අඩු කාලයක් තුළ යානය අඩි 17,400කට වඩා පහතර කඩාවැටී තිබෙනවා. කෙසේ වෙතත් බරපතල ලෙස තුවාල ලබා සිටියේදී පවා කැප්ටන් ස්මිත් සිහිසුන් වීමට පෙර ගුවනේදී යානයක් පැහැර ගැනීමකට ලක් වූ බවට වන හදිසි සංඥාවක්ද නිකුත් කර තිබෙනවා. ඔවසින් ගුවන් නියම කුටියේ දොරද විවෘත කළ බවයි යානය සිටි මගින් පවසන්නේ. ඒ අනුව වහම ක්‍රියාත්මක වූ මගින් කිහිප දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ගුවන් නියම කුටියට ඇතුළ වී ප්‍රහාරය සිදු කළ සහායක නියමුවා යටත් කරගෙන යානී පාලනය නැවත ලබා ගැනීමට සමත් වුණා. අනතුරුව යානය සෞදි අරාබියේ තබු ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැස්වීමක් කෙරුණු අතර එහි මගින් විශේෂ යානයකින් ගමනාන්තය වෙත පිටත් කර හැරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සැලසුම් කර තිබූ මෙම පැහැර ගැනීම වැලකීගේ මෙම වීර ක්‍රියාව හේතු වෙනුයි.
10: නෙට් නිවුස්
5: මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: නෙට් නිවුස් රාව ප්‍රතිරාව
11: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව නීතිඥ චානක අබේ වික්‍රම මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: මේ නෙත් කණ්ඩායමේ තිබ්බ සුවිශේෂී දේ තමයි හරි නිවුස් එකක් ඉතා ඉක්මනින් නිවැරදිව ග්‍රහණය කරගෙන ඒක ප්‍රේක්ෂකයාට දෙන එක. කිසියම් ප්‍රවෘත්තියක මූලාශ්‍රයක් තියෙනවා නම් ඒක ඉක්මනටම අරගෙන ශ්‍රාවකයාට දෙන එක තමයි නෙත් කණ්ඩායමේ තියෙන විශේෂත්වය මම දකින. ඒත් එක්කම ඒකෙදි තියෙන වැදගත්ම දේ තමයි මේක කියන්න ඕන නෙත් කණ්ඩායමේ ඉන්නේ රට පුරාම අංගෙන්නේ ඔත්තුකරු. හරිම ඔත්තුව හරිම තැනට දෙනවා. ඒක නිසාම දැන් ප්‍රවෘත්තියක් ගත්තහම අනිත් හැම තැනම තියෙන එකම ප්‍රවෘත්තිය. හැබැයි නෙත් ප්‍රවෘත්ති තියෙනවා නෙත් නිවුස් එකේ තියෙනවා ඊට වඩා වෙනස් දෙයක් ඊට වඩා ගැඹුරින් හොයාගත්ත දෙයක්. ඒ තොරතුරත් එක්ක එක ඉක්මනින්ම ශ්‍රාවකයා අතරට ගෙන එන්න මේ කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා. ඒක මේ කණ්ඩායමේ තියෙන ටීම් වර්ක් එකේ තියෙන දක්ෂතාවය හැටි තමයි දකින්නේ. ඒක හොඳ දෙයක්. මොකද මිනිසුන් නිතරම හම්බුනාම හොයන්නේ තොරතුරක් ප්‍රවෘත්තියක්. ඒ හම්බෙන ප්‍රවෘත්ති හරි ප්‍රවෘත්තියක් වෙන්න ඕන. මොකද අද වෙනකොට ගුවන් විදුලිය රූපවාහිනිය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය විශාල වශයෙන් තියෙන නිසා වැරදි තොරතුරු දුස්තොරතුරු සංසරණය වෙන්න පුළුවන් සමාජයේ. හා වෙනම අපිට හොයාගන්න බැරුව වෙනවා කොයි ප්‍රවෘත්තිය දැත්ත කොයි කතාවද ඇත්ත කොයි මූලාශ්‍රය දැත්ත කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙනකොට ඇත්තටම හොඳ දේ තමයි ඒ මූලාශ්‍රය එන්නේ මේක විකාශය වෙන්නේ නෙත් හරහනම් නෙත්ෆ්ලික්ස් මරහනම් අපිට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රවෘත්ති හරි කියලා. මොකද මේ කණ්ඩායම හරිම දේ හොයලා තමයි එළියට දාන්නේ. දැන් ඉස්සර අපි ඇහුවා විතරයි මන්සේ මේ වෙනකොට අද තත්ත්වය දක්වා ඇවිල්ලා තියෙන ගමන් මග විශිෂ්ටයි තමන්ට පැවරන කාර්යය හරි තොරතුරු ජනතාවට දෙන්න ඕන කියන කාර්යය මේ කණ්ඩායමම එකට වැඩ කරපු ඉඳන් තමයි මේ වගේ ජනප්‍රියත්වයක් තියෙන්නේ. අද වෙනකොට මේ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. අද ඉස්සර අපි ප්‍රවෘත්ති ඇහුවා විතරයි. දැන් අපිට ප්‍රවෘත්තිය බලන්න පුළුවන් මේ ඩිජිටල් හරහා YouTube එක හරහා Facebook එක හරහා. ඉතින් මිනිසුන්ට වඩා අත්දැකත් වෙන්නේ තොරතුරක්. ඒ තොරතුරේ නිවර්දි බව සහිතව ජනතාවට දෙන්න net කණ්ඩායම ගන්න උත්සාහය ගැන මම අගය කරනවා.
13: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
14: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
16: වාසිනා මෙන කොහෙන්ද සර්?
17: PLB වාසි කොයි කාටත් වාසි.

வெலாவு தொலகாய் வினாடு விசி துணாய் அப்ப எவில்லது என்ன ஹினா வெவி பல் பெந்தகனான எஃப்எம் தேதுனுமாவது பதாத தவசி அவசான பயட் ఇది మేధా మేపే అప్పటి తిన భారదూర రాజకార్య అతులి తిన ప్రధానమ రాజకార్య అక్తమై మే పెత్తన వాట్సాప్ మెసేజెస్ ఇవలది ఎన్న మగే మిత్రు కలవ ఏకతు కరగన్నేక కాల్ కరపు కట్టియత్ ఏ వగేమ తమై ఫేస్బుక్ ఫ్యాన్ పేజ్ ఎకట కమెంట్ కరపు కట్టియత్ ఏ వగేమ తమై ఈ వగేమ ఒయత్ ఏక బిదా హదా గన్న కరుణు కారణ గుడకు తీయనవని మే బై పటం గన్నకొటమ మం ఒయడ రటమ ఏకట జాతిక మెహేయం పిలిబందవ మతక్ కరగనమ వెడే పటం గన్నో కీల తమై హితువే ఓ అబ్బహియ కీన దేవల్ వలిం బేరేన ఏక సహెన్ అమారు ගොඩාක් වෙලාවට මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කට්ටියට තියෙන ලොකුම චෝදනාවක් තමයි ඒ දේවල් වලින් අත් මිදෙන්න උත්සාහ කරන්නේ කියන එක. සමහර මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයත් එක්ක කතා කරාට පස්සේ ඒගොල්ලෝ කියන්නේ අපිව මේ වයින් බේර ගන්න කවුරුත් හිටියේ නැහැ කියලා. අන්න ඒ නිසා තමයි 19:27 දුරකථන අංකයේ රජේ විසින් හඳුන්වා දීලා තියෙන්නේ ඔයාට උදව් උපකාර කරන්න ඕනි තරම් කට්ටිය මේ දුරකථන අංකයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයා ගන්න ඕනි කෝල් එකක් මේක. අපේ තරුණ පරපුරේ නව යෝන් වූයේ නංගිල මල්ලිලා හරි කැමති අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න. අන්න ඒ නිසා තමයි මේ මද්ද්‍රව්‍ය වෙළඳාම් කරන කට්ටියටත් ඒගොල්ලන්ව ඉක්මනටම මේ දේවල් වලට ඇබ්බැහි කරගන්න අල්ලගන්න පුළුවන් වෙලා තියෙනවා. අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න දීපු ගමන් අර තියෙන උනන්දුවත් එක්ක ඒක ට්‍රයි කරලා බලනවා. හැබැයි දන්නේම නැතුව මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ මුලින්ම පටන් ගන්න ගෙදර අම්මගේ හරි තාත්තගේ හරි සාක්කුවට බැහැලා එකෙන් කීයක් හරි අරගෙන මද්ද්‍රව්‍ය අරගෙන. හැබැයි සල්ලි මදි වුණාට පස්සේ ටිකෙන් ටික ලොකු ලොකු අපරාධ වලට පෙළඹෙනවා. ඒ හින්දා තමයි සමාජයේ අනාරක්ෂිත බවක් ගොඩනැගෙන්නේ. ඒ හින්දා අපේ ආදරණීය තරුණ පරපුරෙන් බොහොම ආදරෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි මේ විෂ මද්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න කියන කාරණාව. අපිට ලස්සන සමාජයක් ලස්සන පරිසරයක් ගොඩනගා ගන්න හානිකර මද්ද්‍රව්‍යයන්ගෙන් වගකිව යුතු සමාජිකයන් විතේක සමාජයක අපි වැළකීමු කියන පටක් කිරීමත් එක්ක තමයි අපි දේදුනුමාවතේ මේ පැයේ වැඩ ටික පටන් ගන්න. ඇබ්බැහි වෙනවා නම් ඇබ්බැහි වෙන්නකො ටිකට් ගන්න. හැබැයි ඉතින් නිකන් ටිකට් අරන් හරියන්නේ නැහැ හොඳේ. DLB වාසි ලොතරැයියම අරගන්න. DLB වාසි ලොතරැයිය කියලා කියන්නේ මේ දවස්වල සුපිරි ගණයේ වාසි ගොඩක් ඔයාට අරගෙන එන ලොතරැයිය. ළඟම තියෙන ලොතරැයි කෝඩුවට යන්න. ලොතරැයි කෝඩුවේ ඉන්න මාමගෙන් හරි නැන්දගෙන් හරි නංගිගෙන් හරි මල්ලිගෙන් හරි බය නැතුව ඉල්ලන්න DLB වාසි ලොතරැයියක් දෙන්න කියලා. එකක් දෙකක් තුනක් ගත්තා කියලා ඉතින් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද රුපියල් 40කින් අඩුම හම්බ වෙන තෑග්ගෙත් වටිනාකම රුපියල් 25000. ඒකටත් ඉලක්කම් දෙකක් ගැලපුණාම ඇති. තව ජය අංකේ වගේ ගැලපුණ උතර රුපියල් 50000ක් හම්බ වෙනවා. රුපියල් ලක්ෂ 5 තෑග්ගි තියෙනවා. සුපිරි තෑග්ග විදිහට රුපියල් මිලියනයක් තියෙනවා. මේ වාසි කන්දරාව ඇහුව ගමන් වාට හිතෙනවනේ දූවල ගිහිල්ලා DLB වාසි ලොතරැයියක් මිලදී ගන්න. හැබැයි ඉතින් එහෙම දුව දුව යන්න ඕනෙත් නැහැ. ඔයාගේ ෆෝන් එකට DLB sweep app එක ඉන්ස්ටෝල් කරගන්න. Apple phone එකක් වුණත් ඊට පස්සේ normal Android phone එකක් වුණත් ලේසියෙන්ම DLB sweep app එක download කරගෙන install කරගන්න පුළුවන්. ඒ හරහා ඔයාට DLB වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන්. හරි. අපි කටිය එකතු කරගමු. මගේ message එක කියද්දී මට අහන්න බැරි වෙයි. ඒ නිසා මගේ message එක කියවන වෙලාවට reply එකක් දාන්න අයියේ. අයියෝ මේ මැසේජ් එක මන් දැක්කේ නම කියවනකොටනේ. සචිල සචිල හෝ සචිලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාලේ ගෙදර හැමෝමමයි net එහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කුරුණෑගල ඉඳන් තමයි අපිව හගෙන ඉන්නේ. මං හිතනවා මේ සචිලා වෙන්න ඇති කියලා. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. එල්බිඩිය පුන්සරා යොහානිගි සින්දුව කෝණේ කියලා කියනවා. ඊ අපි මේ ටයිම් එකේ යොහානිගි සින්දුව ගැහුවා නේද? ආයෙත් හිටහම හොඳේ. ඊට පස්සේ යන්න හදන්නේ ඩ්‍රිෆ්ට් බාබර් එකට. එතෙන්ට නම් ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්න මොණි නොමිලි. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ස්ටාෆ් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා කියන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කොහෙද තියෙන්නේ කියලා කිව්වා නම් අපි එනවනේ මහත්තයෝ. කියන්නේ තේයි කියලා බයටත් දන්නේ. අදත් හමුක සින්දුවක්. එහෙම කියන්නේ අපේ වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන 3-wheeler park එකේ ඉන්න අපේ වීරය අයියා. බණ්ඩාර අයියායි ධර්මය අයියායි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊටපස්සේ යන්න හදන්නේ අපේ පියුමි වේ එකතු කරගන්න. පියුමි අපිව අහගෙන ඉන්නේ කිරියල්ලේ. එයා එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් මෙනුරව. එයාවත් එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් පියුමි. ජය වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මීගමුව ටවුන් එකේ තියෙන ඔර්ලෝසු කණුව ගාව ඉඳන් අපේ ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්නවා.
මේ අර අපේ පියුමි මැසේජ් එක දාලා තියෙනවනේ පුතා සතිනවත් එකතු කරගන්න කියලා. දැන් මේක දැක්කේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද අපේ සුදුනෝණගේ උපන්දිනේ. එහෙම කියලා කියන්නේ ගාල්ල චීන කොරටුවේ ඉඳන් මෙන්දටනම් මැසේජ් කරන්නේ යමුනලසන්තිනේ. අද මැසේජ් එක දාලා තින්නේ ප්‍රේමරත්න. පුතා පුබුදුලක්ෂාන්, ඒ වගේම තමයි නෑදෑ හිතමිතුරන් සියලුම දෙනා අපේ යමුනා ලසන්ති අක්කට සුබපතන් එකතු වෙනවා කියලා තමයි කියන්නේ. ගොඩක් ආතරෙන් සුබපතනවා යමුනා අක්කට සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඊට පස්සේ මෙන්න තව උපන්දිනයක් ගැන එවලා තියෙනවා. සුරංග ටේලර්ස් එක තියෙනවනේ දැරණියගල. එතන ඉන්නවා දමි අයියා. මං ඉදරේ දමිත් වෙන්න ඇති නම. දමි අයියාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා බාලයි නලින් අයියයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න දමි අයියේ සුබ උපන්දිනයක් වේවා. කුරුණෑගල ගොකරැල්ල ඉඳන් අපේ දේශානි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවයි එයාගේ අත්තම්මවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ. මම මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අලව්වේ සාලිය සෝෆා ආයතනයේ ඉඳන් සාලිය අනිෂ්කා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ඔය කෙල්ල වගේ ඉන්න කට්ටියට එක පාරට අහන්න හම්බ වුණොත් එහෙම වකුගඩු ලෙඩක් තියෙනවා, වකුගඩුවල් පොඩ්ඩක් සවුත් වෙලා තියෙනවා, ඊට පස්සේ මොකාකරි ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙන විදිහේ මොකාකරි ලෙඩක් වෙලා තියෙනවා, හાર્ට් එකේ මොකාකරි වැල් එකක් બ્લોක් වෙලා තියෙනවා. මේ වගේ ලෙඩක් ගැන අහන්න ලැබුණ ගමන් ටක් ගාලා වෙන්නේ අපි මානසිකව වැටෙන එක. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ප්‍රතිකාර ගන්න හොඳ තැනක් ඔයා දන්නවනේ. ඒ නිසා තමයි ඔයාලට මම මතක් කරන්නේ සෙවණගල කිරිබන් ආරභෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරගෙන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයව සඳුද අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් එනවා එතෙන්ද. ඒක හන්ද යන්න කලින් කෝල් එකක් දීලා යන්න. 0777 300 940 හරි 0773 273 540 හරි. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි මේනක සහල් පිළිබඳ. දැන් වාගේ ගෙදර පාවිච්චි කරන සහල් වර්ගයේ මොකද්ද? නාඩුද, එහෙම නැත්නම් සම්බද, කිරි සම්බද, සුදු කැකුළුද, මල් නාඩුද? මේ ඕනිම සහල් වර්ගයක් වාට මේනක සහල් සන්නාමය යටතේ අරගන්න පුළුවන්. අර මං හැම වෙලේම කියන්නේ අපේ අර යාළුවෝ ඉන්නෝනේ සමහර වෙලාවට ඒගොල්ලන්ට තාමත් කුඹුරු තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ ඉදෙන බතේ රස සුවඳ කියලා කියන්නේ වෙනම එකක්. අන්නේ රස සුවඳ ඒ විදිහටම ඔයාලට හම්බ වෙනවා. වාගේ ගෙදරටත් වාගේ ඉන්න මේනක සහල් නම්. මොකද අපේ ගොවි මහත්තුරුන්ගේ සහල් ලස් වෙන්නේ, වී අස් වෙන්නේ ලැබෙන සහල් ලස් වෙන්නේ. හොඳම කොටස අග්‍රඵලය තමයි මේනක සහල් විදිහට ඔයාගේ ළඟට ඉන්නේ. මේනක සහල් බයන් වින් තරගයත් එක්ක මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන තෑග්ගත් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ඒ විදිහට ඔයාට දිනන්න පුළුවන්. ඒ කුළුබඩු සෙට් එක අතරට අලුතින්ම එකතු වුණානේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. දැන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක අපිට පුළුවන් ඉන්දියාවේ මසාලා රහට ගෙදරදීම කෑම ටික රසවත් කරගන්න. ඉන්දියාවේ යන්න ඕනේ, ඉන්දියාවේ රසට ගන්න. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක් නිෂ්පාදනය වෙන හින්දා කිසිම බයක් නැහැ ෆ්‍රීලන් නොනිම නිෂ්පාදනයක් අපිට ගන්න. ග්‍රීන් කරි මසාලා පවුඩර් දාන්න ඕනේ එළවලු ජාති වලට පමණි. රෙඩ් කරි මසාලා මාළු ජාති වලට, බ්ලැක් කරි මසාලා මස් ජාති වලට. ඔය කිව්වට මෂ්රූම් වලටයි පොලොස් වලටයි පොඩ්ඩක් දාලා බලන්නකෝ, සුපිරි රසක් එන්නේ. හරි, අපි කට්ටිය එකතු කරගමු. වැලි මඩ පැත්තට යන්න හදන්නේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නවෝද්‍යා නංගි මට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ඔෆිස් එකේ ඉන්න නිලූෂි, ශකිලා, ගයානි, තේජා, ඉෂාරා, නිරෝෂා, තාරුකා, නවෝද්‍යා, ලක්ෂානි, සතිර, දීපානි, නැන්ද මේ හැමෝම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. අර කෙල්ලෝ ටික මැද්ද මේ දීපානි නැද්ද කොහොම ඉන්නවද දන්න. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා නවෝද්‍ය මං කටියෝ මේ සින්දුවට. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ සුජීව අක්කා සයිප්‍රස් ඉඳන් අපිව අහගෙන ඉන්නේ. හැලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනි. බොස් ඉන්නවා චමින්ද, සනත්, රසින්දු, පොල්වත් ඉන්න නිශාන්ත, සුසන්ත, වසන්ත, අයියලා මලිලා සෙට් එක, පොහරභාවින්න රෝහිත මස්ස මහත්තයා, එයාගේ වයිෆ් බබාලා දෙන්න, කඹුරායි බින්ති නගා, මාලින්ද, තනුෂ, චාක්‍ය, විහාරා, කුට්ටපිටි ඉන්න නිලු, සමන්ත, මන්දාර, යෙනුක, රමිඳු, චූටි පුතාල, වර්ක්ෂොප් එකේ බයික් හදාගන්න ඇවිලින්න සෙට් එක කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ජනී කොහොමද? ඔයාව හගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. හස්බන්ඩ් අනුෂ්කවයි, ලොකුදුව දම්සදීවයි එකතු කරගන්න කියනවා, චූටිදුව බිෂේලිවයි. යක්කලමුල් ඉඳන් දිලිනි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියගේ මෙසේජ් එක මං හිතන්නේ මම මේ දෙවෙනි පාරටද කොහෙද කියන්නේ. මෙල් සිරිපුර ඇල්ල ගාව යාය සුරංග කාස්කට් එකේ වැඩ කරන සෙට් එකත් එකතු කරගන්න කියලා. සුරංග අයියයි, සුරංග අයියගේ අක්කයි, සුරංග අයියගේ අක්කගෙනම අක්කේ සුරංගිද, කිරිවත්තේ සුද්දා, දිසාගම්පුරේ සුද්දා, මේ හැමෝම එකතු කරගන්න කියලා සඳුන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මරු අප්පා ඕගොල්ලන්ගේ නම්. දෙයන්දර සුනේත්‍ර කුමාරියක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා විහංග පුතාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. වඩුමුල්ල හන්දිය එලෝලු කඩේ වැඩ කරන අර අපේ කෞශල්‍ය හංසනී කෞශල්‍යව එකතු කරගන්න කියන කොළුවා අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපේ හංසනී කෞශල්‍යගෙන් කිසිම ප්‍රතිචාරයක් නැද්ද දන්නේ මේ කොල්ලා මෙච්චර මෙසේජ් දාලා කියන්නේ හැමදාම. නීල කඳු ගැටේ සින්දුව ඉල්ලුවනේ, අමතක වුණානේ. හෙට දෙන්නම් හොදේ. බොරැල්ලේ නවෝ තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ. අද අමතකුණා, සමාවෙන්න ඊළඟට.

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12:41
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: මේ සකසුරුවම් මාසේ හෙටට වටින පැලයක් සිටවමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර

0: ඉදිරියකට ඇරයුම්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ලංචිකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩිං යන දෙන්නපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
3: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
4: කින්දර හැන්දාව විජානු ජානු.
3: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
5: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්?
5: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
6: වෙන කාටද වයිෆ්? ඔයාට
5: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: නැතුවහන්න ජනි එක දේදුනු මාවත
1: වෙලාව 12:43 නෙත් FM දේදුනු මාවත හනවනං හැමදාම උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ඔයාගේ හිතෙත් දුකක් කියා දෙයක් නැහැ කියලා මම දන්නවා. හරි, කටි එකතු කරගන්න තමයි හදන්නේ. අපිට කෝල් කරපු කට්ටිය අතර ඉන්නවා තාමත් නම කියපු නැති වල්පිට මුල්ල ඉඳන් අපිට කතා කරපු අපේ උපාලි අයියා. වයිෆ් දම්මි, ඊට පස්සේ පුතාලා දෙන්න තුෂාන් සහ මිහිරංග. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. පොළොන්නරුවේ රමණිගේ නම කිව්වද? මට මතක නැහැ හරියට කිව්වා කියලා. කිව්වද කියලා ඔන්න මම ආයෙත් පාරක් කිව්වා. කිව්වා නම් දෙවෙනි පාරටත් නම කියලා. හරිද? නයිවල සෙල්ල පහසර මල්ටි සිලෙක්ෂන් එකේ සෙට් එක අපිට මතකයි Facebook live එක යන වෙලාවෙත් මේ කට්ටිය අපිව බලාගෙන හිටියා. ඔන්න මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. රයිට්, ඊට පස්සේ අපි යනවා මහනුවරට ගිහිල්ලා ඉන්න. මහනුවර ඉඳන් අපිව අහගෙන ඉන්නවා ජීවුස්, ෆරීදා, දීප්ති සිල්වා, ශිරින් ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චම්බ්‍රානි මාර්සිංහ, රොසෙට් ගමගේ ඇතුළු සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ මාපලගම පියල් ජේ අයියා ඉන්නවා. ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නම්. මාවත් ගේම් එකට ගන්න ජනී කියලා මෙසේජස් 200 ගාණක් දාලා තියෙන කෙනෙක් තමයි අපේ මහේෂිකා. මහේෂිකාටත් අපි අවස්ථාවක් දෙමු. ඉතින් කොහොම හරි මේ සතියේ නේද? චාමර ස්ටෝස් එකට ගොඩ වෙමු. කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා. තනූජා, චාමර ඇතුළු සෙට් එක තමයි අපෙන් මෙසේජ් එක දාලා කියන්නේ කට්ටිය එකතු කරගන්න කියලා. මගෙන් අහලා දිනවා කවද්ද ඒගොල්ලන්ගෙන් බඩු ගන්න එන්නේ කියලා. කළුතර බැට් එන වෙලාවක අනිවාර්යෙන් එනවා. හොඳේ, කෑගල්ලි රාම්මයි අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ජපානයේ නිශාන්ත අයියා, යාගේ යාළුවෝ දෙන්න එකතු කරගන්න කියනවා. ගාමිණී සහ ඉෂාන්, ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඕගොල්ලෝ ආරාධනා කරන්නේ නැද්ද අපිට ජපානයේ පැත්තේ ඉන්න කියලා? මකුල්ලලුව රංජිත් දිසානායක අයියා, එයා දැන් ඉන්නේ වදාකඩ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ දමිත් මැසේජ් එකක් දාලා තිනවා. ජනිත්, මාවත් එකතු කරගන්න, මම දමිත් කියලා තමයි කියලා තියෙන්නේ. තංගල්ලේ අප්සරා, එයාවත් සින්දුවකට එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නත් අපේ අප්සරාවත් මේ සින්දුවට. රයිට්, ඊළඟට සුබ දහවලක වේවා. කෑගල්ලි සැලූන් අග්නියකේ සෙට් එක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. එතන ඉන්නවා රජිත, සද්දටම අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචිය හම්බ වෙන්නේ. අග්නිකේස රජිත, ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ කොහෙටද යන්නේ? කටාන කෝන්ගස් සන්ධියට ගිහිල්ලෙමු. අරෝස් ටේලර්ස් එකට යන්න හදන්නේ. අරෝස් ටේලර්ස් එකේ සෙට් එක අපි ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝස් ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. අපි හැම වෙලේ සිංදු ඉල්ලනවා, තරහ වෙන්න එපා. එහෙම කොහෙදනේ තරහක් අපිට ඔගොල්ලොත් එක්ක? එහෙම කියලා මෙසේජ් එක දාලා තින්නේ අපේ තවලන් තැන්නේ පතිරණ සිංහල බෙහෙත් කඩේ සෙට් එකේ නන්ද කුමාර අයියා, මනහර හාඩ්වෙයාගේ සෙට් එක, විජේ සූර්ය, ඊට පස්සේ BF ජනපදයේ පුස්සෙල්ලාවේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. දැන් මේ අපේ නන්ද කුමාර අයියවත් මට කියන්න ඕනි මේ BF ජනපදය කියන එකේ BF කියන අකුරු දෙකේ තේරුම මොකද්ද කියලා. මම දැන් හැමදාම අපේ අර ලලිත් ප්‍රියංකර අයියගෙන් අහනවා, කවදාවත් මට කියන්නේ නැහෙනි. අද සුපිරිම සින්දු ටිකක් දුන්නේ කාංචනා වැලිමඩ ඉඳන් මෙසේජ් එක දාලා දින්නේ. එහෙම තමයි, ඕගොල්ලෝ හොඳයි කියනකොට අනිවාර්යෙන් හොඳ සින්දු අපි දෙනවා. ඊළඟට මමත් අහගෙන ඉන්නේ සඳ ලංකාව ඉඳන් තාරුණී මෙසේජ් එකක් දාලා දිනවා. මං ඔයාව එකතු කරගන්නම් තාරුණී මේ අහන්න යන සින්දුවට. අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මෙසේජ් එකක් කියන්නේ දිග්ග මෙසේජ් එකක් දාලා දිනවා. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? යුද හමුදාවේ සේවය කරන නිමල්, නිමල් අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අද නිවාඩු ඉන්නවලු මහියංගනේ 11 කෙසල් පොත ගැඩබෝ යායේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. වයිෆ් ගේ නම සුප්පාද පුෂ්පා, වයිෆ් ගේ නම පුෂ්පා, දුව සප්නා, පුතා ආදිව්. කටියම එකතු කරගන්න කියනවා. මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඕගොල්ලොත් හැමෝම. හයි ජනි, ගොඩ දවසකට පස්සේ තමයි අද මෙසේජ් එකක් දාන්නේ. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ අම්පාර බණ්ඩාරදුව මුතුහර බ්ලොග් ගල් ආයතනින් ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. ඕගොල්ලෝ හැමෝමත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියලා කියන්නේ කොහෙන්ද මේ ගිනිගත් හේන කලවැල් දෙනිය ඉඳන් අපි වහගෙන ඉන්න සැලෝන් චන්දු එකේ සෙට් එක. මං ගොඩාක් ආදරෙන් චන්දු ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ කොහෙන්ද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? කොහෙද? ආ, කුමාර් එල්ලාවල අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා දුව සසන්දි, පුතා සනුල්ය, ඒ වගේම තමයි අක්කා දීපිකා ඇතුළු පවුලේ සියලුම දෙනා. මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

වෙලාව 12:53. ජානු ඇවිල්ලා. ජානුට මැදිරිය බාර දෙන්න කලින් මේ පැතර මැසේජ් එකක් දාලා තිනවා. දැඩිගමුවේ දිලිනිව එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න කියලා තිනවා පවුලේ සියලුම දෙනාවයි හිතමිතුරුන් හැමෝමයි. මම මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. යන කලින් කියන්න තියෙන්නේ මේ පැතර කෝල් කරපු WhatsApp messages ඔබ හැමෝටම ස්තුති. මම මේ කල්පනා කරේ ගෑල්ලමගේ කොයි තරම් බොරුවද කියලා. නිය පොත්තේ සිට බොරුව තියෙනවා. ඕගොල්ලෝ Facebook live ආවම මේ දේවල් බලන්න හොයලා කරා. සහ ගෑල්ලමයි කැමති නේ සෑහෙන දේවල් ලේසියට කරන්න. පුළුවන් නම් රැට ඇඳපු ඇඳුම් පිටින්ම ඔෆිස් එකටත් තියෙන. අදත් නිකන් ඒ වගේ එකක්ද මන්ද වෙලා තියෙන්නේ. ගෑල්ලමයි ගැන කියන්න මීට වඩා තව සින්දු කොහෙන්ද අනේ. ගිහින් එන්න තමයි හදන්නේ. මම ජනි. එදත් උදේ 10ට හම්බ වෙමු.

0: pitää saikuu.
1: FM Anu Paha. FM Anu Hataraita Shumata. Net FM. Teetunu maavata. Teetunu maavata.
2: Brought to you by.
3: Akunu lakena mohubavan ratapuram rasa genayana. Aule saoma rasa karakana. Mater freela noodles. Taste ke trusteka.
4: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: වාසිනා මෙන කොහෙන්ද සර්?
6: PLB වාසි කොයි කාටත් වාසි.
7: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
9: විජය නූඩ සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
10: වත්දීපත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තය 2026 පොත් ප්‍රදර්ශනය
11: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
12: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින්ද හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
4: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
2: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
4: සුබ දහවලක් දවල් එකයි.

0: Kinder Hände war. Kinder Hände war.
1: Hi. දවල් එකයි විනාඩි 10යි. සතිය මැද දවසට අපි අවිලා තියෙන්නේ අද බදාදා. තමර් මාසේ 7 වෙනිදා මැද දවස. වැඩ තමයි දින්නේ. කො කියන්නකෝ බලන්න දැන් ලන්ච් එක හැම අරගෙන දින්නේ. තාම නෑ. ඇයි බොස් අද වැඩ ගොඩක් දීලාද? හරි දැන් කණ්ඩ යන්න දෙන්න මේ ළමයින්ට. නංග එහෙමයි අපි වෙලාවට කලාවට කාලා බීලා ඉන්න. ඔක්කොටම කලින් කාලා බීලා ඉන්න බෑ නේද? හරි එහෙනම් ඉතින් අද අතුවක් කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ බස් එකේ යන ගම අම්මා වහගෙන යනවා වෙන්න පුළුවන් ඔයා වැඩ කරන ගාමන් ෆැක්ටරි එකේ මා වහගෙන වැඩ කරනවා වෙන්න පුළුවන් ත්‍රිවිල් පාකේ වෙන්න පුළුවන් ගෙදරට වෙලා ඉඳගෙන හොඳ බත් එකක් කන ගමන් මා වහගෙන ඉන්නවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ ෂොප් එකේ කොතන කොහොම හිටියත් දැන් හිමීට මැසේජ් එකකුත් මේ පැත්තට ටයිප් කරන්න හවස 4 වෙන්න කලින් මට පාළුවක් හිතන එකක් නැහැනේ ඔයා මාත් එක්ක ඉන්න හින්දා. ඒ වගේ තමයි ඔයාට පොඩ්ඩක්වත් එහෙම පාළුවක් හිතන්න විදිහක් නැහැ. කමල හිතන්න විදිහකුත් නැහැ. විදි කිරන්න දෙයක්වත් නැහැ. මං ඉන්නවා මේ පැත්තේ. මොනවද මට අරය කියලා ගිය අරුන්ද? ගෑනු ළමංගේ බොරුව කිව්වා නේද? ඒවා මට කියන හින්දාම තමයි දන්න. ලෙඩ වෙලා මේ දවස් ටිකේ. අපි නම් එහෙම වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරේ නැහැ. හැබැයි මට එක එක ඒවා කියන හින්දමද කොහෙද ඔය? ඔය කිව්වට යාගෙත් කට පරිස්සම් නෑ ළමයි. සයිස් එකෙන්ම හිතා ගන්න පුළුවන් නේ අලගෙඩියක් වගේ ඉන්නේ. ඕන එකයි එපා එකයි කටේ දාගන්න හින්දා. ඉන්න හවස 4 වෙනකම් මං ජනු.

0: RedFM Kinderhände war Vigiano.
1: Damale kai minari da hatai. කෝල් කරපු කට්ටිය කියනවාද WhatsApp messages වල තියෙන කට්ටිය කියනවාද හරි අපි යමු WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න ජානුමණික අපි සාලිය සොෆා ලව්වේ අපිටත් ලස්සන සින්දුවක් දෙන චාමර වීරසිංහගේ සින්දුවක් ඉල්ලලා තියෙන දැම්මනේ මේ මන් තව ටිකකින් චාමරගේ සින්දුවක් දෙන්නම් දැන් අහන දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් හරිද උම්මා එකකුත් එක්ක ලස්සන සින්දුවක් දෙන්න සාලිය අනිෂ්කා ඊට පස්සේ එකතු කරගන්න කියලා තමයි කියන්නේ අද මගේ පළවෙනි උම්ම කොන්න සාලිය සෝෆා එකට හරිද හයි මගේ වස්තුවේ සුබ දහවලක් ඔන්න අපිට වැස්සාවගේ ඉන්දර යෝව ඊයේ දුන්නනේ හොඳ වැස්සක් දුන්නා අකුණු ඇවිතු විදුලිය අරන් යයිද දන්නේ නැද්ද මොකක් වුණත් සතුටේ බෑ අර වහින කාලෙට සතුට වෙනවා වගේ නේද රස්නේ පා වෙලා හිටියේ ඔන්න ඔහි කැමති සින්දුවක් දෙන්න කුම්මා දෙකකුත් තුනකුත් දාලම ආදරේ මේ මුළු ලෝක තරම් අනේ අම්මේ කලුතරින් ශශි දෙවලි බාදීක අපි රමණි සමය දක්කා කැනඩාව චන්න ඇන්ජි මිෂලේ ජලේ ඩ්‍රෙනෙක පුංචි සොෆියා ඊට පස්සේ අම්පාර උහන නිමල්කා සංචේමනී සුබ දවසක් චානු මැනික ඔයා හැමදාම අපිට උම්මා දෙනවනේ අද අපි උම්ම එකක් දෙන්නල්ලෝ උම්මා උම්මා කියලා උම්ම එකකුත් දෙවලා ආදරේවාට අපි ලස්සන සිද්ධාක් දෙන්න මගේ යාළුව කාංචනා නංගි ජනු ඔයා වයින් එතන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඔයා උම්ම දුන්නහම මං කොහොමද ඉතින් උම්ම එකක් නොදී අපිට බරා ගෙදරින් අපි ජයන්තයි අයින ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න සඳරුවනි නිල්වලා දිනුක දිනුවර පැතුම් දුලානි දෝනි බබා සයිප්‍රසලින් කුමාරි මලදිවෙන් වලින් පසඳු ට්‍රින්කු පහේ කනු පුංචි බණ ඇඉන්නවා යාගේ ෆැමිලි එකේ ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා මේ සින්දුවට එකතු කරගන්න හයි ජානු මණික අම්පාර වුණ කාංචන හොඳ මෙයාලුව නිමාලිකා අක්කා යාගේ දුව පුතා සහ නැත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ඉල්ලා තියෙන සින්දුව නාමල් ලුඩුකමගේ සින්දුවක් ඉල්ලා තියන්නේ අද පටන් ගත්තම නාමල් ලුඩුකමගේ සින්දුවක් ඉන්නේ නිසා දැනට මේ සින්දුවට එකතු කරගන්න හිටෝ මේ සින්දුව මං අනිවාර්යෙන්ම දෙනවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0776 67667 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවලකයි විනාඩි 24යි.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ, අවිශ්වාසය වගේ කීමයි සුභ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක.
4: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3 5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3 5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0776 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ල කෙල්ල

0: ETFM Kinder Händeva Vidjanu.
1: දවල් එකයි විනාඩි 31යි. මේ හැන සින්දුවට ටග්ගාල කට්ටිය එකතු කරගන්නවද නැත්නම් මෙන්න මේ ටික මතක් කරගෙන ඉන්නවද කියලා මේ බැලුවේ. ඔක්කොටම කලින් මෙන්න මේ දේවල් ටික මතක් කරගෙන ඉන්නක නේද? අද 7 වෙනිදා. ඔයා ගියාද අද Active Plus Center 3 කොටාවේ තියෙන ශාඛාවට? මම යන්න කියලා කිව්වනේ. ඔයාටත් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩානතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සන් සුසුම්නාවේ ආබාධ සහ වෙනත් පැරලයිස් රෝග උපතින්ම හරි උපතින් පසු හරි දරුවන්ට ඇති වෙන යම් යම් ආබාධ කල්පවතින සුසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මෙන්න ඔයාට තියෙන හොඳම අවස්ථාව මේක. කිසිම විදිහකින් මේ අවස්ථාව මගහැරගන්න හිතන්නවත් එපා. Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔන්න අද ඒ වගේම හෙට අනිද්දා සහින් අනිද්දා කියන දවස් හතරේ කියන්නේ 7 8 9 10 කියන දවස් හතර පුරාවට Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවේ ඕවෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලායි තියන්නේ. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් අද දවස මිස් වුණා නම් හෙට අනිද්දා සහ ඉන් අනිද්දා කියන දවස් තුනේදී ඔයා අනිවාර්යයෙන්ම යන්නම ඕනි. මේ දවස් හතර පුරාවට ඔයාට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් යන්න අනිවාර්යයෙන්ම අද හෙට 8 වෙනිදා 9:10 මේ කියන දවස් හතරේදී Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවට යන්න කලින් වේලාව දිනය වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න 0342217817 එහෙම නැත්නම් 0775311938 0775311938 Hi Janu Achira Aiyya etulu patra.lk web team ekama me welawa netthahagena wada karana gaman inne kiyala thiyenawa. Thank you Jai Meva team ekadama me sinduwata ekathu karagannam. Hello ape gini gindura umma manika denna ko apita lassana sinduwak umma kanda kuttonilu අපි බොකුන්දර 10:95 මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රියන්ති සංජීව මහේෂ් ලක්බුතු මදුවන්ත දේවිනියා ෆැෂන් එකේ යාළු ඔක්කොම එකතු කරගමු ජානු මණික ආදරේ උම්මා මාත ආදරේ උම්මා එකක් දෙන්නකො සුදු මණිකේ ජාම්පති අයියා බුලත් කොහොපිටියා ලෑවලින් එතනින් පස්සේ ගින්දරි කච්ච කච්චේ උම්මා කැටේ අජි චමින්ද ජයවර්ධන අයියා අටියන්තුරු පරුසල්ලේ දෙන්නටම ඇයි අන්තට නිතු ගරා චෝරලන්ද යටි අන්තට අජීත් ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සෙල්වම් කුමාර මල්ලි කටියටම එකතු කරගන්නම් මෙහැන සින්දුවට සරචන්ද සයා 1:10 වෙනකොට ඔන්න මැසේජ් එක එවලා තියෙනවා ගලේ කඩේ රයිගමින් කලතර පනාපිටියේ චාමරයිය තනුෂක්කා දෙන්නම එකතු කරගන්නම් මෙහැන සින්දුවේ ජය වේවා දෙන්නටම අක්කාදත් අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න පහත්ගම තරංග මෝටර්ස්ගෙන් මැසේජ් එක වෙලා තියෙන හඳ දෙන රෙඩි කරගත්තේ මේ ඇහෙන සින්දුව එකට එකතු කරගන්න

අම්මාගේ පෙම පවසමි. එහෙම කියන්න කෙනෙක් නැහැ. එහින්දා අහෝ දුකකි ඉර කිතිතකි එහෙම කියලා මගේ දුක මං ඔයාට කියනවා ළමයෝ. ඔයා මගේ දුක අහගෙන ඉන්න. ඔයාගේ දුක මට කියන්න. ප්‍රශ්නයක් නැහැනේ ඔයාට මං මට ඔයා ඉන්නවා. අපි අමුටක් ගලවත් සම්මසෙජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. කෝයිතින් බෑනේ නමක් කෙවලත් නැ මෙසේජ් එකේ දොරට කෙවලත් නැ කෙල්ලික්මන්ට මෙසේජ් එක වන්න මඩත් හොඳ වයින් සින්දුවක් ඕනි මාපලගම් පියල් ජය මෙසේජ් කළා තිනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා මේ හැන සින්දුවට එකතු කරගන්නම් වරන්තුඩුව රොෂාන් ශාමා සෙනුක රුෂික ලක්ෂ්මණ අයියා එකතු කරගන්නම් මේ සින්දුවට මා ඉදිරින් පස්සේ හයි චානෝ ඇබ්ලිපිටි ගල්වංගු ඉන්දික ටෙලර්ස් අපිවත් සින්දුවකට එකතු කරගන්න අමනිලු ඉන්දිකයි අලුකු දුව සඳලි පොඩි දුව ඔෂදි නංගි දර්ශාණී අම්ම තාත්තා බොයි ෆ්‍රෙන්ඩ් වත් එකතු කරගෙන මේ වෙලාව වෙනත් තැන හැමෝම එකතු කරගමු කිව්වා මහරගම චාන්දිනි අක්කා හස්බන්ඩ් වයි අපි සමන් අයියා දරුවෝ ටික ඔක්කොමයි මේ වෙලාව වැඩ කරන සෙට් එකයි ඔක්කොම එකතු කරගන්නම් මේ සින්දුවට රිකිලගස් කඩන්නයි කතා කළා ගෙදර හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ඊට පස්සේ මේ කෙල්ල සෙට් එක එකතු කරගන්න ඕනේ පිළියන්දල කහපල හේරිදු ෆැෂන් එකේ සමන්ති අජන්ති මානෙල් ඊට පස්සේ කමනි නෙමේ කුමාරි රූපා ජයශානි දෙවින්දේ දෙවුමි සුනේත්‍රා නිශාන්ති ආදරේ හරිද උතුරන්න හරියන්නෝනි ජය වෙන්නෝනි සුබ වෙන්නෝනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් එකයි විනාඩි 43යි.
3: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
1: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්.
1: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
1: ඔක්තෝබර් 8 වෙනිදා උදේ හලාවත සවස කුරුණෑගල
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

දවල් එකයි විනාඩි 49යි වෙලාව. මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට. මේ කියන්න හදන ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩය ගැන. ඒ තමයි එයාට පීරියඩ්ස් කාලේ කොච්චර අමාරුද. ඒ අමාරු කාලය තව තවත් වැඩි වෙනවා. ඔයාගේ තියෙන අපහසුතා ඔක්කොම ඩබල් වෙනවා. ඔයා පාවිච්චි කරන පෑඩ් එක හරි පෑඩ් එකක් නොවුනොත්. සාමාන්‍යයෙන් අපි පීරියඩ්ස් කාලේදී ගන්න ඕනි පෑඩ් එක ගැන එකපාරක් නෙමෙයි දෙපාරක් හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට හොඳට බලන්න ඕනේ මේක ඇඳගෙන ඉන්න පහසුයිද, ලීක් වෙන්නේ නැහැ නේද, ජීවන මිලට උසස්ම තත්වේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නේද කියන දේවල් ටික හරියාකාරව අපි බලන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි ඉතින් ඔය තියෙන අපහසුතාවය ඩබල් වෙන්නේ. එහෙම ඒ අපහසුතාවය ඩබල් කරගන්නේ නැතුව හරියටම හරියට පෑඩ් එක පාවිච්චි කරොත් කිසිම වෙලාවක ඔය අසාවෙන් කරපු වැඩ අතහැරගන්නේ නැහැ, අසාවෙන් කරපු දේවල් මගහැරගන්නේ නැහැ, කොටිම්ම කිව්වට වඩා මිස් වෙන්න දෙන්නෙම නැහැ. ඉතින් ඒ නිසා ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක දැන් ඔයාගේ ළඟ තියෙන්න ඕනි. SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙන FM සෑය දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවන් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට FM සෑය මිල දී ගන්න පුළුවන්. එහෙනම් ඉතින් පීරියඩ්ස් කාලය අමුතුවෙන් අපහසු දවස් කරගන්න නැතුව හරියටම හරියන පෑඩ් එකවත් දැන් අරගන්න. එහෙනම් ඉතින් ගන්න ඕනි FM සෑය තමයි. යමු ටක්ගාල වත්සප් මැසේජස් පැත්තට. කෝ කවුද ඉන්නේ? සුබ දහවලක් වේවා. කෑගල්ල සලෝන අග්නියකේ රජිත සද්දට මේ වෙලාව ගින්දර හැඳව වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සලාරි සලෝන එකේ සුදුවක් කා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මෙහැන සින්දුවට එකතු කරගන්න ජය වේවා සෙටකටම. සුබ දවසක් ගින්දරේ උම්මා දේවී නයිවල SL පහසර මාල්දි සිලක්ෂණ එකේ ලස්සන සින්දුවක් දෙන්න. මේ සින්දුවට එකතු කරගන්න සුදු රෝස කැකුල. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරේ උම්මා. බලංගොඩ පෙට්ටිකල ශ්‍රියාණි අක්කා මාත් ආදරේ. Hi Janu Manika, අපිට ලස්සන සින්දුවක් ඕනි. මල්සිරිපුර ඇල්ලග ඇල්ලගාව යාය සුරංග කාස්කට් එකේ සුරංග අයියා සුද්දා එකතු කරගන්න. මම සඳුන් අපේ සුරංග අයියට උම දෙකක් ඕනිමයි කියනවා. සුරංග අයියා ඔන්න හෙටටත් එක්ක උම දීලා තියෙන්නේ හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම මතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.
1: දවල් 1 විනාඩි 59 යයි.
2: ගින්දර හැන්දෑව
3: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න
10: දන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
11: මොකද්ද ඔය විසිගිරිල්ලද
10: ඔව් රෝමෙදි මීටර 92ක් ග්ලාස්කෝ වල රන් පදක්කම හංගේරියාවල මීටර 91ක් නගෝයාවල මීටර 88ටත් එහා
11: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ලා වේලාවට පාරමාරු කළේ
10: ඇයි
11: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ
12: මීටර් 90ට එහා විසිවෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක Net FM ඇල්ගොටවුන් සතියේ දිනවල උදේ 7ට
13: Net FM ඇල්ගොටවුන්
3: brought to you by
14: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 Prime Group
15: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
17: විජයකුරක්කන්
18: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
13: NetFM Algo Town.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
19: අදම ගන්න ෆෝන් එකයි.
4: ඇයි හෙටට දාන්නේ?
19: විශ්වාසේ වංගා කීවා එක සිංගල් සිම්පල් පේ.
4: හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: සුබ දහම ලක්දවල් 2:01.

0: හතරයි දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්ම නෙත් නිවුස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. 2027 වසරට අදාළ විසර්ජන පනත් කැටුම් පත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ලබන වසරට අදාළ අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින 7ක් අයවැය දෙවන වර්ගයේ විවාදයේ පැවැත්වෙන අතර දෙවන වර්ගයේ ඡන්ද විමසීම නොවැම්බර් මාස 20 දා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි. අයවැය කාරක සභාවස්ථා විවාදයේ නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අයවැය තුන් වන වර්ගයේ විමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වනදා පස්වරු 6ට පැවැත්වීමටයි සැලසුම් කර ඇතේ. ශ්‍රී ලංකාවේ ක්ෂයරෝග මර්ධන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියා රාජ්‍ය විසින් පිරිනමන ලද විශේෂ ක්ෂයරෝග නාශක ඖෂධ තොගයක් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන් මෙම පරිත්‍යාග කිරීම සිදු කෙරුණු බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. රාජ්‍ය විසින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතරතුර හිඟයකින් තොරව රෝගීන්ට ප්‍රතිකාර පවත්වාගෙන යාම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස මෙම ඖෂධ පරිත්‍යාගය ඉන්දියා රාජ්‍ය ලබා දී තිබෙනවා. ඖෂධ කාණ්ඩ තුනකට අයත් ඖෂධ කිලෝ 2500ක් මෙම් ප්‍රදානයට අයත්. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM Anupaha FM Anu 4.8 Net FM
3: Kinder Handava
4: brought to you by
5: Sumudu Matupita nisa endan innat pahasui leak wennet na
6: Fems ayekka oyata oyawa mage arinne na
7: Paralyze saha anikut seelum roga sandaha obayaitu vishwasaniyama tana Active Plus bautha chikitsaka saha punaruttapana madhyasthanaya amatanna 0734-226-7046
8: FM 95.

0: ZFM Kinder Händeva Vigiano.
1: සුබදහමලක් දවල් දෙකයි විනාඩි 7යි. ඔයාගේ මගේ දෙවන්නේ පැට මේ ඇවිල්ලා තියෙන මේ පැදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කියලා ගන්න මේ පැත්තට එන්න හිමීට. හරි මේ පැය පටන් ගන්නකොටම කියන්නෝනි මම මේ පැය තව චූටි වෙලාවකින් එනවා Facebook live එකක්. එතකොට ඔයාලා live එකට join වෙන්න පුළුවන්. එතකල්ල අපි WhatsApp messages වල තියෙන මෙන්න මේ කටි එකතු කරගමු. වාසනාවන්. හරි වාසනාවන්. සඳර මහන ගමන් මාතින්නේ අම්පර පන ගමට හදි හෙල්මට් ජැකට් කරේ අපේ අතු කරලා අයියා. කොහමද? ගින්දර යක්කල මුදානායක වැඳ සංකීර්ණයේ අපි සියලුම දෙනාව ලස්සන සින්දුවකට එකතු කරගන්න අනිවාර්යෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. බුදු අම්මේ වොයිස් මැසේජස් ගොඩාක් එවලා තියෙනවා. මං හිමීට මේ ටික අහලා රිප්ලයි කරන්නම් හරිද? හෙලෝ ජානුවක්ක සුදු බෝලේ. සුබ දහවලක්. සුබ දහවලක්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. බොරල්ල නමෝද්. අද අපේ අම්මගේ උපන්දිනය අර විශ් කරන්න උම්ම එකකුත් ඕනි.

நமோத்கியம்மி ஹாப்பி பர்த்டே குடுபு குடாரியா காதுரை வங்காடு நிதுக் நிரோகி சுப்பம்ம சுப்பு பந்திராக்கே வாக்கியலா பிரார்த்தனா கென்னவாகி புத்தா நவோத்தமையும் நப்பிட்டு பணிவிடேக்கியுவே ඉතින් නැත්තී මේක අපි ගොඩාරියක් අතරින් වාර විශ් කරන ගමන් මගෙන් ඔයාට මේ බර්ත්ඩේ එකට ජනබෝලි සුබ දහමලක් ඉන්දර වගේ සින්දු ටිකක් දෙන ගැම්මට හන්න අද මං ඔයාව සද්දිට මහගෙන ඉන්නේ මේ හද ගොඩාක් කලබල දවසක් කලබලේ නැති වෙලා යනවනේ මගේ වොයිස් එක ඇහෙනකොට ආදරේ උම්මා ආදරේ නර්තනී අක්කි අද මගේ අයියාගේ උපන්දිනේ එහෙම තමයි ඊළඟ තාත්තා තමයි අයියා එයාට ලෝකෙටම හෙන්න සුබ පතන්න මගේ අක්කි අයියාගේ නම පුබුදු සුසන්ත

Jacinta Deshan ki aaiye Puppudu happy birthday ade godumu goda kaadren oyage malli wish karanawa subama subu pandinak wewa kiyala ඉතින් නැත්තිම කැපි ගොඩම ගොඩ අරියා කදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. වඩ ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි ඔයා ගොඩ අරියා හොඳයි කෙනෙක්. ඉතින් එයාට අකි දර්ශි ඊට පස්සේ දුව සෙනජා පුතා සිනරු ආගේ මල්ලි පසිත දේශාන් ගොඩාක් ආදරෙන් විශ් කරනවා මමත් ගොඩාරියක් ආදරෙන් වාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා වාට බර්ත්ඩේ එකට මට ඉතින් දෙන්න පුළුවන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න තවලන් දෙන්න පතරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර මනහර හාඩ්වියාගේ විජේසිරි බීඑෆ් ජනපදේ පුස්සලාව සියලුම දෙනාමත් එකතු කරගෙන කොත්මලේ මහවැලිකම බස් එකේ ජාන්ත වීරක් කොඩිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මේ හැන සින්දුවට එකතු කරගන්න රත්නපුර ගිලිමලේ ධනුෂ්ක මැසේජ් කියලා තියෙනවා කෙටල වැඩ කරන කාවින්දවත් විශේෂයෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා හන්න දෙන ලෑසි කරගද්දී ටිකක් පරණ සින්දුවක් රෂාන්ගේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් 2 විනාඩි 17යි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
8: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
9: නංගියා
8: මටත් වාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
9: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
8: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
9: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
8: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
9: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
10: Net FM හතර වටේ.
9: හතර වටේ.
11: තවල් එකේ මූඩ් බූස්ට් එක. Net FM කින්දර හැන්දෑව. විචානු.

දවල් දෙකයි විනාඩි 20යි. අද 7 වෙනිදා ගියාද ඔයා Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාගාවට? හරි, අද දවසේ යන්න බැරි වෙච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම හෙට යන්න ඕනි. හෙට 8 වෙනිදා නැත්නම් 9 තියෙනවා. 9 වෙනිදා යන්න පුළුවන් නැත්නම් 10 වෙනිදා තියෙනවා. 10 වෙනිදා යන්න පුළුවන්. කොහොම හරි 7 8 9 10 දවස් හතර මං ඔයාට වෙන් කරලා තියාගන්නකෝ. Active Plus Center 3 කොට්ටාවේ ශාකාවේ තියෙන 3 වෙනි සංවත්සරය වෙනුවෙන් පවත්වන නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට සහභාගී වෙන්න. අද තමයි පළවෙනි දවසේ. වගේම හෙට අනිද්දා සහ ඉන් අනිද්දා කියන දවස් තුනේදීත් මේ වැඩේ මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අද හෙට 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා මේ දවස් හතරම කොට්ටාව Active Plus Center 3 ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් කාල එකක් දෙන්න. දිනය වෙලාව වෙන් කරගන්න 0134227870 0134227870 එහෙම නැත්නම් 0775113918 0775113918. ඉන්ද්‍රජාන අපිවත් ලස්සන සිංදු ගොඩකට එකතු කරගන්න. හෙලිගුරි චමිද මෝඩසගේ බස් චමිද සනත් රසිදු, ඊට පස්සේ රසිදුගේ අම්මා ගීතිකා, තතරුවන් ශ්‍රහන්, පොහරභාවේ රෝහිත, එයාගේ වයිෆ් බබල දෙන්න, ක්‍රේටල වැඩ කරන විජිතා කුමාරි අක්කවත්, ඊශ්‍රායල් වල ඉන්න කුමුදු අක්කවත්, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අප ඔක්කොමත් එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු කියලා තියෙනවා. ජය වේවා. දැන් කෝල් කරන කට්ටියනේ, කෝල් කරන කට්ටිය ගොඩාක් වෙලාවට කියනවා 2-3 වෙනකොට වැස්ස පටන් ගන්නවලු. කොහොමද හැලිය කොට වැස්ස වහිනවනේ? දැන් පරිස්සමට මං කියලා තියෙනවනේ, වහිනකොට ඉතින් දෝනීලට වැඩ පෙන්නන්න හැම යන්න එපා කියලා ඩ්‍රයිව් කරනවන ඒව හැම මතක් කරන්න ඕන නැන්නේද මං සැරින් සැරේට මගේ කොල්ලෝ ටිකට? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මයිමි ෆැෂන් මරන්තට සහ මොඩදන කෑගල්ල කබලමල රොටි කඩේ වසු ජීවක්කා හස්බන් අජිත්වයි අම්මවයි පුතාල දෙන්නවයි 12-14 දෙනාවයි ඉන්දික මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න. ඉන්දික මල්ලිට උම්ම එකක් ඕනිලු. ඇත්තටම ඉන්දික මල්ලි කිව්වද එහෙම? ආ කිව්වනම් කටකොල වාසනා ඉන්න අම්මවත් සින්දුකට එකතු කරගන්නක සුදු. දැන් නම් සුදු සින්දුවක් ජාන සුද්ධි අපි පොතු හැර ඩිලෝ ඇපරල් මං හිතන්නේ නේද? ඒක සෙට් එක අපේ කච්ච කච්චේ මොනිකට ලොකුම එකක් දෙන්නකෝ. ඒ පැත්තෙත් ඉන්නවා නේද? ලස්සන සින්දුවකුත් එක්ක ඔයාට ජය සතුටින් ඉන්න. මං විතරක් මොකද ඔයාලට ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි මේක මොනිකට. නංගියෝ අදත් අපි ආව ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. බැමිණියම්වල දම්මික අක්කා, අම්මා තාත්තා, හස්බන් වසන්ත, දරුවමිනි දුමෙත්සර විශේෂයෙන් ආවත් එකතු කරගන්න. අද කඳු මුද්‍ර හන්දියට එන රසම රසින්දි අපි ටිකක් කාලා යන්න. අද තියෙනවා මාළු කිරි හොදි පොල් සම්බෝලයි. අනේ මටත් ඕනි. ආදරේ මණිකට උතුරන්න හරියන්න ඕනි. මාත ආදරේ මට වගේම ඔයාටත් උතුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. වදකට රංජිත් දිසනායකයි ඉන්නවා මේ සින්දුවට එකතු කරගන්න. ඉදිරින් පස්සේ සුබ දහව ලක්ෂණ නංගී කන්නතුට ඉහළගම් බේකරි රසිකා අයියා යාළු ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. එක සින්දුවක් නෙමෙයි, සින්දු ගොඩක් දෙන්නම් අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: සුබදහම නක්දවල් දෙකයි විනාඩි 33යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: 80 දශකයේ අන්තිම දවසක් එද්දත් හඳුටුම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
7: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
8: හෙලෝ,
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ්ජ

දවල් දෙකයි විනාඩි 35යි FM official Facebook fan page එකේ ඔන්න මම Facebook live එකක් ඇවිල්ලා තියෙනවා. දැන් කට්ටියට live එකට join වෙන්න පුළුවන්. ඔයගේ කට්ටිය ලස්සට සින්දුවකට එකතු කරගන්න live එකට කට්ටිය join වෙනකන් call කරපු messages එවපු කට්ටිය මතක් කරන්න ඕනි. හැබැයි ඊට කලින් මම ඔයාලට කියනවා ගෑනු ළමයින්ට දැනගන්න ඕන මෙන්න මේ පණිවිඩය ගැන කියලා ඉන්න එපා ඉතින් නේද? ඒ තමයි ඔයා periods කාලෙදී ඔයාලට හරියටම ගැළපෙන pad එක පාවිච්චි කරන්න ඕනි. ගොඩක් වෙලාවට අපි හිතන්නේ බලන්නේ නැතුව market එකට ගිහාම තියෙන pads packet වලින් ඔහේ අතට අහු වෙන එකක් අරගෙන එනවා. හැබැයි අරගෙන ඇවිල්ලා ඔක පාවිච්චි කරනකොට තමයි අපිට තේරෙන්නේ මේක ඇඳගෙන ඉන්න අපහසුයි. ලීක් වෙයි කියලා බය ඉන්න ඕනි. ගෙවන මිලට උසස්සත් වෙනවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන pad එකක් තමයි අපි මෙච්චර කාලයක් මේ පාවිච්චි කරන අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසාම තමයි මෙච්චර කාලයක් අසමෙන් කරපු දේවල් පවා ඔයා අත අරගෙන මග අරගෙන තියන්නේ. ඉතින් එහෙම කරගන්නේ නැතුව ඔයාට පීරියඩ්ස් කාලය තියෙන පහසුතාවයේ ඩබල් කරගන්න නැතුව හරියටම ගැලපෙන පෑඩ් එක පාවිච්චි කරන්න නම් හොඳම එක තෝරගන්න ඕනි. මාකට් එකට ගිහාම එක එක නම් වලින් එක එක මිල ගණන් වලට නම් ඕවා තියෙනවා. හැබැයි හරියම එක තෝරගන්න පුළුවන්ද? එහෙනම් බලන්න ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. ඒ තමයි ඉතින් SLS සහය ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතට පත්වෙන FEMS Air. දිවයින පුරා තිර ඕනෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට මේක මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. අපි කෝල් කරපු මෙන්න මේ කට්ටියට අක්ගාලා එකතු කරගමු. වහදිවල ඉන්ද්‍රාණී අක්ක කතා කළා, දුව ගංගුලී, සංජීවනී නංගී, ඊට පස්සේ ආගේ දුව ටානියා, ප්‍රබෝධනී ඉන්නවා, යාගේ දුවලා තුන්දෙනාවත් එකතු කරගන්න කියලා කිව්වා. හොකදරින් අපේ මල්ලිකා අක්කා කතා කළා. අතුරුගිරිය සමෘද්ධි බැංකුවේ උදේනිමේ සනුෂමේ සමන් අයියා, ඊට පස්සේ වසන්ත අයියා, ෆැමිලිකේ හැමෝමත් එතන හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ අනුරාධපුර පොල්ලියාරහන්දි අපි රංජිත් ප්‍රියංකර අයියා, මායා සලෝනිකේ මායා ගුණසේකර, සේනරත් සුපර් එකේ සේනරත්න අයියා, ඊට පස්සේ නිපුන්දි, සන්දීප, ඉනෝක, හර්ෂික, කෞෂික, ඊෂා, ලක්ෂිකා, ලක්මාලි. කට්ටියම එකතු කරගන්න මේ සින්දුවට. කිරියලින් අසලාය කතා කරා.

Net FM, Kinderhände war Vigiano.

දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

0: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
0: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
0: ඔක්තෝබර් 8 උදේ හලාවත සවස කුරුණෑගල.
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
2: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
5: දෘති විකාශයේ සමගින් මම හමීර් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
6: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියෙ මටත් මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6 ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
8: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
9: ගින්දර හැන්දෑව
8: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ. එකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: සුබ සැන්දෑවක් හවස 3:00.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම් මගින් අතනඟුටුගෙන් තිබෙනවා. ඒකොළ මහධිකරණයේ පවතින නඩුවකට දාලව අධිකරණයේ විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි. අතනඟුටුගත් හිටපු අමාත්‍යවරයා කොළඹ අංක 11 මහධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බව වාර්තා වනවා. කළු මුහුදේ රුසියානු වෙරළට ඔබෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් කළ වී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ඉන් නැගුණු තද කළු දුමාරය රුසියාවේ සෝච්චි සංචාරක නගරයේ දෙසටද පැතිර ගිය බවයි රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. ප්‍රහාරයට ලක් වූ නෞකාව ලයිබීරියානු දජයටතේ මෙම නෞකා යාත්‍රා කර තිබෙනවා. තවදුරටත් ඒ ගිනි ගමින් තිබෙන අතර ගින්නෙහි සැර අඩු වූ වහාම මුදා ගැනීමේ යාත්‍රා යදවා ගිනි නිවීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් නෞකාවේ සිටි 23 දෙනෙකුගේ නියුත්කාරය මණ්ඩලය දැනටමත් සුරක්ෂිතව බේරාගෙන තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් සියලු දෙනාම ඉන්දියා ජාතිකයින් 23 දෙනෙකු බවද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. ඊළඟට නිවුස් පස්සර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිට් නිවුස් YouTube නාලිකාවට සහ නිට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිට් නිවුස් ටෙල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
5: Kindara Handava
6: Brought to you by
7: Sumudu Matupita Nisa Endang Innat Pahasui Leak Vennit Na
8: FEMS Ayaka Oyata Oyava Magarin Na
9: Paralyze Saha Anikut Selum Roga Sandaha Obayayutu Vishwasaniya Matana Active Plus Bauta Chikitsaka Saha Punaruttapana Madhyasthanaya Amatanna 0834 226 70 46
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: Szóba szenne vagy? Havasztanai, vinári pahai, vagy magi antim pecsevilla tienni. Én annyi tímmé pejti, tapi lasszat a szintetik a kahagin a vedetik a keregen a jamur, néz? Haggal vagy meszécsak a thámé vinnettang, ivannu kubalanna? Jayampati ayya. Magi nona gyó pöntiné a da. Deng issalla meszécse uva, haridu daval ekkata. Ong, ong, Jayampati ayya ki noné. ඔයාගේ බර්ත්ඩේ එක අමතක කරා මෙයා. නැත්නම් එකටම මට එවන්න තිබ්බනේ ඕක. දැන් තමයි එවන්නේ. එයාට විශ් කරන්න කියලා තියෙන උම්මකක තෝණි කියලා තියෙනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. ජයම්පති අයියාගේ නෝනේ ඔයාට සුබම සුබ පන්දරයක් වේවා කියලා නැටි මේකේ අපි ගොඩම ගොඩක් ආදරෙන් විශ් කරනවා ඔයාගේ හබියා ජයම්පති අයියා ගොඩාක් ආදරෙන් ඔයාලට විශ් කරන්න කියලා කිව්වා උම්මකකුත් දෙන්න කිව්වා මගේ රත්‍රන් මැණික ඕ අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනේ එන්ටි අප්‍රේල් වාදු නිශාන්ත අයියා හැමදාම උම්ම දුන්නට පස්සේ දැන් මේ බොරුවට එක එකව කියන්නේනවා ආයුබෝවන් ලක්ෂ්මන් සමරා නිශානි චේතනා පුංචිපුතා තේෂාවෝල් භාග්‍යවිෂ්ක සේරුවා විලකෙඩික සම්වර සිංහ ඉංග්‍රියවත තැලිගම සංසලා ෆෑෂන් එකේ රංජිත් නිසසලා රන්දි තවින් සයා සිස්මා කටියම එකතු කරගන්නම් මේ සින්දුවට සුබ සැන්දවක් ගින්දරී අටියන්තට වැලිහෙල තැන්නේ නිමල් සංජීවනි සහන් ලක්ෂානි පියසෙලි මැනි කේ අවිල දෙන්න කොලස්සන සින්දක් මේ හැන සින්දුවට එකතු කරගන්නම් හයි මනද ලස්සන සින්දුවක් ඕනි එකතු කරගන්න ලොකු පුතා රජීව රොෂාන් ඊට පස්සේ රජීව රොෂාන් කුමාර සුදු පුතා රංගන දුෂාන් කුමාර දුව ආශා මදුවන්ති මුනිපුරා සදෝ තේජාන් චෝටි පුතා චෝටි මැනික මෙලීනා මංචාලි ඔයාවයි නැත්තහන හැමෝමයි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු දමයන්ති විජේසිංහ අක්කා ලුණුගම ලුණුගමනේ ලුන්නම්ම රණවිරු ගම්මානි කට්ටියම එකතු කරගන්නම් මේ හැන සින්දුවට වදකට රංජිත් දිසනායකතිනෝ ඊට පස්සේ මේ වෙලාවේ අපේ රඹුක්කන මගේ කාන්ති අම්මා ඉන්නවා මාව අහගෙන ඔයාවයි අමාර පැටියමයි ඊට පස්සේ අපේ රඹුක්කන මාකට් එකේ ඉතින් පැය 24 මහින්නෙත් නේ කට්ටිය කොහොම එකතු කරගන්නම් ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි එතකොට මේක අම්මා රට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 විනාඩි 17යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: ප්ලාස්ටික් ඇලදොලට බරක් නොකරමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
3: අලුත් ලොව තියන අපේ ගොවි පරපුරට දිරිදෙන ගොවිසෙත ජාතික ලොතරැයි මණ්ඩලය.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ

හවසතුන විනාඩි 19යි. මතක් කරන්න ඕනි හෙටත් යමු එහෙනම් හොඳේ ඇක්ටිව් ප්ලස් එක පැත්තට. අද මිස් වෙච්ච කටියට හෙට අනිද්දාසයින් අනිදාගෙන දවස් 3ම තියෙනවා. මං කිව්වනේ කල් තියාම 7 8 9 10 දවස් 4 වෙන වැඩ දාගන්න එපා. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටා විශාකාවට යන්න ඕනි කියලා. ඒගොල්ලන්ගේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් තමයි 7 8 9 10 දවස් 4 පුරාවට නොමිලේ රෝග පරීක්ෂා වක්සා විශේෂ සෞඛ්‍ය වැඩමු ලොක්සුදානම් කරලා තියෙන ඉතින් ඔයගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්ින් ඉනෝ. ඉතින් මේ සතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලායි තියන්නේ. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම යන්න. අද බැරි වුණාද? අද බැරි වුණා නම් ඔයාට තව දවස් 3ක් හොඳට මිතුරු වෙලා තියෙනවා. 8 9 10 කියන දවස් 3 අනිවාර්යයෙන්ම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටා විශාකාවට කෝල් එකක් දෙන්නකෝ හෙට එන වෙලාවයි. එහෙම නැත්නම් හෙට බැරි නම් ඔයා අනිද්දා ඉන් අනිද්දා දවස් දෙකකින් කවද්ද යන්නේ කියනක ඔයාට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0342217870 0342217870. එහෙම නැත්නම් 0775511038 0775511038. කවුද ඉන්නේ? ජන සින්දුවක් කෝනි. මොරටෝ සුජානි චන්දිමා කයිනෝ මේ සින්දුවට එකතු කරගන්න. ජියෝස් වරිඩා දීප්ති ශරීන් ඩයල්ස් නිරෝ ගයනි සිල්වා චන්ද්‍රානි මාර සිංහ කටියම එකතු කරගන්නම් මේ සින්දුවට. එතනින් පස්සේ ජානු මම සුනේත්‍රා කුමාරි දෙයන්දරින් පුතා විහඟවත් එකතු කරගන්න කියලා දෙනා සුනේත්‍රා කා මේ සින්දුවට එකතු කරගන්න. නෙත FM අහගෙන ඉන්න ගින්දර හැන්දාව සින්දුවකට එකතු කරගන්න. සමන් ශ්‍රියා මැසේජ් එක වෙලා තියෙන මේ සින්දුවට එකතු කරගන්න. දවසක් නෙත FM අපි කතාන කොංග සඳි අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න දම්මිකාශ මොන්තාරක බෙමෝන අරෝෂ් මේ සින්දුවට මේකතු කරගන්නම්. එතරින් පස්සේ ඔයාලට මතක් කරන්න ඕනි මට කාල් කරපු මෙන්න මේ කට්ටිය කිරිවත්තුඩුව චිත්‍රාණියක් කතා කළා. මට බර්ත්ඩේ එකක් තියෙනවා කියලා කිව්වා. යාගේ ඉස්සරහ ගෙදරද අල්ලපු ගෙදරද කියන්න බලන්න මට හරියටම අල්ලපු ගෙදර එයාගේ යාළුවගේ දුව යසන්ති දර්ශනීගේ අද 29 වෙනි බර්ත්ඩේ එක. එහෙනම් අද පාටි තියෙයි රැට නේද?

to you. Yeah, Santi. Happy birthday. Good mo godariya kadreng. Ate subam subu pandira kwe vakela. Age amma tata nangi bappa it passe. චිත්‍රාණි ආන්ටි ගොඩාක් ආදරෙන් ඔයාට විශ් කරනවා. චිත්‍රාණි ආන්ටි තමයි ඔයාගේ අද බර්ත්ඩේ එක කියලා අපිට පණිවිඩය කිව්වේ. ඉතින් ඒ ඔක්කොම ඔයාට ආදරෙන් විශ් කරන ගමන් නැචීම් එකේ අපිත් ඔයාට විශ් කරන්න ඕනේ. ඉතින් ගොඩාක් ආදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන්ම මගෙන් ඔයාට මේ උපන්දිනයට.

0: ගේ කාල්ලකට ඔයාගේ රික්වස්ටකට සෙට් වෙන හොඳම තැන ගින්දර හැන්දෑව විජානු.
1: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහකුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහකුඩු, කහකුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ල.
2: HNB Finance දියුණුවට මග නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
2: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
2: ඔක්තෝබර් 8 වෙනිදා උදේ හලාවත සවස කුරුණෑගල.
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: නයිට් රයිඩර් අයියා, නයිට් රයිඩර් අයියා.
6: නංගියා,
5: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
6: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
5: මොනවා කියනවද අයියා? ඕල් සිම්පල් වැඩනේ.
6: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කළ ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
5: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
6: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
7: NetFM හතර වටේ. හතර වටේ.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
12: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
13: හවස 3 වෙනි 34යි.
0: දවල්ලේකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. NetFM ගින්දර හැන්දෑව.

0: Jet FM Kinder Handeva Vichanu.
1: හවස 3යි විනාඩි 43යි මට යන්න වෙලාවත් ටික ටික ටික ටික ලඟ වෙලා තියෙනවා. හැබැයි යන්න කලින් මට මතක් කරන්න මේ වත් දේවල් ටිකක් තියෙනවානේ. ඒ ටික මතක් කරලා ඉන්න පෑ නේද? ඔක්කොටම කලින් ඔයාලට මුලින්ම මතක් කරන්න හදන ෆෙම්සෑය ගැන මතක් කරන්න ඕනි. මෙන්න මේම ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි, අපි පීරියඩ්ස් කාලේදී පාවිච්චි කරන පෑඩ් එක. මාකට් එකේ හැම පෑඩ් එකක් ඇත්තටම ගන්න තියෙනවද කියලා කවුරු හරි කෙනෙක් වගෙන් ඇහුවොත් බය නැතුව එයාට කියන්න ෆෙම්සෑය අරගෙන පාවිච්චි කරන්න කියලා. මොකද මම ඔයාලට එහෙම කියන්නේ අපි පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අමාරුවෙන් ගෙවන දවස් ටිකක්ද. ඒ අමාරුවේ අපහසුතාවය ඩබල් ට්‍රිබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඉතින් ඔයා පාවිච්චි කරන පෑඩ් එකෙන් ඇඳගෙන ඉන්න අපහසුකමක්

දැනෙනවා නම් ලීක් වෙයි කියලා බය ඉන්න ඕනි නම් ගෙවන මිලට උසස්සත්වේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් නම් ඔයා පාවිච්චි කරේ මෙච්චර කාලයක්. අර කිව්වත් වගේ ඔයාට ඔය තියෙන අපහසුතාවය අනිවාර්යයෙන්ම ඩබල් වෙනවම තමයි. ඉතින් එහෙම කරගන්න නැතුව හරියටම හරියන පෑඩ් එක ගන්නවා නම් ඉතින් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති සෞඛ්‍ය ආරක්ෂිත ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකවත් අරගන්න. SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ෆේම්ස් ඇය ඔයාගේ අතට පත් වෙනවා. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆේම්ස් ඇය මිලදී ගන්න පුළුවන්. අපි අනාගතය වෙනුවෙන් කොයිතරම් මුදල් ඉතුරු කරනවද මේ හැමදේම කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්. එහෙම නැත්නම් ඉස්සරහට අපේ ජීවිතයට එන්න අපේ අනාගතයේ අපේ දරුවන් වෙනුවෙන්. ඉතින් මේ හැමදේම වෙනුවෙන් අපි මුදල් ඉතුරු කරනවා. හැබැයි ඔයා කල්පනා කරලා බලන්න මුදල් විතරක්ම අපේ අනාගතය වෙනුවෙන් අපි ඉතුරු කරොත් හරියයිද? සමහර වෙලාවට ගයක් දොරක් හදාගන්න අපේ අධ්‍යාපනය වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ දේවල් වලට නම් අපි කොච්චර මුදල් ඉතුරු කරනවද පොඩ්ඩක් හිතන්න. අපිට ජීවිතේ කරන්න තව ඉතිරියක් තියෙනවා. ඒ තමයි ඔයා වතුර ටිකක් අද ඉතුරු කළොත් හෙට දවසේදී වතුර නැති කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි අද විදුලිය ටිකක් ඉතුරු කළොත් ඔය නිකරුණේ පත්තු වෙන ලයිට් ටික ඔෆ් කරගෙන ඔෆ් කරගෙන ඔෆ් කරගෙන ගියොත් හිතන්න ඒ සම්පත් හෙට දවසේදී අපේ දරුවන්ටම තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අද ගසක් රැකගත්තොත් එහෙම නැත්නම් අද පුංචි පැලයක් ඔයා හිටවුවොත් ඒ පුංචි පැලේ ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා හෙට දවසේදී අපේ අනාගතය බාරගන්න ඉන්න අපේම දරුවන්ට තමයි ඒ ගසේ සෙවණ ඒ ගසේ ඵලදාව භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ මුදල් විතරක් නෙමෙයි ඉතිරි කිරීමේ මාසය. එහෙම නැත්නම් සකසුරුවේ මේ මාසය. ඉතින් හෙටක් ඉතිරි කරන මාසය තමයි මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ. ඉතින් මේ ඔක්තෝබර් මාසයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB එකතු වෙලා අපි ඉගෙන ගමු මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතුරු කරන්න. ඉතින් අද ඉඳලා පුරුදු වෙන්න හෙටක් ඉතුරු කරන්න. එහෙනම් ඉතින් අර කිව්වා වගේ අපි මුදල් ඉතුරු කරලා අපේ අනාගතය ගොඩනගා ගන්නවා වගේම අනිත් දේවල් ගැනත් හිතලා ඒ දේවල් ඉතුරු කරලා අපේම දරුවන් වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් අපි හෙටක් ඉතුරු කරමු. ඔක්තෝබර් සකසුරුවේ මේ මාසයේ හෙටක් ඉතිරි කරන මාසය. හරි, ඒගෙන මතක් කරලි ඉවර වෙලා මම යනවා ටග්ගාල WhatsApp messages පැත්තට. මෙන්න මේ කට්ටියම අහගෙන ඉන්නවා කියලා මට message කරලා තියෙනවා. ඒ කට්ටියත් එකතු කරගෙන call කරපු කීප දෙනෙක් ඉන්නවා. මේ කට්ටියත් මතක් කරගෙන අපි එහෙනම් හිමීට යමු. ගිරියුල්ල රන්දුණු and Randeep wedding house එකේ වැඩ කරන crew එක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා message කරලා තිනවා. set එකම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ආදරණීය දවසක් කෑගල්ල කංකිරිය හැටි මොලි චන්දිම පහන් දිරේකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලාලනි රේනු ඊට පස්සේ නිසනි සදු අම්මා සදු මණික ආදරේ උම්ම එක කෝණි කියලා තියනවා. මාත් ගොඩම ගොඩාරියක් ආදරේ හනිද. එතනින් පස්සේ තව කවුද ඉන්නේ කියලා බලාගෙන යනකොට මට කාල් කරපු මෙන්න මේ කට්ටියත් සැග්ගල මම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අපේ කෑගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස්ගේ අපේ ශාන්ත අංකල් කතා කරා මේ සින්දුවට මම එකතු කරගන්නම් අංකල්. මම වහගෙන ඉන්නවට ඔයාට මට දෙන්න තියනවා දෙයක්. එතනින් පස්සේ ගොඩකවිල චානකයා කතා කළා සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ආවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. බුත්තලාචලා දමයන්ති මේ වෙලාවේ හස්බන්ඩ් විතරයි කිව්වා ඉන්නේ. ඉතින් දැන්ව මාදරින් එකතු කරගන්නවා මේ සින්දුවට හස්බන්ඩ් හර්ෂ. ඔයාව එකතු කරගන්නම් අචලත් එක්ක මේ හැන සින්දුවට. ඊට පස්සේ හොරිනින් අපේ ගායිකාව මාලනී අම්මා. කොහොම හරි මං යන්න කලින් ඔයාව අල්ලගත්ත. ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. බද්‍රලී මගේ අශෝක අක්කා ඉන්නවා. අශෝක අක්කා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම ගොඩමුග ඩාරියා කාදරෙන්. එතනින් පස්සේ අපි ටයිටැනික් සලෝන් එක ඉස්සරහා ත්‍රීවීල් පාක් එකේ ලසායියා ඉන්නවා කොල්ල සෙට් එකත් එක්ක. ඔයාවත් එකතු කරගන්නවා. තැන්ක් යූ හැමදාම වගේ අදත් මාව අහගෙන ඉන්නවට. හයි ජානු මැනික අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා නිසන් සලා මැසේජ් කරලා තියෙනවා දෙහි අත කණ්ඩියෙන්. තැන්ක් යූ ආයි කමෙන්ට් එකට. ජානු මගේ ෆැමිලි එකේ ඔක්කොම එකතු කරගන්න මේ හැන සින්දුවට කියලා තමයි කියන්නේ. අහන්න දෙන්න ලෑසි කරගත්ත මේ හැන සින්දුවට ගොඩමු ගඩාරියා කාදරින් එකතු කරගන්නම්. එහෙනම් ඉතින් මේ සින්දුවත් ඔයාලට අහන්න දීලා මම යන්න හදන්නේ. අද ගියාට හෙට එනවා හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑව අරගෙන.
එතකන් වා පරිස්සමට ඉන්න ඕනි. දෙකටම නැත් එක්ක ඉන්න ඕනි. අසාවිලා අසාටීට. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ඊසි සනී පාරක්ෂකතුවා දැන් රුපියල් 150යි.
2: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
3: මොකද්ද ඔය විසිගිරිල්ලද?
2: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
3: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
2: ඇයි?
3: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
4: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක නෙත් FM ඇල්ගොටවුන්. සතියේ දිනවල උදේ 7ට
5: නෙත් FM ඇල්ගොටවුන්.
6: Brought to you by
7: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ග්‍රූප්.
8: සුවපහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්.
0: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
5: FM Algo Town
10: ගින්දර හැන්දෑවා.
6: Brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
12: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7046.
5: FM 95 94.8 Net FM Divaina Pura.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් නෙත් නියුස් සමග මම තරංග. අධිකරණයට අපහස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිජ් ජයවීර ඇතුළු 6 දෙනෙකුට රෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද අභියාචන අධිකරණයේ හමුවේ කැඳවුන් ලැබුවා. අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටපැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචන අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවුන් ලැබුවා. එහිදී විනිසුරු මඩුල විසින් එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ අදාළ පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබා දීමට පියවර ගන්නා ලෙසයි. එම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පැමිණිල්ල ඔක්තෝබර් 15 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල නියම කළා. ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය හෙට අලුයම 1 දක්වා වළංගු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සබර්ගමුව, මධ්‍යම ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වෙස් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වෙස් ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළංගද ඇතිවිය හැකි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මිලගනිත් නිවුස් පසර පහට.
4: FM 95, FM 94.8, Net FM. හදරවටේ
5: brought to you by
6: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
9: බරු බං

සාමාන්‍ය මාත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ඔයා උදේ වරුවේ කොච්චර මහන්සි වෙලා වැඩ කරලා හිටියත් ඔයාට කොච්චර මහන්සි වුණත් ඊට පස්සේ ඔයාට නිකන් කම්මැලිකමක් එහෙම තියෙනවා නම් මේ සේරම නැති වෙලා යනවා. මොකද අපි කතා කරනවා, ඊට පස්සේ මැසේජ් කරනවා, Facebook එකේ live හම්බ වෙනවා. ඔයාට එතකොට බෝරින් නම් වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ නේ. ඉතින් ඒ නිසා බදාදා දවසේ වැඩ කරන ගමන් ඉන්න ඔයාට ඊට පස්සේ පාරේ යමින් යමින් ගමන් බස් එකේම වහගෙන ඉන්නවා නම් ඊට පස්සේ ඔයා වැඩ කරන තැන ඊට පස්සේ ගෙදර කොහේ කොතනම වහගෙන හිටියත් මේක ඔයාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක නිසා වාට මේ පැත්තට ඇවිල්ලා මාත් එක්ක ඉන්න පුළුවන්. හරි, කිසිම තහනමක් නැහැ. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි WhatsApp එකෙන් ඇත්ති තරම් මැසේජ් කරමු. වාට ආස කට්ටි ඉන්නවනම් සින්දුවකට එකතු කරගන්න පුළුවන්. ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. මේ සේරමත් එක මට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. 0711 95 95 95ට අද මම තව පොඩි වෙලාවකින් Facebook live එකකුත් එනවා. මම ඔයාලට එන්න කලින් කියන්නම්. එතකොට ඔයාලට ලේසි, ඔයා දැනට පොඩ්ඩක් වැරටි කෙහෙට මෙහෙට කරලා තියාගන්න. මොකද Facebook live එකට ආවට පස්සේ ඔයා දන්නවනේ අපිට ඉතින් බලාගෙන ඉන්න බෑ. කමෙන්ට් කරන්න තියෙනවා, ෂෙයා කරන්න තියෙනවා, කොච්චර වැඩ තියෙනවද නේ. ඒ නිසා අනිවාර්යෙන් NetFM official Facebook page එක like කරලා follow කරලා තියාගන්න ඕනේ. හරි, ඒ විතරක් නෙමෙයි, call කරන කට්ටියට මගේ hotline එක තියෙනවා. මේ දවස්වල මම වැඩිපුරම ඔයාලට හවස 4:00 ටයිම් එකේ කතා කරන්න chance එක දෙනවා. ඉතින් ඒ නිසා call කරනවා නම් මගේ hotline number එකට ටග් ගාලා call එකක් ගන්න, මම අනිවාර්යෙන් අද answer කරනවා. හරි, සමහර වෙලාවට ඔය පොඩ්ඩක් busy වුණොත් තමයි බැරි වෙන්නේ. අද නම් අනිවාර්යෙන් call කරන කට්ටියට වැඩිපුර chance එක දෙන්නත් මම බලාගෙන ඉන්නවා. අපි දැන් එන්න සිකුරාද දවසට ලං වෙනවනේ නේද? සිකුරාද කියලා කියන්නේ අතිශය තරංගකාරී, අතිශය උණුසුම් දවසක්. මොකද NetFM DJ Night Face to Face Attack Show එකේ Super 14 තරංගාවලියේ සිව්වෙනි දවස. ඒ කියන්නේ තවත් තරංගකරුවන් දෙදෙනෙක් දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් එනවා. ඉතින් ඒ නිසා මේ සිකුරාදාව වෙන් වෙලා තියෙන්නේ නුවරට සහ ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සූදානම් වෙලා ඉන්න ඔයා නුවර කෑගල්ල නියෝජනය කරන තරංගකරුවන් දෙදෙනාට ඔයාගේ මනාපය පළ කරලා AI ජයග්‍රහකයන් කරන්නත් අවස්ථාව තියෙනවා. වැඩි විස්තර මම ඉස්සරහට කියන්නම්. Facebook live එකට ආවොත් අද තව කියන්න දේවල් සැහෙන්න තියෙනවා. ඒ නිසා මේ සේරමත් එක තමයි අපිට හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයාසම සින්දු ටිකක් එක්ක ඔයාගේ මගේ බෝරින් නැති විඩින් drive එකේ වැඩ පටන් ගන්න තියෙන්නේ. Call කරලා message කරලා මාත් එක්ක live එකට join වෙලා මන් ළඟින්ම ඉන්න ඕනේ. දන්නවනේ මම DJ Azar.

හතර අතෙන් සින්දු ඇහෙනා. Net FM හතර වටේ.

0: Havsa Hatay Virali daha Hatay'dan.
1: අලුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
5: කොල්ල කොට යනම

0: ගලතරයි මණ්ඩලය.
1: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳ ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථාන 0711856956.
3: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: 80 දශකයේ අන්තිම දවසක්
6: එදත් හොඳටම වැස්ස
5: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95

හවස 4යි විනාඩි 23යි වෙලාව. සිහින ලෝකේ නෙමෙයි ඔයා මම්මේ අරන් යන්න හදන්නේ, හැබැයි ලෝකේ වාගේ සිහින නිවහන හදන්න දෙන්න පුළුවන් වටින කියන ඇඩ්වයිස් එකක් දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හරිද? හැබැයි ඊට කලින් මතක් කරන්නේ අලු කට්ටියක් ඉන්නවනේ, ඒ කට්ටියෝ කියලා ඉන්නවනේ. මොකද අද මම ඔයාලට ප්‍රොමිස් වුණානේ කෝල් කරන කට්ටියට වැඩිපුර චාන්ස් එක දෙනවා කියලා. ඉතින් ඒ නිසා කෝල් කරපු සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි, කොහොමද සාබිත්? මේ වෙලාවේ සද්දෙම වහගෙන ඉන්නවා කියලා අපේ කාන්ති අම්මා කතා කරා. හයි, කොහොමද? ආ, ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. යනුක පුතාවයි පවුල කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ නලන්දින් සඳු, කොහොමද ඉතින්? ඔයාවත් එකතු කරගන්න. අම්මයි තාත්තයි අයියවයි අක්කවයි ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම හොකන්දර මල්ලිකා මේ වෙලාවේ සද්දරම නෙත්තමයි අහගෙන ඉන්නවා කියලා කිව්වේ. අනිවාර්යෙන් ආවත් මතක් කරන්නම්. ඒ වගේම සංජීවනී ඇඹිලි පිටියේ මේ වෙලාවේ පවුල කට්ටිය හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු අසා කියලා කිව්වා. ඕකේ, අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්න. හැමදාම වගේ අපේ වල්පිට මුල්ලි උපාලි මම ආවත් එකතු කරගන්නම්. හරිද? පවුල කට්ටියත් එක සද්දරම නෙත් අහගෙන ඉන්නවා කියලා තමයි මට කතා කරලා කිව්වේ. ඊට පස්සේ අපේ හේලිත ෆැෂන් එකේ අර ලස්සන ගෑනු ළමයා චතු කතා කරා. චතුයි චතුගේ අලු සෙට් එක මේ වෙලාවේ වැඩ කරන ගමන් සද්දෙටම හතර වටේ අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ කියන්නේ කොච්චර සද්දෙට අහගෙන ඉන්නවද කියනවනම් නිදිමතත් නැති වෙලා යන තරම් සද්දෙට සින්දු ටික අහගෙනලු ඉන්නේ. උදාර කෙල්ලෝ ටිකක් අනිවාර්යෙන් එකතු කරගන්න. මං කියන්නේ වැඩ කරන්න ඕනේ, එහෙම තමයි නේද? ඊට පස්සේ දිනුෂා කතා කරා. එයාවෙත් වල්පිට මුල්ල පැත්තේ ඉඳලා අනිවාර්යෙන් මම දිනුෂා ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මොනරාගල අපේ නිෂානි මේ වෙලාවේ සද්දරම මාව අහගෙන ඉන්නවා. අක්කවයි ඊට පස්සේ නංගිවයි අම්මවයි තාත්තවයි එයාගේ අරයාවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ප්‍රසාද් ආවත් එකතු කරගන්න. ඒ වගේම රත්නපුරේ නදීකා සෑහෙන්න වැස්සලු මේ දවස්වල අකුණු ගගහ වහිනවා. මේ අකුණු ගහන්න නැති වෙලාවකට අක්ගාලා කෝල් එකක් ගත්තා කියලා මට කිව්වා. බලන්න කොච්චර උමනාවක් තියෙනවද කියලා. ඒ කියන්නේ එහෙම තමයි, උදාර කෙල්ල වුණාම ඉන්න ඕන නේද? ඇල්බිටියන් පුන්සරාව ආවත් එකතු කරගන්න. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ අල්ලපනල්ලේ මම ෆේස්බුක් ලයිව් එකකුත් ඇවිල්ලා ඉන්නේ. නෙත් FM ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එක පැත්තට ආවොත් ඔයාට ආයිනේ සුපිරි ලයිව් එකක් බලාගන්න පුළුවන්. අද ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ෆේස්බුක් ලයිව් එකට එන්න ඕන. අද පොඩි වැඩ ටිකක් තියෙනවා ලයිව් එකේ කරන්න. ඒ නිසා මිස් කරගන්න එපා. මේක ඔයා එන්න ඕනේ ලයිව් එකක්. හරි? ඒක කිව්වට පස්සේ ඔයා ලයිව් එකට එන්න ලෑස්ති වෙනකන් මම මේ මතක් කරන්න හදන්නේ අර වාඩ මං කිව්ව සිහින නිවහන හදනකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි gedara sivilima gana. පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න. මොකද ගේ ඇතුළත නිමාව ලස්සනට තියෙන්න නම්, ආකර්ෂණීය පෙනුමක් එන්න නම්, දිගු කාලීන පැවැත්මක් තියෙන්න නම් අනිවාර්යෙන් ගෙදරට හොඳ සිවිලිමක් තියෙන්නම ඕන. හරි, අන්න ඒ නිසාම තමයි මම ඔයාලට බය නැතුව කියන්නේ ගෙදර සිවිලිම ගහනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. නැචරල් වුඩ් ලුක් එකක් එක්ක, ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සන ලුක් එකක් අරගන්න නම් ඔයාලට තියෙන හොඳම ඩිසයින් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ එන්නේ. ඒ විතරක් නෙමෙයි මම කියවනේ මේක දිගු කාලීන පැවැත්මක් ඔයාට බය නැතුව තියාගන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කරන්නේ නැහැ, ඊට පස්සේ රස්නෙට ඔරොත්තු දෙනවා, ෂීට් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. මතුපිට තින්තාලේපණය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා බබා. හරි, ඉතින් එන්සා ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන්න සිවිලිමක් ගහන්න ඕනනි. ඔයා කතා කරන්න 011 5 748 738 738 කතා කරාට පස්සේ ඔයාට කැමති වර්ණයකින් ඔයාට අවශ්‍ය විදිහට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක අරගන්න පුළුවන්, විස්තර දැනගන්න පුළුවන්. ඔයා ගෙදර ලස්සනට තියාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. සැහැන්න කට්ටියක් Facebook live එක පැත්තට එනවා, කමෙන්ට් වැස්සක් Facebook live එක පැත්තෙන් වැටෙනවා. ඉතින් ඒ නිසා ඔයා තාම මේ live එකට ආවේ නැත්නම් ඉතින් කවුරු හිටියත් මට වැඩක් නැහැ බබා. හරි, තග්ගාල වැඩ ටිකක් කර කර නම් ඉන්නේ. ඔය ෆයිල් ටික පොඩ්ඩක් හෙට මෙහෙට කරලා දාලා ෆෝන් එකත් පැත්තකින් තියලා ලයිව් එක ඔන් කරලා පැත්තකින් තියලා මාව බලාගෙන ඉන්න ගමන් පොඩි කමෙන්ට් එකක් දෙකක් දාන්න ඕනේ. හරිද? අද පොඩ්ඩක් බදාදා දවසේ නටන්න පුළුවන් සින්දු ටිකක් එක්ක තමයි වැඩේ යන්න හදන්නේ. ආයෙත් අනිවාර්යෙන් Facebook live එක පැත්තට එන්න. කෝල් කරන කට්ටියට chance එක තියෙනවා, message කරන කට්ටියටත් ලොක්කුවටම chance එක දෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: සුබ සන්ධ්‍යාව ගෞස 4:35 දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
5: ඔක්තෝබර් 8 උදේ හලාවත සවස කුරුණෑගල.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
8: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ල.
9: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
10: සතියේ දවස් 5 දවල් 1 ඉඳන් හවස 4 වෙනකල්
11: කින්දර හැන්දාව විජානු ජානු.
10: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
12: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.

හවස 4යි විනාඩි 42යි වෙලාව අපි වාගේ මගේ බොරින් නැති විනෙන් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් Facebook live එකේ උදාර විදිහට සැහෙන සෙට් එකක් ඉන්නවා ජයනි රවීනා ඉන්නවා ඊට පස්සේ චනීරා ඉන්නවා ලක්මාලි ප්‍රියදර්ශනී ඉන්නවා සංජු වීරසිංහ ඉන්නවා සුමිත් ඉන්නවා දිනේෂා සඳමාලි ඉන්නවා අද දිනේෂලාගේ සැලොන් එකේ ප්‍රනීත්ගේ බර්ත්ඩේ කලු හැපි බර්ත්ඩේ ප්‍රනීත් හොර මං ගොඩක් ආදරෙන් විශ් කරනවා අදිකට මම වහගෙන ඉන්න ඕන ඔය පැත්තට ආපු වෙලාව කේක් කෑල්ලක් කන්නත් පුළුවන් නේ එතකොට සමන්තෝ ආවත් එකතු කරගන්නම් ඒ වගේම සුජානි චන්දිමා තැන්ක් යූ මට ගමෙන් කරාට ඒ වගේම ඊළඟට කවුද ඉන්නේ චන්දි කොටිතුවක්කු ආවත් එකතු කරගන්නම් ඒ වගේම තමයි කෙනුලි අද කෙනුලිගේ බර්ත්ඩේ ගොළු බලන්න බර්ත්ඩේ විෂස් ගොඩයි අද Facebook live එකේ. ඉතින් එන්සා සෙට් එකටම ජය වේවා thank you comment කරාට. මං කියන්නේ ඔයාගේ ජීවිතේ සල්ලි ඉතුරු කරන ගමන්ම තව පුංචි පුංචි දේවල් ටිකක් ඉතුරු කරන්න පටන් ගන්න එක. ඔයාගේ හෙට දවස වෙනුවෙන් සෑහෙන්න වටිනවා. මොකද්ද මම මේ එකපාරට කියන්න හදන්නේ? දැන් හිතන්නකො ඔයාගේ ආච්චිලා සීයලා ඒ කාලේ ඉඳලා ගහකොළ හිටවපු නිසා, වතුර ටික පරිස්සම් කරපු නිසා, ඊට පස්සේ මේ අවට පරිසරය පරිස්සම් කරපු නිසා නිදහසේ හුස්ම ගන්න පුළුවන් වර්තමානයක් අපිට හම්බ වෙලා තියෙනවනේ නේද? ඒගොල්ලෝ එදා ඒ දේවල් ඉතුරු කරේ අද දවස වෙනුවෙන්, අපි වෙනුවෙන් නේද? එතකොට වාටි යුතුයකමක් තියෙනවා ඔයාගේ දුවදරුවන් වෙනුවෙන්. ඒ කියන්නේ තමන්ගේ දුව පුතා වෙනුවෙන්, රටේ ලෝකේ දරුවන් වෙනුවෙන්. හෙට දවසක KID ඉතුරු කරන එක ඔයාගේ වගකීමක් නේද? මං කියන්නේ අපි සල්ලි ඉතුරු කරන ගමන් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි හෙට දවසක් ඉතුරු කරන එක. තේන්සා අපිට තියෙන බලශක්තිය වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ පරිසරය වෙන්න පුළුවන්. ওই වගේ හැම දෙයක්ම පුංචි තැනින් පටන් අරගෙන ඉතුරු කරොත් අපිට ලස්සන හෙට දවසක් ඉතුරු කරන්න පුළුවන් නේද? හැම දෙයක්ම හෙට දවස වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වැදගත් දෙයක්. අන්න ඒ නිසා තමයි මේ ඔක්තෝබර් මාසේ NSB ඔයාට කියන්නේ පුංචි ඉතිරියකින් ලොකු හෙට දවසක් ඉතුරු කරගන්න කියලා. ඉතින් ඒ නිසා ඔක්තෝබර් මාසය සකසුරුවම් කමේ මාසය වෙනුවෙන් හෙටක් ඉතිරි කරන්න ඔයත් අදම පියවර තියන්න ඕනේ. රයිට්, ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාලට තවත් සෑහෙන්න වැදගත් කතාවක් ගැන. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි මහන්සි වෙන්නේ දේවල් උපයන්න නේද? ඊට පස්සේ ලස්සනට ජීවත් වෙන්න. එතකොට ඔයා ලස්සනට ජීවත් වෙනවා නම් ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරවන NLB ජයලොතරැය්‍යා කර ගන්න ඕන. මොකද දන්නවද? වාසනාවට

දොරට වීවර කරන ජයග්‍රහණී සීනයට පාර කියන අතට සල්ලි වෙනුවෙන් තියෙන ලොතරැය තමයි NLB ජයලොතරැය කියලා කියන්නේ. ඔයා මිලදී ගන්න NLB ජයලොතරැය කියලා කියන්නේ ඔයාගේ වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක් නෙවෙයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයියක්. ඉතින් ඒ නිසා ඔයා NLB ජයලොතරැය කරගත්තොත් ඒක නිකම්ම නිකම් වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක් වෙන්නේ නැහැ. හැබැයි වගේම තමයි ඔයාගේ වාසනාව උරගා බලනකොට ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් ලක්ෂ 5 වටිනා මුදල් තෑගි වගේම රුපියල් 50,000, ඒ වගේම 2,280 රුපියල් 40 වගේ සෙසු තෑගිත් මදි නොකියන්නේ NLB ජයලොතරැයියෙන් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නේ අපේ වාසනාව කොහේ කොතන උදා වේවිද කියලා නේද? අන්න ඒ නිසාම තමයි මගේ හිත කියනවාද ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවසක් කියලා. ඔයා මං කියනවට යන ගමන් අද NLB ජයලොතරැයියක් අරගන්නකෝ. අනිවාර්යෙන් වාසනාවක් තියෙයි. ඉතින් ඒ නිසා ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවක් අහන්නත් ඕන. රයිට්. සින්දුවකට යන්න තමයි හදන්නේ. Facebook live එකේ මං තාම ඉන්නවා. ඔයා තාම මේ පැත්තට ආවේ නැත්නම් ටග් ගාලා NetFM official Facebook page එකෙන් ඔයා live එක පැත්තට එන්න ඕන.

0: රයිට වෙලාව හවස හතරයි විනාඩි 49යි මේ වෙලාවේ ජපානි පැත්තට යන්න හදන්නේ ලස්සන සකුරා මලක් මට මෙසේජ් එකක් දාලා තිනවා සර් අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්න කියලා ලක්සරා thank you මෙසේජ් කරාට ඔයාවත් ගොඩාක් ආදරෙන් මේකට එකතු කරගන්නම් ජය වේවා
1: හතර වටේ

0: Hatera Aten Sindu Ehena Net FM Hatera Wate.
1: Right, වෙලාව හවස 4:53 අපිට අලුත් පැයකට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට කලින් ඔයාලට ඉන්සි සංස්ථාස් ලැබ් වරම් ගැන මතක් කරන්න ඕන. මොකද ඉන්සි සංස්ථා සිමින්ටි එක දැන් ඔයාලට තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ගයක් හදනවා නම් මොනම හරි ඉදිකිරීමක් කරනවා නම් බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා නම් තියෙන්නේ සැටලීම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට ශක්තියක් වෙන්න. දැන් ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් හරහා සිමින්ටි කොට්ට 100ක් දිනා ගන්න පුළුවන්. මෙච්චර කල් කල්පනා කර ගරනේද වාහිටි කොහොමද අනේ මේ ස්ලැබ් එක දාගන්නේ සිමෙන්ති කොට්ට මෙච්චරක් යනවා කියලා බාසුන් නැහි කිව්වා තේ සල්ලිත් එච්චර නැහැ කියලා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම කරලා මිස් කෝල් එකක් ගහන්න විතරයි. එතකොට ඔයාලට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් හරහා ඔයාගේ ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. චූටි දෙයයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔයා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් කොහොමද ගේ හදනවා නම් ඉදිකිරීමක් කරනවා නම් ඔයා අරන් එන්නේ ඉන්සි සංස්ථා සිමෙන්තිනේ. එතකොට කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් නමයි ලිපිණයයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක 0779යි 67767 0779යි 67767 අංකයට WhatsApp එකක් දාන්න නැත්නම් ඒ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවත් ඇති. ඒගොල්ලෝ අනිත් අතට ඔයාලට කෝල් බෑක් කරනවා. බලන්න ඔයාව ජයග්‍රහකෙක් කරවන්න තියෙන උවමනාව. ඒ නිසා දිනුම් මැදීම ආරම්භ වුණේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ගෙදර බිත්ති ටික ඔක්කොම උසලා ඊට පස්සේ සැටලිම ගහලා නම් තියෙන ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් හරහා මේ chance එක miss කරගන්න එපා. ඊළඟ පැය හම්බෙමු.

0: ඔයාවගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
3: නෑ.
2: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
3: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: අපේ පොළවට අපේ පරිසරයට බරක් නැති පරිසර හිතකාමී නිපැයුම් සෑම විටම භාවිතා කරමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරිකිරි බහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරු අමාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
7: දිගු කල් පවතින high resilience ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: මුදලාලි,
7: අලෝනා,
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි, මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැහැ, සරත් නැහැ.
10: විජය දාන්න ඔක්කොටම.
9: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු
11: වෙනවා. මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
12: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි.
2: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංක. පොල්වගවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමවේදයක් හෝ සුදුසු වන්ති ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ උපදේශක කාර්ග සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින්. මෙහිදී පොල්වගවට බලපෑ ඇති සුදුමැස්ස අවුදුර ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. පොල්වගවට සිදුවන හානි සඳහා මේ වන විට විධිමත් වගා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඉදිරියේදී රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ක්‍රමවේදයක් හඳුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ. ආර්ථික සංගරණ යටතේ සිදු කරනු ලබන කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස් කිරීම 2026 ඔක්තෝබර් මාස පළමුවනදා සිට දෙසැම්බර් මාස 15 දක්වා සිදු කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු වල දෙන්නක් නම් තොරතුරු රැස් කිරීම සඳහා නිවසට ආයතනයට පැමිණෙන නිලධාරියාට තොරතුරු ලබා දෙන ලෙසයි දන්වා සිටින්නේ. එමෙන්ම කෘෂිකාර්මික භෝග වගාව සත්ව පාලනය සහ ජල ජීව වගාව වගාව සඳහා යොදා ගන්නා ඉඩම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමෙන් සංගරණය සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන ලෙසද ඉල්ලීමක් කරනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සව 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news Twitter ලකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anupaha FM Anu Hatarai Dashuma Ata Net FM
4: Marubang

அடி புடி பாகல பொடி பொடி நங்கில கனேக ஹம்மே ஹவசட்ட பாங்க.

හවස පහයි විනාඩී නවයයි වෙලාව චුටක් සද්ද වැඩි වුණාද එකපාරටම ආවහෙන ගණන් ගන්න එපා හරි දැන් අවුලන්නේ නැහෙනි හරි ඕකේ හවස පහයි විනාඩි නවයයි වෙලාව අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් හවස වරුවේ කටියක් එකතු කරගන්න හදන්නේ අලුත් පැය පටන් ගන්නකොට අම්මෝ සෑහෙන මැසේජස් තියෙනවා මට මතක් කරන්නේ Facebook live එකේ කට්ටියව මතක් කරා ඊට පස්සේ කෝල් කරපු කට්ටියව මතක් කරා මට WhatsApp එකේ හැම මග ඇරුණා පොඩ්ඩක් හරි සුබ සන්ධ්‍යාවක් වේවා අපි නයිබල පුසැල්ලෙන් පැහැසර මල්ටි සිලෙක්ෂන් එකේ සෙට් එක අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා උදාරයි උදාරයි අනිවාර්යෙන් එකතු කරගන්න ආයි කොහොමද සා මාත්මේ වෙලාවේ මොනරාගලින් ඉන්නවා මේනක සඳරුවන් thank you ඒ වගේම අපිට වහිනවා ඔයාලට වහිනවද කියලා ඩයස් මැසේජ් එකක් දාලා අහලා තිනවා කොළඹට නම් දැනට වැස්සක් නැහැ දැන් එකපාරට වහින්න ගනීද දන්නෙත් නැහැ. හරි. අපිවත් මේ වෙලාවේ හතරවට යහගෙන ඉන්න එකතු කරගන්න කියලා හැලීකොට චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද ඇතුළු කොල්ලෝ සෙට් එක ගැම්මට මැසේජ් එකක් දාලා තිනවා. නියමයි ජය වේවා අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සමම කාලෙකින් ආවේ. ඒ වුණාට වාව ඇහුවා හැමදාම කියලා තිනවා. කළුතර දෙවුලි සශීවයි බහතිවයි එකතු කරගන්න කියලා රමණී මැසේජ් කරලා තිනවා. ඕකේ අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අයියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. දුවතරුවා ඊට පස්සේ කිතුල්ගල නිලු අනිවාර්යෙන් එකතු කරගන්නම් thank you ජය වේවා මේ පැයම මම වැඩිපුර chance එක දෙන්නේ WhatsApp එකේ message කරන කට්ටියට මොකද කලින් පැයදී පොඩ්ඩක් miss වුණානේ නේ ඒ නිසා 0711 95 95 95ට ඔයා ඇතිතරම් message කරන්න මං හවස ආයට කලින් ඔයාව මතක් කරන්න message එකක් දාන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
2: සුබසනාවක් හවස 5 විනාඩි 19යි දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක. අපේ එක. කිරන්න ඕන නැති එක.
4: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: ඊසි නිසා ඇත්තටම ලේසිද?
6: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: අපතේ ගලා යන එක කරාමයක් වසා හෙටට සිසිලස ගෙනෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබාගත හැකිය.

හවස පහයි විනාඩි 26යි වෙලාව. අපි වාගේ මගේ බොරින්න තිවිනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගවන් වාට පොඩි මතක් කිරීම ටිකක් කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ට තියෙන ලොකු බලාපොරොත්තුවක් නේ අපේම කියලා ගයක් හදාගන්න එකනේ. මේ වෙද්දිත් ඔයාගෙම කියලා ගයක් හදාගන්න සෑහෙන මහන්සි වෙන ගමන් ඉන්නව ඇත්තේ නේද? අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. ගොඩක් කාලවලට ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ එකපාරක් පමනක් කරන දැවැන්තම ආයෝජනයක් නේ. එතකොට මේ වගේ දැවැන්ත ආයෝජනයක්, ඒ කියන්නේ වාටම කියලා ගයක් හදා ගන්නකොට පොඩක් වැඩි අවධානය දෙන්නේ අපි ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්නනේ. ඒ නිසාම තමයි ගෙදර ටයිල්, බිත්ති, ගෘහ භාණ්ඩ වගේ දේවල් වලට අපි වැඩිපුර අවධානයක් දෙන්නේ. හැබැයි වුණාට ඉන්ටීරියර් ඩිසයින් එකේ වැදගත්ම අංගයක් විදිහට තමයි දැන් ගෙදර සිවිලිම හඳුන්වන්නේ. ඒ කියන්නේ ගෙදර ඇතුළත ලුක් එක ගැන හිතන ඔයාට ගෙදර සිවිලිම කියලා කියන්නේ අතිශය වැදගත් අංගයක්. එතකොට ගෙදර ආකර්ෂණීය නිමාවක් තියෙන, ඊට පස්සේ අනර්ග පෙනුමක් එන්න නම් ඔයාට ගෙදර සිවිලිමට දාන සීලින් ෂීට් එක කියලා කියන්නේ සෑහෙන වැදගත් දෙයක්. අන්න ඒ නිසා තමයි මම ඔයාට මේ වෙලාවේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන මතක් කරන්න හදන්නේ. මොකද දැන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ නැචරල් වුඩ් ලුක් එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන්ම කරා වගේ හරි ලස්සන පෙනුමක් තියෙන සීලින් ෂීට් එකක්. එතකොට දැන් සාමාන්‍යයෙන් සිවිලිමක් ගහන්නේ මේ මාස දෙකෙන් තුනෙන් මාරු කරන්න, අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් මාරු කරන්න නෙමෙයි, ජීවිත කාලෙටම. ඒ කියන්නේ ගේ හදල ඉවරනවත් එකම සිවිලිම ගැහුවට පස්සේ ආයෙත් ජීවිත කාලෙටම එකයි කියලා කියන්න පුළුවන් නම් අපිට ඒක මාර වටිනවන්නේ නේද? අන්න ඒ නිසා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන අයට මෙන්න මේ වාසිය තියෙනවා. මොකද මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ඇවිල්ලා දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ උෂ්ණත්වය නිසා ෂීට් එක හැඩේ වෙනස් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේක, ඒ කියන්නේ සිවිලිම ගැහුවාට පස්සේ මාර ලස්සන කම්ප්ලීට් නිමාවක් තියෙනවා. හරිද? අර සමහර වෙලාවට සමහර සීලින් ෂීට් ගැහුවාම මැද්දේ හිඩස් තියෙනවා, ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ. එතකොට අර අපි බලාපොරොත්තු වෙන අංග සම්පූර්ණ නිමාව නැහැ. එතකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ෆික්ස් කරන්න හරි පහසු විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේකේ වැඩ ඉවරනවා හරි අපූර්ව අනර්ග නිමාවක් වාට දකින්න හම්බ වෙන්නේ. හරි, ඊළඟට ඔයාට ගැළපෙන වර්ණ ගණනාවක මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. හොඳම කාරණාව තමයි මේකේ මතුපිට තින්තාලේපණය සඳහා වසර පහක වගකීමක් දෙනවා. ඒ කියන්නේ ඔයාට සීලින් ෂීට් එකේ මතුපිට තින්තාලේපණයට වසර පහක වගකීමක් දෙනවා කියන්නේ මේකේ කලර් ෆේඩ් වෙන්නේ නැහැ, ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ අනම්මනම් ප්‍රශ්න නැහැ. ඔයාට අවුරුදු 5කට 6කට පස්සෙත් මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් මේගොල්ලන්ට කියලා රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසා ඔයා අනිවාර්යෙන් අලුතෙන් හදන ගෙදරට, එහෙම නැත්නම් තීන ගෙදර සීලිම රිපෙයාර් කරනවා නම්, අලුතෙන් සිවිලිමක් ගහනවා නම්, ඔයා දෙපාරක් හිතන්නේ නැතුව සීලින් ෂීට් ගන්නවා නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි අරගන්න ඕන. ඔයාට කැමති වර්ණයකින් මිලදී ගන්න පුළුවන්. 011 5 748 738 නම්බර් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මං ආයෙත් නම්බර් එක මතක් කරන්නම්. 011 5 748 738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන NLB ජය ලොතරැය ගැන. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා තමයි NLB ජය ලොතරැය වට අරගෙන එන්නේ. වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතර සල්ලි වගේම ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන්නේ NLB ජය ලොතරැය. NLB ජය ලොතරැය කියලා කියන්නේ නිකම්ම නිකන් ලොතරැයියක් විතරක් නෙමෙයි. ඔයාගේ වාසනාව උරගා බලන නිකන් ලොතරැයියක් විතරක් නෙමෙයි. NLB ජය ලොතරැයියක් අරගත්තාම ඔයාට රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඊට පස්සේ වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන්න අවස්ථාව හම්බ වෙනවා. NLB ජය ලොතරැය කියලා කියන්නේ අන්න ඒ වගේ ලොතරැයියක්. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙමෙයි, ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4ම ඔයා පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් ලක්ෂ 5ක, ඒ වගේම රුපියල් 50,000ක, රුපියල් 2,000, 280, 40 වගේ සෙසු දෙයකිත් ඇති වෙනකන් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB ජය ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න මතක කරන්න එපා. හවස 5යි විනාඩි 30යි. අපි සින්දුවක් අහලා මේ පැත්තෙමු. මම ඔයාව මතක් කරන්නම්.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: NLB ආයුබෝ නවතම ලොතරැය දිනුම් භෝවී ආයුබෝ වේවා.
2: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
0: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
2: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
0: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
2: ඔක්තෝබර් 8 වෙනිදා උදේ හලාවත සවස කුරුණෑගල.
0: HNB Finance බෙදීමක් නැති බැඳීමක්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: නිලන්ති බන්නක කුරුණෑගල. මම 2023 ඉඳන් ආහාර ගොවීන් බිහිත් ගත්තේ. මම ගර්භාෂය අයින් කරන් පස්සේ ඉතින් ඉහාට අනාවන් ශෛලිය වැඩෙනවා කියලා තමයි කිව්වේ. ඇත්තටම මේක මම අහනවා දැන් අවුරුදු ගානක් ඉස්සෙල්ලා. ඉතින් දැනගෙන නම්බර් වලද මහත්තයාට ඊට පස්සේ තමයි අපි ගියේ. අපි තුන් පාරයි ගියේ බිහිත් වීලා ගියන් පස්සේ රිපෝට් එක නෝමල් නෑ. ඇත්තටම ඒෂුවරේ කාරේද මහත්තයා.
0: කතා කරන්න 0777-300-940.
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කලූරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
5: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: වීතරාගේ මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
7: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.
8: Never.

0: දුගුණ හැන්දෑව
1: සෑම දිනකම සවස හයට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
0: net FM දුගුණ හැන්දෑව

හවස 5:44 අපි සින්දුවකට කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. මේ වෙලාවට අග්ගල මේ පැත්තට ආවේ මැසේජ් කරපු සෙට් එකව මතක් කරලා යන්න. අපි චාමර ස්ටෝස් එකේ සෙට් එක කළුතර පණවිටියෙන් චාමර එක්ක තනුෂ මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම මාත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ අසා ලසන සින්දුවක් දෙන්න කියලා වදාකඩ රංජිත් දිසානායක මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තෂිනි අද මගේ අයියගේ බර්ත්ඩේ එක කියලා තිනවා. හැපි බර්ත්ඩේ මං ගොඩාක් ආදරෙන් විෂ් කරනවා. ඒ වගේම ලක්ෂ්මන් ඔයාවත් එකතු කරගන්නම්. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම සින්දුවකට යන්න කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ ඉන්සි සංස්ථා සිමින්ති එක. දැන් ඔයාලට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වෙති තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න අවස්ථාව තියෙනවා. gedara හදන්න පටන් අරගෙන ඔක්කොම ටික කරලා ඉවර වෙලා සැටලිමත් ගහලා දැන් ස්ලැබ්

දාන්න විතරණම් තියෙන්නේ. දැන් ඔයාලට chance එක තියෙනවා ඉන්සි සංස්ථා සිමින්ති හරහා සිමින්ති කොට 100ක් දිනා ගන්න. තේන්ස ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක ජයග්‍රහකෙක් වෙන්න නම් ඔයාලට කරන්න තියෙන හරිම පුංචි දෙයයි. ඔය ආදී ඉඳලා ඉන්සි සංස්ථා සිමින්ති අවමෂෙන් කොට පහක් මිලදී ගන්න බිල්පතක ඡායාරූපයක් නම ලිපිනයේ ජාතික හැඳුරුපත් අංකයත් එක්ක 0779යි 67 67 67 0779යි 67 67 67 අංකයට එවන්නේ. හිමන් නැත්තම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවත් හරි ඔයාට දිනුමැදීම සඳහා අවස්ථාවක් හිමි කරගන්න පුළුවන්. දිනුමැදීම ආරම්භ වුණේ සැප්තැම්බර් 14 වෙනිදා, අවසාන දිනුමැදීම ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. එතකොට දන්න කාලේ ඉඳලා ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ ඉදිකිරීමක් කරනවා නම් අපිට සවිශක්තිය පිළිබඳව විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්. සිමින්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. ඉතින් එතකොට ඉන්සි සංස්ථා සිමින්ති වෙතින් ගෙදර ස්ලැබ් එක දාගන්න ඔයාලට ශක්තියක් විදිහට තමයි මේ දවන්ත වාසී අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ජයග්‍රහණය හිමි කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉන්සි සංස්ථා සිමින්ති කොට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් එව්වා. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඊට පස්සේ මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසෙනේ. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. එතකොට ඉතිරි කරනවා කියන එක, ආයෝජනය කරනවා කියන එක අපේ ජීවිතේ උඩින්ම තියාගන්න ඕනේ දේවල් නේද? එතකොට ඔයා ඉතිරි කිරීම ගැන කතා කරද්දී, ඊට පස්සේ ආයෝජනය ගැන කතා කරද්දී ඔයාගේ ඔළුවට එකපාරට එන්නේ සල්ලි නං. මං කියන්නේ ඉතුරු කරනවා කියන්නේ සල්ලිම විතරක් නෙමෙයි. අපි සල්ලිත් ඉතුරු කරන්න ඕන. දැන් අපි අද ඉතුරු කරන එක රුපියලක් නේ කවදා හරි ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරන්නේ. ඒ වගේ තමයි අපි හිතන්නකෝ වතුර ටිකක් ඉතුරු කරනවා. ඒ කියන්නේ වතුර අර පරිස්සමින් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි දැනට පාවිච්චි කරන විදුලිය එකක් දෙකක් අඩු කරලා විදුලිය ඉතුරු කරනවා. ඊට පස්සේ බලශක්තිය ඉතුරු කරගන්න උත්සාහ කරනවා. ගහක් කොළක් ආයි වවනවා. මේ දේවලුත් අපි අනාගතේ වෙනුවෙන් කරන ඉතුරු කිරීම තමයි. ඒ නිසා මේ සියල්ලෙන් වෙන්නේ අපිට හෙට දවසක් ඉතුරු වෙන එක. අපිට විතරක් නෙමෙයි අපේ අනාගත පරම්පරාවටත් හෙට දවසක් ඉතුරු කරන්න ඔයාලට මේ ඔක්තෝබර් මාසය වෙන් කරගන්න පුළුවන්. පළවෙනි පියවර තියන්න පටන් ගන්න. මොකද ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. ඉතින් එතකොට සකසුරුවම් කම වෙනුවෙන් හෙටක් ඉතිරි කරන්න NSB වෙතින් තමයි මේ දවන්ත මතක් කිරීම කරන්නේ. මේක සෑහෙන්න වටින කියන දෙයක්. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට NSB වෙතින් මේ මතක් කිරීම කරන්නේ. රයිට්. සින්දුවකට යන්න හදනේ හවස 5යි විනාඩි 47යි. ඔයාලට තාම වෙලාව තියෙනවා මට මැසේජ් එකක් දාන්න. ටක් ගාලා මේ පැත්තට එන්න.

වෙලාව හවස පහයි විනාඩි 53යි. අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යන කලින් කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. ඊට පස්සේ live එකට ඇවිල්ලා සෑහෙන වෙලාවක් ඔයාමත් එක්ක හිටියා. ඉතින් එන්සයි කට්ටියවත් මතක් කරන ගමන් අදට මම යන්නම්. අපි ආයිත් හම්බ වෙන්නේ හෙට හවස 4ට වාගේ මගේ බොරින්න තීවිනින් drive එක 4 වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Aza. Good night.

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ මිලදීගෙන ඔබත්
4: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: අභිමානවත් කළුතරින් prime million cream සමගින් prime kalura swimming pool gym ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 prime group කොන්දේසි සහිතයි
6: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
7: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
8: වත්දීපත් කරන මම සනයි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
9: අනුරාධපුර විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
10: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා
7: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
12: brought to you by
13: haride haritani naraganna vision care supahadili dasunak paripurna jeevithayak
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි
15: හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ එකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: කවදත් අලුත් කාගෙත් නෙත්

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව සවස 6:30යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112 863 0763 076 316 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 7 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ අධිකරණයට ඥානසාර හිමිගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමෙන් උපවැදි තත්ත්වයට පත් කිරීම බරපතල වරදක් බව අස්කිරි ලේකකාධිකාරී හිමියෝත් කියති. අනෝජන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට. වනාත විල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය රැස් කළ වරදට දෙදෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම්. රුසියාව ආසන්නයේ තෙල් නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්. බල්ගේරියාව අසලදීත් නැව් දෙකකට ප්‍රහාර.
0: Net News. The truth. The truth. People we trust.
6: අලස් කොමිසම් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවටගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා. ඒ ඇතුළු කතා පෙළෙහි උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. අලස් කොමිසම් විසින් අත්අඩංගුවටගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඊට අමතරව රාජ්‍ය බැංකුවක හිටපු සභාපතිවරයෙකු වූ ප්‍රදීප් කාර්යවසම් මහතා අපමත මුදාහරින ලෙසයි මෙහිදී නියෝග කෙරුණේ. අලස් කොමිසමේ නිලධාරීන් සහ සැකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා. රාජ්‍ය බැංකුවක් විසින් රුපියල් මිලියන 10ක සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමකට බැර කිරීම තුළින් දූෂණයේ නැමැති වරද සිදු කිරීම, ඊට ආධාර අනුබල දීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් සැකරුවන් අත්අඩංගුවට ගැනුණා. අලස් කොමිසම නිලධාරීන් විසින් ශ්‍රීලංක රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත්තේ කිරුළපණ පිහිටි නිවසේදී. සැකකාර ප්‍රදීප් කාර්යවසම් මහතා පසුව අත්අඩංගුවට ගැනුණා. අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රෝහිත බෝගල්ලාගම් මහතා අදාළ නඩු විභාගයේ අවසන් වනතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවිල මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි. හිටපු අමාත්‍ය රෝහිත බෝගල්ලාගම් මහතාව අල්ලස් කොමිසම් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් විසින් අධිකරණයේ ගොනු කර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි. ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළා. අදාළ නඩුකරයේ අද කැඳවුණු ලැබූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නිවේදනය නිකුත් කළා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද එම සිරදඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් ඉක්ුද්දා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. ඉන්පසුව එම දඬුවම කියවා දීම සඳහා අදාළ නඩුකරය අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවුණු ලැබූ අවස්ථාවේ සිරගත කර සිටින ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය ඉදිරිපත් කළා. එහිදී මහාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමේ තීන්දුව කියවා දෙනු ලැබුවා. ඉන් අනතුරුව විත්තිකාඩ් ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය විසින් කරුණු දැක්වීම සිදු කළා. ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අභියාචනාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණයේ දුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය තීන්දුව පැමිණෙන තෙක් මෙම නඩුකරේ සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දැක්වීම සිදු කළා. වැඩිදුරටත් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥවරයා ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර උන්වහන්සේව ගිහි ඇඳුමෙන් අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර සිටියා. ස්වාමීනි, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර උන්වහන්සේ ගිහි ඇඳුමෙන් අධිකරණ ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට හැකියාවක් නැහැ. සිය සේවාදායක හිමියන් පරාජිකා වූ භික්ෂුවක් නෙවෙයි. උන්වහන්සේගේ භික්ෂුභාවය අහිමි වෙලා නැහැ. එම නිසා මේ ආකාරයෙන් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම වැරදි. ඒ නිසා තමයි උන්වහන්සේගේ නිකායේ නායක හිමිවරු උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේ. අපගේ ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට දක්වා තිබෙනවා. එසේ තිබියදී මෙමෙන දේවල් සිදු කිරීම ඉතා කණුගාටුදායකයි යනුවෙන් සඳහන් කළා. යනු ඥානසාර හිමියන්ගේ සිරඳනුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ තීරණය ලැබෙන තෙක් උන්වහන්සේට දඬුවම් කියවා දීමේ කටයුතු පෙබරවාරි මාස 25 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. 2016 වසරේ කිලුපන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් වලින් ඉස්ලාම් ධර්මයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කරුණු නඩුවකට වරදකරු කරනු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 9ක සිරඳනුවම් නියම කළා. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් ඉක්ුද්දා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි අධිකරණ ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ ඇඳ සිටි චීවරය ඉවත් කර ගිහි ඇඳුමෙන් උපවෙත් තත්වයට පත් කිරීම බරපතල වරදක් බව අස්කිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කරනවා. අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ සඳහන් කළේ ඥානසාර හිමි මෙම තත්වයට පත් කිරීම පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි.
7: අධිකරණ තීන්දුවට ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ අධිකරණ තීන්දුවට අපි ඉතාමත් ගරු කරනවා. නමුත් උන්වහන්සේ බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නැවත අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී උන්වහන්සේ උපවැදි කොට ඉදිරිපත් කිරීම ගිහි ඇඳුමෙන් ඉතාමත් නෛතික වශයෙන් වරදක් හැටියට අපිට බන්ධනාගාර ආඥාපන පරික්ෂීලනය කිරීමෙන් අපිට පෙනී යන කාරණයක්. උන්වහන්සේගේ පෙර භාවිතා කරපු ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය තමයි අපේ මේ අවස්ථාවේදී නිරීක්ෂණය වෙන ආකාරයට අපිට පෙනී යන්නේ. ඒ නිසා බන්ධනාගාර අධිකාරිය මගින් සිදු කර තිබෙන කාර්ය ඉතාමත් බරපතල දෙයක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලැබී ඇති බලතල වගේම සාම්ප්‍රදායික වශයෙන් අපේ සිරිත් නීතිය, පෞරාණික නීති පද්ධතිය අධිකරණය මගින් පිළිගන්නවා. ඒවත් නොසලකා හරිමින් අපේ ඥානසාර හාමුදුරුවන් උපවැදි කිරීම තුළින් එය ශාසනික වශයෙන් විශාල නරක පූර්වාදර්ශයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි මේ වන විටත් ඒ නීතිමය අවශ්‍යතා උඩ ඒ පිළිබඳව වඩා අවධානය යොමු කරමින් ඉදිරි කාර්යයන් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා.
6: මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්
7: අපි මේ අවස්ථාවේදී දේශපාලන මතවාදවලින් බැහැරව ශාසනික පැත්තෙන් කල්පනා කරලා මේ සිදු කරලා තිබෙන කාර්ය පිළිබඳව අධිකරණයේ මගින් ඉදිරිපත් කරන අවස්ථාවට උපවැදි කොට ඒ ඉදිරිපත් කිරීම බරපතල වරදක් හැටියට අපි දකිනවා. ඒ නිසා මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරලා උන්වහන්සේ නැවත පැවිදි කිරීමේ කාර්යයක් අවශ්‍ය නම් ඒ කළ යුතු වෙනවා කියන එකයි අපේ තීරණය. ඒ නිසා අපිට රෝම ලන්දේසි නීතිය මගින් අපිට තිබෙන්නේ ඒ දඬුවම් දීමේ සම්ප්‍රදායක්. නමුත් බෞද්ධ නීතිය අනුව බැලුවොත් අපිට තිබෙන්නේ වර්ධකල පුද්ගලයාට සමාව දීලා ඔහු නැවත

0: කටයුතු කරන්නේ කියන කාරණේ තමයි අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්නේ.
1: ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද විවිධ දහස් පළ වුණා. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
2: අපි අවබෝධ කරගන්නට ඕන පුද්ගලය පොඩ්ඩක් අමතක කරන්න. මේ ආගමික නායකින්ගේ ඒ ගරුත්වය, විශේෂයෙන්ම චීවරය, ඒ අනිකුත් ආගමික නායකින් ඒ ආගමේ අන්‍යෝන්‍ය භාවය විදහා දක්වන ඒ තමන්ගේ ඒ චීවරයේ ඇඳුම, ඒකට අපි නිසි ගරුත්වය ලබා දෙන්නට ඕන. එනිසා විශේෂයෙන්ම මං කැමතියි මතක් කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රෙගුලාසියක් තියෙනවලු 550 උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ අවබෝධ කරගන්නට ඕන චීවරයට නිග්‍රහ කරන්නට බෑ. එහෙම චීවරය ඉවත් කරනවා නැද්ද කියන එක ඒ ආගමික නායකත්වයේ තීන්දුව කරන්න ඕන දෙයක්. අනෙකුත් ආගම් වලටත් ඒකත් බලංගුයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: ඒ කාලේ ජීවිත බේරගන්න කියලා පන්සල් වල හිටියේ මහරුන්ගේ උපාධි දෙන්නේ මහා නමට. එදා ජීවිත බේරගන්න මහා සංඝරත්නයේ පිටිපස්සේ හැංගිලා ජීවිතේ බේරගත් ඔබ අද ගරු සභාපතිතුමිය එළව එළව මහා සංඝරත්නයට පහර දෙන්න. මේ ඇහුවම කියන්නේ ජාතිවාද නෑ, මේ ජාතිවාදය නෙමෙයි. මහා ස්වාමින් වහන්සේ නමක් සහ බෞද්ධයෙක් තමන්ගේ ආගම තමන්ගේ විශ්වාස කරන ධර්මයේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම ජාතිවාදයක් නෙවෙයි ගරු සභාපතිතුමිය. ඒක වැරදියට අර්ථකථනය කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද කරන්නේ? හිනා වෙන්නේ. මහා සංඝරත්නයට ගරහලා ගෞරව කරගෙන හිනා වෙවි ඉන්න. දැන් ඒකනේ තියෙන අමාරුව. එක පැත්තකින් සංස්කෘතියට ගහනවා. රණබිරුවන්ට ගහනවා. දැන් LDD ක්‍රස්තවාදී සමරන්න ඉඩ දෙනවා. හැබැයි අර පෞගිය කාලේ අර්ජුනා කොටිය කිව්වා කියලා ඒකට පරීක්ෂණයක් කරනවා. හැබැයි ඔබතුමාලගේ ඇමතිවරු ගිහිල්ලා මල් මාල දාන ඒවා තිලිපන් කියලා ඒවා හොඳයි. මල් මාල දාන්න හොඳයි. හැබැයි විපක්ෂය කෙනෙක් ගිහිල්ලා කොටිය
4: කිව්වා.
3: ඒක නේ අර විනාඩි දෙකක් දෙන්න. මේකට පරීක්ෂණයක් කරනවා. දැන් මේකද ඔබ තමුන්නාසරේ ජාතිවාදය? මතක තියාගන්න. ඔබතුමාලා ජාතිවාදය අවුස්සන් නැහැ කිය කිය ජාතිවාදය අවුස්සන් නැහැ කියලා ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය තහවුරු කරන්න කියලා මෙරටේ මහා සංඝරත්නයටයි බුද්ධ ධර්මයටයි බෞද්ධ සංස්කෘතියටයි ගහන්න පටන් ගත්තොත් ගහන්න පටන් ගැනීම තුළ ඔබ තමුන්නාසේලා මෙරටේ ජාතිවාද නැති ජාතිවාදයක් අවුස්සන දැන්ට මෙරට පරිවර්තනය කරනවා. ඒක මතක තියාගන්න.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්දස නායක මහතා.
5: අපි 75% මෙතන ඉන්නවා. මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා බෞද්ධයෝ. අපි ගොඩාක් බෞද්ධයෝ ඉන්නවා. එතන අන්‍ය ආගමික ඉන්නවා. හැබැයි අපේ ඥානදාර හාමුදුරුවෝ ඊවරයක් ඇඳපු හාමුදුරුවෝ කන්න වෙන ආගම් ප්‍රවර්ධනය කරන්න බෑ. වෙන ආගම් වලට වෙන ආගම් ප්‍රවර්ධනය කරන්න බෑ. කටවහගෙන ඉන්න බෑ. සමහර හාමුදුරුවෝ නිශ්ශබ්ද ඉන්න හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවෝ ඥානදාර හාමුදුරුවෝ අපේ ආගම ප්‍රවර්ධනය කරන්න අපේ ආගම වෙනුවෙන් යම් යම් අවස්ථාවලදී උන්වහන්සේ අපේ කිව්වේ මොකද්ද? මුස්ලිම් ජනතාවට නෙවෙයි උන්වහන්සේ ප්‍රකාශ කරේ, මුස්ලිම් අන්තවාදීන්ට. ඉතින් ඒ මුස්ලිම් අන්තවාදීන්ට කරපු නිසාද එතුමාගේ චීවරය නැත්තම් එතුමාගේ සිවුර ගලවලා අද ගෙනල්ලා තියෙනවා? මෙහෙම වෙන්න බෑ මේ ආගමට. මොකද අපි බෞද්ධයෝ හැටියට මේ රටේ අපිට හිතට වේදනාවක් තියෙනවා. අද මිනිස්සු ගොඩකට මේ රටේ මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ආණ්ඩුව යනවා ඒකෙන් ගැලවෙන්න. අපි කිව්වේ නෑ මේ පරණ නඩුවක් කියලා. හැබැයි ඉතින් මේක කාටවත් එකක් වෙන්න බෑ. දැන් බලන්න ජනාධිපති පොදු සමාව යටතේ ගරු අමතුමා රංජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ එළියේ ඉන්නේ. දැන් රංජන් රාමනායකට එකක් හාමුදුරුන්ට එකක්. රංජන් රාමනායකත් ඉන්නේ ජනාධිපති පොදු සමාව යටතේ. එයා ආණ්ඩුවට කඩේ යනවා. එයා ආණ්ඩුවට හොඳ කියනකොට එයා එළියේ. ඥානදාර හාමුදුරුව ඇතුලේ. එහෙම වෙන්න බෑ. ජනාධිපති පොදු සමාවක් දීලා නම් වැරදි තීන්දුවල විදියට ජනාධිපති පොදු සමාව දුන්නා නම් කාටත් එකක් වෙන්න ඕන. ඒක කියන්න ඕන.
1: සිවරාජ අනුජන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට නීතිඥ කණ්ඩායමක් මේ වන විට සෞදි අරාබියට ගොස් ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
6: අනුජන් සිවරාස මහතා වෙනුවෙන් සෞදි අරාබි රාජධානී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට රජයේ මැදිහත් වීම මත කටයුතු සිදු කරමින් පවති. ශ්‍රී ලංකාවේ නීති විශේෂඥ කණ්ඩායමක සහාය ඇතිව සහ සෞදි නීති උපදේශකයන්ගේ සහාය ලබා ගනිමින් මෙම අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලැබෙන ප්‍රතිනීතිඥවරු 3 දෙනෙක්ම දැන් සෞදි අරාබියට ගිහිල්ලා තියෙනවා. අද ඒ නීති සමග සාකච්ඡා කරනවා. අනුජන් සිවරාස මහතා දැනට රඳවා සිටින තමාම් බන්ධනාගාරයේ තානාපති කාර්යාල නිලධාරි අවස්ථා දෙකකදී ගොස් තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු වලට අනුව අනෝජන් සිවරාසා මහතා සහ ඔහු සමග එකම සිරමැදිරියේ රඳවා සිටි තවත් රැඳවියෙකු අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර එය පසුව ගැටුමක්

0: දක්වා වර්ධනය වී ඇත. එම සිද්ධිය අතරතුර සිවරාසා මහතාට සීරීම් තුවාල සිදුවී ඇති. මේ වන විට අනෝජන් සිවරාසා මහතා වෙනත් තිර මැදිරියකට මාරු කර ඇති බවද දන්වා ඇත. අනෝජන් සිවරාසා මහතා වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගනිමින් ඔහු වෙනුවෙන් සහනයක් අත්කර ගැනීමේ අරමුණ ශ්‍රී ලංකා රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරමින් සිටී.
1: 2019 වනාතපිල්ලුව ලැක්ටෝස්වත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරන ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බිනසුරු මණ්ඩලයක් විසින් බරපතල වැඩ සහිත වසර 10 බැගින් සිරඳුනුවම් නියම කළා. ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර සහ රශ්මි සිංගප්පුල යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත බිනසුරු මණ්ඩලයක් විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළා. විත්තිකරුවන්ට රෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්. කළු මුහුදේ රුසියාවට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ඉන්නගුණු තද කළු දුමාරය රුසියාවේ සෝචි සංචාරක නගරයේ දෙසරද පැතිර ගිය බවයි රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. ප්‍රහාරයට ලක් වූ නෞකාව ලයිබීරියානු දජිය යටතේ යාත්‍රා කළ එකක්. තවදුරටත් ඒ ගිනි ගනිමින් තිබෙන අතර ගින්නෙහි සැර අඩු වූ වහම් මුදා ගැනීමේ යාත්‍රා යදවා ගිනි නිවීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් නෞකාවේ සිටි 23 දෙනෙකුගේ නියුත් කාර්ය මණ්ඩලය දැනටමත් සුරක්ෂිතව බේරාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් සියලු දෙනාම ඉන්දිය ජාතිකයන් බව විදේශ මාධ්‍යයන් සඳහන්. බල්ගේරියාවට අයත් මුහුද් සීමාවේදීද වෙළඳ නෞකා දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඒ බව තහවුරු කරමින් බල්ගේරියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මේ ජාත්‍යන්තර සාගර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. සිදු ප්‍රහාර සම්බන්ධයෙන් බල්ගේරියාව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එසේ තිබේදී යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ප්‍රහාරයේ පිටුපස රුසියාව සිටින බවයි. මේ අතර රුසියාව විසින් යුක්රේනයේ කිව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. කියව නගරයේ ගොඩනැගිල් සහ ගබඩා සංකීර්ණ කිහිපයකටද හානි සිදුව තිබෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාව සමග යහපත් රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන බවත් එම ගිවිසුම් නැවත විවෘත කිරීමට සංශෝධනය කිරීමට හෝ අවලම් කිරීමට කිසිදු අදහසක් නොමැති බවත් ඉන්දියා මධ්‍යම රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ඒ කචිතිව දූපත සමුද්‍රයේ දීවර අයිතිවාසිකම් සම්බන්ධයෙන් 1974 සහ 1976 දී ඇති කරගත් ගිවිසුම් වලට අදාළ විධිවිධාන වලට එරෙහිව ගොනු කර ඇති පෙත් සම්ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග වෙමින් පවතින අතරතුරයි. දීපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ පෙනී සිටමින් ඉන්දියා නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියා දීවරයන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් ඉන්දියා රාජ්‍යයේ රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු කරමින් සිටින බවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ ස්ථාවරය පිළිගැනීමට හෝ ඊට අනුකූලව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට බල කිරීමට ඉන්දියාවට නොහැකි බවද ඔහු පවසා තිබෙනවා. 1974 ඉන්දු ලංකා ගිවිසුම යටතේ කචිතිව දූපත ශ්‍රී ලංකාවට පවරා දීම සහ ඉන්පසු 1976 දී ඇති කරගත් ගිවිසුම් මගින් ශ්‍රී ලංකා මුහුද් සීමාව තුළ ඉන්දියා දීවරයන්ගේ දීවර අයිතිවාසිකම් සීමා කිරීම යන කරුණු අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම කරුණු දැක්වූ බවයි වාර්තා වන්නේ. ඉන්දියා පාර්ශ්වයේ මත්ස්‍ය සම්පත් අඩවීම හේතුවෙන් තමිල්නාඩු දීවරයෙන් ශ්‍රී ලංකා මහෝත්සීමවට ඇතුළු වීමට පෙළඹී ඇති බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් ජාත්‍යන්තර සමුද්‍රයේ සීමාව තරණය නොකිරීම පිළිබඳ දීවරයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති බවත් විදේශ මාධ්‍යයන් සඳහන්. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news රාව ප්‍රතිරාව ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව නීතිඥ චානක අබේ වික්‍රම මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: මේ net කණ්ඩායමේ තිබ්බ සුවිශේෂී දේ තමයි හරි නිවුස් එක ඉතා ඉක්මනින් නිවැරදිව ග්‍රහණය කරගෙන ඒක ප්‍රේක්ෂකයාට දෙන එක. කිසියම් ප්‍රවෘත්තියක මූලාශ්‍රයක් තියෙනවා නම් ඒක ඉක්මනටම අරගෙන ශ්‍රාවකයාට දෙන එක තමයි net කණ්ඩායමේ තියෙන විශේෂත්වය මම දකින. ඒත් එක්කම ඒකෙදී තියෙන වැදගත්ම දේ තමයි මේක කියන්න ඕන net කණ්ඩායමේ ඉන්නේ රට පුරාම අංගෙන්නේ ඔත්තුකරු. හරිම ඔත්තුව හරිම තැනට දෙනවා. ඒක නිසාම දැන් ප්‍රවෘත්තියක් ගත්තාම අනිත් හැම තැනම තියෙන එකම ප්‍රවෘත්තිය හැබැයි net ප්‍රවෘත්තිය තියෙනවා net news එකේ තියෙනවා ඊට වඩා වෙනස් දෙයක් ඊට වඩා ගැඹුරින් හොයාගත්ත දෙයක් ඒ තොරතුරත් එක්ක එක ඉක්මනින්ම ශ්‍රාවකයාට ගෙන එන්න මේ කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා ඒක මේ කණ්ඩායමේ තියෙන team work එකේ තියෙන දක්ෂතාවයකට තමයි දකින්නේ ඒක හොඳ දෙයක් මොකද මිනිසුන් නිතරම හම්බුනාම හොයන්නේ තොරතුරක් ප්‍රවෘත්තියක් ඒ හම්බෙන ප්‍රවෘත්තිය හරි ප්‍රවෘත්තියක් වෙන්න ඕන මොකද අද වෙනකොට ගුවන් විදුලිය රූපවාහිනිය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය විශාල වශයෙන් තියෙන නිසා වැරදි තොරතුරු දුස්තරතුරු සංසරණය වෙන්න පුළුවන් සමාජයේ හා වෙනම අපිට හොයාගන්න බැරුව වෙන කොයි ප්‍රවෘත්තිය දැත්ත කොයි කතාව දැත්ත කොයි මූලාශ්‍රය දැත්ත කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ වෙනකොට ඇත්තටම හොඳ දේ තමයි ඒ මූලාශ්‍රය එන්නේ මේක විකාශය වෙන්නේ net හරහානම් net FM හරහානම් අපිට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රවෘත්තිය හරි කියලා මොකද මේ කණ්ඩායම හරිම දේ හොයලා තමයි එළියට දාන්නේ දැන් ඉස්සර අපි ඇහුවා විතරයි මන්සේ මේ වෙනකොට අද තත්ත්වය දක්වා ඇවිල්ලා තියෙන ගමන් මග විශිෂ්ටයි තමන්ට පැවරන කාර්යය හරි තොරතුරු ජනතාවට දෙන්න ඕන කියන කාර්යය මේ කණ්ඩායමම එකට වැඩ කරපු ඉඳලා තමයි මේ වගේ ජනප්‍රියත්වයක් තියෙන්නේ අද වෙනකොට මේ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා ඉස්සරහට අද ඉස්සර අපි ප්‍රවෘත්ති ඇහුවා විතරයි දැන් අපිට ප්‍රවෘත්තිය බලන්න පුළුවන් මේ ඩිජිටල් හරහා YouTube එක හරහා Facebook එක හරහා ඉතින් මිනිසුන්ට වඩා අත්දැකත් වෙන්නේ තොරතුරක් ඒ තොරතුරේ නිවර්දි බව සහිතව ජනතාවට දෙන්න net කණ්ඩායම ගන්න උත්සාහය ගැන මම අගය කරනවා
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
7: අපේ අම්මා ගෙදර ආවද
8: නැහැ අම්මා මෙයා වෙන දෙයක් වුණා

0: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමඟ කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීපාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
1: FM 95 අනුහතරයි දශම අටෙන් net FM.

එන්න මේ පාලමාවතේ. නෑ බයවෙන්න කාරණාවක්. මං ඉන්නවා අතින් අල්ල ගන්න ඔබේ. ලේසි නෑ තමයි ජීවිතේ. ඒත් ඇවිද යමු ඔහේ. මාවත කවදහරි තරු එළිය ගෙනත් දෙයි. දිශාව වෙනස් වෙයි. එතකල් අපි හං.

සමහරවිට එන්න හේතුවක් හෙව්වා. ඒත් ඉතින් ආපහු හැරිලා ආවම බාරගන්න තරම් හේතුවක් මට තිබුණේ නැහැ. මං අද ඇහුවේ දාලා යන්නම යන්න ගියපු එයා ආයෙත් ආවත් මොකද වෙන්නේ කියලා. කතාව නිර්නාමිකයි. ඒත් ඔබ ආයෙත් ඒක අහන්න ඕනේ. සමහර විට එන්න හේතුවක් හෙව්වා. ඒත් ඉතින් ආපහු හැරිලා ආවම බාරගන්න තරම් හේතුවක් මට තිබුණේ නැහැ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. සමූහ ව්‍යාපාරය වෙතින්
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අද. විශ්වාසය වගේ කීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටන දාන්නේ?
4: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
0: Mandaram Rare with Taranga
5: ඉන්නට තිබුණා මා ළඟ පින්සල් පාරකින් තවමත් ඇඳලා තියෙන ඒ හාදයාගේ ඇස් ඒ හාදයාගේ ඇස්වල තිබ්බි ප්‍රබල චුම්බක ආයතකවම ඒ චුම්බක ශේෂ්ත්‍රවලට අහුනේ මං හදවතේ පළවෙච්ච පළවෙනි ආදරය තාමත් දළුල යන ගමන් මගේ ආදරය ගැන රෝසමල් වලින් අහන්න යන්න එපා තිත්තමල් වලින් අහන්න තිත්තමලුයි හොඳටම දන්න මගේ ආදරය එදාර කාන්දා බැල්මකට මුළු සෞරග්‍රහ මණ්ඩලයම එකවර භ්‍රමණය වුණේ එදා වරෙන්ද නැතුවම මං ආදරේ ලියලා ඉවර කළා ඒත් ලැවෙන්ඩර් සුවඳ හොලඟක් වගේ යන්න ගියේ ඒ හාදයෝ උරෙහි සෙහි සහෝවා හෙමේට සුසු මහුරක සුවය විඳිනට ඒයි හදයා නුඹට ඉන්න තිබුණ මාළඟ ඔව නුඹට ඉන්න තිබුණ මාළඟ මටත් ඉන්න තිබුණ නුඹළඟ බලාකුළු අදරවන්ති මට කියනවා තව එක පාරකට යව බලන්න ඕනි තරංග එක් පාරක ආදරේ කියලා කියන්න ඕනි ඒති වෙවට මට ආදරේ කියන්න ඕනේ තව එක පාරකට යව බලන්න ඕනේ එක පාරක් ආදරේ කියලා කියන්න ඕනේ ඒති වෙවට ආදරේ කියන්න ඕනේ තිවෙව්‍ය මං ආදරේ වලාකුළු ආදරවන්ත

මේ හදවත මොනවද කරන්න කියලා? මේ හදවත් වෙලා අයිතිකාරයෝ දන්නෙත් නෑ. ඔව් ඉතින් යනවම යනවම යනවා කියලා. රිද්දන්න පුළුවන්? උපරිමයටම රිද්දලා යනවා කියලා කියපු කෙනා. ආයතාවත් ඔයා මොකද කරන්නේ? 0.95 95 95 ඇවිත් කියන්න. අනේ මන්ද තරංග. එයා නැතුව මන් තවමත් විඳවනෝ. ඒත් එයා නැවත ආවොත් මගේ ආදරේ බලාපොරොත්තුවෙන් මම එයාට මේ දුක දැනෙන්න දෙන්න එකක් නෑ. මං එයාව ලස්සනට බලා ගන්නවා. හැබැයි එක දෙයක් කලින් වගේ ආදරය දෙන්න පුළුවන් වෙයිද? ඒක ප්‍රශ්නාර්ථයක්. ඔව් ඒක මටත් ප්‍රශ්නයක්. දරණේගල චමරියේ ඒක ප්‍රශ්නාර්ථයක්.

आदरणीय तरंगा सुबह मंदारम रात्रिया प्रेमे दने ने हम ओट में कवागे दने ने सुपुरुद्वेस आत्मगत बैंडी मां कवागे दने ने माटाव न तुझे जीवत वन बैग ये ला सिबगत आया सिबगत आया साधारण उन्नत ये तो किया ला आया यान नमकी है गल पेन्ने ना किया ला पी අපි කවුරුත් කාටවත් ගැළපෙන්නේ නැහැ නේද? කවදාවත්. ආදරේ කියන්නේ අනිකාගේ නොගැළපීම ඉවසීම කියලා. මම කිව්ව මතකයි ඇයට. එයාම ඇවිල්ලා එයාම ගියාම මම ආය හදවතේස වෙනල්ලට. මගේ මහිත ආයෙත් ගන්න. ගොඩක් මහන්සි වුණා. නෑ. මගේ හිතම්බලමක් නෙවෙයි. එන්න ඕනේ නෑ එයා. ඒත් සසර පුරාම යාට මං ආතරේ හැමව පාවිච්චි කළා කියලා මං දන්නවා තරංග එන්න එපා ඒත් මං ආතරේ ඉනෝක බණ්ඩාරා

0: rẻ. මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහි නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
4: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් විදින්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින් අද තමයි හොඳම දවස.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
7: මොකද්ද ඔය විසිගිරිල්ලද?
6: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියා වල මීටර 91ක්, නගෝයා වල මීටර 88ටත් එහා.
7: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
6: ඇයි?
7: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
8: මීටර 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
9: net fm algotown.
10: Brought to you by
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
11: සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි.
13: විජයකුරක්කන්
14: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට ස්මාර්ට් සූදානම. අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක.
9: Net FM.

ඉතිං මගේ වැහිලිහිනියේ ඔයට සුබ මන්දාරම් රැක් වේවා. අරමුණක් නැති මේපල් කලයක් හුළඟේ ගහගෙන ගියා වගේ. මොන පැත්තට පවුනාද කියන්නවත් නොදැනෙන්න එක සැරෙම නටුවෙන් ගිලිහුණාම ආයමත් එකමක මොහොතක් හෝ මගේ කුඩේ උඩට වැටෙනකල් බලා හිඳපු අතීතයක් නොතිබුණා නෙවෙයි. මොර සූරණ වැහිය දැහැලෙද්දී කවදද මෝඩියේ පාට හතක් අහස ඒ කෙළවර ඉඳන් මේ කෙළවරට ඇඳෙන්නේ? තන්නේ කරම ඇහෙන්න වේලිච්ච කොළ උඩට මහා සද්දෙන් වැඩෙන වැහිගිරිවල සද්දෙම විතරක් උරුම වෙනකොට සන්ධ්වනි බලාපොරොත්තු වෙන්න තරම් ඇත්තටම බොළඳ ගැහනොයෙත් අවසානයේ මම්මටම කියා ගැත්ති මෙච්චරයි. අනේ වස්තුවේ උඹ දැකලා නෑ නේද? එකම රබරෝසියා ගසක වනත් එක මිත්තේ එකම මල දෙපාරක් විපෙන්න නෑ නේද? ඉතින් එච්චරයි. නෝරා තිනුවේල් නොහොත් නැතු අනුත්තර මට ඔබේ සමහර වචන ආයෙත් කියවල බලන්න ඕනි. අනේ වස්තුවේ උඹ දැකලා නෑ නේද? එකම රබරෝසියා ගසක වනත් එකමෙත්තේ එකම මල දෙපාරක් පිපෙන්නේ නේද? ඉතින් එච්චරයි. ඔව් එච්චරයි.

සුබ මන්දාරම රැත් තරංග. එපාම කියලා මගේ අත තැරලගිය පොයා ආයෙ දවසක මාව හොයාගෙන ආවත් මන් දුවගෙන විත් ආයෙත් එයාව වැළඳ ගන්න නැමුකෝ. එයා ගියපු දවසෙම මගේ හිතත් එක්කම ගොඩක් දුර තනිවම ඇවිදගෙන ආවා. ඒ ආපු දුර මට ආයෙ හැරෙන්න බෑ තරංග. හැබැයි ආයෙ නොපෙනෙන මගේ ඇස්වලට කඳුළු එයි. මොකද අමතක කරන්න බැරි තරම් මං ඔයාට ආදරය කරලා තිබුණු නිසා. ඔයා එන එක මට සතුටක් නෙවෙයි. ඒක හරියට සුව වෙච්ච තුවාලයක් නැවත පහරනවා වගේ වැඩක්. ඉතින් ඔයා මාව හොයාගෙන ආවොත් ආයෙත් ඔයාට ආදරය කරන්න තරම් මගේ හිතට හයියක් නැති වුණත් ඔයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන එක මං මේ කාලේ පුරාවටම ඉගෙන ගත්තා. ඉතින් ස්තුතියි මාව දාලගේ. මට ජීවිතේ පුරාවට මතක හිටින පාඩමක් ඉගෙනුවාට. චතුරිකා දබරල්ලෙන් ආයෙත් මං වෙනුවෙන් අඬන්න එපා.

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියලා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසිනා මිනිහ කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම දීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 Prime Group.

0: පාරාදීස සහිතයි.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
3: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියේ මට මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
6: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
8: සදහම් සුරය
9: net fm ධර්ම දක්ෂිනා
10: ධර්ම දක්ෂිනා
11: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
12: මාර්ය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාස
13: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
14: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
6: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
9: net fm ධර්ම දක්ෂිනා
10: ධර්ම දක්ෂිනා
6: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
1: Manda

ආදරණීය තරංගදුව. අද අපි වියපත්. පුතාල දෙන්නම විවාහ වෙලා ලේලිලා එක්ක ලංකාවෙන් ගිහිල්ලා මමත් මගේ මහත්තයත් ගේ ඇතුලේ තනිකම සහ පාළුව එක්ක. හෙට මගේ මිනිබිරීගේ උපන්දිනේ. අවුරුදු 8යි අයට. හෙට 8වෙනිදා අවුරුදු 5යි අයට. කොරියාවේ මම සුබ ප්‍රාර්ථනා කරනවා. තිත්තගල්ලෙන් චිත්‍රා මල්කාන්ති. ඔබතුමියා දරුවෝ විවාහ වුණාට සතුටින් ඇති. විවාහ නොවුණා නම් ඒ ගැන අසතුටින් ඉන්න තිබුණා. දරුවෝ ඉන්නවට සතුටු ඇති. දරුවෝ නැති වුණා නම් දරුවෝ නැති එක ගැන දුකෙන් ඉන්න තිබුණා. මං ඔබට යමක් කියන්න උත්සාහ කරනවා. හැමදේම ලැබුණම පාළුයි කියලා හිතෙනවා. අපි ඔන්නෝකට ජීවිතය කියලා කියනවා. ඒ නිසා චිත්‍ර මහත්මිය පුතු දෙන්න විවාහ වුණා. දුව දරුවෝ ලැබිලා ලේලිවරුන් එක්ක සතුටින් කොහේ හරි ජීවත් වෙනවා. තනිකම පාළුව දැනෙනවා තමයි. ඒත් අම්මෙක් තාත්තෙක් දරුවෝ හදලා බලාපොරොත්තු වෙන සිහින වලින් 100%ක්ම ඔබ දෙන්නලා ඉවරයි මේ වෙනකොට. එහෙනම් ඒ උරුම වෙච්ච වාසනාව ගැන හිතන්න. එතකොට පාළුව ඉවර වෙන්න, තනිකම ඉවර වෙන්න. හැබැයි අවබෝධය ලැබෙනවා. අවබෝධය ලැබුණ තැන නිවනට දොර ඇරෙනවා. අපි උත්සාහ කරමු නේද?

සුබ මන්දරම් රාත්‍රියක් වේවා ආදරණීය තරංගා. මන්දරම් මහසේ අලු පැහැතිරේ මත හැමින් නැදෙන සිතුවමක් වගේ සඳ හද වලාකුළු අතර සංගවේගයෙන් ජනේලි වීදුරට වැහි බිඳු තට්ටු කරන හඬේ අතරමං වූ සංගීතයක් ඇහුණා. ඒ සෑම තාලයකම පෙරදාක තුරුලුව හිටපු මොහොතක ඔබේ ගැහණු ආදවතේ හඬ මට ඇහෙනවා ඇහෙනවා වගේ. කාමරේ නිවුණු පහන අසල ඔබෙන් ඉතිරි වූ සුවඳ අතකින් අල්ලන්න බැරි ඒත් හදවතට බාරටම දැනෙන දෙයක්. පිටත ලෝකේ වැස්සට දියවෙද්දී මගේ ඇතුළත ඔබේ අහිංසක සිනහවක් තවමත් උණුසුම්ම දල්වනවා. මේ මොහොතේ ඔබ ළඟ සිටියා නම් කතා කරන්න අතවන නෑ මට. මොකද දෙදෙනෙකු අතර ඇති සැබෑ ප්‍රේමය සමහර රාත්‍රීන් වල වචන නොවේවි. එකිනෙකාගේ හුස්මක් අතර බැඳී පවතීවි. ඔබ එන්න එච්චරයි මට ඕනේ. එක මොහොතක් ඇවිත් ඉන්න. අලව්වෙන් නැතිී

යන්නම කියලා විත් යන්නම යන්න කියපු එයා ආයෙත් එන්න සමහර විට පුංචි පුංචි හේතු නම් හෙව්වා. හේත් ඉතින් මට ඕනම වෙලාවේ මට හයියක් වෙන්න නැතිව මාව මං ගෑරලා තැරලා දම්මල ගහලා ගියපු එයා ආපෝ හැරිලා වම් පාර ගන්න තරම් හේතුවක් හිඩස මට තිබුණා. මොකෝ හිතන වෙලාවට එන්න ආපහු යන්න මගේ හිත අම්බලමක් වෙලා නෑනේ. ඔන්න මම මගේ කතාව හිමින් සීරුවේ සම්පූර්ණ කළා තරම්. ඒත් මං ඔයාට මගේ නම කියන්නේ. ඔව් එයා සමහර විට එන්න හේතුවක් කිව්වා. ඒත් ඉතින් ආපහු හැරිලා වම් බාර ගන්න තරම් හේතුවක් මට තිබුණා.

මට හිටිය එක හීරෝ කෙනෙක් මගේ තාත්තා නැතිවුණ දායිදා. අදයාගේ උපන්දිනේ. සුබම සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය අයියේ. සුසන්ත පුබුදු. මම පසින්දු දේශාන් පවුල හැමෝම එක්ක සුබ පැතුම් එක්ක ආස කරනවා. හීනවලට පාටු දුන්නෝ හීරෝස්ලා කොහොම අමතක කරන්නද නේද? මන්දරම් රටයි විනාඩි 10යි තත්පර 23යි. දාලගිය කෙනෙක් නම් මට ආයෙත් ඕනේ නැහැ. එයා මේ ලෝකෙන් අන්තිම පිරිමි වුණත් මට එකෙන් වැඩකුත් නැහැ. මොකෝ මම දන්නා එකපාරක් දාලා ගිය කෙනෙක්ට ආයෙ දාලා යන්න කිසිම බැරි කමක් නැහැ. එකපාරක් මාව අතහැරලා ගිය කෙනෙක්ට ආයෙත් මගේ හිතේ ආදරයක් ඇති වෙන්නෙත් නැහැ. මට සමාව දෙන්න පුළුවන්. ඒත් මගේ හිත දෙන්න බෑ. මොකෝ මගේ හිත එක්වරක් බිඳුණු තැනක ආයෙත් ගියක් හදාගන්නේ නැහැ එච්චරයි. හොරෙනින් හසිනේ. අවැසි වුවහොත් මැන බලන්නට නුඹට මගේ ප්‍රේමයේ ගැඹුර. කවියකින් ලියන්න බැරි වෙච්ච හැඟුම් ලක්ෂ ගානක් ඇති තාම. ලෝකෙට මාව නැති වෙලාමට මාවත් අමතක දාක රත්තරනේ. නොබිය විඳින් මම අල්ලගෙන ඇති උඹේ අත තාම. ඔයේ නුඹේ ඔනහම නුඹේ ප්‍රේමය අතින් අල්ලාගත් හිතේ රඳවාගත් මගේ සදාකාලික හුස්ම පුද. ප්‍රේමේ මාත්‍රා විරහිතය. ඉතින් හිතවතිය මට සමාවන්න. කෙතරම් පෙම්බැන්දත් නැවත මගේ හදවත නොඹට දොර විවර නොකරනු ඇත. සාෂා.

රකේ මගේ හස්බන්ඩ් හිතන් ඉන්නවා දාලා ගියපු එයා කවදා හරි එයාව මතක් වෙලා එයි කියලා හිතරවට්ට ගන්නවා. ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මන් දන්නවා. කවුද දන්නේ? හැබැයි ඔබ බිරිඳක් වෙන්න බෑ. ඔබ දයෝදුවක්.

0: rẻ,
1: anh ta rắm rẻ.
0: ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
3: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
4: නංගියා
3: මටත් වාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
4: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
3: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
4: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
3: අයියෝ සිම්පල් නේ අයියා, වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
4: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
5: Net FM හතර වටේ.

ඇත්තටම දාලගිපු මනුෂ්‍යාත්මයට මම ස්තුති කරනවා. නැවතත් මා ඔහු බලාපොරොත්තු නොවේ නිමේ. මට දැන් ලැබී ඇත්තේ මගේ ජීවිතාන්තය දක්වාම ගමන් කළ හැකි ආත්ම සහකරුවෙක්. එදා යම් මාව දාලගේ නැත්තම් මට ලස්සන ආදරවන්තයක් නොවෙන්න තිබුණා. ඉතිං ඔබට ස්තුති. මන්ද මගේ ආත්ම සහකරුගේ ආදරණීය බිරිඳ. පුංචි හීන පොදි බැඳගත්ත පුංචි කැදැල්ලක අයිතිකාරි. ඔව් මගේ නම ඒක. ඉතින් මං ආදරය කරන මගේ ප්‍රේම හිම පියල්ලට. ඔව් ඇත්තටම. දාලගේපු මනුෂ්‍යාත්මයට මං ස්තුති කරනවා. ආට ස්තුති. ඔයාට ස්තුති මාව දාලගේ ආටා.

ආදරය කළ තරමට හිතනා කොහොමද දෙවියනේ වෙන කෙනෙකුට ඒ ආදරේ දෙන්නේ කියලා. හදවත සින්නකරවලියල ඉවරයි තරංග. කොයි තරම් රිද්දවත් අනේ ආපහුම හොයාගෙන ආවත් ඇත්තමයි කලින්ටත් වඩා වැඩියෙන් මං එයාට ආදරේ කරනවා. කලින්ටත් වඩා වැඩියෙන් යා පරිස්සමෙන් බලා ගන්නවා. මං එයාට ආදරේ. මං එයාට ඒ තරමට ආදරේ. ලෙහාරා. සුබමන්දරම්රයක් වේවා ආදරණීය තරංග. පතපු දේවල් මට නොලැබුණත් නොසිතූ දේවල් මට ලැබුණා. කැමැතිම දේවල් අහිමි වෙනකොට අකමැතිම දේවල් ලැබුණා. ළඟින්ම හිටපුනම වෙනස් වෙනකොට මුකුත්ම නොකිය බලන් හිටියම අහිමි වෙලා යන්නේ නොගැලපෙන දේ. ඉතින් මං එහෙම හිතලා හිත හදාගත්ත වෛර කලේන. මට වෛර කරලා පුරුදු නැහැ. ශාමා අද මගේ අයියගේ උපන්දිනය. තාත්තා නැති වුණ දාවන්දන් මගේ වීරයා. මම ශිහාන්. සුබ උපන්දිනයක් වේවා මගේ අයියට. සුබ මන්දාරම්රයක් තරංග. ක්වෙත්වල සේවය කරන කාවින්දයාට මුහුණ පොතේ උඩ පහළ යනකොට දැකපු ඒ නිල් පාට ඇස් දෙක හිතුවේ නැහැ කිසිම දවසක ඇස් දෙක මගේ ජීවිතේ වෙයි කියලා. කටුකගේ මානයක් වුණ මගේ ජීවිතේ ඒ බැල්මට පොද වැස්සක් වුණා. අවුරුදු දෙකක් ගත වුණා. කොහොමද ඒ කාලේ ඉවරුනේ? තාම හැබෑවට දැක්කේ නැතත් මං මගේ මුළු ජීවිතේම ඔයා කරගෙන ඉවරයි. දවසක ඔයා තින් අල්ලගෙන වසන්තය දෙසට ඔබ රැගෙන යනවා. ඒක තමයි මගේ එකම හීනය. රත්පුර ගිලීමලෙන් ධනුෂ්කා.

ආදරය තියෙන තැන විශ්වාසය නැත්තම් එතන සැනසීමක් නැහැ. ඒ නිසා විශ්වාසය පළදුණු තැන ආදරයක් නැහැ. මනෝචි නිල්මිනි, බොහෝ දේ දැනගෙන බොහෝ දේ නොදැන මේ හිත තදින් මල්ලගෙන දිනක සමගෙන ගියා. මං කැමති වුණේ නැහැ. ආයි දකින්න එනවට මං කැමති වුණේ නැහැ. මං ඇඬුව ඇති. මගේ හිත කැමති නැහැ ආයෝ එයාව දකින්න. මාදිපොලින් තරංග හර්ෂණි. එක දවසක් දුරින් ඉඳන් මාව බලල යන්න. මට ඒ ඇති. මම ගයන්න.

එපාම එපා කියල දවසක මගේ හිතෙන් ඇතට ගිය එය. කාලේ ගෙවී ගියා, ඍතු මාරුණා, ඉර බැස ගියා, හඳ නැගුණා, තාරකා ගණන් නැතිව අහස දිලිසුණා. ඒත් මගේ හිත එකම තැනක යාගේ මතකය විතරක් නිහඬ විතර වුණා. දවසක වැහි බිඳුවක් වගේ අතීත ආයමත් හිතට වැටුණාම එපා කියල දාලා ගියේ ඒ හිත ආයමත් මාව හොයාගෙන ආවද? නැත්තං ඒක තුලකට ගහගෙන ගිය මතකය විතරද? මොකද සමහර ආදර කතා අවසන් වෙන්නේ වෙන්වීමෙන් නෙවේ, ආයමත් හමු වෙන්න බැරි වීමෙන්. ලරංගන බස්නායක, සමහර ආදර කතා අවසන් වෙන්නේ වෙන්වීමෙන් නෙවේ, ආයමත් හමු වෙන්න බැරි වීමෙන්.

దాన్ని నే తరంగా మనోకర అన్నది కేల හොයාට මතක ඇති අවුරුදු 25ක් තිස්සේ මට බොරු කරපු එයා. එයාට ආයෙත් මාව හොයාගෙන එන්න නම් හිතෙන්න එපා දෙයියනේ. මට කාත් කවුරුවත් නැති බව ඇත්ත. ඒත් ඔය තරම් බොරු කරපු බොරු කියපු එයා එක්ක අපහු එකට ඉන්නේ කොහමද? එයාට මගේ ළඟ තිබ්බ සතුට සැනසීම වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ කියලා මන් දන්නවා. ඒක බිරිඳකගේ නැහගේ මාතෘත්වයේ සෙනෙහසක්. දසමසක් කුසේ නොදරුවත් දරුවෙක් වගේ පරිස්සම් කළ අවංක ආදරය. මේ තරම් බොරුවකට ලක්වෙන්න මේ තුන් ලෝකෙවත් මන් දන්නව මං එයාට දුන්න ආදරය හම්බෙන්නේ නැති බව. මොකද මමයි මගේ හිත ගැන දන්නේ. මාව පාරට ඇදලා දානවා කියලා මාවත් දාලා ගියාට මං වෛර කරන්න ඉල්ලන්න මේ විශ්වයෙන් යාට කවදාවත් ලෙඩක් දුකක් හරදරයක් වෙන්න එපා කියලා විතරයි. මොකද මොන තරම් දේවල් කළත් එහෙම දෙයක් වුණත් මට අහක බලන්න බැරි වෙයි ඒකයි. අතේ සත පහක් නැති වුණත් එයාට සියලු දෙවි රැකවරණ ලැබෙන්න ඕනේ. කිසිම අඩුපාඩුවක් වෙන්න එපා කවදාවත්. එච්චරයි මං මේ විශ්වයෙන් ඉල්ලන්නේ. කවුද ඔබ? මං අහන්නේ ඔබ කවුද කියලා. එපා මට නම කියන්න. ඔබ ඔබට මං ආදරේ කියලා නම තිව්වා. ඔබ මේ කිව්වේ ආදරය. ඒක නිසා ඔබේ අනන්‍යතාවය ගැන තහවුරු කරන්න එපා. අපි එකතු වෙලා ඔබට නමක් දෙන්නම්. ඔබේ නම ආදරය.

මේලොවයම් දවසක අපි වෙන්වෙමු. රහස් අහස් තලයට පවරා. මම තරංගානානායක.

මානැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා

0: අසූව දශකේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහකුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහකුඩු, කහකුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ල.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
5: වත්දීපත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
6: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
7: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
4: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
9: Brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අයිබෝවන් තෙරුවන් සරණයි නෙතෆෙම්ම ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වන මොහොත ධර්ම ශ්‍රවණයට මත්තෙන් පින්කමක් පිළිබඳවට මතක් කරන්න ඕනේ මේ දිනවල ඔබ බොහෝ දිනක් හරි උනන්දුයි ලංකාපට්ටන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ යලි ගොඩනැගීමේ මහා පින්කමට දායක වෙන්නට විශේෂයෙන්ම උතුම් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර වූ ස්ථානය තමයි ත්‍රිකුණාමලයේ පිහිටි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියන්නේ. ඉතින් මේ මහා පින්බිමේ යලි ගොඩනැගෙන උතුම් වූ ධාතු මන්දිරය සංඝාවාසයේ පියස්ස උදෙසා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. එසේ දායක වෙන්නට කැමති ඔබ ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තියෙන පූජා කියන ගිණුම එහි අංකය තමයි 84794385 මෙන්න මේ අංකයේ දරන පූජා ගිණුමට ඔබේ දායකත්වයෙන් බැර කරන්නට පුළුවන් ඔබට වැඩි විස්තර දැනගන්නට ඕන නම් 077772254 අංකයට අමතලා වැඩි විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා ඒ අතරේ ඔබ ඔබේ විහාරස්ථානයේ ශ්වේත පූජා කම්මාලාව සංවිධාන කරන්නට කැමති නම් 077 41 52 272 අංකය අමතන්න කියලා අපි ආරාධනා කරනවා. අපි එමනම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා. පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

මේ මුළු මහා තුන් ලෝකයේම ධර්මයෙන් සනසා වදාළ බුදු හිමියනේ අදත් මට ධර්මයේ දේශනා කරන්නට අවසරයි. ලෝකේ පුරාම වැඩ සිටින අපි වහගෙන ඉන්න විචිත්‍ර ධර්ම කතික අපේ ස්වාමීන් වහන්සේලා, ඒ වගේම වයෝ වෘද්ධ අපේ ලොකු හාමුදුරන් වහන්සේලා ප්‍රධාන පුංචි හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස ඔබ වහන්සේලාගෙන් අවසරයි. අදත් ලෝකෙ පුරාම ලෝකෙ විවිධ රටවල් වල ජපාන, චීන, කොරියාවේ මැද පෙරදිග, සයිප්‍රස් නොයෙකුත් රටවල් වල ඉඳගෙන ලංකාවේ ඈත පළාත්වල කතරගම, හම්බන්තොට, මාතර, වලස්මුල්, දෙනියාය, ගාල්, ඒ වගේම කළුතර, කොළඹ, රත්නපුර, සිරිපා අඩවිය, සිරිපා ගම, එහෙම නැත්නම් මහියංගනේ නාගදීප වෙන්න පුළුවන්, යාපනේ වෙන්න පුළුවන්, ත්‍රිකුණාමලේ වෙන්න පුළුවන්, ලංකාවේ විවිධ ප්‍රදේශවල අනුරාධපුරේ, පොළොන්නරුවේ, මිනුවන්ගොඩ, මේ නොයෙකුත් ප්‍රදේශවල ලංකාවේ ඉඳගෙන අදත් මේ රාත්‍රී කාලේ අපි වහගෙන ඉන්න පින්බර ආදරණීය මව්වරුනි, පියවරුනි, තරුණ දුවේ පුතේ, ආරක්ෂක අංශ යුද හමුදා කඳවුරේ පොලිසියේ රෝහලේ මගතොටේ කඩේ වෙළඳ සැලේ මේ රාත්‍රී කාලේ ඔබේ ගෙදර අපි වහගෙන ඉන්න බව අපි දන්නවා. අපි පසුගිය සතියේ දේශනාව නතර කළා හරි අපූරු තැනකින්. ඒ නතර කරපු තැනින් අද පටන් ගන්න තමයි මේ සූදානම. ඉතින් අපිට මේ වෙලාවේ අවබෝධ වෙනවා, දැනෙනවා මගේ පින්වතුනි, විශාල පිරිසක් ලංකාව පුරාම, ලෝකෙ පුරාම බදාදා ධර්ම දක්ෂිනාව අහනවා, අලුතෙන් අහනවා. මොකද අපි ලංකාව පුරාම මේ දවස්වල වැඩම කරනවා මේ වස් කාලේ දේශනාවලට, ධර්ම දේශනාවලට. ඒ වැඩම කරන තැන සෑම දිනම අපිට කියන්නේ හාමුදුරුවනේ, බදාදරයට අපි අහනවා, ඔබ වහන්සේ බලා ගන්න තමයි අපි මේ ආවේ. බදාදරයට බණ ටික අහනවා හාමුදුරුවනේ. ඔන්න ඔහොම හරි සතුටක් දැනෙනවා. සමහරලාට චූටි දරුවෝ ඇවිල්ලා කියනවා, අපේ ආච්චි හැමදාම බණ අහනවා හාමුදුරුවනේ, ගිය සතිය ඔබ වහන්සේ මෙන්න මෙහෙම කීවා නේද බණට, මට මතකයි කියලා. අන්න ඒ වගේ. ඉතින් හරි සතුටක් තියෙනවා. Net FM YouTube නාලිකාවේ විශේෂයෙන්ම විශාල පිරිසක් පසුගිය සතිවල දේශනා ලක්ෂ ගණන් සමහර වෙලාවට බලලා තිබුණා Net FM YouTube නාලිකාවේ. පින්වත්නි, අපි මේ සමාජයේ සමහර පුද්ගලයෝ ගැන කතා කළා. සමහර වෙලාවට අපිට මේ වෙලාවෙත් මතක් වෙනවා, පින්වත්නි, අපි දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිතුමා ගැන කතා කළා, රණවිරුව ගැන කතා කළා. මේ දේශනා ලක්ෂ ගණන් බැලුවා අන්තර්ජාලය තුල, නේත්‍රා ලෝක YouTube නාලිකාව තුල නැවත නැවත නැවත නැවත බලනවා. ඒ නිසා ඔබේ හදවතට, ජන මනසට කතා කරන දේශනාවක් බදාදා ධර්ම දක්ෂිනාවේ ගොඩනගන්නට අපිට පුළුවන්කම ලැබුණා කියන සතුට ජාතික නාලිකාව විදිහට Net FM නාලිකාවට අපිට තියෙනවා. පිනොදිනේ පසුගිය සතියෙන් නවත්වපු තැනින් ආරම්භ කරන්නට තමයි අපේ බලාපොරොත්තුව. දැන් ඔයත් බලාගෙන ඇති, ඒ සතියේ දේශනාව නතර කළා හාමුදුරුව මේ සතියේ පටන් ගන්නට එතනින් සෝදානම් වෙනවා කියලා. පාපෝපි පස්සති භද්‍රං යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත පාපෝ පාපානි පස්සති. පාපියා පව විපාක දෙනතුරු එක යහපත් කියලා දකිනවා. අන පව් කරන කෙනාගේ හැටි තමයි පින්වත්නි, එක විපාක දෙනකන් ඒක හොඳයි කියලා එයා හිතනවා. පව් කරාට නෑනේ මොකවත් වෙන්නේ නෑනේ, කො මොකුත් වෙන්නේ නෑ. දැන් අර වස අල්ලනකොට සමහර වෙලාවට මයි පුතා, අම්මා තාත්තා, අප්පච්චි, වස අල්ලනකොට සමහර වස තියෙනවා ඒක අල්ලන මොහොතේ මැරිලා වැටෙන්නේ නෑ. සමහර පසුව තමයි පසුකම්පන එන්නේ. එතන ස්වකම්පන ඇති වෙන්නේ නෑ, පසුකම්පන ඇති වෙනවා පස්සේ. එවලි ඇති වෙන විපාක නෙමෙයි. පස්සේ වකුගඩු නරක් වෙනවා, අක්මාව නරක් වෙනවා, නැත්නම් පිළිකා මොනවා හරි gedī එනවා, ආසාදන තත්වයක් නැති වෙනවා. මොකද කියලා හැමම ඔයා මෙන්න මේ අසවල් වස අත ගාලා තියෙනවා, ඒකේ විස තමයි මේ. අන්න ඒ වගේ මේ කර්මය කියන එක පින්වත්නි, පව්කම් කියන එක, පින්කමුත් එහෙමයි. අපි නොසිතන තැන්වල පළ දෙනවා.
හොඳ දේවල්. සමහර ශරීරයට අපි ගන්න ආහාරවල හොඳ ඒවා ගත්තාම දැන් කෑවාට දැන් එකපාරට සුව වෙනවා නෙමෙයි. ඒක ඇඟ ඇතුලේ තිබිලා තැනකදී ඒක සුවය ගෙනල්ලා දෙනවා. ඒ වාගේ සරල උදාහරණයක්. ඊට වඩා මේ කර්ම සංකල්පේ ගොඩක් පුතුලයි බහුලයි පැතිරිලා තියෙනවා, විශාලයි, මහ පුදුමයි. ඉතින් පාපියා කල්පනා කරනවා පව කරනකොට කෝ මුකුත් නැහනේ, පළදීමක් නැහනේ. ස්වාමීන් වහන්සේලා බණට කියනවා පළදීමක් නැහැ, කෝ එහෙම කිව්වට පළ දෙන්නේ නැහනේ කියලා එයා කල්පනා කරනවා. පළ දෙන තාක්කල් එයා පව අයහපත යහපත විදියට දකිනවා. යම් දවසක එයාට පව විපාක දෙනවද, එදාට ඔහු ඒක අයහපත් විදියට දකිනවා. අන්න මං කරපු කහයාපත් කර්මවල ප්‍රතිඵල තමයි මේ මගේ පස්සෙන් එන්නේ කියලා එයා දකිනවා. එනිසා පින්වතුනි, කල්පනා කරන්න, හොඳ දෙයක් කරන්න, යහපත් දෙයක් කරන්න ආකල්පයක් පසුගිය සතියෙන් ඇතිවෙන්න ඇති කියලා මම කල්පනා කරනවා. ගිය සතියේ අපි රන්වන් මුවෙක් ගැන දේශනා කළා, සහෝදරයෙක් ගැන දේශනා කළා, සහෝදරියක් ගැන දේශනා කළා, වැදි පුත්‍රයෙක් ගැන දේශනා කළා, රන්වන් මුවෙකුගෙන් බණ අසන්නට ආසා වුණු රජ දේවියක් ගැන, ඒ දේවියගේ මනදොල සපුරන්ට කටයුතු කරන බරණැස රජතුමා ගැන අපි කතා කළා. ඒ රන්වන් මුවා අර මද්දට අහු වෙලා, උගුලට අහු වෙලා, අර හම් වලින් හදපු, වරපට වලින් හදපු, ජලයේ සංගවා තබපු උගුලට අහු වෙලා කකුල් සම ඉරිලා ගිහිල්ලා, මස් ඉරිලා ගිහිල්ලා, නහර ඉරිලා ගිහිල්ලා, ඇට කටුවලට හිර වෙලා ඉඳගෙන ඒ එදා තිබුණු චිත්ත ධෛර්යය තමන්ගේ සහෝදරයයි සහෝදරියයි දෙන්න දෙපැත්තෙන් ඇවිල්ලා හිටගත්තා. හිටගෙන තමන්ගේ සහෝදරයා වෙනුවෙන් සටන් කළා. ඒ ආකල්පය ඔබට මම දේශනා කළා. මේ සහෝදර බැඳීම කියන එකත් එක්ක පින්වත්නි, ජීවිතේ ඒ සහෝදරත්වය, අර සහෝදරයයි සහෝදරියයි කිව්වේ, අර සහෝදරයා කිව්වනේ රජකම ගෙහෙල්ලා අරගන්න, මම මේ 80,000ක මුවන්ට ප්‍රධානියා. එතකොට රන්වන් මුවා, බෝසත් මුවා, ඔබ ගිහිල්ලා මල්ලි 80,000ට රජ වෙන්න, ඇස්පේන්නේ දෙමව්පිය බලා ගන්න යන්න, පණ බේර ගන්න සහෝදරියට කිව්වා. හැබැයි සහෝදරකම කියලා කියන්නේ පින්වත්දී, බැඳියාව කියලා කියන්නේ, සම්බන්ධතාවය කියන්නේ මහා පුදුම එකක්. ඒ දෙන්න නෙමෙයි පින්වත්නි, තමන්ගේ සහෝදරයා දාලා ගියේ. ඒ දෙන්න කිව්වේ මොකද්ද? සහෝදරයෙක් නැති රජකම මොකටද? සිංහාසන මොකටද? ඔටුනු මොකටද? දැන් මේ බණහගෙන ඉන සුවහසක් ඔබට හිතෙනවා ඇතිනි. මා ගිය සතියේ දේශනා කළේ අල්ලපු ගෙදර සහෝදරයාගේ ගෙදර සහෝදරයා උත්පලේ අංශභාගයේ ඇදිලා, ඒ දරුපවුල කන්නේ කොහොමද? සහෝදරියගේ ගෙදර දරුපවුල කන්නේ බොන්නේ කොහොමද? මහා දන්සැල් දෙන, තොරන් බඳින, වෙහෙර හදන, පන්සල් හදන කොට ඒවා හොඳයි. හැබැයි ඒ ඇතුලේ චුට්ටක් විතර පින්වත්නි, තමන්ගේ සහෝදරයා සහෝදරිය ගැන, අම්මා ගැන, තාත්තා ගැන සංකල්පනාවකුත් ඇති වෙන්න ඕන. ඔබගේ මහා දාන පාරමිතාව, නැන්දාගේ මහා දාන පාරමිතාව, ඒ නැන්දාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් වෙනුවෙන් තිබිය යුතුයි කියලා මට හිතෙනවා. මහප්පාගේ තිබෙන දාන පාරමිතා සංකල්පය ඒ මහප්පාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ විසෙහි පැවතිය යුතුයි කියලා මට හිතෙනවා. ඊළඟට පුංචි අම්මාගේ මහා දාන පාරමිතාව, මහා ත්‍යාගශීලී බව, මහා කරුණාව ඒ පුංචි අම්මාගේ අක්කලාගේ ඒ දරුවන්ට පැවතිය යුතුයි කියලා මට හිතෙනවා. අයියලාගේ අක්කලාගේ දරුවන්ට පැවතිය යුතුයි කියලා මට හිතෙනවා. සහෝදරයන්ගේ, කොටින්ම සහෝදර සහෝදරියන්ගේ ත්‍යාගශීලී බව, කරුණාවන්ත බව, අනිකා ගැන සොයන සංකල්පය, හොඳ මානසීය ගුණධර්ම ලෝකෙටම යන අතරේ තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල එක්කුසේ උපන් එක බඩවැල කඩන් ආපු සහෝදර සහෝදරයන්ගේ පවුල්වල දරුවන්ට ඒ පවුල්වල අයට තිබිය යුතුයි කියලා මම කල්පනා කරනවා. එහෙම තියෙන, හැබැයි ඒ පවුල්වලත් තියෙන ඕන ගුණයක්. දැන් මස්සිනාලා, නෑනලා හරහටම නම් ඉන්නේ ඈ. ඒත් ඔබට සංකල්පයක් තියෙන ඕන. මස්සිනා මොනවා කළත්, නෑනා මොනවා කළත්,
ලේලිය මොනවා කළත් අනේ අපේ නංගිගේ ළමයිනේ එතන ඉන්නේ. අපේ අයියාගේ ළමයිනේ එතන ඉන්නේ. පිට ගෑනු පිට මිනිස්සු මොනවා කළත් අම්මා අනේ මගේ ලොකු පුතාගේ ළමයිනේ එතන ඉන්නේ. මගේ පොඩි පුතාගේ ළමයිනේ එතන ඉන්නේ. මගේ කෙල්ලගේ ළමයිනේ එතන ඉන්නේ. උන් කනවද බොනවද? උන්ගේ අධ්‍යාපන කටයුතු කොහමද කියලා හිතන්න ආච්චිට සීයට නැන්දට මාමට පුංචිට මහප්පට ජුතුකමක් වගකීමක් පුතා ලේවල බැඳීමක් තියෙනවා. ලේවල අවශ්‍යතාවයක් තියෙනවා. කකියන ලේවල සම්බන්ධතාවයක් තියෙනවා. අන්න එතන මානුසිකත්වයේ ඉස්සෙල්ල ගොඩනගා ගන්න. ඔය නෑකම් කියන ඒවා නිකන් ගොඩ නැගුණු ඒවා නෙමෙයි. සහෝදරකම් කියන ඒවා නිකන් ගොඩ නැගුණු ඒවා නෙමෙයි. ඒවායේ වටිනාකම දැනින්නේ පින්වත්නි සමහර අවස්ථා තියෙනවා. නෑකම් වල වටිනාකම් දැනෙන සමහර වෙලාවල් ඔය මෙලෝ රහක් නැති නෑයොත් ඉන්නවනේ. සමහර වෙලාවට පතෝල වාගේ ඇතිදාට නෑයෝ ඇත නැතිදාට නෑයෝ නැත. හැබැයි හැමතැනම එහෙම වෙන්නේ නැතමයි පුතා. සමහර ඥාති ඉන්නවා සමහර පවුල් වල තියෙන ඒ ඥාති සම්බන්ධතා සහෝදර සම්බන්ධතා මේ බණ කියනකොට අයියා ඉක්මවා යන්නේ නැති අදත් නංගි එක බොහොම සමගියෙන් කටයුතු කරන අක්කා එක්ක බොහොම සමගියෙන් කටයුතු කරන පින්වත්නි එහෙම පවුල් අදත් නැතුව නෙමෙයි. නායකකම් මොකටද තනතුරු මොකටද ඔබට කරදරයක් වෙලා තියෙද්දී මොන ගැළවිල්ලක්ද අයියේ මට මොන රජකමක්ද අයියේ ඔබ නැතුව කියලා කියන සහෝදරියක් සහෝදරයෙක් අනේ වාසනාවක් නේද අන බලන්න පිනදි සහෝදරත්වයක මහිම මේ සහෝදරත්වයකට පුදුම දේවල් ටිකක් කරන්න පුළුවන් දැන් ඔය සහෝදරයෝ ඉන්නවා සමහර වෙලාවට පිනවත්නි නංගිගේ මහත්තයා මැරෙනවා අයියාගේ අයියා මොකද කරන්නේ අයියා අයියාගේ පවුලත් බලා ගන්න ගමන් නංගිගේ පවුලටත් ඒ අවශ්‍ය කරන සාත්තු සප්පායන් ටික ආහාර පාන ආදීගේ දරුවන්ට සම්පාදනය කරලා දෙනවා නංගි මාමා එතකොට සමහර වෙලාවට එතන ඉන්න ලේලිය නැන්දනිය විරසක වෙනවා මේ නංගිලට කන්න දින්න දෙන්නයි දෙක තුනක් මගේ මිනිහා හම්බ කරන්න ඕනද කියලා හිතනවා මගේ මිනිහා විදේශගත වෙලා හම්බ කරන මුදලින් නංගිගේ පවුලත් ආරක්ෂා කරන්න ඕනද කියලා හිතනවා අයියාගේ පවුල ආරක්ෂා කරන්න ඕනද කියලා හිතනවා හැබැයි සහෝදරයා සහෝදරකම සමාට ඕරෙන් හරි නේද ඈ තමාර වෙලාවට නැන්දට ඕරෙන් හරි මාමා නංගිගේ ගෙදරට නංගිගේ ළමයින්ට සලකනවා සමහර වෙලාවට මහප්පා මල්ලිගේ ගෙදරට සලකනවා එහෙම මහප්පලා එහෙම සහෝදරකම් එහෙම නැන්දලා එහෙම මාමලා එහෙම පුංචි පුංචි අම්මලා ලොකු අම්මලා නැන්දලා ලබන වාසනාවන්ත මිනිස්සු මේ බණ අහගෙනත් ඇති හැබැයි සහෝදරයෝ මහා පාරම්පරික වෛරක්කාරයෝ බද්ධ වෛරක්කාරයෝ වාගේ වෙරවීරිය පතාගෙන පස්සෙන් එන සහෝදරාදීන් ලැබපු මිනිසුත් මේ බණ අහගෙන ඇති අම්මා. ඉතින් ඒක මා දේශනා කරන්නේ නිතරම ඔබේ සහෝදරයාට සමහර අවස්ථාවල පිට කෙනෙක් හම්බුනාම ලේලිලා බෑනලා මුණ ගැහුනාම එයාගේ ප්‍රධාන කාර්තව්‍ය වෙන්නේ පින්වත්නි ප්‍රධාන ක්‍රියාන්විතය වෙන්නේ සහෝදරයෝ ඈත් කරන එක. ඔන්න ඔය කුමන්ත්‍රණයට ඔයත් වව් වෙන්නේ. පිට මිනිස්සු කොච්චර ගේ ඇතුළට ආවත්, ලේලිලා කොච්චර ආවත්, බෑනලා කොච්චර ආවත්, ඔය ඇත්තගේ සහෝදරකම් පළුදු කරගන්න නැති කොන්දක්. මම මගේ අයියා අතාරින්නේ. මම මගේ නංගි අතාරින්නේ. මම මගේ බාල නංගි එක්ක, මම බාල මල්ලි එක්ක, ලොකු අයියා එක්ක, ලොකු අක්කා එක්ක මං කොහමද දෙයනේ තරහ වෙන්නේ? මගේ ගෙදර ඉන්න පිට මිනිහෙක් ගෑණියෙක් කිව්වා පලියට මං කොහොමද අයියා අතාරින්නේ? මං කොහොමද අක්කා අතාරින්නේ? එතකොට අයියලක් කළත් කල්පනා කරන්න ඕන. මල්ලි මාව අතාරින් නැති තාක්කල්, නංගි මාව අතාරින් නැති තාක්කල්, මගේ සහෝදරයා මාව අතාරින් නැති තාක්කල් මං කොහොමද දෙයනේ මගේ සහෝදරයෝ කුමන හේතුවක් නිසාවත් අතාරින්නේ? පිට කෙනෙක්ගේ කීවට මගේ සහෝදරයන්ට කොඩිමින කරන්නේ, පිට කෙනෙක්ගේ කීමට මගේ මල්ලි ඉන්න මහගෙයින් මම දොට්ට දාන්නේ, මහගේ ඕනේ කියලා අරගල කරන්නේ, මහගේ මැදින් ගිහිලා කටුගම්බි වැටවල් ගහන්නේ, පාර යන මල්ලිගේ දරුවෝ ඉස්කෝලේ යන පාර මැදින් ගිහිල්ලා කොහොමද වැටක් ගහලා මායිම ඉල්ලන්නේ කියලා ඔය සහෝදරකම් ඇතුලේ මතක් වෙන්න ඕන. මෙව්වා මෙහිම වුණා නම් කොච්චර සුන්දරද අප්පච්චි මේ ලෝකේ නේ? කොච්චර සුන්දරද එක සහෝදරයෙගේ ගෙදර ඉදෙන බත. දැන් අපි යන්නේ මේ ජාති සමගි කරන්න, ආගම් සමගි කරන්න,
නේද? භාෂා සමගි කරන්න, ජාති කුල ගොත් එකතු කරන්න යන්න කලින් එක බඩ ඇතුලේ ඉඳලා එක බඩ වැලේ ඉඳලා එළියට උපන්න දරුවෝ පින්වත්නි මිනිස්සුව වෙලා ඉන්නේ ඉස්සෙල්ලා. අයියාගේ ගෙදරින් ගලාගෙන එන වතුර පාර උඩහා නංගිගේ ගෙදරට එනකොට නංගි අරගල කරනවා නම් අයියේ උඹලා ගෙදර එන වතුර ටික මගේ ගෙදරට එනවා කියලා නංගි අයියා එක්ක රණ්ඩු කරනවා නම් අයියාගේ වහලේ වැටෙන වතුර ටික නංගි ගෙදරට වැටෙනකොට නංගි රණ්ඩු කරනවා නම් මේවා මේ වැහි වතුර හුළඟ වගේ දේවල් අල්ලලා නවත්තන්න බෑනේ පින්වත්නි. අල්ලලා නවත්තන්න බෑ මේ චූටි දෙයට. නංගිගේ ඉඩමේ තියෙන පොඩි පැල ගහ ඉති ටික මේ පැත්තට, අඹ ගහේ ඉති ටික මේ පැත්තට නම් අපිට මිදුල් අතු ගන්න බෑ. හැමදාම කොළ වැටෙනවා කියලා අයියා එක්ක මරා ගන්නවා නම් නංගි එක මරා ගන්නවා. මොකද එක ළඟ ගෙවල් අයියලා නංගිලා සහෝදරයන්ගේ මහප්පලගේ බාප්පලගේ ළමයි සමහරලාට තාප්පෙන් එහා පැත්තේ ඉන්නේ. කවුද දායක මහත්තයයි ඉන්නේ? ඒ අපේ තාත්තගේ අයියා. අපි තරහයිනේ. අපි කතා කරන්නේ මොකද ප්‍රශ්නේ? මේ ඉඩම් වලට, ඉඩම් වලට අපි ඉඩම් ඉල්ලුවානේ. මහප්පා දෙන්න බෑ කියලා මහප්පාම ඔකෝම බූදලේ බදාගෙන කෑවා. ඈ ලොකු තාත්තාම බූදලේ බදාගෙන කෑවා. නැන්දා ඔය ඉන්නේ පහලේ ගෙදර හාමුදුරුවනේ, ඉන්නේ අපේ නැන්දා. ඔය ඉන්නේ නැන්දා, ඈ තාත්තගේ සහෝදරිය. ඉතින් මොකද කතා කරන්නේ නැණි අපි? මොකද ඉතින් නැන්දා මේවා ඔක්කොම ඉල්ලුවානේ. අපි දුන්නේ නැ නැන්දට. ඔය නැන්දා ඉන්නේ චූටි රිසිවේසන් කෑල්ලක. නැන්දට නැන්දගේ ළමයින්ට අපි දුන්නේ නැ. අපේ තාත්තලගේ දේවල් අපි එහෙම පිටට දෙන්නේ නැ නැන්දට මාමට. මාම පිට මනුස්සයනේ, අපි දෙන්නේ නැහැ හාමුදුරුවනේ. ඉතින් නැන්දා විරසකයි, ওই චූටි පොල්ලතු පැලේ ඉන්නේ අපේ නැන්දා. අනේ දෙයියනේ, ඈ නැන්දා කියන ආදරණීය චරිතේ පින්වත්නි කොච්චර ආදරණීයද. නැන්දේ උඹේ දරුවොත් හොඳින් ඉන්න ඕනේ නේද? මහප්පේ උඹේ දරුවෙත් හොඳින් ඉන්න ඕනේ නේද? එතකොට මහප්පා අහනවා නේද, මයි පුතේ, මගේ අයියාගේ ළමයි, මගේ මල්ලිගේ ළමයි, ඈ මගේ නංගිගේ ළමයි, උඹලාත් කාලා ඇඳලා ඉන්න ඕන පුතේ, මේ තාත්තා දෙමව්පියන්ගේ ආච්චි සීයාගේ දේවල් මටත් ටිකක් තියන්ට පුතේ, උඹත් ටිකක් ගනින් පුතේ, නුඹත් සතුටෙන් නුඹේ දරුවොත් එක ජීවත් වෙයන් පුතේ. පාරේදි දැක්කම මහප්පේ, නැන්දේ, ලොකු තාත්තේ, පුංචි අම්මේ කියලා, ඈ ලොකු අම්මේ කියලා කතා කරලා hina වෙලා වැඳලා කතා කරන්න පුළුවන් ගුණේ අපි රකිමු පුතේ කියලා වැඩිහිටියෝ කිව යුතු නැද්ද? පණ යනකම් පන්සල් වල බණ ඇහුවට වැඩක් නැහැ. පණ යනකම් සාදු කිව්වට වැඩක් නැහැ. මෙන්න මේ ආකල්ප ඔයත්තන්ගේ හිතවලට ආවේ නැත්තම් පින්වත්නි කල්පනා කර. ඉතින් මෙතන මේ සහෝදරය ආනවානේ. මට සහෝදරයා වැඩිමහල් සහෝදරයා නැතුව මොන රජකන්ද, මොන සිංහාසනද බලන්නකො පින්වත්නි. සහෝදරත්වයක මහිම. ඊළඟට කියනවා මගේ කය එක තැනක තියලා හිත තව තැනක තියන්න අයියේ මට පුළුවන් කමක් නැහැ. අන්න බලන්න මේ මල්ලි කියන්නේ, මේ මුවා කියන්නේ, රන්වන් මුවාට කියනවා, නංගිත් එහෙමයි කියන්නේ, මම කයින් අයියේ නුඹ ළඟින් වෙන් වෙලා ගියත් මෙතනින් මගේ හිත නුඹ ළඟ තියෙන්නේ අයියේ. කොච්චර ආදරණීයද මේ සහෝදරකම් නේද? බලන්න පෙන්වාදී අඩුම තරමේ ආදරය කරන මිනිස්සු ගාවවත් මේ බැඳියාව තියෙනවාද? මේ ආකල්ප තියෙනවාද? පෙන්වාදී කියන්නේ මොකද්ද කියන්නේ? කියනවා අයියේ මගේ කය මෙතනින් අරගෙන යන්න පුළුවන්. ඒ වුණාට මන්දකට ඇමිනිලා ඉන්න, කරදරයකට පත් වෙලා ඉන්න මගේ අයියා ගාව මගේ හිත. නංගි කියන්නේ එහෙමයි. මේ මොහොදෙන සහෝදර මොහොදෙන කියන්නේ එහෙමයි. අයියේ ශරීරය මගේ අරගෙන ගියාට මෙතනින් කරදරේ වැටිලා ඉන්න නුඹ ළඟ තමයි අයියේ මගේ හිත තියෙන්නේ. එහෙම ගමනක් අපිට නැහැ. එතකොට තියෙන්නට ඕන ජීවත් වෙන්නට නම් හිත කය දෙකම එකට තියෙන්න ඕන. ඒ දෙක එකට තියාගන්න නම් ඔබ ළඟ තමයි තියෙන්න ඕනේ. හිතයි කයයි දෙක එකට මැරෙමු කිව්වා. එකට මැරෙමු කිව්වා. මෙතන මේ සහෝදරකම ගැන කියනකොට සහෝදරකම වගේම එක සහෝදරකමකුත් එකතු වෙච්ච පුදුමාකාර සම්බන්ධතා තියෙන දෙමව්පිය දූදරු සම්බන්ධතා තියෙන පින්නදී. දෙමාපිය දූදරු සම්බන්ධේ වේලාවකට ඒක දෙමාපිය දූදරු සම්බන්ධය. වේලාවකට සහෝදරකමක්. ඒක පුදුමාකාර සම්බන්ධයක්. ඔය ගෙවල් ඇතුළේ ඉන්න සමහරලාට කසාද බැඳලත් නැති දූලා. අම්මා බලාගෙන, තාත්තා බලාගෙන, සමහර දූලා අම්මයි තාත්තයි දෙන්නම් බලාගෙන, සමහර පුතාලා අම්මයි තාත්තයි දෙන්නම් බලා. මේ මෝ දෙන්නා මේ විදියට කටයුතු කරනකොට, මේම කියනකොට සහෝදරිය ඇය දුවලා ඇවිල්ලා බැලුවා පින්වත්නි අයියලා දෙන්න දිහා, අයියලා දෙන්න දිහා බැලුවට පස්සේ අයියලා දෙන්න දැන් මේ මද්දට ඇමිනිලා බොහොම කරදරයට පත් වෙලා
අයියලා දෙන්න එක වේදනාවක් විඳිනකොට එක අයියා කෙනෙක් අනිත් අයියාට පත්වෙච්ච වේදනාව බෙදා ගන්නකොට ඇය සහෝදරියක් විදියට පින්වත්නි පුදුම වේදනාවකට පත් වෙනවා. ආපහු යන්න කිව්වට එයා යන්නේ නැහැ පින්වත්නි. විපත බෙදාගමු කියනවා. ඔන්න බලන්න සහෝදරකම් කියලා කියන්නේ. මගේ සහෝදරයාට යම්කිසි විපතක් වෙලා තියෙනවා නම් මම ඒ විපත බෙදා ගන්න සහෝදරියක් වෙනවා මිසක පින්වත්නි දාලා යන සහෝදරියක් වෙන්නේ නැහැ. අපි ඔක්කොම කරදරේ වැටුනම කවුද දෙමව්පියෝ බලාගන්නේ? දැන් අයියා කියනවා අපි ඔක්කොම කරදරේ වැටුනම කවුද දෙමව්පියෝ බලාගන්නේ? නංගි ඔබවත් යන්නකෝ කියලා. නෑ නෑ සහෝදරකම කියන්නේ ඒක නෙමෙයි. අයියේ මට යන්න බෑ. අර මුව දෙන මගට යනවා ආයියනවා. අයියේ මම යන්නේ කොහොමද? මැරෙනවා නම් එකට මැරෙමු. සහෝදරයාණනි හදවත ඈත් කියන්නේ හිමයි. අර කිව්ව විදියටමයි. හදවත එක තැනකයි ගත එක තැනකයි තියන්න බෑ සහෝදරයාණනි. ජීවත් වෙනවා නම් මේ දෙක එකට තියන්න ඕන. පින්වත්නි සමහර වෙලාවට සහෝදරකම් වගේම තමයි මනුස්සකම් සහෝදරකම් වගේ මුණගැහෙන වෙලාවල් තියෙනවා. අපේ ජීවිතේ අපි හැමදාම මේ දේශනාව ඇතුළේ එහෙම ජීවිත ගැන කියනවානේ නේද? දැන් ওই පහුගිය දවසක මට මේ සහෝදරකම ගැන කියනකොට මතක් වුණේ සමාල්ලාට සහෝදරයෝ කලාව නැති සහෝදරකම් සමහර චරිත තුලින් ජීවිත තුලින් අපිට මුණ ගැහෙනවා පින්වත්නි. මට පහුගිය දවසක දැනගන්න ලැබුණා පින්වත්නි හරි අපූර්ව වෛද්‍යවරයෙක් ගැන. බදුල්ල රෝහලේ තමයි මෙතුමා සේවය කරන්නේ. මං හිතනවා දැනටත් මෙතුමා බදුල්ල රෝහලේ සේවය කරනවා ඇති කියලා. දැනට මේ වෙලාවේ බණ කියන වෙලාවේ බදුල්ලවට බදුල්ල පැත්තේ බදුල්ල රෝහලේ වැඩ කරන කෙනෙක් මේ බණ ටික අහගෙන ඉන්නවා නම් මම මේ කියන වෛද්‍යවරියා පෙන්වන්නේ ඇටම්පිටිය රෝහලේ වැඩ කළා මේ වෛද්‍යතුමා. පළදායි සම්මාන අරගෙන මහා ගෞරවයට පාත්‍ර වෙලා ඇටම්පිටිය රෝහලේ ඉන්නකොට මං හිතනවා දැනට එතුමා බදුල්ල රෝහලේ තමයි සේවය කරන්නේ කියලා මගේ විශ්වාසය තියෙනවා. බදුල්ල නගරේ ආසන්නේ තමයි එතුමා ජීවත් වෙන්නේ කියලා මගේ විශ්වාසය තියෙනවා. මෙතුමා දංකොටුව යෝගියාන කියන ප්‍රදේශයේ ඉපදිලා පින්නදි මෙතුමාගේ නම තමයි වෛද්‍ය රාමනායක මුදියන්සේලාගේ සමන්ත රාමනායක කියන මැතිතුමා. වෛද්‍ය රාමනායක මුදියන්සේලාගේ සමන්ත රාමනායක කියන මේ වෛද්‍යතුමා මෙතුමා බදුල්ල රෝහලේ සේවය කරන්නේ. මෙතුමට ඉන්නවා දුවේකි පුතාලා දෙන්නයි. ඊළඟට නෝනා ඉන්නවා බිරිඳ වෛද්‍ය චන්දිමා ජයසිංහ බිරිඳ. ඇයි මම මේ කාරණාව කියන්නේ? මේ ජීවත් වෙන බදුල්ල නගරේට ආසන්න දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. වතුකම් කරු මිනිස්සු ඉන්න බොහොම දුප්පත් මේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. ඒ අයගේ ඒ අය පොඩි ඩිස්පෙන්සරියක් කරගෙන යනවා. ඒ ඩිස්පෙන්සරියේ ගහලා තියෙනවා මොකද්ද? මිනිස්සුන්ගේ මුදල් වලින් ඉගෙනගත්තු අපි නැවත මිනිස්සුන්ට ඒ ණය ගෙවන්න ඕන. බලන්න වෛද්‍යවරුන්ට වෘත්තිකයන්ට රාජ්‍ය සේවකයන්ට පොලිස් නිලධාරීන්ට ඔය සියලුම දෙනාට කොටින්ම කියනවනම් හාමුදුරුවන්ට උනත් ඒක පුදුමාකාර පණිවිඩයක් වෙනවා. හාමුදුරුවෝ යැපෙන්නේ දානෙන්නම්. එතකොට දායකයාට උපරිම සේවයක්. ස්වාමින්වහන්සේගේ සේවය කියන්නේ නිවන් මඟ පසක් කර දීමක් කරන්න ඕන දායකයාට. ඒක තමයි යුතුයකම. එතකොට පොලිස් මහතුරු යැපෙන්නේ, පඩි ගන්නේ, ඇඳුම් අඳින්නේ, සපත්තු දාන්නේ, ඒ නොයෙකුත් වරප්‍රසාද ගන්නේ මේ රටේ දුප්පත් මිනිසුන්ගේ නම් අවංක සේවයක් ලබා දෙන්න ඕන. හමුදා නිලධාරියා යැපෙන්නේ ඒ වේතන ලබා ගන්න ඒ කටයුතු කරන්නේ පෙරලා සේවය ඔහුගේ මේ රටේ දුප්පත් මිනිහට උපරිමයෙන් ලබා දෙන්න ඕන. ඊළඟ එක තමයි ඒ අය කවුරුත් ඒ සේවය මං හිතනවා බොහෝ අවස්ථාවල ලබා දෙනවා. සමහරට ওই වෛද්‍යවරු ගුරුවරු සමහර වෘත්තිකයෝ ඉන්නවා හරිම අහංකාර. සමහරලාට මේ පිනදී ලක්ෂ ගණන් හම්බ කරන වෛද්‍යවරු නීතිච්ච මහත්වරු ලෝය මහත්වරු හොඳ මිනිස්සු අතරේ සල්ලි පස්සේ දුවන සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි කිය කියා දුවන මිනිස්සු නිකන් ඉන්න මිනිස්සු හරි කපලා ඔපරේෂන් කරලා සල්ලි ගන්න සමහරට කෑම පැයට ලක්ෂ ගණන් හොයන තමන්ගේ දැනුම තමයි. හැබැයි තමන්ව ගොඩ නැගුවේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල්. දුප්පත් මිනිස්සු ඔබ ළඟට ඔය වකුගඩු ලෙඩට බේත් ගන්න එන දුප්පත් මිනිහා ඔයා විශ්වවිද්‍යාලේ වෛද්‍යතුමනි ඉගෙන ගන්න කාලේ ඔයාට ශිෂ්‍යාධාර ගන්න ඔයාට අවශ්‍ය ප්‍රතිපාදන ඔයාට ලක්ෂ කීයක්ද ලක්ෂ 25ක් 30ක් 50ක් 60ක් යනවාද වෛද්‍යවරුෙක් ගොඩනගන්න ඒ අවශ්‍ය ආම්පන්න ටික උපකරණ ටික ගන්න ඔයාගේ කටයුතු වලට බදු ගෙවල මේ රටට දායක වෙච්ච චූටි මිනිහෙක්. ඒ මනුස්සයා රද වකුගඩු ලෙඩ අද ඔබතුමා ළඟට එනෝයි අද චූටි මිනිහා ඉගෙන ගන්න උදව් කරපේ චූටි මිනිහා. අද
ඔබතුමා බෙල්ල කපල ගන්න සල්ලි සමහරලාට. අන්න වෛද්‍යවරු. එහෙම වෛද්‍යවරු ඉන්න ලෝකේ මේ වෛද්‍යවරයා බදුල්ල රෝහලේ සේවය කරන මේ වෛද්‍යවරයා සමන්ත රාමනායක, වෛද්‍ය සමන්ත රාමනායක මැතිතුමා. එතුමාගේ බෝඩ් එකේ ගහලා තියෙනවා, දැන්වීමේ ගහලා තියෙනවා. කොහමද? වෛද්‍ය බිරිඳ චන්දිමා ජයසිංහයි, සඳලි දුවයි, අංජු අකිල කියන මේ පුතාලයි ගහලා තියෙනවා. මොකද්ද මේ බෝඩ් එකේ? අපි මේ රටේ මිනිස්සුන්ට ණයයි, බලන කොයිතරම් කෘතවේදී මිනිස්සුද කියලා. මම මේක දැකලා පින්වත්නි හරි පුදුමයටපත් වුණා, විස්මයටපත් වුණා. මෙහෙමත් මිනිස්සු ඉන්නව නේද කියලා මම අද කල්පනා කළා. මේ සහෝදරකම කියන එක පින්වත්නි එක්කුසේ උපන් සහෝදරයෝ විතරක් නෙමෙයි, අපිට ලේ ගෑවිලා නැති මිනිස්සු පුදුමාකාර සහෝදරත්වයක්, අම්මා තාත්තා වගේ මාතෘ පීතෘ සෙනෙහසක් දක්වනවා. සමහරලාට බේටික ගන්න ආවට පස්සේ මේ මිනිස්සුන්ගෙන් ආනවා නම් සමන්ත රාමනායක මැතිතුමා සල්ලි තියනවාද බේත් ගන්න? චූටි මුදලක් නම් ගන්නෙ දරා ගන්න බැරි මාසල්ලි ගන්නෙ නෑ. හොඳ බේත් තේලක් දීලා ලෙඩකට සුවපත් වෙන අර දුප්පත් මිනිස්සුන්ට චූටි මුදලක් ගන්නවා, අර ලැපෙන්න පමණට විතර. බේත් ටික සල්ලි නැති මස්සෝ එතන බෝඩ් එකේ තියෙනවා. මොකද සල්ලි නැත්තම් බේත් අරගෙන යන්න කියලා, සුවපත් වෙන්න බේත් අරන් යන්න අපි ඒකට බැඳිලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් සමන්ත රාමනායක, වෛද්‍ය රාමනායක මුදියන්සේලාගේ සමන්ත රාමනායක මැතිතුමා බදුල්ල රෝහලේ, බදුල්ල මහරෝහලේ සේවය කරන බිරිඳ වෛද්‍ය චන්දිමා ජයසිංහ අහගෙන ඉන්නවා නම් ඔබ වගේ වෛද්‍යවරු මේ රටේ තව ඇති බිහි වේවා, නීතිඥවරු බිහි වේවා, ඊළඟට මේ විවිධ වෘත්තිකයන් බිහි වේවා. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන ඒ සෙනෙහස ආදරය ලැබෙන ඒ වෘත්තිකයේ ගුරුවරු, විවිධ ශේෂ්ත්‍රවල වෘත්තිකයන් අනිත් මිනිසුන්ට සහෝදරත්වයෙන් ලිංගතු ගමින් භාෂා ભેද නැතුව, කුල ભેද නැතුව, ආගම් ભેද නැතුව, ಜಾති ભેද නැතුව සියලු දෙනාට එකා වගේ සැලකන. දැන් පසුගිය දවසක මම වැඩම කළා යාපනයේට. යාපනයේටත් වැඩම කළා, නාගදීපේ වන්දනා කරලා යාපනයේටත් කිලෝමීටර් 6ක් විතර ඈතට ගිහිලා මම යනකොට ඔය පාසල් උපකරණ ටිකක් අරගෙන ගියා. දුප්පත් දරුවෝ 50ක් 60ක් එකතු කරගත්තා. ඒ දරුවන්ට දුන්න පාසල් උපකරණ ටිකක් වැඩේ කියන්නේ මට ඒ දරුවන්ගේ භාෂාව බෑ, ඒ දරුවන්ට මගේ භාෂාව බෑ. මට පුදුම විදියට දැනුණා අපි දෙගොල්ල වෙනස් වුණේ මෙන්න මේ වෙනස් වීම, මේ පරතරය නිසා. අපිට අපේ අදහස් සුවමාරු කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ අයට පුළුවන් ආදරෙන් මන් දිහා බලන්න, මට පුළුවන් ඒ අය දිහා ආදරෙන් බලන්න. ජාති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන්, ගොත් වශයෙන් අපි හැම දෙනාම පිනවත එක්කෙනෙක් කියලා නෙමෙයි. සමහරලාට අපි භාෂාවල් දන්නේ නැති වුණාම, කතා කරගන්න බැරි වුණාම අපිට පේන අමුතු සත්තු වගේ අපි. නිසා සහෝදරත්වය කියන එක පාසලේ දරුවන් විශේෂ ඇති වෙන්නට ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් ඇති වෙන්න ඕනේ. මේ සහෝදර බැඳීම කියන එක මහා පුදුම දෙයක්. ෆ්‍රෙන්ඩ්ෂිප්, දෙවියෝ දෙවියෝ පවා මේ සහෝදර බැඳීම් වලට, දෙවි දේවතාවරු පවා ආශිර්වාද කරනවා. සහෝදරත්වයට, හොඳ සහෝදරකම් වලට. සහෝදරත්වයේ අනිත් පැත්තේ වචනේ මනුස්සකම කියලා අපි කියමු. සහෝදරත්වයේ අනිත් පැත්තේ වචනේ අපි කියමු සම්මාදෘෂ්ටික දෙවියන්ගේ, එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය කියලා අපි කියමු, මෛත්‍රිය කියලා අපි කියමු, කරුණාව කියලා අපි කියමු. එතකොට අපි මේ වෙලාවේ මතක් කරේ අර සමන්ත රාමනායක කියන වෛද්‍යතුමා. සමන්ත රාමනායක මැතිතුමා මතක් කරනකොට, එතුමාගේ මහා උදාරතර සේවය මතක් කරනකොට තව කෙනෙක් ගැන මට මතක් කරන්න වෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය පින්වත්නි වින්සත් පෙරේරා වෛද්‍යතුමා. මෙතුමා ඉන්නේ මිනුවන්ගොඩ පින්වත්නි, මිනුවන්ගොඩ පැත්තේ ඉන්නේ. මිනුවන්ගොඩ රෝහල පසු කරලා දැන් ඔය මේ වෙලාවේ මිනුවන්ගොඩ පැත්තේ බණ අහගෙන ඉන්නවා නම්, රෝහල් කාර්ය මණ්ඩලයේ බණ අහගෙන ඉන්නවා නම්, මේ ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමා වින්සත් පෙරේරා මැතිතුමා ඉන්නේ මිනුවන්ගොඩ රෝහල පහු කරලා යනකොට පින්වත්නි වම් පැත්තේ ගෙදර. උදේ ඉඳලා බේත් කරනවා දරුවන්ට, සල්ලි ගන්නෙ නෑ. එන අම්මලා තාත්තලාගෙන් දරුවන්ට බේත් ගන්න බලන්න පින්වත්නි, ඒ කියන්නේ විශ්වකර්ම දෙයක් වාගේ දෙයක් නෙමේ. ඇඟිලි තුඩු වලට ලැබෙන්නේ පින්වත්නි ලෝකෙ කෙනෙකුට ලැබෙන මේ මහා ශක්තිය කියලා කියන්නේ වෛද්‍යවරයෙක් වීම, විවිධ වෘත්තීන් වලට ඒ විවිධ හැකියාවන් පිළිටනවා කියන්නේ සංසාරයේ පෙර පිනට ලැබෙන දෙයක් පින්වත්නි. ඒතර වින්සන්ට් පෙරේරා වෛද්‍යතුමා, විශේෂඥ ළමා රෝග වෛද්‍යතුමා, මිනුවන්ගොඩ ඉන්න ඔය රෝහලට පොඩ්ඩක් එහැන් ඉන්න, එතුමා බේත් ටික ලියලා දීලා, බේත් ටික අතට දීලා, තව එළියෙන් ගන්න බේතක් තියෙනවා නම් අතට සල්ලි දෙන ජාතියේ මිනිස්සෙක්. එතකොට අපි මේවා කියන්නට අවශ්‍ය කරන්නේ නැද්ද?
මනුස්සකම් ගැන කියනකොට, සහෝදරකම් ගැන කියනකොට, කරුණාව දයාව මෛත්‍රිය ගැන කියනකොට, අද මේ බණහන් ඉන්නමයි දෝලා පුතාලා පුතේ මෙන්න මේවයින් සුපෝෂණය වෙන්න. මේ මිනිස්සු කියන්නේ මොකද්ද? දුප්පත් මිනිහාගේ බදු මුදලින් අපි ඉගෙන ගත්තා, ලොකුකම් නෑ, අතේ තිබුණේ දොස්තර නලාව විතරයි. වැජබෙන්න උත්සාහ කළේ නෑ, අහසේ ඉන්න උත්සාහ කළේ නෑ. සමහර වෛද්‍යවරු ඉන්නවනේ, ඇත්තටම කතා කරන්න බෑනේ පිනද, ඔබට නෙමෙයි මටවත් කතා කරන්න බෑ. කතා කරන්නේ නෑ යාලා, එයාලගේ සම්ප්‍රදාය තුලින්ම කතා කරන්නේ නෑ. වෛද්‍යවරු නෙමෙයි හාමුදුරුවරු ඉන්නවා, ඔබට තියා මටවත් කතා කරන්න බෑ. සමහරට දේශනාක පවත්වනවා පිනවද, ඇවිල්ලා දේශනා පවත්වනවා, මනුස්සකම ගැන, හොඳ ගුණ ධර්ම ගැන දේශනා පවත්වනවා. හැබැයි දුරකථනයට කතා කරන්න බෑ. ලේකම්ලා කතා කරන්නේ, මහකම් ලොකුකම්. මැරෙන මේ ජීවිතේ මනුස්සකම් ආරක්ෂා කරලා මැරෙන්න ඕනේ කියලා මිනුවන්ගොඩ රෝහල පහු කරලා යනකොට ඔය බෙහෙත් දෙන විශේෂඥ වෛද්‍ය වින්සට් පෙරේරා මැතිතුමා ලෝකෙට කියලා දෙනවා. එහෙනම් ඔබතුමා ගැනත් මං අද බණට කියන්නේ, මේ ලෝකෙටම ඔබතුමා පාඩමක් නිසා. ඔබතුමා හීනෙකින්වත් හිතන්ට නැතුව ඇති ඔබතුමාලා. අර වෛද්‍ය රාමනායක සමන්ත රාමනායක මැතිතුමා බදුල්ල රෝහලේ, මේ වින්සට් පෙරේරා මැතිතුමා, මේ වෛද්‍යතුමා කල්පනා කරන්න නැතුව ඇති අපි කරන මේ සේවය කවදා හරි ලෝකය දකි, දැකලා ලෝකය අපිට ත්‍යාග දෙන්න පටන් ගනි, මනුස්සකම අගයන්න පටන් ගනි, ඒ මනුස්සකමේ ත්‍යාගය ලැබෙයි කියලා ඔබතුමාලා කල්පනා කරන්න නැතුව ඇති. ඒ වගේ මිනිස්සු තව ඕන තරම් ඇති අම්මා. ඉතින් මම මේ ගැන කියනකොට, දේශනා කරනකොට, මේ දේශනාව චුට්ටක් අර මම ආපු තැනින් නතර කරගෙන මේ පවත්වන්නේ මොකද? මේ ඔය ඔක්කොම කියනකොට මට කියන්න ඕන, වෛද්‍ය රාමනායක මැතිතුමන්ලා, ඊළඟට මිනුවන්ගොඩ අපේ වින්සට් පෙරේරා මැතිතුමන්ලා වාගේ මානුෂීය ගුණධර්ම තියෙන මිනිස්සු මේ රටේ හදපු මහා උත්තම පුරුෂයෙක් හිටියා. එබඳු මිනිස්සු මේ රටේ ගොඩ නැගෙන්න පරිසරය දාපු. හරිනම් අපි මේ මිනිස්සු ගැන දිනයක් දාගෙන කතා කරන්න ඕන, වෙලාවක් දාගෙන කතා කරන්න. හරි සංවේගජනකයි, සංවේදී. මේ චූටි දූලා පුතාලා මේවා බණ කතා වගේම ඉගෙන ගන්න ඕන පුතේ. CWW කන්නංගර මැතිතුමා ශ්‍රීමතානන්, අද මතකද WW කන්නංගර මහත්තයා කියලා කෙනෙක් මේ රටේ හිටියා කියලා? ওই දකුණේ මිනිස්සෙක් කන්නංගර ශ්‍රීමතානන් මතකද? එතුමා ගුරුවරයෙක්, නීතිවේදියෙක්, ශිෂ්‍යත්වයක් ලැබලා විදේශ අධ්‍යාපනයේ ගණිතය ආදිය ඉගෙනගෙන නූපන් පරපුරට නිදහස් අධ්‍යාපනය ලබා දුන්න, ඒ දෙන්න මහා සටනක් දුන්නු, නිදහස් අධ්‍යාපන පනත සම්මත කරන්න මහා වෙහෙසක් දරාපු, ඒ පනත සම්මත කරන වෙලාවේ පින්වත්නි සමහර අය කිව්වේ කොස් ගෙඩියක් කෙරළි ගෙඩියක් කඩා ගන්න කොල්ලෙක් නැති කරන වැඩක් ඔබතුමා ඔය කරන්නේ කියලා. අන්න CWW කන්නංගර මැතිතුමා, කන්නංගර ශ්‍රීමතානන් නිසා තමයි මේ වෛද්‍යවරු ගොඩ නැගුණේ. යම්කිසි ගෙදරක පින්වත්නි, යම්කිසි තැනක දරුවෙක්, දුප්පත් ගෙදරක දරුවෙක් ඉස්කෝලෙට ගිහිල්ලා බාර දෙනවා නම්,

නංගර ශ්‍රීමතානන්ට පින් සිද්ධ වෙන්න. පොල් කඩන්න හිටපු අපි, හෙරලි කඩන්න කොස් කඩන්න හිටපු අපි, ඉංජිනේරුවරු වෛද්‍යවරු වෙනතැන්ට නිදහස් අධ්‍යාපනය ගොඩනගල මධ්‍ය මහා විද්‍යාල ශිෂ්‍යාධාර ක්‍රම මව් භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන් නොමිලේ දිවාහාරය ලබා දෙන ක්‍රම ඒව ඇතිකලේ මතක තියාගන්න මේ පුතාලා ඉතිහාසය ඉගෙන ගන්න ඕන මන් දන්නේ පුතාලාගේ අධ්‍යාපනය ඇතුලේ ඕවා කියා දෙනවද මේ විදියට කියලා කන්නංගර ශ්‍රීමතානන් පින්වත්නි ජීවිතේ අමතක කරන්න එපා එතුමා තමයි පුංචි ගෙදරක පොඩි දරුවෙකුට දුප්පත් ගෙදරක දරුවෙකුට ලෝකය දකින්න තැන්ට අධ්‍යාපනය ගොඩනගන්න තරඟ කරපු ඒ පනත් සම්මත කරගන්න කටයුතු කරපු මිනිසයා අවසන් කාලේ පින්වත් රජෙන් දීපු රුපියල් 500න් ජීවිතේ නඩත්තු කරගන්න තැනට ජීවිතේ ආර්ථික වශයෙන් පහතට වැටිලා ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරපු අපේ අධ්‍යාපන ජයග්‍රහණ සියල්ල එතුමාට පිං සිද්ධ වෙන්න ලබන්න පාර හදපු එතුමා අද දවසේ අපි මතක් කරන්න ඕන මොකද අන්නර වගේ මානුෂීය ගුණධර්ම සහෝදරකම් මනුස්සකම් තියෙන මිනිස්සු ගොඩ නැගුවේ තව කොතෙකුත් ඇති මේ වගේ නිදහස් අධ්‍යාපන ක්‍රම තුලින් අවසන් කාලයේ පින්වත් එතුමා ජීවත් වුණා කියන්නේ රජෙන් දීපු රුපියල් 500න් ඒ තරම් පහතට ආර්ථික වශයෙන් වැටුණා එහෙනම් ඒ අය අපි අද මතක් කරන්න ඕනේ නේද අපි කෘතවේදී වෙන්නට ඕනේ නේද අපි ඔක්කොම පින්වත්නි කෑදර මිනිස්සු වෙන්නේ නැතුව කුවක මිනිස්සු වෙන්නේ නැතුව ඉතිහාසය අමතක කරන්නේ නැතුව කෙලෙහි ගුණ අමතක කරන්නේ නැතුව හොඳ උපකාර කරපු මිනිස්සු අමතක කරන්නේ නැතුව පින්වත්නි අපේ අය කරදරේ වැටුණාම අපි ඒ කරදරයට පිහිට වෙන්න ඕන අපි අතරේ හොඳ ගුණධර්ම තියෙන මිනිස්සු ඉන්නවා නම් අම්මා අප්පච්චි ඒ ගුණධර්ම අගය කරන්න ඕනේ සද්දෙට අපි කියන්න ඕන ලෝකෙට එහෙම ගුණධර්ම ඇති මිනිස්සු බෝ වේවා වැවේවා වගා වේවා වැඩි වේවා එපම් මනකට මේ ලෝකය සුන්දර වෙනවා. තව කොතෙකුත් ඉන්න පුළුවන් ඒ වගේ මිනිස්සු පින්වත්. දැන් මේ සහෝදරයෝ තුන්දෙනා කියන්නේ අපි එකටම කරදරේ වැටෙමු. අප බේරෙනවා නම් අපි එකට බේරෙමු. ඈ ඔහේ අපි විනාශ වෙච්චාවේ මව්පියන් අන්ද මව්පියන් බලන්නේ කවුද? අර ලොකු සහෝදරයා ආනවා. මවත් විනාශ වෙලා ගියොත්, ඔබ දෙපළත් විනාශ වෙලා ගියොත් කොහොමද අන්ද මව්පියන් බලාගන්නේ කියලා. සහෝදරිය කියනවා සහෝදරයාණනි හදවත කකියනවා කඳුළු ඇස් වලින් වැටෙනවා කඳුළු නෙමේ ලේ වැටෙන්නේ ඔබ සමග නැහෙනවා බේරෙන්න පුළුවන් නම් බේරෙනවා ඔබ සමග හිට ගන්නවා කියලා වම්පසින් හිට ගන්නවා සහෝදරිය හිට ගන්නවා මුවන් දුවන සද්දය ඇහෙනවා දැන් මුවන් දුවනවා හෝගාලා මුවන් 80000ක්නේ වැද්දට ඇහෙනවා වැද්දා දුවගෙන එනවා වැද්දා දුවගෙන ඇවිල්ලා බලනකොට පින්වත්නි සද්දේ ඇහෙනකොට සද්දේට වැද්දා දුවගෙන ආවිල බලනකොට වේදනාවට කෑ ගහන මුවෙකුගේ හඬක් ඇහෙනවා ඈතින් දැන් මුවෙක් කෑ ගහනවා වැද්දා දුවගෙන ආවිලා දැනගත්තා පින්වත්නි දැන් මේ මන්දට සතෙක් අහු වෙලා තමයි කියලා හරි තමන්ගේ ඉලක්කේ හරි ගියා කියලා තේරුම් ගත්තා සතෙක් අහු වෙලා කියලා හොඳට තහවුරු කරගත්ත වටපිටාව බලලා නිකම් එන්නේ නැහැ හරියට ගොදුර තමන්ගේ ඉලක්කය ඒ මන්දට අහු වෙලාද කියලා බැලුවා ඊට පස්සේ හොඳට ඇඳුම හිර කරගෙන එහෙම ආයුධ අරගෙන දුවගෙන එනවා වැද්දා. මොකද මේ මුවාව රන්වන් මුවාව අල්ලා ගන්න චේතනාවෙන්. මුව රජු කියනවා එකෙක් පැටලිලා දෙන්නෙක් ළඟ ඉන්නවා. මේ අපි තුන්දෙනාම දැන් විපතටපත් වෙන්න හදන්නේ. මහා විනාශයක් තුන්දෙනාම සහෝදරවරුනි බේරිලා පලා යන්න කියලාම කියනවා. ඉවත්ව යන්න කියනවා. නමුත් සහෝදර මුවන්ලා පිනද චිත්තක හෙල්ලුනේවත් නැහැ. මුව දෙන එල්ලුනේවත් නැහැ. මුවදෙන ටිකක් මෙහි කොහොමත් කාන්තාව ටිකක් බය ස්වරූපයක් සමහර අවස්ථාවල තියෙනවා. ටිකක් ඈතට යනවා ආයි එනවා ළඟට. මම යන්නේ නැහැ සහෝදරයා අත ඇරලා කියලා. ගමට දුවන්න හිතුණට ආයි යන්නේ නැතුව තමන්ගේ ගමන අඩාල කරගන්නවා. සහෝදරත්වය ගැන කල්පනා කළොත් සහෝදරත්වය කියන්නේ ලේවල බැඳීමක් එක පුදුම සම්බන්ධතාවයක්. අයියා අක්කා මේ සහෝදරකම් පින්වත් ජීවිතේ කවදාවත් ආපසු හරව ගන්න එපා නැති කර ගන්න එපා තමන්ගේ ගෙදර ඉදෙන බත්පතෙන් බත් ටිකක් සහෝදරයාට සහෝදරියට නොදී කන තැන්ට අමනාපකම් ඇති කර ගන්න එපා පින්වත්නි ඉතින් ඒ නිසා දැන් වැද්දා එනවා අවි ආයුධ ටික අරගෙන අර වැදි පුත්‍රයා තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් නෙමෙයි තුන්දෙනෙක් ඈතට හිටුවා තුන්දෙනෙක් කොහමද මේකට පැටළුනේ බැලුවට පස්සේ ඈත තියා බලනකොට දැක්කා දෙන්නෙක් හිටගෙන ඉන්නවා එක්කෙනෙක් අහු වෙලා තියෙනවා මන්දට මේක මහ පුදුම වැඩක් වැදි පුත්‍රයා හිතනවා එකම අම්මගේ දරුවෝ වෙන්න ඇති මොන බලන්න දැන් වැද්දට උනත් හිතෙන දේ වැදි පුත්‍රයා උනත් හිතනවා
එක්කෙනෙක් මන්දට

0: වෙලා දෙන්නේ හිටගෙන ඉන්නකොට මේ එකම අම්මගේ ළමයි වෙන්නේ නැති. අන්න බලන්න එකම අම්මගේ ළමයි එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සහෝදරයෝ වෙන්නේ නැති. මේ අය අතර මොකක් හරි සම්බන්ධයක් ඇති. ඔය තිරිසංගත සතුන්ගේ තියෙනවා පින්වත්නි. සමහරට මිනිස්සුන්ගේ ළඟ නැති මනුස්සකම් තියෙනවා තිරිසංගත සතුන්ගේ. ඈ සමහරලාට පින්වත්නි ඒ තිරිසංගත සත්තුන්ගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඈ බිත්තර ටික ඒ සත්තුන්ගේ කූඩු කඩලා විනාශ කරලා දානකොට ගිනි තියලා පුච්චලා දානකොට ඒ බිත්තර අයිති අම්මලා ඇවිල්ලා ඒ තිරිසන් සත්වයලා කඳුළු හලනවා. ඈ ඊළඟට මානවයා මානවයාට ජීවත් වෙන්න ඕනේ කියලා සමහර නීති රීති ඉතින් රෙගුලාසි හදා ගන්නවනේ පින්වත්නි. සමහරට කාලයකට ගියයි සුනකයන් වඳ කරන්න ඕනේ, වඳුරන් වඳ කරන්න ඕනේ. දැන් සමහර වැඳිරියෝ මැරිච්ච පැටියා තියාගෙන නඩනවා. සමහර මිනිස්සු පැටියව මරනවා. ගහලා පාරේ දාලා යනවා. හැබැයි අම්මා වැඳිරියන් මැරුණු පැටවා ඉඹ ඉඹ ඉඹ ඉඹ ඉඹ ඉඹ අඬනවා. සමහර බැල්ලියන් මැරුණු පැටවු ටික ළඟ උඩුබුරු දානවා. සමහර තිරිසන්නුන්ගෙන් ඉගෙන ගන්න තියෙනවා මහා පුදුම දේවල්. සහෝදරකනුත් තියෙනවා. මනුස්සකම් වගේ දේවල් තිරිසන්නු ළඟ තියෙන විදියක් නැහැ. හැබැයි තියෙනවා වගේ පේන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට දැන් වැද්දා කල්පනා කරනවා එකයි අල්ල ගන්න බැරුව දෙන්නෙක් ඉන්නවා. සහෝදරයෝ වෙන්නේ නැති, කම්මගේ ළමයි වෙන්නේ නැති. ඈ දැන් ඔන්න කතා කරනවා. දැන් මේ මහා බෝසත් මුවානේ පින්වත්නි කවුද ඔබලා කියලා අහනවා වැද්දා අහනවා. එතකොට චිත්‍රක කතා කරනවා, අර සහෝදරයා කතා කරනවා. වැදි පුත්‍රයාණනි මේ ඉන්නේ අනේ මගේ මේ වැඩිමහල් අයියා. දැන් ඔන්න වැදි පුත්‍රයාට කතා කරලා කියනවා වැදි පුත්‍රයාණනි මගේ ඉන්නේ මේ අයියා වැඩිමහල් අයියා. මේ සහෝදරයා අපි තුන් දෙනාම එක අම්මගේ දරුවෝ. වැදි පුත්‍රයාණනි මේ ඉන්නේ අපේ මුව කණ්ඩායමේ 80,000ක මුවන්ට රජ්ජුරුව වෙච්ච එකම රජතුමා, සිල්වත් ගුණවත් කාරුණික අන්ධ මව්පියන් බලාගන්න. ඔන්න දැන් චිත්‍රක කියන සහෝදරයා තමන්ගේ සහෝදරයාගේ ගුණ කියනවා. දැන් ඔය ඇත්තන්ට උනත් පින්වත්නි කාලා ඉන්න බැරි දෙයක්නේ නේද? ඈ තමන්ගේ සහෝදරයාගේ ගුණ කියනකොට එහෙම ඉන්නවනේ සහෝදරයෝ. සහෝදර සහෝදරයෝ ඉන්නවා තමන්ගේ සහෝදරයාගේවත් ගුණ කියනවට කැමති නැහැ. තමන්ගේ සහෝදරයාවත් කීර්තියටපත් වෙනවට කැමති. ඔය බලන්න ඕනතරම් සහෝදරකම් තියෙන සහෝදරයට වැරදිලා බලන්නකෝ. සහෝදරයා හිරේ විලංගුවේ වැටිලා බලන්න බොරුවට හරි. සහෝදරයා මොකද කියන්නේ? ආ පෝ ආම්දුරුවනේ. අපි නෑනේ අයියා එක්ක අපේ සහෝදරයෝ තමයි. අපි සම්බන්ධ නෑ. අපි සම්බන්ධයක් පවත්වන්නේ නෑ. ඒ වැරදුනාම සහෝදරයෝ එම කියනවා. ඈ හරි කිව්ලා බලන්නකෝ. මොකද කියන්නේ? හාන්දුනේ අපේ අයියට තියෙනවනේ ඕනතර. අපිට කරන්නේ නෑනේ. අපේ නංගිට තියෙනවනේ ඕනතර. අපිට කරන්නේ නෑනේ. අක්කට තියෙන උතුරන් අපිට කරන්නේ නෑනේ. අක්කට වැරදිලා බලන්නකෝ. මොකද කියන්නේ? ආන්දරනේ අපේ අක්කගේ ව්‍යාපාර ඔක්කොම ඉවරයි, විනාසයි. එහෙම තමන්ගේ අක්කගේ ව්‍යාපාර වැටෙනකොට, විනාශ වෙනකොට ඇයි නංගිලාට, මල්ලිලාට, අයියලාට බැරිද තමන්ගේ සහෝදරිය නැගිටවන්න? ඇයි මොකද ඔයාට උනේ? ආර්ථික ප්‍රශ්නයක්ද? මෙන්න සල්ලි ටිකක්. මෙන්න මුදල් ටිකක්. ඔයාට ශ්‍රමය නැද්ද? හොඳ විශ්වාසවන්ත සේවකයෝ නැද්ද? අක්කේ ඔයාට ඔය ව්‍යාපාරය කරගෙන යන්න අක්කණ්ඩි. ඈ අපි එන්නම් නංගි, එන්නම් නංගි කැෂියර් එකට, එන්නම් මූල්‍යාංශයට නංගි, එන්නම් අයියා, එන්නම් ගබඩාවට. ඈ මම රතවාහනේ එලවන්න. මං ඔය අපි ඔයාට සහෝදරයෝ ටික එකතු වෙලා මේ ව්‍යාපාරයේ බිස්නස් එක අපි ගොඩ දාලා දෙන්නම්, තැනකට ගෙනල්ලා දෙන්නම්. අපි සහෝදරයෝ එකතු වෙන්නම්. සමහර සහෝදරයෝ එකතු වෙච්ච තැන්වල එහෙම ව්‍යාපාර සාර්ථක වුණා. සමහර සහෝදරයෝ එකතු වෙලා සහෝදරයාගේ දේ හොරා කෑවා, කොල්ල කෑවා, සහෝදරයා බංකොලොත් කරා. සමහර අය කියන්නේ හාමුදුරේ නංගී ගෙදරට ගෙවල් දොරවල් පවා හදලා දුන්නා, යාන වාහන ගෙනල්ලා දුන්නා. දැන් මම කරපු ව්‍යාපාරේ නංගී කරගෙන යනවා. රස කැවිලි ව්‍යාපාරේ, ඈ අල්මාරි හදන ව්‍යාපාරේ, ඇඳන් හදන ව්‍යාපාරේ, දැන් නංගී කරනවා. මම බංකොලොත් වුණා. මගේ සේවකයෝ ටික නංගී ගත්තා, අර ගත්තා. මගේ ඒකට ඔක්කොම විනාශ වෙන තැනට වැඩ ඇදුවා. බිස්නස් එක අල්ලගත්තා. මගේ කස්ටමර්ස්ට අල්ලගත්ත, පාරිභෝගිකයෝ අල්ලගත්. දැන් නංගි ගමනක් යනවා හාමුදුරුවනේ. ඒත් කමන්නේ හාමුදුරුවනේ, මට නැති වුණාට. අන්න එහෙම දේවල්. සමහර දේවල් අහස පොළව උහුලන්නේ අම්මා. ඒ විපත් අහස පොළව. හැබැයි මතක තියාගන්න, අනිවාර්යෙන් පින්වත්නි දුකක් දුන්නොත් දුකක් එනවාමයි, සතුටක් දුන්නොත් සතුටක් පසුපස එනවාමයි, විපතක් දුන්නොත් විපතක් පසුපස එනවාමයි. ඒ නිසා දැන් ඔන්න පින්වත්නි තමන්ගේ සහෝදරයා, තමන්ගේ සහෝදරයාගේ වැඩිමහල් සහෝදරයාගේ ගුණ කියනවා. 80,000කට මුවන්ට එකම රජතුමා, කාරුණික රජතුමා, ගුණවත් රජතුමා, සිල්වත් රජතුමා, අන්ධ දෙමව්පියෝ බලාගන්න රජතුමා, මේ මෙතුමා මැරුණොත් අපි පස් දෙනෙක් මැරෙනවා. මෙතන තුන් දෙනයි. අම්මයි තාත්තයි දෙන ගෙදර ඉන්නවා. ඇස් දෙක අන්ධයි. අපි පහක් විනාශයි මෙතුමා මැරුණොත්. අපි තුන් දෙනාම එකට මැරෙමු කියන චේතනාවෙන් ඉන්නේ. අන්ධ දෙමව්පියෝ ආහාර නැතුව निराහාරව වේලිලා මරණයටපත් වේ. පහකගේ මරණය සිදු වෙනවා කියලා කියනවා. එතකොට පිනාද මේ තරම් සිල්වත් ගුණවත් මේ මුවා. මෙයා කල්පනා කරනවා මේ වැද්දා. මේ තරම්ම සිල්වත් ගුණවත් මේ මුවා කවදාවත් පින්වත්නි රජතුමාට අහුනොත් අතාරීද? රජවරු විශ්වාස කරන්න බෑ. මොන සිතිවිල්ලක් එයිද මරණ මස්කන්න හිතෙයිද දන්නේ නැහැ. ඇති කරන්න ගැට ගහගෙන හිතෙයිද දන්නේ නැහැ. වෙන මොනවා මේ රත්තරන් ලෝම ගලව ගන්න හිතෙයිද දන්නේ නැහැ. වැද්දට අනුකම්පාවක් ආවා. වැද්දා උනත් සෙනෙහසක් ආවා. මුව සහෝදරයන්ගේ සහෝදරකම ගැන පුදුමාකාර පැහැදීමක් ඇති වුණා. වැද්දා කියනවා බය වෙන්න එපා, මගෙන් කරදරයක් නැහැ, මම කරදරයක් කරන්නේ නැහැ. වැද්දා කියනවා මම මෙයා මරන්නේ දැන් මේ වරපට හිමින් මුදා හැරියා. අර කකුලෙන් ගලවලා මුදා හැරලා අර මද්ද ටික ටික ලිහිල් කරා. පාද පරිස්සමෙන් නිදහස් කළා රජතුමාගේ. නිදහස් කළා පින්වන්නේ කියනවා දැන් වැදි පුත්‍රයා කියනවා දැන් බෝසත්යන් වහන්සේනේ මෛත්‍රිය කරුණාව පිරුණු අපේ බෝසත්යන් වහන්සේගේ සසර පින් බලයෙන් පින්වත්නි අර කකුල සුවපත් වුණාය කියලා කියනවා. එවලෙම බලා ඉඳෙද්දිම අර කකුල සුවපත් වුණාය කියලා කියනවා. සංසාරයේ පින් බලය නිසා ක්‍රමක්‍රමයෙන් කකුල සුවපත් භාවයට පත් වුණාය කියලා කියනවා. දැන් මුවරජු කල්පනා කරනවා අපිට ජීවිතය දීලා මරණයෙන් අපිව බේරලා මේ විදියට අපිට සුවපත් භාවය ලබා දීලා. ඉතින් මේ වැද්දාට අපි මේ වැද්දගෙන් අහන්න ඕන. දැන් අපේ තියෙන ප්‍රශ්න ටික කිව්වනේ. මේ වැද්දගෙන් අහන්න ඕන ඇයි මාව අපි වල්ලන් යන්නේ? අපි වල්ලන්න කල්පනා කරේ මොකද්ද කියලා. වැද්දගෙන් ඇහුවා. ඇහුවට පස්සේ වැද්දා කියනවා අර වැදි පුත්‍රයා කියනවා රාජදේවිය මෙහෙම සිහිනයක් දැකලා තියෙනවා. ඒ දැකපු සිහිනය තමයි රන්වන් මුවෙක්ගෙන් බනහන්ට සිහිනය. ඒ නිසා තමයි ඔබ වල්ලගෙන යන්නේ. එතකොට හොඳ දෙයක්. නරක දෙයකට නෙමෙයි, මරන්න නෙමෙයි, මස් කන්න නෙමෙයි, ඝාතනය කරන්න නෙමෙයි. එතකොට කියනවා ප්‍රමාද වෙන්න එපා. මාව ඉක්මනින් මේ කරගෙන යන්න මට පුළුවන් බණ කියන්න. මම එක්කගෙන යන්න. ප්‍රමාද වෙන්න එපා. ධර්මය නම් අවශ්‍ය. ධර්මයට ප්‍රමාද වෙන්න එපා. වැද්දා කියනවා එපා. රජවරු විශ්වාස නැහැ. ඔයාලා තුන් දෙනාම මරලා දායි. ඔබ තුන් දෙනාම ජීවිතක්ෂයටපත් කරයි. අන්ධ දෙමව්පියන් එතකොට බලාගන්නේ කවුද? ඉතින් මෙහෙම කියනකොට පින්වත්නි දැන් මේ රජතුමා හිතනවා මොහුට පිහිට වෙන්නට ඕනේ කියලා. වැදි රජතුමා හිත මේ වැදි මිනිස්සයාට පිහිට වෙන්න ඕනේ කියලා මේ රන්වන් මුව රජතුමා කල්පනා කරනවා. මුව රජතුමා කල්පනා කරලා කියනවා මගේ ඇඟ පිරිමදින්න වැදි පුත්‍රයාණනි මගේ ඇඟ පිරිමදින්න. ඇඟ පිරිමැදලා ඇඟ පිරිමදින කොට පින්වත්නි අර රෝම ගැලවිලා රන් රෝම අත පිරින්න ආවයි කියනවා. ගිහිල්ලා මේ රෝම ටිකවත් දැන් පොරොන්දු වෙලා ආවේ හම අරගෙන ඉන්නම් එක්ක ලෝම අරගෙන ඉන්නම් මේ සතාව ගේන්න බැරි වුණොත් කියලානේ ආවේ. ඉතින් කිව්වා මේ රෝම ටික ගෙනිහිල්ලා දක්වන්න. ඉතින් මේ රෝම ටික නිකන් කොළෙයිත්තක උතා ගත්තේ නැහැ. නෙළුම් පතක් අරගෙන, يعني නෙළුම් මලක් අරගෙන නෙළුම් මලේ පෙති අතරේ තියලා උතා ගත්තා කියලා කියනවා. අරගෙන යන්න. ඊළඟට මේ තුන් දෙනාට ජීවිත දාණය දුන්නා. මේ වැදි පුත්‍රයා කියනවා ඒ ධර්මය මට කියන්න, මට දේශනා කරන්න. මම ඒ ධර්මය ගිහිලා රාජදේවියට රජතුමාටයි කියන්න. මොකද රජතුමා කියන අය රජවරු කියන අය විශ්වාස නැහැ. ගාථා වලින් දේශනා කළා මේ ධර්මය. මේ ධර්මය අහලා තුන් පාරක් අර රන්වන් මුවාව ප්‍රදක්ෂිනා කරලා වන්දනා කළා මේ වැදි පුත්‍රයා. බලන්න වැදි පුත්‍රයෙක් වුණත් හොඳ ගුණ ධර්ම එතුමා තුල ආවා. හොඳ ආකල්ප ආවා. ධාර්මික බව. අකුසල් කරන්න එපා. කුසල් කරන්න. පන්සිල් රකින්න. දස දාන වස්තු ආරක්ෂා කරන්න. පෙහෙවත් සමාදන් වෙන්න. දස කුසල් කරන්න. ඔන්න ඔය වගේ දේශනාවක් ගාථා වලින් දේශනා කළා. මේ දේශනාව අහගෙන වැදි පුත්‍රයා යන්න පිටත් වෙනවා. අර ලෝමත් අරගෙන පින්වත්නි දැන් අම්මයි තාත්තයි තුන් දෙනා කල්පනා කරනකෝ දරුවෝ ආවේ නැහැ. ඔන්න ප්‍රමාදයි. ආවා. ආවාට පස්සේ දරුවෝ ටික කියනවා අන්ද දෙමව්පියන්ට මේ දරුවෝ තුන් දෙනා කියනවා රන්වන් මුවා කියනවා වෙච්ච සිද්ධිය. ඒ වෙලාවේ ප්‍රිය වචනේ බලය අන බලන්න හොඳ ගුණධර්ම වල බලය, ප්‍රිය වචනේ බලය, අර සහෝදරයාගේ තිබුණු මෘදු වචන, ප්‍රිය වචන, සත්‍ය වචන නිසා වැදි පුත්‍රයාගෙන් ජීවිත දාණය ලැබුණා කියලා චිත්‍රක මල්ලි නිසා ජීවිත දාණය ලැබුණා. පස් දිනක ජීවිත බේරුණු බව ප්‍රකාශ වුණා. අම්මයි තාත්තයි දෙන වැදි පුත්‍රයාට
1: අනුකම්පා සහගත ආශිර්වාදයක් කරන අපේ ජීවිත බේරලා අර අයතුමා ළඟට ගියාම කවදාවත් විපතක් නොවේවා. ලාභ අමතක කරලා නේද බලන්න, ලාභ ලබන්න තිබුණ මේ මුවාව අරගෙන ගිහිල්ලා මරන්න තිබුණා, මස් කරන්න තිබුණා, කොයිතරම් වස්තු දීපල ගන්න. අද කාලේ නම් එහෙම මිනිස්සු ඉන්නවනේ, සහෝදරය හරි පාවා දීලා වස්තු ලබන මිනිස්සු ඕන තරම් ඉන්නවනේ පින්නදි. එහෙම පාවා දීම කොච්චර තියෙනවද ඈ. ඉතින් වැදි පුත්‍රයා මොකද කළේ? එහෙම කරේ නැහැ. ಗುಣධර්මයේ ඒ වැදි පුත්‍රයා වුණත් ಗುಣධර්මයේ ළඟ හිටගත්. මම මොකටද මේ මුවාගෙන් දක්වලා වස්තු දීපල අරගෙන ගම්මර්? සල්ලි නම් ඉවර වෙයි. ඒත් මගේ හිතට කවදාවත් නිවනක් තියේද? වැදි පුත්‍රයා හිතුවේ අර අන්ද නිමවුයි ප්‍රාර්ථනා කළා කවදාවත් දරුමල්ලු අහිමි වීමේ දුකකට වැදි පුත්‍රයා පත් නොවේවා කියලා ආශිර්වාද කළා. ඒ කියන්නේ රජතුමා උරණ වෙලා මේ දරුපවුලට දණ්ඩණයක් නොකරත්වා කියලා ආශිර්වාද කළා. වැදි පුත්‍රයා කල්පනා කළා මගේ සසරම විනාසයි, මේ සත්තු මරලා මස් ගෙනිච්චොත්, මෙයාලව අරගෙන ගියොත්, මේ අන්ද දෙමව්පියන්ගේ මේ දරුවෝ තුන්දෙනා අරගෙන ගියොත් මට හිණයක් හරි පාත් වෙනවා. ඔන කල්පනා කරපෑටි. ඔයතු හිතන්න ඕනේ ඇටි, දරුපවුලක් විනාශ කළා මට මොකටද? මහ පොළොව විවර වෙනවා. මේ වැදි පුත්‍රයා කල්පනා කරනවා මට හිණයක් හරි පාත් වෙලා, මට මේක සල්ලි හම්බ වෙච්චා දීපල වරදාන ඉවර වෙලා යයි, මට හිණයක් හරි පාත් වෙලා මගේ දරුවන්ට මේ හිණේ විඳින්න වෙනවා කියලා කල්පනා කළා. ඉතින් දැන් වැද්දා ගියා පිනවද, වැදි පුත්‍රයා රජතුමා ළඟට ගියා, රන්මුවා පිළිබඳ විස්තර කිව්වා. රජතුමා සතුටු වුණා. මේ සිද්ධි ඔක්කොම කිව්වා රජතුමාට. රජතුමා පිනවද කවදාවත් කම්පා වුණේ නේ. රජතුමාට දැක්කුවා අර රත්තරන් ලෝම දැක්කුවා. රජතුමා පුදුම මේ සතුටකටපත් වුණා. ධර්මාසනයක් සකස් කළා වැදි පුත්‍රයාට, උසාසනයක්, රන් ආසනයක්. ඒ උසාසනේ ඉඳගෙන වැදි පුත්‍රයා ධර්මයේ දේශනා කළා. පහත් ආසනයක ඉඳගෙන බණ කියන්න බෑ. අර රන්වන් මුවා කියපු බණ ටික වැදි පුත්‍රයා දේශනා කළා, ධර්මයේ දේශනා කළා. රජතුමාට කියා සිටියා රාජ්‍ය පවත්වන්නට ඕන ආකාරය, සිල් රැකින්නට ඕන ආකාරය, රටවැසියන් අකුසලේ මුදවලා දස දාන ධර්මාදීන් සංග්‍රහ කරලා සීලය ආරක්ෂා කරලා ජීවත් වෙන්න ඕන ආකාරය පින්වත්නි අර දේශනා කළා. ඒ ධර්මයේ ඇතුලේ අර රන්වන් ලෝම දක්වමින් පින්වත්නි ඒ කාරණා ටික දේශනා කළා. එදා රජතුමා ඉතාම ප්‍රීතියටපත් වුණා පින්වත්. පන්සිල් රකින්නට අනුශාසනා කළා මේ වැදි පුත්‍රයා. ඉතින් ඔය සිල් රැකීම ගැන කියනකොට අද විශේෂයෙන් කියන්නට ඕන, දැන් රටක් රාජ්‍යයක් විදියට ගත්තම අද ගොඩාක් අය ඉන්නවා පින්වත් මේ දියුණු තාක්ෂණික යුගයේ සිල් රකින්නවා කියවම ඕවා නිකන් විහිළුවට ගන්නවා. ඒවා නිකන් උසුලුවට විසුලුවට ගන්න. කාගේ හරි අතින් සීල ඡේදනය වෙනවා නම් ඒවා විහිළුවට අරගෙන අන්න සිල් රකින්න අයගේ සීල් කැඩිලා කියලා. ඉතින් රකින්න අයගේ සීල් කැඩිලා නම් ඒක එයාලා අරගෙන යයි. ඊළඟ පිරිස රකින්නවා නම් ඒක එයාලට තියෙයි. රටක් විදියට සිල්වත් ඉන්නවා නම් ඒක ඒ විදියට තියෙයි. ඉතින් කියනවා රජතුමා මේ බණ ටික අහලා මුළු රටම මේ පින්වත්නි ප්‍රාණඝාත අකුසලයෙන් මිදෙව්වා අය කියනවා. පංචශීලයේ අනිවාර්ය කළා අය කියනවා. රටම ධාර්මික වුණා අය කියලා කියනවා. අන්න ඒ විදියට ඒ රජතුමා එදා අබුද්ධෝත්පාදයක මේ රන්වන් මුවාගෙන් ධර්මය අහලා, ඒ මුවා දේශනා කළ ධර්මය වැදි පුත්‍රයා තුලින් අහලා, වැදි පුත්‍රයාට ගම්වර වරදාන වරප්‍රසාද ලබා දීලා ඒ තනතුරු වල තියලා වැදි පුත්‍රයා සංග්‍රහ කරාය කියන මුළු රටම පින්වත්ී ධාර්මික කළාය කියන රාජ දේවියගේ මනදොල සම්පූර්ණ වුණාය කියන. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ බඳු රජවරු පහළ වේවා, ඒ බඳු දේවීවරු පහළ වේවා, ඊළඟට ඒ බඳු රටවැසියන් පහළ වේවා, සහෝදරකම් ආරක්ෂා කරගෙන කටයුතු කරන මිනිස්සු මේ ලෝකේ පහළ වේවා කියලා නෙමෙයිද මයි පුතා අපි ප්‍රාර්ථනා කරන්න ඕන මේ රාත්‍රී කාලේ. ඉතින් මේ දේශනාව දැන් ටිකක් රෑබෝ වෙලා තියෙනවා. මං හිතනවා අවසානයේ දක්වා ඔයත් වහගෙන ඇති කියලා. බොහෝ වෙලාවට බොහෝ අයට අවසාන හරියට එනකොට ටිකක් නිදිමත ඇති වෙනවා නේද අම්මා? ඉතින් මම කල්පනා කරනවා මේ දේශනාව අහලා අද රන්වන් මුවා දීපු පණිවිඩය පන්සිල් රකින්න, දසසිල් ආරක්ෂා කරන්න, ඒ සීලයන් ආරක්ෂා කරගෙන ගුණ යහපත්ව ජීවත් වෙන්න. ඊළඟට රයිතුමාර වැද්දාගෙන් ඉල්ලුවාලු නැවත දඩයම් කරන්න එපා කියලා. ඒ ඉල්ලීම පිළිගත් අය කියනවා නැවත ප්‍රාණඝාතය කරන්න එපා කියලා වැද්දාගෙන් ඉල්ලීමක් කරාරු රජතුමා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔයතු කල්පනා කරන්න ජීවිතය සාර්ථක කරගන්න, සහෝදරකම් ආරක්ෂා කරගන්න. මේ රාත්‍රී කාලේ තරහ වෙලා හිටපු අයියා ගැන අයියා ඔයාව ගහලා ගෙදරින් එලෙව්වත් කමන්නේ, අයියා ළඟට යන්න. අයියේ මේ බඳු බණක් ඇහුවා මට සහෝදරකම වටිනවා අයියේ, නිහතමානී වෙන්න අයියා ළඟ පොඩ්ඩක්
0: පහත් වුණාට කමන්නේ. අයියා ළඟ කොන්ද කෙලින්ම තියන් ඉන්න ඕනේ කියලා හිතන්න එපා. නංගි ළඟ අක්කා ළඟ වැරද්ද උනේ ඔයාගේ අතින් නම් අම්මේ. ඔයා ගිහලා අයියට කතා කරන්න, නංගිට කතා කරන්න, මල්ලිට කතා කරන්න, අක්කට කතා කරන්න. අක්කේ මේ රාත්‍රියේම දුරකථන ඇමතුමක් කරන් කියන්නේ, අක්කේ මේ බඳු බණක් ඇහුවා. මගේ අතින් වරදක් වුණාකේ මං නිහතමානීව පිළිගන්නවමයි අක්කේ. අක්කාගේ සහෝදරකම් මට වටිනවා අක්කේ. මල්ලි කියලා කතා කරලා උදව් කරපු ඒ සහෝදරකම අමතක වෙන්නේ නෑ අක්කේ කියන්න. අයියට කතා කරලා කියන අයියේ, නංගි කියන අයියේ, මට ඔයාව වටිනවා අයියා කෙනෙක් වශයෙන්. කවදාත් මට ඔයාගේ සහෝදරකම කවුරු නිසාවත් නැති කරගන්න. එතකොට අයියලත් නිහතමානී වේ නංගිට, අයියට, අක්කට සමාව දෙන්න, තමන්ගේ සහෝදරයන්ට සමාව දෙන්න. ආයි සහෝදරකම් තිබුණා වගේ පවත්වාගෙන යන්න. අම්මා තාත්තගෙන් උරුම වෙච්ච දායාද ආරක්ෂා කරන්න. අයියලත් මහ ගෙඩිය ගොඩ බදාගෙන තනියෙන් කන්නේ නැතුව සහෝදරයන්ටත් පොල් ගෙඩිය දීලා, හාල් ටික දීලා, හෙරලි ගෙඩිය දීලා, ගහක් කොලක් තියෙනවා නම් අල්මාරියක් කබඩ් එකක් හදාගන්න, වහලයක් හදාගන්න දීලා, පොල්ලතු කෑලි ටිකක් වහලේ සෙවිලි කරගන්න දීලා, සහෝදරයොත් කල්පනා කරන්න අම්මලාගේ තාත්තරෙන් ලැබුණු බූදල් බදාගෙන තනියෙන් කන්නේ නැතුව සහෝදරයන්ගේ හිතටත් තරහ, කෝපය, ක්‍රෝධය, ඉරිසියා වෙන විදිහට වැඩ කරන්නේ නැතුව නංගියේ මේ අම්මලාගේ දේවල්නේ ඕන් ඔහෙන් ටිකක් වගා කරගනි. අනේ අයියේ අපිට එපා, අයියා ඔවා භුක්ති විඳින්න. අයියේ අපි මේකේ ගහක් කොලක් ඉටෝ ගත්තට අරගෙන යන්නේ නැහැ අයියේ. මේවා අයියා අයියාගේ දරුවන්ට දෙන ඔන්න ඔය වගේ හොඳ ආකල්ප ඇතුලේ ඉන්න. නංගි ඇවිල්ලා පොල් ගෙඩියක් කඩන් යන්න නංගි. අයියා කියන්න අන්න ඒ වගේ හොඳ ආකල්ප ඇතුලේ ඉන්න. එහෙම මනුස්සකම් වලින් නෙමෙයිද අපි ජීවත් වෙන්න ඕන? මේ අවුරුදු 65 50 ජීවත් වෙන ජීවිතේ ඔහොම මනුස්සකම් නෙමෙයිද තියෙනවන කුහකකම්? අයියා බලනවා අයියා විතරක් උඩ යන්න, හඳට යන්න, ඉරට යන්න. නංගි බලනවා නංගි විතරක් උඩ යන්න, අක්කා බලනවා අක්කා විතරක් උඩ යන්න. එක බතේ බත් කාලා, එක පැදුරේ බුදියාගෙන, අර අතට මේ අතට මතකද ගෙවල් වල බුදිය ගත්තා? එක පැදුරේ ඒ අතට මේ අතට බුදිය ගත්තේ, එක ඇඳේ බුදිය ගත්, එක රෙද්ද පොරවන් බුදිය ගත්, ඒ සහෝදරකම්, එක පිඟානේ බත් කාලා. ඉතින් ඇයි සහෝදරකම් පැලවිනි වැට නිසා විරසකකම් ඇයිද කියලා අහන්නේ. සහෝදරකම් ආරක්ෂා කරගන්න අද මේ දේශනාව හැම දිනාටම හේතු වාසනා වේවා. ලෝකේ කොතන හිටියත් මේ දේශනාව යැත්තන්ට හේතු වාසනා වේවා. ඇඹිලි පිටියේ පදලංගල වරායායි සමිත හාමුදුරු විදිහට මම ප්‍රාර්ථනා කරන මගේ මියගිය තාත්තටත් ජීවත් වෙන අම්මටත් මේ පිං ලැබේවා. ඔබ හැම දිනාටම, ඔබ හැම දිනාගේම සහෝදරාදීන්ට මේ පිං ලැබේවා. ජීවිත සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. හොඳ මිනිස්සු තව තව වඩා වර්ධනය වේවා. බුදුන් දැක නිවන් දකින්ට ඔබ හැම දිනාටම මේ පින්කම්. NetFM සභාපතිතුමා ප්‍රදාන හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් අදත් මගේ ප්‍රාර්ථනාව මෙන්න මේ විදියට, දෙවියන්ට මේ පින් ලැබේවා, ඔබේ ජීවිත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මෙන්න මෙහෙම අපි ප්‍රාර්ථනා කරනවා.

Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Nyt FM. Pirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit FM. Spirit Mandebeer. Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

0: ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.
1: සබ්බ පාපස්ස අකරණං

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධරත්නය මම සරණකොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පද්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.